0: වාසනාවන්ත සුන්දර දවසක් අද ජූලි මාසයේ 25 වෙනිදා සෙනසුරාදා දවස. අද දවස ලෝක දිය ගිලින් වැළැක්වීමේ දිනේ විදිහටයි නම් කරලා තිබෙන්නේ. අපේ ප්‍රාර්ථනාව වන්නේ ඔබට ඉතාමත්ම සුබදායි සුන්දර දවසක් වෙන්න.
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
0: වෙලාව උදැසන 5යි විනාඩි 33යි.

0: Jharkhand, Radio ITN.
1: Vilavu desana pahai, vinadi tis pahai.

0: සතියක ලක්හඩ
1: වාසනාවන්ත සුන්දර උදෑසනක් අද ජූලි මාසයේ 25 වෙනිදා සෙනසුරාදා දවස අද ජාත්‍යන්තරව ලෝක දියගිලීම් වැළැක්වීමේ දිනේ විදියටයි නම් කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ප්‍රකාශයට පත් කළ තියෙන මේ දිනය හරහා මේ දියගිලීමෙන් සිදුවන මරණ වැළැක්වීම සහ ආරක්ෂිත ජල භාවිතය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙන්නේ අද වගේ දවසක. ඉතින් ජාත්‍යන්තර වැදගත්කමක් තියෙන දිනයක ලංකාදීප ප්‍රධාන සිරස්තලය වාර්තා කරන දොළලක්ෂ 25ක් හැකරුන්ට යාම මුදල් අමාත්‍යංශය වගකීම පැහැර හැරලා වැරද්ද අපේ පිට පටවන්න එපා මහ බැංකුවෙන් මුදල් කාරක සභාවට වාර්තාවක්. ගෙවීම් උපදෙස් තහවුරු කරගන්න නිලධාරීන් අසමත් වෙලා

0: වෙලාව උදෑසන 6යි විනාඩි 10යි. එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: 75සරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේන
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
4: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලි පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිණයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
0: වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: അധികം എന്നാ ഹാ ജാതിക്ക് ഏകാബദ്ധത മാത്ത് ഹർഷന നാനാക്കര മഹത്താട്ടരെയും വിശ്വാസബംഗ യോജനാവ് പാൽമേന്തുയേതി വെടിചന്ത എക്സേ ദാസികിൻ പരാജയത്തെ പത്തുന്ന ദങ് ഈ ദിവസതി യോജനാട്ട് വിരുദ്ധ ലബുണു ചന്ത സംഖ്യാ വികസിയ പണസ് ദക്ക പക്ഷോ ലബുണേ ചന്ത തിസ്സയാക് പമനായി ഏവ കഥാനായക വൈദ്യ ജഗത് വിക്രമരത്ന മഹത്ത പാൽമേന്തുവട്ട് നിവേദനേക്കത
1: ඒකාබද්ධත අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වයට සභාව එකඟද පක්ෂව ඡන්ද 36ක්ද විරුද්ධව ඡන්ද 152ක්ද ලැබී ඇත ඡන්දයේ දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි ඒ අනුව ශාංක 1 අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වය වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වී ඇති බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි
0: വിശ്വാസബംഗ് യോജന പിൽമത് വിവാദേതി അമാത്തെ ആചാര്യ അനുരു കരുണാലയത്തിലേക്ക് മഹത്താത് ബന്ധനാഗാര ഡിപ്പാർട്ട്മെന്റ് പാസുകം പിൽബന്ധവ് പെഹദിലിക്കലേ മെഹിമ
2: අවුරුදු 3ක් 4ක් තිස්සේ බඳවා ගැනීම කිසිවක් නොකරපු වටපිටාවක තමයි මේ අලුත් බඳවා ගැනීම බන්ධනාගාර අධිකාරී විශේෂ ශ්‍රේණියේ බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා බන්ධනාගාර අධිකාරී පුරප්පාඩු 14න් 13ක් පූර්ණ කාලී රාජකාරී සඳහා බඳවාගෙන තියෙනවා සහකාර බන්ධනාගාර අධිකාරී තනතුරු පුරප්පාඩු 10යි 10ක් බඳවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවලා පරීක්ෂණ පවත්වමින් යනවා ප්‍රධාන ජේල පුරප්පාඩු 11යි 11ම පුරවන්න ඉල්ලුම් පත් කැඳවීමට අනුමැතිය ලැබිලා තියෙනවා ඒ සඳහා කටයුතු කරගෙන යනවා නියාමකවරු 695ක් බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා දැන් මේකෙන් පේනවා හර්ෂණ නායකකාර මැතිතුමා ඒ වගකීම් සහගතව ඒ වසර ගණනාවක් පැවති පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියන එක
0: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය കൗശല്യ ആര്യരത്ന മെനവിയത് ബന്ധനാഗാര വെടിദിനു കിരീമ സദാ ഗിനാതി പിയവര പിലിബന്ധവ് പാർലമെന്റുവേദി പെഹദലി കിരീമക്കല
3: വിശ്വാസഭംഗ യോജനാവേ തിയനവാ മേ അധികരണ എമതിതുമാ നിസി പിയവര അരഗിന നേ കിയല മേ രന്ദവിയൻഗേ ആരക്ഷാവ സഹ സുബസാധനേ ഗന മമ ഏക നിസാമ കീപയക് കിയവന്നം ഗരു സഭാപതി തുമനി അപി ഗിയ ഔരുദ്ധ തുല കരമിൻ സിറ്റപു വേഡ പല്ലി കലേ നവദുംബര ബന്ധനാഗാരയ പല്ലൻസേന ബന്ധനാഗാരയ മഹര ബന്ധനാഗാരയ കിയന ഏവയേ നവ ഗൊഡനഗിലി ഇദി കരലാ തിയനവാ ഏവഗേമ വെലികട മാഗസിൻ സഹ കൊളംബ റിമാൻ ബന്ധനാഗാരവല തദബദേ കലമനാകരണേ കിരീമട താവകാലിക ഇദി കിരീം കരതിബനവാ ഏവഗേമ വെലി හමුදා කඳවුර තුළ අධ්‍යාරක්ෂිත සිරකුටි සහිත බන්ධනාගාරයක් ස්ථාපනය කළා තියෙනවා. පල්ලි කැලේ බන්ධනාගාරයේ, වටවැක බන්ධනාගාරයේ, කළුතර බන්ධනාගාරයේ කියන තුනේම මේ ගොඩනැගිලි ඉදි කරමින් පවතිනවා. කුරුවිට බන්ධනාගාරයේ යටිතල පහසුකම් වර්ධනයක් රුපියල් මිලියන 288ක් යොදවල කළා තියෙනවා. ඒ වගේම 2027 සිට අපි බලාපොරොත්තු වෙනවා වාරිය පොළ බන්ධනාගාරය පුළුල් කරන්න, මාතර බන්ධනාගාරය නැවත ස්ථාපනය කිරීමේ වැඩස් කරන්න, ඒ වගේම වටරැක රිමාන්ඩ් බන්ධනාගාරයේ දෙවනි අධියර සහ එහි වටරැක අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතු සැලසුම් නිර්මාණය කිරීමෙන් තියෙනවා.
0: വിവാദേതി ബന്ധനാഗാര സംവർദ്ധനയെ സംബന്ധേൻ വിപക്ഷേൻ വട്ടിന യോജന ലബനു എത്തായി സിധുവത് ഏസേ നൂണുഭവ് അധിക നമാത്യ ആചാര്യ ഹർസന നാനായക്കാര് പ്രകാശകല
4: මා බලාපොරොත්තු වුණා යම් අපිට වැඩි දියුණු කරන්න අපේ පද්ධතියෙන් යම් සාධනීය යමක් අපට අහ ගන්නට ලැබෙයි කියලා. නමුත් ඒක හීනයක් පමණයි. විපක්ෂය කතා කරේ වචන නෙමෙයි, හලාහල විස, වෛරය, අපේක්ෂා භංගත්වය සහ සමහර මන්ත්‍රීවරු කතා කරා නෙමෙයි මෙතන වමනය කරා කියලා කිව්වොත් වඩා නිවැරදි. මෙම චෝදනාවලදී අයෙක් මා මිනිමරුවෙක් බවත්, තවත් අයෙක් මා නිදාගෙන හිටි බවත් බීලා යනාදී අස්ථානගත අභූත කරුණු රාශියක් කිව්වා. ඔව්, මුහුණු පොත දිහා විතරක් බල්ලා දේශපාලනය කරනවා නම් ඕක තමයි තත්ත්වය. සමහරු හිතනවා මම යම් චකිතයකට බයකටපත් වෙලා ඉන්නවා කියලා. මම එකක් කියන්නට ඕන. මම ජාතික ජන බලවේගයේ නැතුව වෙන පක්ෂයක හිටියා නම් බය වෙනවා. ඇයි එකට ඉන්න මිනිස්සු 1,300,000ක් අරන් එහා පැත්තට ගිහිල්ලා ඡන්ද දෙනවා. නෝ මං ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්කනේ. ඒ හින්දා ඒ බය මට තිබුණේ නැහැ. මේ අපේ ජාතික ජන බලවේගයේ තියෙන ශක්තිය නොදන්න ඔබ විපක්ෂය ගැන හරියටම දුකයි.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: Velavu desana hayai vinadi 19 ay

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

අතර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක සයිබර් සොරකම සිදු වෙත්තේ මුදල් අමාත්‍යාංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරී නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකු රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙනවා කියලා තමයි මුල් පිටුව වාර්තා කරන්නේ ලංකාදීප. අතුල් පිටුවල වැඩිදුර විස්තර සඳහන් වෙනවා. මුදල් අමාත්‍යාංශ ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරදි නොවන ප්‍රකාශ කීපයක් සිදු කර තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් කියලා. ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් වාර්තාවක මේ තොරතුරු සඳහන් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඩෙංගු රෝගයට ගොඩ වෙදකම් එපා. බොරැල්ල ආයුර්වේද විශේෂඥ වෛද්‍ය සමින්ද ආරිරත්න මේ විදිහට සඳහන් කරන්නේ. සුදුසුකම්ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියම කරන ඖෂධ හැර කිසිදු අත්බේතක් ඩෙංගු රෝගීන් භාවිත නොකළ යුතුයයි බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරිරත්න මහත්තය සඳහන් කරනවා. විශේෂයෙන්ම පැපොල් කොළ යුෂ වැනි අත්බේත් භාවිත කිරීම නිසා ඇතැම් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති බවත් ඒ වගේම විවිධ අසීරු සංකූලතා වලට මුහුණ පා ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 59ට නැගී රෝගීන් 80114ක් මෙරටින් වාර්තා වී ඇති. ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. දැන් මේ වන විට වාර්තා වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80114ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරන විදිහට දැන් රටපුරා අවදානම් ප්‍රදේශ සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. දැන් වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව සලකා බලද්දී රෝගීන්ගේ සංඛ්‍යාව, ඒ කියන්නේ 24 වෙනිදා වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 2391ක් ලෙස වාර්තා වෙලා තිබුණා. දැන් දකුණු පළාතෙන් රෝගීන් 12154ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6837ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16950ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16021ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 5534යි, මහනුවර දිස්ත්‍රික්කයෙන් 5437යි, කළුතර දිස්ත්‍රික්කයෙන් 5245ක්, ඒ වගේම රත්නපුරෙන් 4482ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4430ක් විදිහට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 80114ට ගිහිල්ලා ඩෙංගු මරණ සංඛ්‍යාව 59 වෙලා. වෙලාව උදෑසන 6යි විනාඩි 27යි. මේ ගීතෙන් පස්සේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින ලද ලොතරැයි ප්‍රතිඵල කියන්නම්.

0: වෙලා උදසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

වෙලාවේ කල්පනා කරනවා නම් දැන් ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද ලොතරැයි බලන්න නොහැකි වුණානේ. වාසනාව උදා වෙලාද දන්නේ නැහැ කියලා කල්පනා කරගෙන ඉන්නවා නම් අතට ගන්න මහජන සම්පත ගොවිසෙත මෙගා පව දන නිධානය හඳහන ඒ වගේම අද සම්පත ජය සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න ප්‍රතිඵලය කියන්න සූදානම් වන්නේ ඊයේ රාත්‍රියේ දිනුම් බදින්නද මහජන සම්පත මුලින්ම කියන්නම් 6258 වන වාරයේදී වයි අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 1552.4 6258 වන වාරයේ මහජන සම්පත ලොතරැයි වයි අක්ෂරයේ අංක 1552.4 ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් නොනේ. ගොවිසෙත 4500 වන වාරයේදී W අක්ෂරයේ අංක 15 අංක 23 38 සහ 57 ගොවිසෙත 4500 වන වාරයේ W අක්ෂරයේ අංක 15 අංක 23 අංක 38 සහ අංක 57 මෙගාපව ලොතරැයි 2606 වන වාරයේදී V අක්ෂරයේ ජයග්‍රහණය කළේ සුපිරි අංකයක් බවට පත් වුණු අංක 6 අංක 7 අංක 10 36 සහ 38යි ඔබට වාසනාව උදා කළේ. 2606 වන වාරයේ මෙගාපව ලොතරැයි V අක්ෂරය සුපිරි අංකයක් බවට පත් වුණු අංක 6 අංක 7 10 36 සහ 38යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුනේ. ධන නිධානයේ 2288 වන වාරයේදී U අක්ෂරයේ ජයග්‍රහණය කරන්නේ අංක 4 අංක 36 අංක 49 සහ අංක 72 වාසනාව උදා කළේ. 2288 වන වාරයේ ධන නිධානයේ U අක්ෂරයේ ජයග්‍රහණය කළා අංක 4 36 49 72 හඳහන ලොතරැයි 1567 වන වාරයේදී මීන ලග්නයේ ජයග්‍රහයි ලග්නය වුණේ අංක 4 අංක 16 අංක 27 සහ අංක 47 1567 වන වාරයේ හඳහන ලොතරැයි මීන ලග්න ජයග්‍රහණය කළා අංක 4 අංක 16 අංක 27 සහ අංක 47යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත 833 වන වාරයේදී 04 2.4 5.4 Y අක්ෂරයයි රටාව වුණේ. අද සම්පත 833 වන වාරයේදී 04 2.4 5.4 Y අක්ෂරයයි ජයග්‍රාහී ලෙස සටහන් වුණේ. ජයලොතරැයි 526 වන වාරයේදී J අක්ෂරයේ අංක 1359 526 වන වාරයේ ජයලොතරැයි J 1359 ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. සුබ දවසක් ලොතරැයි 374 වන වාරයේදී ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 9 51 52 ජයග්‍රහී අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණේ 42.95. සුබ දවසක් ලොතරැයි 374 වන වාරයේදී ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 9 අංක 51 අංක 52 වාසනාවන්ත අංක බවට පත් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණේ අංක 42.95. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත ඒ වගේම මහජන සම්පත ඊ රාත්‍රියේ බලන්න නොහැකුණා නම් මේ වෙලාවේ වාසනාවන්තයන් බවට පත් වෙලා සතුටු සිතින් රැඳෙන වෙලාව උදැසන 6:36.

0: Black Honda Radio ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව උදෑසන 6:38
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ලක්හඩේ

0: තමන්ගේ උදරේ ඇති අනවශ්‍ය තෙල් ඉවත් කර ඉන් කොටසක් සිය මුහුණ ලස්සන කිරීම සහ මුහුණට බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ලෝ පළමුවරට සිදු කර ගැනීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත් වුණා. 100%ක්ම සාර්ථක වුණු සත්කමක් බවට තමයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ. තවත් වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මේ පෞද්ගලික රෝලකදී මේ ශල්‍ය කර්මය සිදු කරගෙන තියෙන්නේ. පැය 3ක පමණ කාලයකදී තෙල් ලීටර් 2ක් පමණ ඉවත් කිරීමට වෛද්‍යවරයා ක්‍රියා කළා. එවැනි ශල්‍ය කර්මයක් සිදු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. වයස අවුරුදු 61ක කාන්තාවකගේ උදරයෙන් තෙල් ලීටර 13ක් ඉවත් කර තමන් ලෝක වාර්තාවක්ද පසුගිය දා පිහිට වූ බව තමයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහත්තයා කිව්වේ. මෙන්න මේ වගේ කතාවක් කිව්වා. අහමු.
1: ලෝකේ ප්‍රථම වතාවට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ උදරයේ තියෙන ෆැට් තමා විසින්ම ලයිපොසක්ෂන්යක් කරගත්ත සහ එම ෆැට් වලින් කොටසක් තමගේ මුහුණ ලස්සන කරන්න භාවිත කරපු ප්‍රථම සහ එකම අවස්ථාවයි. ඇත්තට මට දැනුණා මගේ උදරයේ වැඩි, මට පොඩි අපහසුතාවයක් තිබුණා. ඉතින් මට අවශ්‍ය වුණා ඇත්තට මේ මගේ උදරයේ තියෙන මේ ෆැට් ඉවත් කරගන්න, ලස්සන වෙන හැඩ වෙන්න සහ ඒ තුලින් මට ලොකු සහනයක් ලබා ගන්න. ඉතින් මේ දේ මමම සිද්ධ කරගත්තා. ඉතින් මේ සඳහා මට අවශ්‍ය දැනුම, හැකියාව සහ පළපුරුද්ද හොඳින් තිබුණ නිසා තමයි මම මේ බය නැතුව මේ දේ සිද්ධ කරේ. ඉතින් ඇත්තට මේ ගමන මට අවශ්‍ය වුණා මේ සම්බන්ධව ගිනස් රෙකෝඩ් එකකුත් තියන්න. ඒ සම්බන්ධව ඒක ඇනලයිස් කරලා ඒගොල්ලෝ කිව්වා ඒක දැඩි අවධානම් සහිත තත්වයක්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප කරා ගිනස් රෙකෝඩ් එකක් විදිහට තියෙන එක. නමුත් මේ දේ මම සාර්ථකව සිද්ධ කළ තියෙනවා දැන්ට. ඉතින් ඒ තුලින් මට ලොකු සහනයක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මේක ඉතාමත්ම පුළුල් ශේෂ්ත්‍රයක් සහ මේක ඉතාමත් අපිට විදේශ විනිමය හොයන්න පුළුවන් ලොකු ශේෂ්ත්‍රයක්.
2: සතියක ලක්හඩේ

වගකීම පැහැරහැරී අධිකරණ ඇමතිවරයාට ඒ ඇමති තනතුර දැරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ඔ අධිකරණයේ පැත්තෙනුත් ෆේල් බන්ධනාගාරයේ පැත්තෙනුත් ෆේල් යයිද ප්‍රේමදාස මහතා සඳහන් කළේ කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ හර්සනට ඇමතිකම දරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි කියලා තමයි ලංකාදීප තොරතුරු ගෙනෙන්නේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට නොමිලේ විදුලිය සැපයීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ගුණ කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 4 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මාස 30 සහ 31 යන දෙදින කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම කලාප දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල කටයුතු අත්තිටුවන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් HMDNK වටලියද්ද මහතා සඳහන් කරනවා. සේවක අර්ථ සාධකාර මුදලේ දත්ත පද්ධතියට හා ඩිජිටල් පද්ධතිය ආශ්‍රිතව සිදු කරන මහජන සේවා මෙම දෙදින ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කරනවා. සූර්වී කඩවත නගරේ පිසුනඩලා කුස්තාපල් අත්අඩංගුවට කඩවත නගරේ බීමතින් අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කුස්තාපල්වරයෙකු පෙරේද අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය සඳහන් කරනවා. වෙලාව උදැසන 6:48 ඔබ ලක්කඩ සමග

0: වෙලා උදැසන 6යි විනාඩි 52යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: ගමන් නොකළ ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් නියෝජමාත්‍ය එරංග ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලක් සිදු කළා තියෙනවා. එයින් පසුව නියෝජමාත්‍යවරයා මාධ්‍යට අදහස් එකතු කළේ මේ විදිහට.
1: මේ රටේ කළු ජූලිය ඇති කරලා වසර 43 ඊට පෙර දිනේ සමාජවාදී තරුණ සංගමයේ විදියට අපි මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවා. සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු කරගමින් යන වැඩසටහනක් පිළිබඳ දැනුවත් කරන්න මාධ්‍ය සාකච්ඡාව පදනම් කරගෙන ඉසාමත් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ අසත්‍ය තොරතුරු හරහා විශේෂයෙන්ම අපේ රටේ ජාතීන් අතර ඒ වගේම ආගම් අතර වැරදි මතවාදයක් වැරදි තොරතුරු ප්‍රමාණයක් සංසරණය වෙන්න පටන් අරගෙන තියෙනවා. මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නකදී අපේ පැත්තේ අපේ තියෙන ස්ථාවරයන් පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කරේ. එහෙම නැතුව මොන පෙරහැරක්වත් මොන එකක් සම්බන්ධව අපි එතන ප්‍රකාශනිකුත් කරලා නැහැ.
0: ඇමරිකාව ලංකාවට පණවන්න ගිය 112 බද්ද 10ට බස්සයි ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා වූ 112.5ක තීරු බද්ද 10 දක්වා අඩු කිරීමට ඇමරිකාව තීරණය කළ තියෙනවා. බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සැලකිල්ලට ගෙන ඇමරිකාව මේ පියවර අරගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. වෙලාව උදැසන 6:55.

0: Radio ITN Around the World.
1: උණුසුමින් බේරෙන්න ජපොනුන් කොට කලසමට බස්සලා කන්තෝරු කතුන්ගෙන් අප්‍රසාදය ග්‍රීස්ම ඉරුතුව උදාවීමත් උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමත් සමග ජපානයේ ටෝකියෝ අගනුවර රාජ්‍ය සේවකයන්ට සැහැල්ලුවඳුන් මුලින් සැරසී සේවයට වාර්තා කිරීමට ටෝකියෝ ආණ්ඩුකාරවරයා අවසර දීලා තියෙනවා. ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේගේ මෙම සැහැල්ලුවඳුමින් රාජකාරියට පැමිණීමේ සංකල්පය නම් කර තියෙන්නේ ටෝකියෝ කූල් බීස් යනුවෙන්. ටෝකියෝ කූල් බීස් සංකල්පය යටතේ රාජ්‍ය සේවක සේවිකාවන්ට කොටකලි සම්වලින් සැරසී පැමිණීමට හැකි බවත් විශේෂයෙන් ටයිකෝට් පළඳින පිරිමින්ට එය පහසුවක් වනු ඇති බවත් ටෝකියෝ ආණ්ඩුකාරවරයා පැහැදිලි කරලා තියෙනවා. ඉන්දු ඇමරිකා වෙළඳ ගිවිසුමට සියල්ල සූදානම්. දිගු කලක් තිස්සේ බලාපොරොත්තුෙන් සිටියේ ඇමරිකා ඉන්දියා වෙළඳ ගිවිසුම ඉදිරි මාස 3-4 කාලය තුළ අත්සන් කිරීමට ඉඩ ඇතැයි ඇමරිකන් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ රට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කළ ප්‍රකාශයක්ද උපුටා දක්වමින්. ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී සංචාරක පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලියේ තරඟ සියල්ලම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා තියෙනවා. මීට පෙර පැවති සංචාරක සැලසුම අනුව මෙම තරඟ හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ පකිස්තාන අතර කාන්තා එක්දින තරඟ තුනම හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. LPL 2026 යාපනයේ කිංග්ස් හිමිකරුවන් පන්නා තමයි කියලා ඡායාරූප සහිතව වාර්තා කරනවා. බ්‍රැඩ්බි පලිය රග්මි දෙවනි තරගයේ අද ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව කරන ප්‍රධාන පලේ පාසල් අතර පැරණිතුම සාම්ප්‍රදායික රග්බි තරගයේ වශයෙන් සැලකෙන ත්‍රිත්ව රාජකීය බ්‍රැඩ්බි පලිය තරගයේ දෙවැනි අදියර පල්ලිකලේ ත්‍රිත්ව රග්බි සංකීර්ණයේදී අද පැවැත්වීමට නියමිතව තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ තුමල්කාට වෛද්‍ය වාර්තාවක් හැඳවයි කියලා. තව ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා තුමල්කා ඒකනායක කොළඹ ජාතික රෝලේ වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් සඳුදා දිනට පෙර ලබාගෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යොමු කරන ලෙස අතිරේක ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වජිර ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය වජිරා නිත්‍ති කුමාර මහත්මියට දැනුම් දීලා තියෙනවා.
0: කාටූන්ස්
1: පංකජ රුවින්ද

හරි අපි මොන හරි දෙයක් කරනකොට අපි හිතනවා අපි අදක්ෂයි කියලා. ඔබ අදක්ෂ නැහැ. ඒත් ඔබ තෝරාගත්ත එක වැරදි වෙන්න පුළුවන්. ඔබේ දක්ෂතාවය හරියට හඳුනාගෙන ඒ දක්ෂතාවය එළියට දාන්න පුළුවන් එකක් නම් ඔබ කරන්නේ ඔබ දක්ෂයි. මේ හුඟක් වෙලාවට අපි මේ හිතනවා අර මෙයාගේ සින්දුවක් තියෙනවා මේ සංගීතයේ මාළුවන් ඩොරුවම් බෑ නේ. ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. සමහර වෙලාවට අපි මේ දුවන තරගයක් තියන්න හදනවා පීනන මාළුවෙක් එක්ක, ඉගිල්ලෙන තරගයක් තියන්න හදනවා බඩගාගෙන යන සර්පෙක් එක්ක. එහෙම හරියන්නේ නැහැ. තමන්ගේ ටැලන්ට් එක, තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ඒ වැඩේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. සමහර වෙලාවට අපි තරඟ කරන්නේ අපිට නොගැලපෙන මිනිස්සුත් එක්ක නේ. අපි මේ තරඟයේ පටලගෙන තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ මොනවටද කියලා ඔබ ඉස්සෙල්ලම තීරණය කරගන්න. ඔබ හඳුනාගත්තට පස්සේ හරි ලේසි ඔබට ඔබේ ජීවිතේ ඉලක්ක අරමුණු ජයග්‍රහණය කරන්න. එහෙනම් අර රනිල් කිව්වා වගේ අපි යමු විදේශීය වටපිටාව ඇතුලේ මොනවද සිද්ධ වුනේ කියලා හොයලා බලන්න. හැමෝටම ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyaga Lakhanda. Beyond the borders, beyond the headlines.
1: අයිබර්න් සුන්දර ජයග්‍රහී වාසනාවන්ත නවසක් ප්‍රාර්ථනා කරන ඔබට. ඉතින් අපි සතියන්තේ විවේකී සතියන්තයක් දවසේදී ඇවිල්ලා ඉන්නේ. ගෙවි ගිය සතියේ ලෝකය උණුසුම් කරපු විදෙස් තොරතුරු රසක් අරගෙන අදත් අපිත් එක්ක එකතු වෙන්න ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරුවේ වගේම ප්‍රවීණ විදෙස් පුවත් විශ්ලේෂක චන්ද්‍ර මාර්සිං. අයිබර්න් සුබදාසනක් ඔබතුමාට.
2: අයිබර්න් සුබදාසනක් ගිහන්.
1: අපි කතා බහ කරන සූදානම දවසේදී මුලින්ම දැන් බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙච්ච මාතෘකාවක් තමයි මේ කාලෙදී මේ මැද පෙරදිග පවතින යුදමය තත්වය සම්බන්ධ විශේෂයෙන්ම ඉරානයට එළවෙන ප්‍රහාර සම්බන්ධයෙන් අපි අද දවසේදී කතා බහ කරන සූදානම. ඇමරිකාවෙන් පසුගිය දින කිහිපය ඉරානයට දැවැන්ත ප්‍රහාරමාලාවක් එල්ල කරා. ඒ වගේම ඒවට ප්‍රතිචාර වශයෙන් ඉරානයත් මැද පෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරා. අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. මොනවද වාර්තාවන නවතම තොරතුරු?
2: ඔව්, එතරම් දැන් මේ දෙපැත්තම එකිනෙකාට ප්‍රතිවිරෝධී විදිහට ප්‍රහාර එල්ල කර ගන්නවා. එතකොට ඇමරිකාව ඉරානයේ යම් යම් මධ්‍යස්ථාන තෝරාගෙන විශේෂයෙන් මේ පාලම් බලශක්ති මධ්‍යස්ථාන දැනට මේ වගේ දේවල් මූලික කරගෙන ප්‍රහාර එල්ල කරනවා. දැන් මේ ප්‍රහාරවලට ඉරානය කරන්නේ වැද පෙරදිග තියෙන ඇමරිකා හිතවාදී රටවල කඳවුරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන එක. දැන් ඔය අතරතුරදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා යම් ආකාරයක න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඇතරම එහෙම ප්‍රහාරයක් එල්ල කරොත් ඉරානය කියලා තියෙනවා අපි මැද පෙරදිග යුද්ධේ මීට වඩා වැඩි කරනවා කියලා. ඒ කියන්නේ තවත් වැඩි කරනවා කියන්නේ තවත් ප්‍රශ්නයක්. කොහොම වෙතත් දැන් මේ කියන කාරණෙත් එක්ක ඇමරිකාව මේ දක්වා පහුගිය පෙබ්‍රවාරි 28 ඉඳලා මේ දක්වා මේ යුද්ධයට ඩොලර් බිලියන 37.5ක් වියදම් කරලා තියෙනවා ඇමරිකාව විතරක්. එතකොට අනිත් මුදල් නැතුව. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඇස්තමේන්තු කළ මුදලට වඩා බිලියන 8ක් වැඩි කියලා. ඊට පස්සේ ඇමරිකා නියෝජිත මන්ත්‍රි මණ්ඩලය තවත් ඩොලර් ට්‍රිලියන 1.15ක් යුද අරමුදලක් සඳහා අනුමැතිය ලබා දුන්නා. දැන් මේ විදිහට මේ මුදල් වෙන් කරන්නේ යුද්ධය සඳහා, යුද වියදම් සඳහා. එතකොට විද්‍යුත් ඊට කලින් දවස් වෙද්දිත් ඇමරිකාව ඉරානයේ මධ්‍යස්ථාන ගන්නා විශේෂයෙන් ආරක්ෂක මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඉරානය කිව්වා අපි දැන් අපේ යුද ප්‍රතිපත්තියේ ඇසට ඇසක් කියන ප්‍රතිපත්තිය, කියන්නේ ප්‍රහාර එල්ල කළොත් ප්‍රතිචාර දක්වනවා කියන එක. එහෙම කියලා මේ දෙපාර්ශ්වය අතර තවමත් සටන් පවතිනවා, ගැටුම් පවතිනවා. වැද පෙරදිග උණුසුම් තත්ත්වයක් තමයි මේ වෙනකොටත් තියෙන්නේ.
1: හොඳයි, ඒත් එක්කම මේ දැන් අපි කතා බහ කරන්න ඕනේ ලෝකයේ පවතින ඉන්ධනමය ගැටලුව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය පසුගිය දින කිහිපෙදී වසා දැමුවා. දැන් ඒකත් එක්කම වාර්තා වෙනවා මේ රතු මුහුද හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේදී මේ සෞදි අරාබියට අයත් නෞකා දෙකකට පහර දුන්න කියලා. මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු මොනවද?
2: ඔව්, ඇත්තටම හෝමුස් සමුද්‍ර සන්ධියට ඓතිහාසිකම් කියනවා ඉරානේ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ අවසරයකින් තොරව ඒ ආශ්‍රිතව නෞකා ගමන් කරන්න බැහැ කියලා. එතකොට දැන් මේ සාමසාකච්ඡා පවතින කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලැබුණා. හැබැයි දැන් සාමසාකච්ඡා බිඳ වැටිලා. ඒ නිසාම ඉරානය මේ හොමුස් කලාපයෙන් නෞකාවලට යන්න දෙන්නේ නැහැ. එimhe යන්න හදපු එක නෞකාවකට ඔවුන් ප්‍රහාර එල්ල කළා. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ හොමුස් කලාපය කියන්නේ ඉන්ධන ප්‍රවාහනය කියන කාර්යයේදී 20%ක ප්‍රතිශතයක් දරන ස්ථානයක් හොමුස් කලාපයට. දැන් හොමුස් වසා දැමීම නිසාම ඉන්ධන මිල යම් ආකාරයකට ඉහළ ගියා. දැන් ඒ අතරතුර යමනේ හුති කැරලිකරුවන් කියන්නේ ඉරානයේ පහසුකම් ලබන, ඉරානයේ සහාය ලබන කණ්ඩායමක්. ඔවුන් රතු මුහුද අවහිර කරන්න කටයුතු කරනවා. විශේෂයෙන් මේ සෞදි නෞකා දෙකකට ඉන්ධන රැගත් නෞකා දෙකකට ඔවුන් ප්‍රහාර එල්ල කළා. ඒ වගේම සෞදියට අයත් තව නෞකා 8ක් රතු මුහුද හරහා යන්න හදලා ආපහු හරවගෙන යන්න සිද්ධ වුණා මේ හුති කැරලිකරුවන්ගේ තර්ජන නිසා. මෙතන මේ කලාපය රතු මුහුද ප්‍රවාහන කටයුතු වලින් 15%ක් ආවරණය කරනවා.
1: පුංචි බාධා කිරීමක් කරනවා. අපි රතු මුහුදේ පිහිටීම ගැන පොඩ්ඩක් විශ්ලේෂණය කරමු.
2: ඔව්, ඇත්තටම දැන් රතු මුහුද තියෙන්නේ දෙමු. ගත්තොත් එහෙම මධ්‍යදරණී මුහුද, ඒඩන්බොක්ක, සුවස් ඇල, බබ් අල් මණ්ඩප් සමුද්‍ර සන්ධිය. මෙන්න මේ කියන කොටස් කීපය යාකරන ප්‍රදේශයක්. අපි ගත්තොත් එහෙම යුරෝපය, මැද පෙරදිග සහ ආසියාව මේ කලාප යාකරන ප්‍රදේශයක්.
1: පුංචි බාධා කිරීමක් කරනවා. අපි ඔය දැන් රතු මුහුද ගත්තට පස්සේ රතු මුහුදේ පිහිටීම පිළිබඳවත් අපි පොඩි විශ්ලේෂණයක් කරගෙන යමු.
2: ඔව්, එතනම රටවල් ගත්තොත් එහෙම යේමනය, සෞදිය, සුඩානය මේ කියන කලාප මේ රටවල් යාවෙනවා. අපි තවත් විදිහකින් ගත්තොත් එහෙම මධ්‍යධරණී මුහුද, ඒටන් බොක්ක, සුවස් ඇල, බබ් අල් මණ්ඩෙප් සමුද්‍ර සන්ධිය, මේ මුහුදු කලාප එහෙම නැත්නම් ප්‍රවාහන කලාප. එතකොට යුරෝපය, මැද පෙරදිග සහ ආසියාව අතර ප්‍රවාහන පහසුකම් සිද්ධ වෙන ප්‍රදේශයක් රතු මුහුද කියලා කියන්නේ. එතකොට දැන් මේ රතු මුහුදට බලපෑම් එල්ල වුණොත් එහෙම අපි කලින් කිව්වා වගේ 15%ක ප්‍රවාහන කටයුතු වෙන පිටිනවා. එතකොට ඉන්ධන මිල, ගෑස් මිල, පොහොර මිල වැඩි වෙන්න මේක ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ නිසාම තමයි එතකොට දැන් 20%, 15%, 35%ක් අවතර වෙනවා. මේ අපි මේ කියන්නේ වසා දැමුවොත්, මේ ප්‍රශ්නේ උග්‍ර වුණොත් එහෙම. ඒතර එහෙම වුණහම දැන් සෞදිය විතරක් නෙමෙයි ඊශ්‍රායල සහ ඇමරිකා නෞකා පවා අවහිර වෙන්න ඉඩකට තිබෙනවා. එහින්දා තත්ත්වය බරපතල වුණා. අද වෙද්දිත් මේ වෙද්දිත් භූතීකරණකරුවන් රතු මුහුද අවහිර කිරීමේ කටයුතු නිරත වෙනවා. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා කොහොමවත් සෞදි නෞකාවලට යන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මේ ඉන්ධන ප්‍රවාහනයේදී සෞදිය කියන්නේ ඇත්තටම ආසියා කලාපයටත් ඉන්ධන ලබා දෙන රටක්. එහෙම වුණාම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ යුද්ධය නිසා ඒ කලාපයක රටවල් දෙක, ප්‍රධාන වශයෙන් රටවල් දෙක යුද්ධයක් නිසා ලෝකයේ අනිකුත් හැම රටකටම බලපෑම් එල්ල වෙලා තියෙනවා.
1: හොඳයි, අපි තවත් මේ තවදුරටත් මේ සම්බන්ධයෙන් කතා බහ කරන සූදානම්. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු Beyond the Borders, Beyond the Headlines වැඩසටහනත් සමග. ආරාධනා කරනවා ඔබට FM 93.5, FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන්න.
0: Beyond the Borders, Beyond the Headlines.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබුල්ල දරයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: දෙන්නේ මාරාතිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා, 52ක් බස්නාහිර පළාතෙන්. ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. ඔබේ ඩෙංගු ප්‍රතිපදනතමු. සතියග ලකන ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: News, Beyond the Headlines.
1: ග්‍රාමීණ අනුතුරු ඔබ නැවතත් Beyond the Borders, Beyond the Headlines වැඩසටහනත් සමගින් එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි විරාමයට කලින් සඳහන් කළා මේ මැද පෙරදිග කලාපයේ පවතින යුදමේ වාතාවරණය සම්බන්ධයෙන්, ඒ වගේම මේ හෝමුස් සමුද්‍ර සන්ධිය, ඒ වගේම රතු මුහුද ආශ්‍රිතව මේ නෞකාවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් අපි කතා බහ කරා. ඒතකම තවත් සුවිශේෂී මාතෘකාවකට යන තමයි අපි සූදානම් වන්නේ. දැන් චන්ද්‍රමහත්තයා, දැන් මේ ලෝකය ගත්තට පස්සේ බොහෝ වෙලාවට දැන් මේ යුද්ධයට වියදම් කරලා තිබෙන මුදල් අපි කලින් කතා බහ කරා. ඒ වගේම නැවතත් මේ මට මතකයි, මම දැක්ක මේ සතියේ මේ පත්‍රවල වාර්තා කරලා තිබුණා තවත් යුද්ධයට අවශ්‍ය කරන ප්‍රතිලාභ, එහෙම නැත්නම් මේ ඔවුන්ට අවශ්‍ය කරලා තිබෙන මුදල් ලබා දෙන්න කියලා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ?
2: අපි දැන් කලින් කතා කළා ඩොලර් බිලියන 35ක් වියදම් වුණා කියලා. ඊට පස්සේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඩොලර් ට්‍රිලියන 1.15ක් මුදලක් වෙන් කරන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. තමන් වෙන් කළා නැහැ. සෙන් සභාවරහා ඒ කටයුතු සිද්ධ වෙයි. එතකොට ඒ කාරණේ එහෙම තියෙද්දී තව පැත්තක තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නය. අපි ගත්තොත් ඩොලර් බිලියන 37ක්, එහෙමද ඩොලර් ට්‍රිලියන ගණනක් යුද්ධයක් වෙනුවෙන් වැය කරද්දී එක රටක වියදම් පමණයි. මීට සම්බන්ධ ඉරානයේ සහ ඉස්රාලය වියදම් මීට සම්බන්ධ නැහැ. එතකොට ලෝකේ පුරා බිලියන 2කට වැඩි පිරිසක්, බිලියන 3කට ආසන්න පිරිසක් ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් පසු වෙනවා කියලා ජගත් සංවිධානය කිව්වා. උන් වාර්තාවක් නිකුත් කරලා තියෙනවා තවත් ආයතන කීපයක් එක්ක. එතකොට මේ තත්ත්වය බැලුවොත් එහෙම 3 දෙනෙකුගෙන් 1 අයෙකුට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. 1 අයෙකුට. දැන් එතන ප්‍රශ්න තියෙන්නේ දැරිය හැකි මිලකට මේ ආහාර ගන්න බැරිකම. يعني දරන්න පුළුවන් මිලකට ආහාර ගන්න බෑ. දැන් 2030 වෙද්දී මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ කියලා ජගත් සංවිධානයේ විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න දවසකට ඩොලර් 4-5 අතර මුදලක් වැය වෙනවා. ජගත් සංවිධානයේ කියන විදිහට දවසකට ඩොලර් 4-5 අතර මුදලක් වැය වෙනවා. දැන් ඒකවත් හොයාගන්න බැරිකම නිසා තමයි මෙච්චර ඩොලර්, අපි ගත්තොත් එහෙම ඒකවත් හොයාගන්න බැරිකම නිසා තමයි බිලියන 2කට වැඩි පිරිසක්, 3කට ආසන්න පිරිසක් ප්‍රමාණවත් ආහාර නැතුව ඉන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දවසකට ඩොලර් 4.28 වගේ මුදලක් හොයාගන්න බැරිකමින් පසු වෙන අයගින් වැඩිම පිරිසක් අප්‍රිකා කලාපේ වාසය කරන්නේ. මේගොල්ලෝ අප්‍රිකාවේ ජනගහනින් 66.6% හොඳ ආහාර වේලක් ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. 66.6%. ඊට පස්සේ ආසියාව, ලතින් ඇමරිකා වගේම කැරිබියන් කලාපයේ රටවලටත් මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. දැන් අප්‍රිකාව විතරක් මිලියන 309ක් විතර කුසගින්න ඉන්නවා කියලා ඒ වාර්තා වෙන්නේ. ඒතර ආසියාවට ආවොත් එහෙම මිලියන 292ක්. ජගත් සංවිධානය කියන විදිහට 2030 වෙද්දී මේ අයගේ පෝෂණ තත්ත්වය වර්ධනය කරන්න දායකත්වය ලබා දෙන්න ඕනේ. දැන්ටමත් සමහරලාට ලෝක ආහාර සංවිධානය වගේ ආයතන විවිධ කලාපවලට ආහාර බෙදා හැරීම කරනවා. නමුත් ඒ කටයුතු වලට යම් ආකාරයක බලපෑම් ලැබුණා, විශේෂයෙන් ඇමරිකා වගේ රටවල් මේ සංවිධානය වලින් ඉවත් වීම හරහා අරමුදල් සපයා ගැනීමේ ප්‍රශ්න මතුවලා තියෙනවා. අපි මේ වෙනස කතා කරේ යුද්ධයක් වෙනුවෙන් අච්චර මුදලක් වියදම් කරන ලෝකය කුසගින්න ඉන්න මිනිස්සු වෙනුවෙන් ධම්මශීලී නොවන්නේ ඇයි කියන ප්‍රශ්නය ඉදිරි වෙනවා.
1: ඒකත් එක්කම දැන් අපි ගත්තට පස්සේ ලෝකේ දැන් මේ යුද්ධයත් එක්කම ලෝකේ බොරතෙල් මිල $100ක් දක්වා ඉහළ ගිහින් කියලා වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ?
2: යුද්ධය ආරම්භත් එක්ක ඉන්ධන මිල වරින් වර ඉහළ ගියා. සමහරට අඩු වෙනවා, සමහරට වැඩි වෙනවා. එතකොට ඒකට ප්‍රධාන සාධකයක් වෙනවා මේ ඇමරිකාවේ ක්‍රියාකලාපයේ සහ ඉරානයේ ක්‍රියාකලාපයේ. එතකොට වර්තමානයේ වෙද්දී පහුගිය දවසක වාර්තා වුණා $100ක් දක්වා ඉහළ මිලකට ඉන්ධන අලෙවි වෙනවා කියන. එතකොට බරපතල වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේක ලෝක වෙළඳපොළ ඉන්ධන මිල මේ විදිහට වැඩි වෙද්දී අනිවාර්යෙන් අනෙක් රටවලත් ඉන්ධන මිල වැඩි වෙනවා. මොකද වැඩි මිලට ගේන්න සිද්ධ වෙන නිසා. එතකොට දැන් යුද්ධය තවදුරටත් තිබ්බොත් එහෙම, එතන මේ මිල ගණන් කොයි මට්ටමකට එයිද කියන එක තමයි ගැටලුවක් වෙලා තියෙන්නේ.
1: දැන් මේක ලෝකයටම බලපාන ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. දැන් ලෝකය ගත්තට පස්සේ බොහෝ වෙලාවට දැන් අපේ රට ගත්තත් ප්‍රවාහණයට මුල් තැනක් දෙනවා. ඉතින් ඒ අනුව ලෝකයේ ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක් මිලයා හැකි ඉදිරියේදී මේ වගේ තත්ත්වයක් වාර්තා වුණොත් එහෙම. හොඳයි, අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින්ස් වැඩසටහන සමගින් අපි විරාමයෙන් අනතුරුව කතා බහ කරන සූදානම් මේ ඉන්දියාවේ පසුගිය දින කිහිපෙදී ඇතිවුණු අරගලය සම්බන්ධයෙන්.
0: Beyond the borders, beyond the headlines.
3: ඇතුළ දවසින් දවස එක එක දේවල් සිද්ධ වෙනකොට මේ පුංචි රට ඇතුළේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. කෙනෙක්ගේ ජීවිතයේ අද තිබුණු තත්ත්වය නෙමේ තවත් පැය 24කට පස්සේ ඒක වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න ජීවිතයේ තමන් දැකපු හීන හැබෑ කරගන්න හැමදාම මේ මහ පොළොවේ මිනිස්සුන්ට හයිය වුණේ ජාතිකල තොරයි මණ්ඩලේ. ඊයේත් එහෙම හීන කන්දරාවක් ඉදිරි තියාගෙන මිලදී ගත්ත ටිකට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න අපි කැමතිනේ රණි.
4: නෝ ජූලි මාසේ 24 වෙනි සිකුරාදා ඊයේ දවසේ දිනු මෙදපු ජාතිකල උතරයි මණ්ඩලයේ උතරයි වල ජයග්‍රහී ප්‍රතිඵල අපි ඔබට කියන්නේ මහජන සම්පත Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1552.4 Y 1552.4 ගොවිසෙතේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1523.38 W 1523.38 මෙගා පවල් උතරයේ V ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 6 වාසනාවන්ත අංක 7 10 36 සහ 38 V ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 6 වාසනාවන්ත අංක 7 10 36 සහ 38 දන නිදානේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 36 49 සහ 72 U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 36 49 සහ 72 හඳහනේ මීන ලග්නය වාසනාවන්ත අංක 4 16 27 සහ 47 මීන ලග්නය වාසනාවන්ත අංක 4 16 27 47 අද සම්පතල උතරයි අංක රටාව 0.4 2.4 5.2.4 0.4 2.4 5.2.4 NLB ජයල උතරයි J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1359 J 1359 NLB සුබ දවසක් ලොතරැයියේ ධනු ලග්නයේ වාසනාවන්ත අංක 9 51 සහ 52 ධනු 9 51 52 විශේෂ අංකය 4295 විශේෂ අංකය 4295 අද සුපිරි තෑගි ගණනාවක් තියෙන වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න

0: ಸತ್ಯಾಗ ಲಖನ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: This is a private road, okay?
3: No, you have mistaken.
2: Me or you?
3: No, I'm looking for...
2: Garbage.
3: No, I'm actually looking for this... I'm looking for...
2: What else you could find in a garbage truck?
3: I'm looking for a collect.
2: Collect? You.
4: Dhananjay Sirivardhana Nirmanayak. Papa Pimpenna.
5: Neil Matakewa. නිල් ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කරලා දැන් හොරුත් අප්ඩේට් වෙලා
6: මං කොහෙදනේ මිනි මරන්නේ පිස්සුද මං එහේ මිනි මරුවෙක් නෙමේ අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමඩින් එස්.ඇල්.
4: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සත්‍යයක ලඛන
9: හතයි විනාඩි 39 වෙලාව පීක්මන්ට් එකේ යන්න ඕනේ මේ විදේශීය පඩබිඩා වැදුවේ මොනවද සිද්ධ වුනේ කියලා හොයලා බලන්න ගිහන් ලැසේ වැඩේට ඊට කලින් අද ප්‍රශ්නය අහන්නේ නැද්ද සෑම සතියම් දෙකම සෙනසුරාදා ඉරිදු දවස්තේ කිය අපි උදේ බලාගෙන ඉන්නේ ලෝකෙම තියෙන ප්‍රශ්න විසඳලා කොහොම හරි අපේ හිත සහැල්ලු කරගන්න ඒ නිසා අපිට ප්‍රශ්නයක් දෙන්න කියලා අපිට කතා කරපු මැසේජ් කරපු ගොඩක් අය ඉන්නවා ප්‍රශ්න අහන්න කලින් මම උත්තර දෙන විදිහ කියන්නම් ඔබට අදාළ ප්‍රදේශයක් තියෙනවනේ කියන ඔබේ ගම වෙන්න පුළුවන් ඔබ නගරේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ නම මේ කියන කාර්මාඩි ඉක්මනටම ටයිප් කරන්න ඊට පස්සේ ස්තනක් තියලා දාලා පිළිතුර සටහන් කළා අපිට 0.7.0.3.93.5.93.7 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ ඔබේ නමගම සටහන් කරන්න අදාළ පිළිතුර සටහන් කරන්න 0.7.0.3.93.5.93.7 කියන නම්බරයකට WhatsApp කරන්න මොකක්ද රණ ඉල්ලද ප්‍රශ්නේ
10: අද ප්‍රශ්නේ හරිම ලේසි ඉක්මනටම මැසේජ් කරන්න මේ අපි ප්‍රෝග්‍රෑම් එකේ අනාතරේ සයිබර්ජෙන් අනාතරෙත් ඔබට මතක් කරන්නම් ප්‍රශ්නේ සහ පිළිතුරු දුන්න අයව මේ අපේ ප්‍රශ්නයක් තමයි අද පෙරේදාට පෙර දවස බදාදානම් අනිද්දාට පසු දවස කවදාද පෙරේදාට පෙර දවස බදාදානම් අනිද්දාට පසු දවස කවදාද ඉක්මන්ට හැමෝම අපිට මැසේජ් එකක් තියන්න මදුසංග කිව්වාගේම 0.7.0.3.93.5.93.7 අපේ WhatsApp නම්බර එකට ඔයාගේ නම ගම පිළිතුර සටහන් කරලා
4: Beyond the borders, beyond the headlines.
10: ගුණමනතුරු ඔබ නැවතත් beyond the borders beyond the headlines වැඩසටහනත් සමගින් එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අභිරාමයට ප්‍රථමව සඳහන් කරා මේ ඉන්දියාවේ පවතින අරගලකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය චන්ද්‍රමහතමේ කැරපොත්තෙට පුළුවන්ද ලෝකයක් වෙනස් කරන්න රටක් වෙනස් කරන්න.
11: ඒක ඇත්තටම සංකේතයක්. ඉන්දියාවේ කැරපොත්තු ජනතා පක්ෂය මේ තරුණ කණ්ඩායම විසින් පිහිටුවාගත්ත සංවිධානයක්. එතන එක්තරා ආකාරයක උපහාසාත්මක තත්ත්වයක් මත තමයි ඔවුන් මේ නම යොදාගෙන තියෙන්නේ මොකද පාලක පක්ෂය භාරතීය ජනතා පක්ෂය. එතකොට මේ සංවිධානය කැරපොතු ජනතා පක්ෂය. එක්තරා ආකාරයක යම් ප්‍රකාශනයකට විරෝධය පළ කිරීම සහ විවිධ කාරණා පදනම් කරගෙන තමයි විභිහුනේ. දැන් ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වෙන ජාතික සුදුසුකම් හා ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිට වෙලා තියෙනවා. දැන් මේ තුමින්ද තමයි තිබුණේ භාගය. ලක්ෂ 20ක් විතර හෝ 20කට වැඩි ප්‍රමාණයක් ලියන විභාගයක්. දැන් විභාගය අවලංගු කරන්න සිද්ධ වුණා මේ ප්‍රශ්න පත්‍රය පිටවීම නිසා අවලංකල ආපහු ලිවීමේ කියන කාරණේදී හිත නරක් කරගත්තු 20 දෙනෙක් විතර මිය ගියා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔන්න කියන කාරණා පදනම් කරගෙන තමයි සඳහන් කරපු මේ කැරපොතු ජනතා පක්ෂය කියන සංවිධානය ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ කළේ. ඇත්තටම පහුගිය දින කීපය තුළ 50,000කට වැඩි පිරිසක් ඉන්දියාවේ ප්‍රධාන නගරවල මේ විරෝධතා පැවැත්තුවා. අධික වර්ෂාව තියෙද්දි වර්ෂාව නොතකා තමයි ඔවුන් විරෝධතා සිදු කළේ, විශේෂයෙන් මේ සිද්ධියට එරෙහිව. දැන් මෙට්‍රෝ දුම්රිය ස්ථාන 17ක් විතර වහලා දාන්න සිද්ධ වුණා ඉන්දිය බලධාරීන්ට මේ තියෙන තත්ත්වෙත් එක්ක. මේ වෘත්තාකරුවන් ඉන්දිය පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී පොලිසියත් එක්ක ගැටීමක් ඇති වුණා. කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල වුණා. 180කට විතර තුවාල සිදු වුණා. දැන් ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම නරේන්ද්‍ර මෝදිගේ පාලනයට එරෙහිව විශාලතම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් විදිහට මේක මතු වෙලා ආවේ. ඒ කියන්නේ මේ මෑත කාලීනව මතු බරපතලම විරෝධයක්. දැන් අපි බංග්ලාදේශය සහ නේපාලය වගේ රටවල ගත්තොත් මේ තරුණ නැගිටීම් සිදු වුණා. ඒ හා සමාන සිදුවීමක් මෙතන වෙලා තියෙන්නේ. දැන් මෙතනින් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෝදිගේ අගමැති මෝදිගේ තරුණ ඡන්ද පදනමට යම් ආකාරයක බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. හැබැයි කොහොම වෙතත් දැන් මේ ව්‍යාපාරයට සාමාන්‍ය ව්‍යාපාරයක් දේශපාලන අරමුණකින් මතු වෙලා තියෙන්නේ. නමුත් පැහැදිලිව කැපී පෙනෙන නායකත්වයක් පිළිබඳව අදහසක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඉදිරි ගමන කොයි මට්ටම පවතිද කියන එක හරියට නිශ්චිතව කියන්න බැහැ. ඔවුන්ට කොයිතරම් දුරට යන්න පුළුවන් වේද කියලා. කොහොම වෙතත් දැන් මේ ව්‍යාපාරයේ මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි පදනම් වුනේ. අතට අපි ගත්තොත් එහෙම පහුගිය අවුරුද්ද වෙද්දී ඉන්දියාවේ නාගරික තරුණ වෙරකියාව 13.5%. ඒ කියන්නේ වයස අවුරුදු 15 29 අතර 4 දිනකුගෙන් එක අයෙකුට රැකියාවක් නැහැ. කියන්නේ විරකියාව කියනක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා.
10: ඔව්.
11: සා ඊට පස්සේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඔවුන් අධ්‍යාපන ඇමතිවරයාට ඉල්ලාස් වෙන්න කියලා කියනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න කියලා කියනවා.
10: යෝජනාවල
11: ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේක ඉතාම බරපතල තත්ත්වයක් අතර කොහොම වුණත්. ඒ නිසාම අගමැති මෝදි විශේෂ අධිකරණ ක්‍රියාමාර්ග හරහා මේ ප්‍රශ්නට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඒ වගේම සදුදා වන විට පාර්ලිමේන්තුවේදී 50 කිතුම්පත් ඉදිරිපත් කරලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරනවා කියලා ඔහු පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. කොහොම වෙතත් ඇත්තටම මේ එක ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන මතුනාට මේ තරුණ කණ්ඩායම් එක ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන මතුනාට මේ දීර්ඝ කාලයක සිට ඔවුන් අතර තිබ්බ යම් යම් අරගලකාරී තත්ත්වයක් තමයි මේ උණුසුම් වෙලා පිපිරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිය යුතුයි. මේ වෙනතු දැන් අපි කියවනේ 50,000කට වැඩි පිරිසක් ඉන්නවා කියලා. සමහර විට තව එකතු වුණොත් එහෙම මීටර වැඩි ඉන්න ඉඩ කර තියෙනවා. හැබැයි අර කලින් කිව්වා වගේ ඔවුන්ගේ ඉලක්කය කුමක්ද? ඔවුන්ගේ නායකත්වය කවුද? එහෙම ගැටලු තියෙනවා. විපක්ෂ කණ්ඩායම උත් සහය ලබා දෙනවා. එතනින් එහාට මොන තත්ත්වයක් මතුවේද කියන එක ගැටලුව තියෙන කොහොම වෙතත් ඉන්දිය රජය පොරොන්දුවක් දීලා තියෙනවා අමාත්‍යවරුන් සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා, සහ අවශ්‍ය කෙටුම්පත් අවශ්‍ය විසඳුම් මේ තරුණ කණ්ඩායමට ලබා දෙනවා කියලා.
10: හොඳ, ඒකත් එක්කම දැන් මේ ඉන්දියාවේ මේ තරුණ නැගිටීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාත් යම් අදහසක් පළ කරලා තිබුණා මම දැක්කා. ඒ වගේම තමයි අපි දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තරුණ පිරිස් විවිධ ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම මේ ප්‍රහාරවලින් තුවාල ලබන පිරිස් අපි සමාජ මාධ්‍ය ඔස්සේ මේ තොරතුරු හොමාරු වෙනවා දැක්කා. දැන් මේ තත්ත්වය පාලනය කරලද නැත්නම් තවමත් මේ විදිහටමද තියෙන්නේ?
11: පාලනය කරනවා කියන්නේ ඇත්තටම ගැටුම්කාරී වාතාවරණයක් නැහැ ඉන්දියා පොලිසිය කියලා තියෙනවා. මේ විදිහ තරුණයන් සාමකාමී විරෝධතාවල නිරත වෙනවා කියලා. නමුත් සමහර අවස්ථාවලදී ඔවුන් සිදු කරන යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙනවා. පාලනය කිරීමක් කියන්නේ ඔවුන් විරෝධතාව පළ කරනවා. විරෝධතාව පළ කරන අතරතුර රජයේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරලා සාකච්ඡාවලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසාම අර බරපතල තත්වයකට යන්නට පෙර සාකච්ඡාවලට මේ විරෝධතාවල නියුතු එකඟ වෙලා තියෙනවා. ඒ නිසාම බොහෝ විට තරුණයන්ට ගැළපෙන පිළිතුරක් ලැබුණොත් ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ පිළිතුරක් ලැබුණොත් විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විරකියාවට පිළිතුරු ලැබුණොත් ඔය කියන කාරණා ලකුවට ඉස්මතු වෙන එකක් නැහැ.
10: හොඳයි, අපේ අසල්වැසියන් ඉන්දියානුවන්ගේ පැත්තෙන් වාර්තාවන් මේ වගේ තොරතුරු අපි ලෝකේ බොහොමයක් තොරතුරු තිබුණා අපිට කතා බහ කරන්න. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවත හමු ආරාධනා කරන ඔබට FM 93.5 Beyond the Borders Beyond the Headlines වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා.
4: Beyond the Borders Beyond the Headlines.

0: Beyond the Borders, Beyond the Headlines.
1: විරාමෙන් අනතුරුව ඔබ නැවතත් අපිත් එක්ක එකතු වෙන්න තින්න අපි විරාමයට ප්‍රථම විද්‍යාව ගැන කතා කරා. දැන් අපි සුවිශේෂී මාතෘකාවකට යන්න හදන්නේ. අපි බොහෝ දෙනෙක් ආදරය කරපු චිත්‍රපටයක්, ඒ වගේම ටෙලි වෘත්තාන්තයක් බවට පත් වුණ ටයිටැනික් සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. දැන් මෑත කාලීනව ටයිටැනික් නැව සම්බන්ධයෙන්, ඒ වගේම මේ ටයිටැනික් නැවේ ගමන්ගත් මගියකු සිදු කරපු ලියුමක් තිබුණා මේ සම්බන්ධයෙන් සුවිශේෂී පුවතක් වාර්තා වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතාබහ කරන්න සූදානම්.
2: ඔව්, අතන මේ පුවත විදිහට අපි සලකන්නේ ටයිටැනික් නෞකාව ගමන් කරපු මගියෙක් ලියපු ලිපියක්. ලිපිය වෙන්දේසි කරන්න සැලසුම් කරලා තියෙනවා. දැනට ඇස්තමේන්තු කරලා තියෙන $47,000 පමණ මේ ලිපිය අලෙවි වෙයි කියලා. පළවෙනි වතාවට තමයි, ඒ කියන්නේ සුරැකිව තිබූ ලිපියක් පළවෙනි වතාවට මේ විදිහට වෙන්දේසි කරන්න යන්නේ. දැන් මේ ලිපිය ලියලා තින්නේ හෙන්රි හොප්ස් කියන කෙනෙක්. ඔහු ලිපිය ලියලා තින්නේ මේ නෞකාවේ යන අතරතුර සඳහන් කළ තිබි තාම සුරක්ෂිතව අපි දැන් ගමන් කරනවා කියලා සඳහන් කළා තියෙනවා මේ ලිපිය හරහා. දැන් මේ ලිපිය සඳහන් වන විදිහට ටයිටැනික් යාත්‍රා කරලා තියෙන්නේ 1912 අප්‍රේල් 10. එවෙද්දි කාලගුණයේ හොඳ මට්ටමක තිබිලා තියෙනවා. ඒත් එකම ඔහු කියනවා නැවේ ඉහළ තට්ටුවේ 200ක් විතර ඉන්නවා තරුණ කණ්ඩායම්. ඔවුන් ගීත ගායනා කරනවා, කාඩ් සෙල්ලම් කරනවා, සමහරු ලිපි ලියනවා. මේ විදිහට තමයි ඔහු ලිපිය පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඛේදවාචකයක් ගැන සඳහනක් නැහැ. ඔහු ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දේවල් තමන්ගේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ යාත්‍රා කරලා දවස් 4කට පස්සේ අප්‍රේල් 14 වෙනිදා රාත්‍රි 11:40 විතර උතුරු අට්ලාන්ටික් සාගරයේදී අයිස් කුටිය ගැටුණා. එතනම ටයිටැනික් කිව්වේ ගිල්විය නොහැකි නෞකාවක් කියලා. කොහොම වුණත් පැය 3කට අඩු කාලයකදී නැව ගිලලා තියෙනවා. 1220ක් විතර හිටපු නෞකාවේ 1500කට වැඩි පිරිසක් මිය ගිහින් තියෙනවා. මේ ලිපි අයිතිකරු හොප්ස් සංගීත භාණ්ඩ අලෙවිකරුවේ. ඔහු දෙවන පන්තියේ තමයි ගමන් කරලා තියෙන්නේ. මේ ලිපිය තියෙනවා දෙවන පන්තියේ මගින්ට අදාළ දේවල්, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය දේවල් හරියට සම්පූර්ණ වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ඔහු ලිපියෙන් සඳහන් කරනවා දෙවෙනි පන්තිය අපි ගියා, හැබැයි අපිට ඕන කරන ඔක්කොම මේ පන්තිය තිබුණේ නැහැ. සියල්ල සුගෝභෝගී පන්තියේ තමයි තිබුණේ කියලා. කොහොම වෙතත් මේ මගියා අනුතරින් මිය ගිහිලා තියෙනවා. කෙසේතත් ලිපිය සුරක්ෂිතව තිබිලා තියෙනවා. පස්සේ කාලෙක හම්බ වෙලා ඒ ලිපිය තමයි මේ විදිහට අලෙවි කරන්න යන්නේ, වෙන්දේසි කරන්න යන්නේ. ඒ වෙලාවේ ඔහු මුහුණ දීපු අත්දැකීම්, ඔහු දැක්ක දේවල්, නෞකාවේ සුන්දරත්වය, මේ කියන කාරණා තමයි ලිපිය සඳහන් වෙන්නේ.
1: දැන් මේ ලිපිය වෙන්දේසි කිරීමටද යන්නේ කොහොමද?
2: ලිපිය වෙන්දේසි කරන්න යන්නේ තමත් වෙන්දේසි වෙලා නැහැ. ඔහු නැස්තමේන්තු ගත කරනවා මේ ලිපිය $47,000 පමණ වෙන්දේසි කරන්න පුළුවන් වෙයි.
1: ඒ වගේම තමයි දැන් අපි කතා බහ කරන සූදානම් මද්දවසේදී තවත් මාතෘකාවක් බාට පත් වෙලා තියෙනවා. මේ ප්‍රංශය පැත්තෙන් වාර්තා වෙනව නවතම තොරතුරු පිළිබඳව. අපි යමු ප්‍රංශය පැත්තට.
2: ඔව්, ඇත්තටම ප්‍රංශයේදී අපි ප්‍රංශයට ගියොත් එහෙම අවුරුදු 15ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න හදනවා ප්‍රංශය. එතකොට මේ යුරෝපා සංගමයට අයත් පළවෙනි රට තමයි ප්‍රංශය. මේ විදිහ තහනමක් ක්‍රියාත්මක කරන 2027 වෙද්දී නීතිය ක්‍රියාත්මක වෙනවා. දැනට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය හම්බුණා. දැන් සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වෙන්න නම් මේ නීතියට අනුව ප්‍රංශ ජාතිකයන් තමන්ගේ වයස තහවුරු කරන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 15ට අඩු අයට තහනම් වෙන නිසා අදාළ දේවල් කරද්දී තමන්ගේ වයස තහවුරු කර යුතු වෙනවා. දැන් සැප්තැම්බර් ඉඳලා 15ට අඩු අයට සමාජ මාධ්‍යවල ගිණුම් විවෘත කරන්න බෑ. ලබන සැප්තැම්බර් මාසේ ඉඳලා. ඒත් එක්කම 2027 ජනවාරි වෙද්දී සියලුම ගිණුම් වලට මේක අදාළ වෙනවා, තියෙන ගිණුම් වලට. ඒකට ඒ විදිහට යම් ආකාරයක තහනමක් පනවනවා. හැබැයි සත්‍යාපනය කරන්නේ, ඒ කියන්නේ තහවුරු කරන්නේ, වයස තහවුරු කරන්නේ කොහොමද කියලා තවමත් නිල වශයෙන් දැනුම් දීලා නැහැ. දැන් ප්‍රංශය අපි ගත්තොත් එහෙම අවුරුදු 12 ඉඳලා අවුරුදු 17 දක්වා ඉන්න තරුණ කණ්ඩායම් දවසකට පැය එකමාරක් විතර TikTok පාවිච්චි කරනවා. TikTok වල ඉන්නවා. ඒ මිනිමේ කියන කාරණා පදනම් කරගෙන තමයි ප්‍රංශය මේ තහනම පනවන්නේ. හේතු වුන් කියනවා කාංසාව, මේ කණ්ඩායම අතර කාංසාව, ඒ වගේම හානිකර වීඩියෝ පට මේ අය ප්‍රචලිත වීම වළක්වන්න මේ තීරණයට එනවා කියලා. දැන් ඔස්ට්‍රේලියාවෙන් පස්සේ මේ විදිහ තහනමක් ගෙනාපු දෙවෙනි රට විදිහට තමයි ප්‍රංශය සලකන්නේ. දැන් ඔස්ට්‍රේලියාව දෙසැම්බර් වලදී තමයි 16ට අඩු අයට මේ සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හැබැයි ඔස්ට්‍රේලියාවේ වාර්තා වෙන විදිහට තවමත් මේ වයස් කාණ්ඩයේ අයගෙන් දහදනයගෙන් හත්දිනෙක් සමාජවාදී පාවිච්චි කරනවා. එතකොට දැන් බැලුවොත් එහෙම තාක්ෂණික විදිහට මේ අරමුණ අසාර්ථකයි දැනට ඔස්ට්‍රේලියාවේ. ඒකෙන් පේන එක දෙයක් තමයි යම් දෙයක් තහනම් කරනවා නම් ඒක අදාළ කොටස් සමග සංවාදයකින් පසුව කළ යුතුයි කියන එක. ඒතර එහෙම වෙද්දී තහනම ඔවුන් සමගම ක්‍රියාත්මක වෙනවා. යම් කණ්ඩායමකට තහනමක් ක්‍රියාත්මක කළොත් තමයි මේක හරියට වෙන්නේ නැති වෙන්නේ. මේ දෙන තත්ත්වයක් මත ඒ නිසා යම් සංවාදයකට ඇවිල්ලා එතනින් එහාට මේ තහනම ක්‍රියාත්මක කරනවා නම් වඩා සාර්ථකයි. කොහොම වෙතත් ප්‍රංශයේ ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරලා යම් යම් කාරණාවට ලැබෙන්න පුළුවන්.
1: හොඳයි, අපි ප්‍රංශෙන් යන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් ගැන කතා කරන්න. මේක ලෝකේ බොහෝ දෙනා ආස කරන මාතෘකාවක්. ඒ වගේම හැමෝටම වගේ තියෙන විදේශ ගමන් බලපත්‍රයක් පාස්පෝර්ට් එකක් තියෙනවා. අපි කතා බහ කරන සූදානම් දැන් මේ පහුගිය දින කිහිපයේදී වාර්තා වුණා ලෝකේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය වාර්තා වෙලා තිබුණා. මෙහි ප්‍රථම ස්ථානයේ කවුද රැඳිලා ඉන්නේ?
2: ඔබතරම හෙන්ලි පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් ලන්ඩන් වල තමයි මේ ආයතනය තියෙන්නේ. ඔවුන් නිකුත් කළා දර්ශකය. ලේකේ ඒගොල්ලෝ කියන්නේ ලෝකේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය කියලා. දැන් මේ දර්ශකයට අනුව අංක 1 හම්බෙලා තියෙන්නේ සිංගප්පූරුවට. දැන් අතන මේ දර්ශකය හදන්නේ වීසා නැතුව රටවල් කොච්චර ප්‍රමාණයකට යන්න පුළුවන්ද කියන කාරණේ පදනම් කරගෙන. වීසා නැතුව රටවල් වලට යන්න පුළුවන්ද කියන එක. එතකොට දැන් සිංගප්පූරු ජාතිකයන්ට සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකුට රටවල් 192කට යන්න පුළුවන් වීසා නැතුව.
1: රටවල්
2: 192කට යන්න පුළුවන් වීසා නැතුව. මේක තමයි කාරණේ, මූලික කාරණේ. එතකොට මේ දර්ශකයට අනුව අංක 1ට තියෙන සිංගප්පූරු. ඊට පස්සේ අංක 2ට රටවල් 3ක් තියෙනවා. ජපානය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමිරාජ්‍ය. ගමනාන්ත 188ක්. විසනතෝන්ට යන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි තැන ඉන්න ස්වීඩනය, අපි ගත්තොත් එහෙම ඇමරිකාව ඉන්නේ හතරවෙනි තැන. ඔවුන්ට රටවල 180කට ඒ විදිහේ පහසුකම් තියෙනවා. ඒකෝ වීසා නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහිල්ලා වීසා ගන්න අරගන්න පුළුවන්. ඔයනේ කියන කාරණේ තමයි පදනම් වෙලා තියෙන්නේ. දැන් එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ එක පැත්තකින් ඒ විදිහට මේ බලවත්ම දර්ශක ගැන කියද්දී මේ අතරම ලෝකයේ ජංගම පුරවැසියන් ඉන්න රටවල්. ඒ කියන්නේ දැන් ගමන කරන්න පුළුවන් අයනේ. ඒ කියන්නේ මුදල් හදල් තියෙන්නත් ඕනේ. අනිත් රටවලට යන්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට ජංගම පුරවැසියෝ තමයි මේ අය. අතර වැඩිපුරම ජංගම පුරවැසියෝ ඉන්න රටවල් තමයි හොඳම විදේශ ගමන් බලපත්‍ර බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ලෝකයේ සාමකාමී කියලා ලෝකයේ සාමකාමී දර්ශකයන් නිකුත් කරනවා. ලෝකයේ සාමකාමී රටවල් ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍ර හිමි රටවල් බවට පත් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ජපානය, සිංගප්පූරුව වගේ රටවල් වලට මේ ලෝකයේ සාමකාමී දර්ශකවල ඉහළ තැන් ලැබෙනවා. ඒ නිසා එතන එහෙම දෙයක්ත් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ලෝකයේ දේශපාලනික වාතාවරණය, අපි ගත්තොත් භූදේශපාලනික වාතාවරණය. ඒ කියන්නේ වෙළඳාම ආයෝජනය, ආරක්ෂාව සම්බන්ධ තියෙන මේ සම්බන්ධතා, සහයෝගිතා වැඩසටහන්, මෙන්න මේ වගේ දේවලුත් මේ දර්ශකය හදන්න ඉවහල්ලා තියෙනවා. කෙලින්ම කියන්නේ ගමනාන්ත වලට යන්න පුළුවන් කතාව පමණයි. හැබැයි ඊට යටින් ලෝකේන කතාවක් තියෙනවා. මේ භූදේශපාලනයත් මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ එක එක රටවල් අතර ඇති වෙන ගිවිසුම් හරහා ආරක්ෂක වෙන්න පුළුවන්,

0: බලපත්‍ර හිමි රට තේරිලා පත් වුණේ. ඉතින් අපි මේ වගේම ලෝකයේ බොහෝ දෙනා කතා බහට ලක්වන, ඔබ ආස කරන ලෝකයේ විදේශ පුවත් අපි විශ්ලේෂණය කරන්න සූදානම් සෑම සතියන්තයකම සෙනසුරාදා උදේ 7ට ආරාධනා කරනවා. දිගටම 93.5 93.7 ලක්කනත් එකතු වෙන්න අපි හදට සමුගෙන යනවා. නැවතත් ලබන සතිය උදෑසන 7ට හමු වෙමේ බලාපොරොත්තු වෙන. මෙහෙම ස්තුතියි චන්ද්‍රමාල්සිංහ මහතා. අදවසෙත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට. අපි නැවත හමුවන්නේ ලබන සතිය සෙනසුරාදා උදේ 7ට. එතෙක් ඔබට සුවදායි සතියන්තයක්.
1: Beyond the borders, beyond the headlines. Sri Lanka's prathama vatavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena rhino premier roofing sheet. Pati vistara sandaha 13.96 amathana.
2: Jeevithayak nathi karagenimata katawanne ek tatpareka pramadayak. Riya padavimeedith margi gaman kirimeedith pravesham wanna.
3: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: භගවන් වාසනාවන්ත දවසක් වාසනාවන්ත උදෑසනක් උදේ 8 විනාඩි 6යි වෙලා වරණිල් අපි සයිබිචින් ලංකාව ඩිජිටල් ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කරන ගමනේදී ඩිජිටල් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුල ගොඩනගන්න අපි ජනාධිපතිතුමන් වැඩ පිළිවෙලක් ඉදිරියට අරගෙන යද්දී මේ ඩිජිටල් වෙන ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව අපි හැමදාම කතා කරන්න තමයි සයිබිචින් ගුවන් විදුලි අවකාශයේ මේ ගුවන් අවකාශය වෙන් කරගෙන තියෙන්නේ. ලංකාවේ ප්‍රවීණයෝ මේ සබ්ජෙක්ට් එකේ මේ ෆීල්ඩ් එකේ ඉන්න වැඩකාරයෝ ටික එකතු කරගෙන අපි ලෑස්ති අනාගත ශ්‍රී ලංකාව කොහොමද ගොඩනැගෙන්නේ? ඒ පසුපස තියෙන සාධනීය කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබටත් මේ සංවාදයේ කොටස් කරුවන් වෙන්න අපි හැමදාම වගේ අදත් ඉඩ අවකාශය වෙන් කළ තින ඔබට යම් කිසි ප්‍රශ්න කිරීමක් ඇති ඔබට මේ පිළිබඳව ටිකක් වැඩිපුර දැනගන්න අවශ්‍ය තැන් ටිකක් ඇති ඒ හැමදේම ගැන අපි කතා කරමු. ඒ සඳහා ඉඩ අවකාශය තියෙනවා කියලා මතක් කරන ගමන් රනිල් අයබෝන් අපි කොහොමද කතාව පටන් ගන්නේ?
1: ඔව් අපි මෙහෙම කතාව පටන් ගමු. අද අපේ මාතෘකාව ගැන කියනකොටම දැන් සමහර අය හිතනවා මේ ඩිජිටල් අපිට යන්නේ අපිට සෙට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ ජෙනරේෂන් එකේ නෙමෙයි මේ වැඩේ කියලා එහෙම හිතාගෙන හිටියට ඔබ දන්නවා මේ රජය ඩිජිටල්කරණය කරන වැඩපිළිවෙල හැම අංශයකටම රාජ්‍යංශයේ විශේෂයෙන්ම කරගෙන යන වෙලාවක හැමෝම ඩිජිටල් පිළිබඳව අඩුවැඩි වශයෙන් අවධානය යොමු කරලා තිනවා. ඒ නිසා මේ වැඩසටහන මග නොහැර අහන්න හේතුව තමයි ඔබට වගේම ඔබේ දරුවාට ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ තරුණ ඔබේ අනාගතය පිළිබඳව තමයි අපි අද දවසේ කතා කරන්නේ. අපි මාතෘකාව වේගයෙන් වෙනස් වෙන ඩිජිටල් ලෝකයේ ඔබේ රැකියාව ගැන පෞද්ගලික අංශයේ සේවකයින්ට අලුත් අභියෝග සහ අවස්ථා මේ ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. අද අපේ ආරාධිතයා පරිගණක ඉංජිනේරු භාග්‍යා සෝමතිලක. භාග්‍යා සෝමතිලකත් එක්ක අපි අද ලොකු දේවල් ටිකක් ඔබේ අනාගතය ගැන ඔබේ රැකියාව ගැන ඔබේ රැකියාවේ අභියෝග ගැන කතා කරන්න සූදානම්.
0: අපි කතාව පටන් ගමුකෝ මෙන්න මෙතනින්. දැන් ලංකාව ඇතුළු ලෝකේ විවිධ රටවල් දිහා බලන් ඉන්නකොට අපිට පේන්න තියෙන දවස ගානේ මේ AI පාවිච්චි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කෘතිම බුද්ධිය භාවිත කරලා ගොඩාක් තැන්වල වැඩ කරන්න පටන් ගන්නවා. මේ හරහා සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන රැකියා අවස්ථා ටික නැති වෙලා යයිද? මේක තමයි අපිට දිගින් දිගටම තියෙන ප්‍රශ්නේ. AI අපේ අනාගතය විනාශ කරලා තියෙන. දැන් මෙතනින් එහාට AI හැමදේම කරයි. එතකොට මිනිසුන්ගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් අපේ බඩට පාරවදේ අපේ දරුබවුල කොහොමද ජීවත් කරන්නේ? ඔන්න ඔහොම හිතන කණ්ඩායමකුත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා අපි දකින්න රනිල්. ඇත්තටම හොඳයිනේ. මම මෙච්චර ගාණක් වියදම් කරනවා එක මාසෙකට මේ කම්පැනි එක දුවන්නේ. එහෙම නැත්නම් මේ වැඩ ටික කරනවා මෙච්චර ගාණක් වියදම් කරනවා. ඇත්තටම AI වගේ එකක් දිනුන වෙලා එන එක හොඳයි. එතකොට මට මගේ කෝස්ට් එක අඩු කරගෙන මගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, මගේ කර්මාන්තශාලා වෙන්න පුළුවන්, මගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් කියලා කල්පනා කරන පිරිසකුත් ඉන්නවා. දැන් වැඩිපුරම ඉන්නේ ඔය මම දෙවණියට කියපු කාරණාවට වඩා අපේ රස්සාවට මොනවා වේද කියලා කල්පනා කරන
1: පිරිස. පැහැදිලිවම මේ AI ආවට පස්සේ අපේ රස්සා ටික නැති වෙයිද කියන කාරණේ තමයි අපි මුලින්ම ඔබෙන් දැනගන්න කැමති. දැන් ඔබ ගැන සටහන් කරනකොට පෞද්ගලික ආයතනයක හෙඩ් ඔෆ් IT එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණාංශයේ ඔබ ප්‍රධානීෙක්. මේ අඩු වයසින් ප්‍රධානීෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඔබෙන් තමයි සුදුසුම මේ වැඩේ අහන්නේ. AI ආවට පස්සේ ලෝකෙට, AI ආවට පස්සේ ලංකාවට මිනිසුන්ගේ රස්සා ටික නැති වෙයිද භාග්‍යා?
2: ඒ කියන්නේ මිනිස් තාක්ෂණයට බය වෙලාද?
1: එහෙමත් හිතනවා නේද?
2: බයක් තියනවා නම් අපිට ඒ බය පරය ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒකත් එක්ක හැප්පෙන්න යන්න හොඳ නැහැ. තාක්ෂණයත් එක්ක අපි යන්ත්‍රත් එක්ක හැප්පෙන්නේ නැතුව ඒව පාවිච්චි කරන්න ඉගෙන ගන්නයි ඕන. එහෙම නැත්නම් අපි ඒක අනේ මගේ රස්සාව නැති වෙයි, දැන් මේකෙන් මට මොකක්ද වෙන්නේ, මම ඉස්සරහට මොකක්ද කරන්නේ, මම මේකට කරන හේත් මොකද්ද උනේ කියේ, මොකද්ද කරන්නේ කියන එක හිතනවට වඩා අපි ඉගෙන ගන්න ඕන මොකද්ද මේ උනේ, මම මොකද්ද දැන් කරන්න ඕන, මම මේක ඉස්සරහට යන්නේ කොහොමද, මම මේක ඉගෙන ගන්න ඕන කියන අදහස ඔළුවට එන්න ඕනේ. අපි මේකට බය වෙන්න ඕනේ නැහැ. යන්ත්‍රයක හැප්පෙන්න යන්න ඕනේ නැහැ. මම පුංචි කතාවක් කියන්න. අපි චූටි කාලේ හැමෝම බලලා තියෙනවා චාලියන් චොක්ලට් ෆැක්ටරි. ඒක එක තැනක එයාගේ තාත්තට එයාගේ රස්සාව නැති වෙනවා. මොකද්ද හේතුව? එයාගේ තාත්තා වැඩ කරපු කම්පැනි එකට අලුතෙන් යන්ත්‍රයක් අරන් එනවා. ඒක උනේ ආව රීප්ලේස් උනේ ඒකටම. එයා කරපු වැඩේ යන්ත්‍රයක් මගින් කරන්න ගත්තා. එයාගේ තාත්තා නිහඬව පැත්තකට අයින් වුණා. ඊට පස්සේ යාට මොකද්ද කරන්න කියන එකවත් හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ ටික කාලයක් යනකොට අපිට කතාවේ අවසානයේ පෙන්නනවා තාත්තා ඒ යන්ත්‍රයේ හසුරවන්නා විදිහට එයාගේ වැඩ කරන්න ආයෙත් පටන් ගන්නවා. අපිට මොකක්ද එකෙන් ගන්න තියෙන්නේ? අපි යන්ත්‍රය අනේ මේකට දැම්ම කියලා අපි එතන ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නවත් එහෙම නැතුව මේ අපිට මේක එපා මගේ රස්සාව නැති කරා කියලා අපි පසුතැවෙන්නවත් නෙමෙයි ඕනේ. අපි කොහොමද මේක හසුරවන්නේ කියන එක අපි නිහඬව ඉගෙන ගන්න ඕන. අපිට හම්බෙන පොඩි කාලයෙන් එක ඉගෙනගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන එක පැහැදිලිවම අපේ මාර්ගය අපි හදා ගන්න ඕන.
0: අපි මේ කාරණාව මේ හුදෙකලා කරලා කතා කරන එක තේරුමක් නැහැ. මේ තාක්ෂණයට බැන බැන හිටියා කියලා තාක්ෂණයේ ඉස්සරහට එන එක නතර වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේකට අනුගත වෙන්න ඕනේ. හැබැයි භාග්‍ය තියෙන ප්‍රශ්නේ තමයි ඔබ බොහොම තරුණ වයසේ ඉන්න පොඩි දරුවෙක්. තනතුරෙන් බොහොම ඉහළ දැනග හිටියට මේ ශේෂ්ත්‍රී තියෙන අද්දකීම් එක්ක ඔබේ උගත්කමත් එක්ක ඔබ මෙහෙම තැනකට ඇවිල්ලා අද මේ කතා කළාට ඔබ බොහොම වයසින් පොඩි යහනුල මේකනේ පොඩි නංගි කෙනෙක්. මට තියෙන ප්‍රශ්නේ දැන් මේ වෙනකොට සාමාන්‍ය වෘත්තියක් කරගෙන ඉන්න කෙනෙක්ට ඔය කියන AI වලට අනුගත වෙන්න පුළුවන්. ඒක මහා අමාරු සංකීර්ණ වැඩක්ද?
2: නැහැ. මොකද්ද හේතුව? අපි දැන් මම තව කතාවක් එක්කම මේක පැහැදිලි කරන්නම්. ඔන්න අපේ කම්පැනි එකට ජොබ් එකකට ඉන්ටර්වයුව එකට කතා කරනවා. එතකොට එතනදී වර්ග දෙකක් මෙතනදී අපිට ඉන්ටර්වයුව කරන්න හම්බ වෙනවා. එක වර්ගයක් තමයි අවුරුදු 10ක් විතර හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඒ ෆීල්ඩ් එකේ. අනිත් කෙනාට අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. හැබැයි යාගේ විශේෂත්වයක් තියෙනවා. එයාට කම්පියුටර් ස්කිල් එකක් තියෙනවා. එයා අවුරුදු 10 එතකොට නිකන් ඉඳලා නැහැ. අර එක්ස්පීරියන්ස් එකත් එක්කම යාගේ ස්කිල් එකකුත් අප් කරගෙන තියෙනවා. ඔන්න අපි ළඟට CV දෙකම එනවා. අපි ඉන්ටර්වයුව කරනකොට අපි අහන ප්‍රශ්නවලදී මේ කම්පැනි එකේ පරිගණක පද්ධතියක් පාවිච්චි කරනවා. ඔන්න ඔතනදි තමයි අර අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තිබ්බ කෙනාට පොඩි බයක් එනවා. මට මොකක්ද වෙන්නේ? මම මේකෙන් කොහොමද ඉස්සරහට යන්නේ? මාව තේරෙයිද කියන බය එනවා. ඒ බය ආවේයි අර අවුරුදු 10ක් ඇතුළත කිසිම වෙනස් වීමක්වත් කිසිම දෙයක් ඉගෙනගෙනවත් නැහැ. ස්කිල් එකක් අප් කරගෙන ටෙක්නිකල් පැත්තෙන්, ඒ කියන්නේ පරිගණකයත් එක්ක. අපේ ලංකාව ලෝකය වේගයෙන් ඉස්සරහට යනවා තාක්ෂණයත් එක්ක. අපි ඒත් එක්කම අපේ ස්කිල්ස් අප් කරගෙන අපි වැඩි කරගෙන යන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ අර වගේ පොඩි බයක් හිතට එනවා අපි ඉන්ටර්වයුව එකකට ගියාට පස්සේ. ඇත්තටම අවස්ථාව වැඩි කාටද? අවස්ථාව වැඩියෙන්ම හම්බෙන්නේ අර හොඳ ස්කිල් එකක් හදාගත්ත අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් එක්ක ඉන්න කෙනාට. එතකොට එතනදී වයස කියන එක බලපාන්නේ නැහැ. මොකද තමන්ගේ ජීවිතයෙන් විනාඩි 15ක්, තමන්ගේ කැරියර් එකේ විනාඩි 15ක් තමන්ගේ ස්කිල් එකක් අප් කරගන්න, තමන්ගේ ස්කිල් එකක් වැඩි කරගන්න යොදවනවා නම් වයස කියන්නේ වචනයක්
0: ඉලක්කමක්
2: විතරයි.
0: වයස බාධාවක් නොකොටගෙන මේ පරිවර්තනයට අපි සූදානම් වෙනවා. දැන් මේක රනිල් අපිට බැලුව බැලමට වෙන්නේ AI කියලා කියනවා, ආටිෆිෂල් ඉන්ටෙලිජන් කියනවා, මේ කෘත්‍රිම බුද්ධිය කියලා කියනවා. දැන් අපි හිතන්න ඕනේ නෑ ලෝකය අපි වෙනුවෙන් හිතනවා වගේ තැනකනේ අපි ඉන්නේ. හැබැයි ඔබට මතක නම් ඔය ටයිප් රයිටර් එකෙන් ටයිප් කර කර ඉන්න ක්ලරිකල් ස්ටාෆ්ස් වලට ආවනේ කම්පියුටර් එක අපිලාවෙත් මේ වගේම මහා බිල්ලෙක් තමයි දැක්කේ. ඒගොල්ලන් කිව්වේ අම්මෝ අපිට මේක හුරු නෑ, මේක මවුස් එකක් තියෙනවා, ඒකේ කර්සර් එක හිට මෙහෙට කරන්න අපිට තේරෙන්නේ නෑ, අපි දැන් වයස වැඩි. හැබැයි අවුරුදු කීපයක් යනකොට ටයිප් රයිටර් එකේ වැඩ ටික අමතක වෙලා හොඳට කීබෝඩ් එකේ තමන්ට ඕන කරන ලියුම ටයිප් කරගන්න, එතකොට තමන්ගේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න, සිස්ටම් එකක් ඇතුලේ වැඩ කරන්න, ඒ ජ්‍යෙෂ්ඨ පරම්පරාව හුරු වුණා. ටිකක් අපි මේ තාක්ෂණයට බය වෙලා ඉන්නවා. මේක දැකපු ගමන් අයියෝ මේක නම් හරියන්නේ නැහැ, මේක තියෙන මහා විනාශයක් කියලා හිතන එකෙන් මේ පැත්තට ඇවිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මම ආයෙමත් අහන කාරණේ තමයි ඔය කියන තරම් IT වලට එහෙම නැත්නම් මේ කම්පියුටර් සයන්ස් පැත්තට කෙනෙක්ට ඉක්මනටම ෆ්ලග් වෙන්න පුළුවන්කම තියෙනවද? එහෙම නැත්නම් මේක කොහොමද අපි ඉගෙනගන්නේ? මේක හරි අමාරු සබ්ජෙක්ට් එකක්ද? දැන් අපි දැනට රස්සාවක් කරන ගමන් අපි හිතන්නකෝ මේ වෙලාවේ ජොබ් එකක් කරන කෙනෙක්, එයාට දරුවෝ දෙන්නෙක් විතර ඉන්නවා, ගෙදර වැඩ ටිකක් තියෙනවා, එතකොට එදිනෙදා කරන්න තියෙන යුතුයකම් කොටසක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක කාලය ගලමනාකරණය කරගන්න බෑ. අනේ මේ කියන ඒවා කරන්න කොහෙද අපිට වෙලාවක් තියෙන? දැන් මේකට හුරු වෙන්න බෑ. දැන් මං හුරු වෙච්ච විදිහක් තියෙනවා. මේ විදිහට යන්න දුන්නා නම් අපිට හරි පහසුයිනේ කියන තැන තමයි ගොඩාක් දෙනෙක් ඉන්නේ. අපි මොන කතන්දරේ කිව්වත් මීට වැඩසටහන් කීපයකට කලිනුත් අපි කතා කළා මේ තාක්ෂණික විප්ලවයේ මිනිස්සු කොහොමද සූදානම් වෙන්නේ කියලා. ඒ හැම වෙලාවෙම අපිට ආව ප්‍රශ්න ටික තමයි ඔය කිව්වට අපිට නම් බෑ ඊළඟ පරම්පරාවට උගන්නන්නේ කොහොඳයි මං යෝජනා කරන්නේ අපිට උගන්වනකොට අපේ දරුවන්ට උගන්වනනම් හොඳයි. අපි ඇත්තටම මේ ඩිජිටල් පරිවර්තනය කරන්න තව අවුරුදු 20ක් 30ක් බලන් ඉන්න ඕනද? එහෙම නැත්නම් දැන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්ද භාග්‍ය?
2: මදුෂාන Excel, Word, PowerPoint පාවිච්චි කරනා නේද? අන්න ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක. අපි එතකොට මේ ටෙක්නිකල් වර්ල්ඩ් එකට, එහෙම නැත්නම් තාක්ෂණය කියන එකට අඩිය තියලා තියෙන්නේ. ඕනම කෙනෙක් තමන්ගේ රස්සාව කරනකොට Excel නැත්නම් Word ඕක පාවිච්චි කරන්නේ නැතුව කරන්න නැති දෙයක් තියෙනවද? ඒ කියන්නේ ඒක අවශ්‍යයි නේ අපිට මේ වෙනකොටත්. අපි ඒක ඉගෙනගෙන තියෙනවා කොට්ටාෂය. ඇත්තටම ඒක වයසක් නැහැ, මගේ තාත්තගේ වයසේ ඉඳන්ම සෑහෙන පිරිසක් දැනට Excel, Word කියන එක ඉගෙනගෙන තියෙනවා. අපි ඒක ඉගෙන ගත්තා නම්, අපි ඒක ඉගෙන ගත්තේ යම් කිසි හේතුවක් නිසා, අවශ්‍යතාවයක් ආපු නිසා. එතකොට මොකද්ද අපිට තියෙන්න ඕන? අවශ්‍යතාවය. මේක ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන්න ඕන. ඒක හිතන්න ඕන. තමන් රස්සාවට ගිහිල්ලා එහෙම නැත්නම් එදිනෙදා කරන වැඩකදී මට ප්‍රශ්නයක් එනවා. මම ගහක පැලයක් ගහක් හිටවනවා කියන පැලයක් හිටවනවා. ඒ ගහේ තියෙන මේ ගහ ලොකු ගහක් තියෙනවා. මට දැනගන්න ඕන ඒ ගහේ පැලවෙන්නේ ඇටද, එහෙම නැත්නම් අත්තක් හිටවුවොත් හරිද, මොකක් හිටවුවොත්ද මට මේක තවත් බෝ කරගන්න පුළුවන්. දන්නේ නැහැ මොකක්ද මේක කොහොමද කරන්න කියලා, දන්නේ නැහැ. ඒ කෙනාට පුළුවන් පොඩි පොඩි, දැන් අපි හැමෝම ස්මාර්ට් ෆෝන්ස් යූස් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවා ගාව හරි, එහෙම නැත්නම් තමන්ට හරි දීලා තියෙනවා, අරගෙන තියෙනවා ස්මාර්ට් ෆෝන් එක. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. දැන් තියෙනවා ChatGPT, www.chatgpt.com. ඕකට ගියා. ඩේටා තියෙනවා ෆෝන් එකේ. අපි ඩේටා නොදා දැන් කිසිම දෙයක් කරන්න බෑ. ඩේටා කියන්නේ අපි පොඩි පොඩි ආයෝජනයක් කරන්න පුළුවන් ඒ ඩේටා වලින්. අපිට මේ තියෙන ඒ තාක්ෂණය යූස් කරලා අපි බලනවා මේ ගහේ නම දීලා මම මේකේ මොකක් පැල කරොත්ද මට මේක බෝ කරගන්න පුළුවන්. ඒ චූටි අවස්ථාවක් අපි මේක යූස් කරන්න පුළුවන්. අපිට ඒ කියන්නේ අවශ්‍යතාවයක් එන්න ඕන ඉස්සෙල්ලාම. අපි හිතන්න ඕන අපි රස්සාවක් කරගෙන යනකොට අපිට මේක මීට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් කොහොමද? ඒ වගේම මීට වඩා හොඳ විදිහට කරගන්න පුළුවන් කොහොමද කියන එක හිතලා අපි අවශ්‍යතාවය ඇති කරගත්තොත් අපිට පුළුවන් මේ තාක්ෂණය යූස් කරලා අපේ තියෙන ඒ අවශ්‍යතාවයට ගැළපෙනම විදිහ සුදුසුම මාර්ගය හොයාගන්න.
0: ගොඩක් වෙලාවට ලංකාවේ අපි කතා කරන කාරණාව තමයි වාග්ය මේ අපි හුඟක් වෙලාවට ඩේටා ටික දාගෙන ගලේ සෝෂල් මීඩියා වල රවුම් ගන්න එක. හැබැයි එතනින් එහාට ගිහිල්ලා තමන් කරන වෘතිය, දැන් හරි සරල උදාහරණයක් නේ කියන්නේ, මම පැලතවානක් කරන්න හිතන් ඉන්න කෙනෙක්, මං කෘෂිකර්මාන්තය ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔබ ළඟ නැති තාක්ෂණික දැනුම, ඔබ ළඟ නැති මේ මේ මේ විෂය පතේට අදාළ දැනුම ඔබට හොයාගන්න තාක්ෂණය මේ වෙලාවේ තියෙනවා. අපි හිතමු යම්කිසි රෝගයකට පලිබෝධ හානියක් වෙනවා. මෙන්න මේ පලිබෝධය මොකක්ද, මේකට පලිබෝධ නාශකය දන්න ඕනේ කොයි වෙලාවේද, මේ වගේ වෙලාවක මේ පඳුර ගලවලා ඉවත් කරන්න ඕනද වගේ ආසේතර, මේ ආදී සියල්ල පිළිබඳව ඔබට මේ තාක්ෂණික බද්ධවීම හරහා දැනගන්න පුළුවන්. ඉතින් එතකොට මම තවදුරටත් මේකට ආදුනිකයි, මම දැන් වයසක මිනිහෙක් කියලා අපිට අතාරින්න බෑ. අපිට දිනදා ජීවත් වෙනකොට අත්‍යවශ්‍ය කාරණා බොහොමයක් වෙනවා. සමහර වෙලාවට අපි දැන් හොඳටම දන්න කාරණේ තමයි මට මොකක් හරි අසනීපයක් තියෙනවා, මට රෝග ලක්ෂණ ටික තේරෙන හැබැයි මම දන්නේ නැහැනේ මේ රෝගය මොකක්ද කියලා. ගොඩක් වෙලාවට දැන් ඉන්න තරුණ පරම්පරාව තමන්ගේ රෝග ලක්ෂණ ටික දීලා මේ GPD දාලා මේ බෙහෙත් අහනවා නෙමෙයි, නමුත් වෛද්‍යවරයා සමහර ලාට අපිට අදාළ බෙහෙත් ටික නිර්දේශ කරනවා. අපි දැනගන්න ඕනේ අපිට තියෙන ලෙඩේ මොකක්ද කියලා. ඉතින් මේකේ හැඩේ, මේක කොයි කාලෙද ඇති වෙන්නේ, මොකක්ද මේක ඇති වෙන්නේ හේතුව, මේක නතර කරන්න පුළුවන් එකක්ද, මේක සුවපත් වෙන එකක්ද, මොකක්ද කියන කාරණේ පිළිබඳව හරි පහසුවෙන් මේ AI tools පාවිච්චි කරලා මිනිස්සු හොයාගන්නවා ලෝකේ තියෙන දැනුම, ලෝකේ අපි නොදන්න ගොඩක් දේවල් ගැන හොයාගන්නවා. ඉතින් කොයිතරම් වාසියක්ද මේක. සමහර වෙලාවට සමහර වෛද්‍යවරු ඉන්නෝනේ අපිට එහෙම ලොකු වෙලාවක් කතා කරගෙන ඉන්න බෑනේ. එතුමට තියෙන වැඩ රාජකාරීත්වයක බෙහෙත් ටික දෙන හරි පරිස්සම දෙන දවසතියකින් වා මේ ටික බෙහෙත් මාරු කරන්න, මේ ටික තමයි අපිට හම්බෙන උපදෙස් ටික. හැබැයි අපි නොදන්න ගොඩාක් දේවල්, අපි මොනවද කන්න බොන්න ඕනේ, කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ, අපි මේ රෝගය සූපත් කරගන්න මොන වගේ කැපකිරීම් ටිකක් කරන්න ඕනද, මේ හැමදේම ගැන ඉතාම පැහැදිලිව අපිට AI tools හරහා, එහෙම නැත්නම් අපි පාවිච්චි කරන මේ තාක්ෂණය හරහා තොරතුරු දැනගන්න සහ අපි දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හරි සරල කාරණාවක් අපි පැහැදිලි කළේ. අපිට තව ගොඩාක් දේවල් තියෙනවා භාග්‍යත් එක්ක කතා කරන්න. අපි ඔබට ආරාධනා කරනවා, ඔබට තියෙන ප්‍රශ්න ඇත්තටම අනාගතයේදී මොකද වෙන්නේ, ඔබට මොන වගේ විෂය පතයන් ඔස්සේද ඔබේ ජීවිතේ හැඩගස්ස ගන්න පුළුවන්, AI ඇතුළු මේ දවසින් දවස දියුණු වෙන තාක්ෂණයත් එක්ක කොහොමද ඔබට ඔබ දකින්න හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ? බොහොම තරුණ වයස කෙනෙක්, ඒ නිසා තරුණ නිලධාරණියක් විදිහට, තරුණ වගකීම් ගන්න ගැහණු දරුවෙක් විදිහට ඇයිගේ අත්දැකීම් ටික මේ රටේ සමස්ත දුවරුන්ට වැදගත් වෙයි. හෙට දවසේ කම්පියුටර් සයන්ස් පැත්තෙන් එහෙම නැත්නම් මේ ඩිජිටල් ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාගෙන ඉන්න ඔබට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්න ගැටළු යොමු කරන්න 0.7 0.3 93.5 93.7 කියන අපේ දුරකථන අංකයට අපි විරාමයක් කරගෙන යලි කතා කරන උදේ 8 විනාඩි 21යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: සිරෝ ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. I'm going to live a new green life.

නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය NLB.

0: Rosa.
1: අමතන්න 077 77 73 74

0: ලකඩහගෙන ඉන්නේ උදේ 8යි විනාඩි 28යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සයිබර් ජෙන්.
2: අපි නැවතත් සයිබර්ජින් සමග අපිට අනුග්‍රාහකත්වයේ දක්වන අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිල්ලුව රජකිරුළ මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයේ අධ්‍යාපනයේ සෞඛ්‍යයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට සුචුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙකුත් රුපියල් ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අපට හැකියාව ලැබුණා 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 3,04,00,000 වූ සුපිරි ත්‍යාගය වාසනාවන්තය අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් කෝටි 2ක සුපිරි ත්‍යාගය රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂයේ ප්‍රථම ත්‍යාග සමගින් ලක්ෂ ත්‍යාග සමගින් අනිකුත් සිසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයිය හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40,000ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අපි කතා කරමින් ඉන්නේ ලංකාවේ තරුණ පරම්පරාවේ අනාගතය ගැන. මෙහෙම කියන එක සාධාරණයි. මොකද ඊළඟ වගකීම් ටික බාර අරගෙන රටේ ආර්ථිකය හසුරවන්න සූදානමින් ඉන්නේ මේ වෙලාවේ අධ්‍යාපනය ලබන මේ වෙලාවේ ඉපදෙමින් ඉන්න දරුපටව ටික. ඒ අයගේ අනාගතය සුරක්ෂිතයිද? ඩිජිටල් වන ලංකාව ඇතුලේ, ඩිජිටල් වන ලෝකය ඇතුලේ ඔබේ රැකියාව ස්ථාවරයිද? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපි හැමෝගෙම හිතේ තිබුණා. ඒකට උත්තරේ හොයන්න තමයි අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළේ පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලක කියන මේ දක්ෂ පරිගණක ඉංජිනේරුවරියට. ඇයත් එක්ක අපි කතා කරමින් ඉන්නවා. අපිට තියෙන ප්‍රශ්න ටික ඔබට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න ටික අපිට යොමු කරන්න 011125 0175 මගයමත් දුරකතනංග මතක් කරන්න 011275 0175 0175. ඒ වගේම 07 03 93 5 93 7 කියන නම්බරයකට මෙසේජ් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට තියෙන ප්‍රශ්නේ ගැටලුව විමසීම සඳහා අපිට එහෙම ආව මෙසේජ් එකක් දෙන. මම එතනින් කතාව පටන් ගන්නම්. මිස්, ඔයා මේ විදිහට කතා කරනකොට හරි ආසයි. මමත් කැමති පරිගණක ශාස්ත්‍රයේ ඉතාම ගෞරවනීය රැකියාවක් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, මම කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්නවා, මම AI ගැන ඉගෙන ගන්නවා. හැබැයි අපිව ඉන්ටර්න්ෂිප් එකකටවත් ගන්න අද ලංකාවේ කිසිම තැනක ඉඩක් නැහැ, ජොබ්ස් නැහැ කියලා කියනවා. මේ විදිහට ඉස්සරහට අපි තාක්ෂණික විප්ලවයක් කරන්න රටක් විදිහට සූදානම් වුණාට අතිරික්තයක් මේ වෙලාවේ IT ෆීල්ඩ් එකේ ඉන්නවා නම් අපි තවදුරටත් මේක ඉගෙන ගන්න එකේ තේරුමක් තියෙනවද කියලා තමයි යහන්නේ තුරණි කියලා තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.
4: මේ වෙනකොට IT ඉන්ඩස්ට්‍රි එකේ ඕක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකක්ද අපිට උනේ ඇත්තටම? අපි කළේ මොකක්ද? අපි කළේ ඇත්තටම පිටරටින් එන ටාස්ක් එකක්, එහෙම නැත්නම් එක අසයින්මන්ට් එකක්, කෝඩ් එකක් ගහලා කරපු එක විතරයි කරේ. ඊට පස්සේ මොකක්ද උනේ? AI කියලා එකක් ආවා. අපිව කඩාගෙන බිමටම අතෑරලා දැම්මා. අපි අර ඉගෙන ගත්ත එක එයා සම්පූර්ණයෙන්ම එක වචන දෙක තුනකින්, වචන පේලියකින් එයා අපිට ලියලා දුන්නා. අපි දවස් ගණන් රැයවල් අපි වියදම් කරලා හදපු කෝඩ් එක එයා එක වචන දෙක තුනකින් කරලා දැම්මා. ඒකෙන් උනේ අපේ අර ඉගෙනගත් එකට වටිනාකමක් හම්බුණාද කියන එක මිනිස්සුන්ගේ ඔළුවට ගියා. මම මේක තවදුරටත් ඉගෙන ගන්න ඕනේද? මට මොකද්ද මේකෙන් ඉස්සරහට වෙන්නේ? අන්න ඒක ඔළුවට ආවා. අපි එහෙම හිතුවේ ඇයි? අපි ඒක අපි බය වුණා. අපි තාක්ෂණයට ඇත්තටම බය වුණා. මේක මගේ රස්සාව නැති කරලා දැම්මා. මම දැන් මොකද්ද කරන්නේ කියන එක ඔළුවට ආවට පස්සේ ඇත්තටම අපිට ඉගෙන ගන්න එකවත් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. AI උදුර ගන්නකම් අපි බලාගෙන හිටියා. අපෙන් අරයා අපේ උදුරලා ඇත්තටම ගත්තා. අපි ඒකට කරන්න තියෙන්නේ අපි පැරණි ක්‍රමයමයි මේ ඉස්සරහට අරගෙන ආවේ. උදාහරණයක් විදිහට අපි ජාවනම් ජාවම තමයි ඉදිරියට ඉස්සරහට කරගෙනම ආවේ. ජාවම තමයි අපි වෙන මොනවා හරි ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්නද කියන එක. අපි අපේ කැම්පස් එකෙන් එපිටට ගිහිල්ලා තව ලෝකයේ තව තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඇත්තටම වේගයෙන් ඉස්සරහට යන තාක්ෂණයක් අපිත් එක්ක තියෙනවා. අපි ඒ තාක්ෂණයත් එක්කම අනුගත වුණාද, අපි ඒ තාක්ෂණය අපේ ඇඟට ගත්තද කියන ප්‍රශ්නයක් එනවා. ඒකයි අර බය කියන එක අපේ ඇඟට ආවේ ඇත්තටම. එතකොට අපිට ඇත්තටම මේ පැත්තෙන් ඉගෙන ගන්න තව පැති තියෙනවා. ඒ කීපයක් තමයි ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින්. ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියලා කියන්නේ AI ටූල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක හරියටම ඉගෙන ගන්න එක තමයි ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියන්නේ. ඊළඟට තියෙනවා අපිට AI ඉන්ටිග්‍රේෂන්. ඉන්ටිග්‍රේෂන් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍ය කඩයක් වෙන්න පුළුවන්, සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්, එයාගේ ජීවිතයට හරි එයාගේ රස්සාවට වෙන්න පුළුවන්, එයාගේ කම්පැනි එකට වෙන්න පුළුවන්, කොහොමද මේ AI කියන එක යූස් කරන්න කියලා කියලා දෙනවා. ඒක අපි යාළට එක්ක කරලා දෙනවා. අන්න ඒක එකක් AI ඉන්ටිග්‍රේෂන්. ඒකට කෝඩින් ඉගෙන ගන්නම ඕනෙම කියලා එකක් නැහැ. හැබැයි අපිට විනාඩි 15ක් 20ක් 30ක් කැප කරලා අපේ ජීවිතෙන් YouTube තියෙනවා, WhatsApp, එතකොට WhatsApp channels තියෙනවා, Facebook තියෙනවා, Facebook groups, ඒව හරහා මේව ඉගෙන ගන්න පුළුවන්. කැම්පස් ගිහිල්ලා සම් ලොකු සල්ලියක් වියදම් කරලා එහෙම ඉගෙන ගන්න අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි මේක. ඒ වගේ දැන් එයා IT ඉන්ඩස්ට්‍රි එකට එන කෙනෙක් නිසා මම කියන්නේ ඒ වගේ පැතිවලටත් ඔළුව දාන්න. අර කෝඩින් කෝඩ් කරන එකටම කොටු වෙලා, එක රාමුවකට කොටු වෙලා ඉන්නේ නැතුව පිට ලෝකයේ තව මොනවද දැන් AI නිසා ඇත්තටම වෙලා තියෙන්නේ, තව ජොබ් වේකන්සිස් ඇවිල්ලා තියෙනවා. තව අපිට අර පැරණි ක්‍රමයට වඩා ඒ ආපු කෝඩින් කියන ඒ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියන ඒ වචනෙට කෝඩින් කියන එක සීමා වෙන්නේ නැතුව ඊට එහා දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම හොඳ වේකන්සිස්, හොඳ දොරටු අපිට ඇත්තටම ජීවිතයට මේකෙන් විවෘත වෙලා තියෙනවා. අපි ඒව ඉගෙන ගන්න ඕන, අපි හොයලා බලන්න ඕන ගිහිල්ලා.
3: දැන් මේ තව මේ කතාව යන අතරතුරේ ආය පණිවිඩයක් අපිට හම්බ වෙනවා. මේ මේ අපි දන්නගෙන රංගන ශිල්පියෙක්ගෙන් ආව පණිවිඩයක්. එයා කියලා තියෙනවා දැන් AI ටූල්ස් පාවිච්චි කරන්න පටන් ගන්න එක ඇතුලේ ඇත්තටම පහර වැදුනේ අපි වගේ කණ්ඩායම් වලට. ඉස්සර අපිට අඩුම තරමේ මාසෙකට ඇඩ්වර්ටයිස්මන්ට් 3-4කවත් ඇක්ට් කරන්න හම්බෙනවා. ඒ හරහා අපි හොඳ ආදායමක් ලබා ගත්තා. දැන් මේක අපේ වෘත්තීය භාවයට තර්ජනයක් එල්ල වෙලා. අපිට මේකට ඇටැක් කරන්න විදිහක් නැහැ. තියෙන අනිත් කාරණය තමයි සාමාන්‍ය මිනිස්සුගේ මනෝභාවය AI ටූල් එකක් කරා එළියට එන්නේ නැහැ. හැබැයි අදාළ වෙළඳ සමාගම් වෙන්න පුළුවන්, අදාළ ආයතනය වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ පණිවිඩය සමාජගත කරන්න. ඒ නිසා දැන් ඔවුන් ඊටාම සීමිත මුදලකට AI වලින් ඇඩ්වර්ටයිස්මන්ට් ක්‍රියේට් කරන්න පටන් අරගෙන, පෝස්ට් එක ක්‍රියේට් කරන්න පටන් අරගෙන, අපි අතුල මේ කලාව ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මේක තර්ජනයක් වෙලා තියෙනවා. මේකට විකල්පයක් තියෙනවද කියලා මිස් භාග්‍යගෙන් අහන්න කියලා තමයි ඔහු ඉල්ලීම කළා තියෙන්නේ.
4: විකල්පයක් කියලා අදහස් කරන්නේ
3: එයාගේ
4: පැවැත්ම වෙනුවෙන් වෙන්න ඕන දෙයක්. මම පොඩි දෙයක් කියන්නම්. අපි දැන් මම ඉන්න ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා සේල්ස් රිප්‍රසන්ටේටිව්. ඒ කියන්නේ සේල්ස් රෙප්ලා. මිනිස්සේ ගිහිල්ලා කඩවල් වලින් කඩවල් වලට ගිහිල්ලා අපේ තියෙන කම්පැනිගේ තියෙන බඩු විකුණනවා. ඒ විකුණනකොට මිනිස්සේ තමන්ගේ කස්ටමර් එයාත් එක්ක කතා කරනකොට, ඒ රෙප් කතා කරනකොට ඒ තියෙන හැඟීම්, ඒ තියෙන මනුෂ්‍යත්වය AI කෙනෙක්ට කරන්න බෑ. ඒ මූණෙන් පෙන්නන හැඟීම්, ඉරියව්, කතා කරන විලාසය, ඒ වගේන් තමයි අපේ කස්ටමර්ව අපේ පැත්තට අපි ගන්නෙ. ඒ කරන දේ කරන්න බෑ AI එකකට. ඔයා හොඳටම බලලා තියෙනවද මදුශංක, AI කියන එක ඇතුලේ අපි වීඩියෝ එකක් ගත්තොත් ඔයාට තේරෙනවනේ ඒක AI කියලා. නැතු ඒක අපි දන්න කියන මේ කෙනෙක් කියලා අපිට තේරෙන්නේ නැහනේ. ආ මේක AI වලින් හදපු වීඩියෝ එකක්. මේක ඉන්නේ අපි දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි හිතන්න ඔයා ආස කරන ඔයා ෆෑන් කෙනෙක් එයාගේ. එහෙම ඇක්ට කෙනෙක් ඕකේ රඟපෑවා නම් ඔයා මොකද්ද කරන්නේ? ආ මෙයා මේක ඉන්න ඔයා එක බලනවා. මොකක්ද මේ තියෙන්නේ කියලා, මේ ප්‍රොඩක්ට් එක මොකද්ද කියන එක ගන්නවා. ඒ හැංගීම ඇත්තටම AI එකකට ගන්න බෑ. AI කැරක්ටර් එකක් එකපාරක් හදනවා, දහපාරක් හැදුවා. හැබැයි ඒ මනුෂ්‍යයෙක්ගේ තියෙන හැඟීම්, විලාස ඒව ගන්න බැහැ. මේවා හුදෙක් මාකටිං වලට ගත්තර මාකටිං කියන එක කරන්න ඕනනේ. අපි කරේ නැත්තම් අපේ ප්‍රොඩක්ට් එක යන්නේ නැහැ කියන එක ඔළුවේ තියෙන නිසා කොහොම හරි කරන්න ඕන අපි මේක කියන එක නිසා තමයි අර අපි දැන් බජට් එක අඩු කරගන්න ඕන ඒ වගේ දේවල් ඔලුවට ගිහාම AI වලින්ම හැමදේම කරගන්න ට්‍රයි එකක් දෙනවා. හැබැයි අර ඇක්ට කෙනෙක් කරනවා තරම් ඒකට කරන්න ඇත්තටම බැහැ. මාකටිං කියන එකට බලන්න ටික කාලයක් යනවා ඔය ඒක රීච් වෙන්නේ. කියන්නේ ඒක මිනිසුන් ළඟට යන්න. හැබැයි අපේ නලු නිලියන්ගෙන් කෙනෙක් එතන හිටියා නම් එහෙම ඔක රීච් වෙන්න එච්චර ටයිම් එකක් යන්නේ නැහැ. Facebook එකේ බූස්ට් කරනවා ඒ හැම දෙයකින්ම මේක ඇත්තටම ඉස්සරහට රීච් වෙන එක වැඩි. AI එකක්කට මේ අපේ ඉන්න මිනිහෙක්ව රීප්ලේස් කරන්න බෑ කොහොමවත්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේක ඉස්සරහට කරගෙන යන විදිහ අනුව තමයි අපේක බාර ගන්න විදිහ අනුව තමයි අපිට මේකට විකල්පයක් ඇත්තටම ඕනද කියන ප්‍රශ්නේ එන්නේ. අපි ඒකට බය වෙන්නේ නැතුව මූණ දෙන්න ඕන. අපේ හැකියාවල් අපි දියුණු කරගන්න ඕන. ඒක තමයි කරන්න දෙන හොඳම දේ.
3: මිනිස්සුන්ගේ සාමාන්‍ය චර්යාව AI කෙනෙක් හරහා ජෙනරේට් කරන්න බෑ. නමුත් අර අපි පෙන්නන මනෝභාවයන් ටික, අපේ මූණේ තියෙන ඉරියව් ටික ඒ විදිහටම AI වලින් තවම එළියට දාලා නැහැ නේද? අපි දකින හැම වීඩියෝ එකේම එක්කෝ වොයිස් එකේ වෙනසක් තියෙනවා, ආටිෆිෂල් ගතියක් අපිට පේනවා, එහෙම නැත්නම් ඔවුන්ගේ හැසිරීමේ, ඔවුන්ගේ රූපවල යම් කිසි වෙනසක් තියෙනවා. කොහොම නමුත් සමාජ මාධ්‍ය හිම් භාවිතා කරලා ගොඩක් අය තමන්ගේ පොඩි කම්පැනි එකක් තිරුණා නම් තමන් විසින්ම ඔය නිර්මාණය කරගන්න පටන් ගන්නද. දැන් ඒකේ අපි කලාකරුවෙක්ගේ පැත්තෙන් තියෙන නිෂේධනාර්ථය පිළිබඳව කතා කළා. අර නිපැත්තෙන් පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ඇත්තටම ලංකාවේ ඉන්න ජනප්‍රියම නළුව දාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න බෑ. AI අනිත් පැත්තෙන් AI හරහා ලොකු ප්‍රයෝජනයකුත් හම්බෙලා තියෙනවද නේද බාද?
4: ඔව්, ඒ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ වගේ කෙනෙක්ට ඇත්තටම මිනිස්සයා ට්‍රයි එකක් දෙන්නේ කොහොම හරි මගේ මේ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට යවන්න ක්‍රමයක්. ඔව්. මේකෙන් එයාට හම්බුන බජට් ෆ්‍රෙන්ඩ්ලිම ක්‍රමය මොකක්ද? AI. හැබැයි AI වලින්ම හැමදේම කරගන්න පුළුවන් කියන එකට ඒකට ඔබ්සෙස් වෙන්න, ඒකට හුරු වෙන්න ගියොත් අපි අපේ ඒ තියෙන මාකටිං කියන එක හරියට කරගන්න බැරි වෙනවා අපිට. දැන් ඔයාට කවදා හරි පුළුවන් වෙනවද මිනිස්සෙක් නැතුව AI කෙනෙක් යවලා මේක විකුණ ගන්න? ඒක කරන්නත් බෑ. එතකොට AI වලින් කරන්න පුළුවන් ඇත්තටම ওই වීඩියෝ එකක් ඉස්සරහට දාලා ඒ වීඩියෝ එකෙන් පෙන්වන ප්‍රොඩක්ට් එක මෙන්න අපි හදුවා කියන එක කියන්න විතරයි. ඒ නිසා එයා ඉස්සරහට යනකොට ඒක තේරුම් ගන්නවා මට මේකෙන්ම ඒ කරන්න බෑ. මම තව මේකෙන් ඇත්තම මිනිස්සු දාලා ඇත්තම නළු නිළියෝ වේවා, එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා, එහෙම කෙනෙක් ලව්වා මම මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේක ඉස්සරහට යන්නේ නැහැ කියන එක. ඔළුවට ඇවිල්ලා තියෙන ඔය දකින්න අපි TikTok එකේ ඕන තරම් දකින්න තාමත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ලව්වා අපේ ප්‍රොඩක්ට් ඇත්තටම විකුණ ගන්න ට්‍රයි එකක් දෙනවා මිනිස්සු. තාම AI වලටම ඔබ්සෙස් වෙලා නැහැ මිනිස්සු. තාම අපිට ඕනේ, අපිට නළු නිළියෝ වේවා ඒ වගේ මිනිස්සු ඕනේ කියන තැන මම ඉන්නවා. හැබැයි ඇත්තටම මේ AI පාවිච්චිය දැන් ලංකාවේ වැඩි, ගොඩක් වැඩි.
3: මේ මේත් එක්කම පහුගිය කාලේ ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙච්ච පරිගණක භාවිතා කරන මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඔබවැනි ප්‍රවීණයන් හංගගෙන ඉන්න රහසක් පිළිබඳව සමාජයේ කතා වුණා. AI tools ඉතාම අඩු මුදලකට මේ වෙලාවේ අලෙවි කරනවා. ඔවුන්ගේ plan එක තියෙන්නේ අද නෙවෙයි තව අවුරුදු කීපයකට එහා පැත්තේ. දැනට ඉන්න මානව සම්පත පැත්තකින් තියලා ඊට පස්සේ ඒගොල්ලෝ අසීමාන්තිකව මේ AI tool එක්ක ගාන වැඩි කරනවා. එහෙම වුණොත් සාමාන්‍ය මිනිහෙක්ගේ ශ්‍රමයටත් වඩා ලොකු ගාණක් තව කාලයකට පස්සේ මේ ආයතන වලට ගෙවන්න සිද්ධ වෙයි. හැබැයි එතකොට අද්දකීම් බහුල, අද්දකීම් තියෙන අර වෙනස් විදිහට තාර්කිකව හිතන්න පුළුවන් මිනිස්සු ටික පැත්තකට කළා. එතකොට මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා. නමුත් පවත්වාගෙන යන්න නම් ඒ අදාළ AI ජෙනරේට් කරන කම්පැනි එක කියන ගානට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එහෙම plan එකක් එක්කද මේ වැඩේ ඇත්තටම දුවන්නේ? ඔය කියපු කතාව ඇත්තක්ද? එහෙම නැත්නම් ඒකේ මොකක් හරි බොරුවක් තියෙනවද?
4: ඕක පැත්තෙන් කතා කරොත් මදුශංක, දැනට ChatGPT, එතකොට ජෙමිනිලා ඔය වැඩේ කරා. යාලගේ සාමාන්‍යයෙන් ෆ්‍රී ගන්න පුළුවන් ගොඩාක් දේවල් තිබුණා. හැබැයි සමහර තැන්වල තියෙනවා යාලා මේක අපේ කියන එක ගලවන්නේ නැහැ, මේක අපි තමා කරේ කියන එක ගලවන්නේ නැහැ. මෙයාලා අපිට ඒකට ආසාව ඇති කරනවා. ඇත්තටම උදාහරණයකට ගොඩාක් වෛරල් යනවා ජෙමිනි වලින් එක එක මේ ප්‍රොම්ප්ට් එකක් දීලා එක ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න, ඉමේජ් එක තමන්ගේම එකක් ජෙනරේට් කරගන්න පුළුවන් අපිට. ඒක ෆ්‍රී දෙනවා, ඒක ෆ්‍රී අපිට ගන්න පුළුවන්. ජෙමිනි එකෙන් ඕන තරම් ඒක ගන්නත් පුළුවන්. හැබැයි ඕක ටික කාලයක් යනකොට සමහර විට අපි ඕකට කැමැත්ත ඇති කරවලා ඕනම තැනක තියෙනවා ඒ දේ ඇති කරවලා ඉවර වෙලා අපිට ඒක නිකන් දෙන්නේ නැහැ.
3: ඩිමාන්ඩ් එක වැඩි
4: වෙනකොට ඒකට පොඩ්ඩක් අපිව පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන් එතනදී අර අපිට මේක අපි පර්චේස් කරන්න ඕනේද කියන එක. ඒ නිසා තමයි මම කිව්වේ මේක ඉගෙන ගන්න යූස් කරන්න කියලා. මේක ටූල් එකක් විතරයි. මේක අපේ අතට ආපු නිකන් පොඩි ටූල් එකක්. අපි ඒක යූස් කරලා කරන්න ඕන ඇත්තටම අපි ඒකට අනුගත ඒකට ඔබ්සෙස් වෙලා අපි ඒකම පාවිච්චි කරගෙන ඒකෙන්ම හැමදේම කරගන්න පුළුවන් කියන එක ඔලුවට දාගන්න එක නෙමෙයි අපි කරන්න ඕන. අපේ ජීවිතයට ඕන දේවල් විතරක් අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට විතරක් පාවිච්චි කරන්න ඕන ඒක. එහෙම නැතුව හැම දෙයකටම ඒක යූස් කරනකොට වෙන්නේ අපිව ඇත්තටම නිකන් විකිනිලා වගේ එකක් තමයි වෙන්නේ එතනදී. අපි දන්නේම නැතුව අපි ඒකට ඇබ්බැහි වෙලා
3: පිහිය රත්තරන් කියලා අපි එකින් බෙල්ල කපා ගන්න
4: නේද?
3: අත්‍යවශ්‍ය දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම දෙයක් අපි හරියට අවබෝධයෙන් භාවිත කරනවා නම් ඒක අපේ ප්‍රගමණය වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. ඒ කාරණාව තමයි වාග්ය සෝමතිලක අද පැහැදිලි කරමින් ඉන්නේ. ඇත්තටම ඩිජිටල් ලෝකයේ ඇතුළේ හෙට ඔබේ අනාගතය සුරක්ෂිතයිද? මේ පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න කිරීම සඳහා අපි දුරකථනක දෙකක් විවෘත කළා 01127525205 01127525766 අපේ දුරකථනංග. ඒ වගේම WhatsApp පොස්සේ ඔබට ලියන්න පුළුවන් 07030935937 අපේ WhatsApp නම්බරයකට. එවනම් අපිට විරාමයක් ගන්න අවසර දෙන්න 08:45. Thank you.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: උදෑසන විනාඩි 50යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: 13. අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: සයිබර් ජෙන්.
4: උදේට විනාඩි 52යි සයිබර්ජෙන් අහගෙන ඔබට මතක් කරන්න ඕනේ 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැයිලව රාජකීරුල මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධන සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීම යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට සිටුවම දායක වන ගවන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද පුරා බෙහි කරන්නට හැකියාව ලැබුණ 2025 වර්ෂයේ රජයේ කාබද්ධ අරමුදල විතරක් රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැය්‍ය ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභයේ මහජන සම්පත ලොතරැය්‍යෙන් පමණක් බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවා. රුපියල් 3,04,00,000 සුපිරි ත්‍යාගයේ හිමි වාසනාවන්තය අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, ලක්ෂ ත්‍යාග සහ අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැය්‍ය හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අපි කතා කරමින් ඉන්නේ මේ රටේ තරුණ පරම්පරාව වගේම සමස්ත ලෝකයේම තරුණ පරම්පරාවේ ඊළඟ හීන ටික හැබෑ කරගන්න මේ ඩිජිටල් පරිවර්තනය තුළේ ඉඩකඩ තියෙනවද කියලා. එවෙනුවෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලක. ඇයත් එක්කයි අපි කතා කරමින් ඉන්නේ. භාග්‍ය, මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි ආයමත් පොඩ්ඩක් ගියොත් එහෙම කතාවේ මුලට, අපි ගොඩාක් වෙලාවට දකින කාරණේ තමයි මිනිස්සු මේ තාක්ෂණික පරිවර්තනයන්ට හුරු වෙන්න ටිකක් මැලිකමක් දක්වනවා. ඒ කියන්නේ අපි කතාව පටන් ගත්ත තැනම තිබිච්චදී හැමෝම තාක්ෂණය ගැන එහෙම දන්නේත් නැත්නම් අපි ටිකක් පැහැදිලි කරගමු. ආයතනයක ගිනුම්මංශ ලිපිකරුවෙක් විදිහට, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක වැඩ කරන සාමාන්‍ය කෙනෙක් විදිහට මේ වෙනස් වෙන ඩිජිටල් ලෝකෙට කොහොමද ප්‍රායෝගිකව හැඩගැහෙන්නේ? මොකද්ද මේකට අපිට කරන්න පුළුවන්? දැන් අපි මේකට බැන බැන හිටිය කියලා හරියන්නේ නැහනේ. අපේ ආයතනය කියනවා නම් ඔයා මේ වැඩේ මේ විදිහට කරන්න ඕනේ කියලා අපි ඒකට හැඩගැහෙන්න ඕනේ. ඒකට අපි මොන වගේ පියවරයන් ටිකක් ඉස්සරහට තියන්න ඕනේ?
6: මෙහෙමයි, මම කතාවකින්ම ඇත්තටම ඔක පැහැදිලි කරන්න. කම්පැනි එකේ ඉන්නවා ලේඩි කෙනෙක්. එයාට අවුරුදු 15ක එක්ස්පීරියන්ස් තියෙනවා. එතන එයා වැඩ කරන්නේ එතන ලිපිකාරිනියක් විදිහට. ඒ කියන්නේ පොත්පත්වල ඒව රෙජිස්ටර් කරනවා, ලියනවා. ලියන එක තමයි එයා කරන්නේ. අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකක් එක්ක ඔන්න එයාගේ 16 වෙනි අවුරුද්දේදී ගේනවා මේ කම්පැනි එකට සිස්ටම් එකක්. කම්පැනි එකට ගේනවා කෙලින්ම එයාගේ ඉස්සරහා ගෙනල්ලා තියෙනවා කම්පියුටර් එකක්. කියනවා දැන් මේකෙන් වැඩ කරන්න. මොකක්ද එයා කරන්නේ? අවුරුදු 15කින් අවුරුදු 15ක් තිස්සේ පොත්පත්වල වැඩ කරලා කරලා එක පාට එයා ළඟට කම්පියුටර් එකක් ආවහම බය වෙනවා. මොකද්ද දැන් මං කරන්නේ? මගේ රස්සාව නැති වෙයිද දැන්? මොකද්ද දැන්? කොහොමද මේක කරන්නේ? මම දන්නෙත් නැහැ කියන එක එයාගේ ඔළුවට එනවා. එයා බය වෙලා ඊළඟට පහුවදා රෙසිග්නේෂන් එක දීලා ගෙදර යන එකද කරන්න ඕනේ? එහෙම නැත්තම් එදා දවසේ ගෙදර ගිහිල්ලා දන්න කෙනෙක්ගෙන් හරි එයාගේ දරුවෙක් වෙන්න පුළුවන්, නැද හිතමුතුරෙක් වෙන්න පුළුවන්, මේ සම්බන්ධයෙන් දන්න කෙනෙක්ගෙන් අහනවා මට මෙන්න මෙහෙම එකක් ගෙනල්ලා දුන්න, දැන් මම කොහොමද කරන්නේ? මෙන්න මේක තමයි මං කර කර හිටපු වැඩේ. දැන් මට රස්සාව නැති වෙයිද? මොකද්ද කියන එක එයා ගෙදර ගිහින් අහනවා මම දැන් කොහොමද මේක කරන්නේ කියන එක. එහෙම අහලා දැනගන්නත් පුළුවන්. එහෙම නැත්තම් එයා හොයනවා, මේ ඉන්ටර්නෙට් තියෙනවා, ඒ හැකින් හොයනවා මෙහෙම දෙයක් තියෙනවා, මන්න මේ මෙන්න මේකයි මම කර කර හිටපු රස්සාව, දැන් මට මෙන්න මෙහෙම එකක් ගෙනත් දෙලා දෙනවා, දැන් මම මොකද්ද කරන්න ඕන? කවදාවත් AI එකක් කියන්නේ නැහැ ඔයා මේකට ජොබ් එක ඔයාලට මේක කරන්න බෑ, ඔයාලා අවුරුදු එක්ස්පීරියන්ස් තිබ්බට ඔයාලා ලිව්වේ පොතින් අතින් ලිව්වේ ඉඳ වර මේක කරන්න බෑ කියන උත්තරේ කවුරුත් දෙන්නේ නැහැ. එතකොට එයා කියන්නේ මොකක්ද? හරි, මම ඔයාලට උදව් කරන්නම්, ඔයා මෙන්න මේ දේවල් ඉගෙන ගන්න, ඔයා මෙන්න මේ ස්කිල්ස් හදාගන්න, බය වෙන්න එපා, ඔයා බය වෙන්න ඕන රස්සාවත් ඇරලා යන්න. ජීවත් වෙන විදිහක් නැහැ. ඔයා බය වෙන්න ඕන අන්න ඒකටයි. නැතු ඔයාගේ ඉස්සරහ ගෙනත් තියපු කම්පියුටර් එකට නෙමෙයි ඔයා බය වෙන්න ඕන. එතකොට කරන්න ඕන හිතමිතුරෙක්ගෙන් හරි දැනගන්න ඕනේ මම දැන් මේක කරන්නේ කොහොමද අපි මේකේ එක්සෙල් එකක් මම කර කර හිටියේ සම්පූර්ණ ඩොකියුමන්ට් එකක් ටයිප් කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ විනාඩි 15ක් 20ක් 30ක් එහෙම නැත්තම් මුළු රැයක් නිදිමරලා හරි මේක ඉගෙන ගත්ත කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කම්පැනි එකට වෙන්නේ මෙයාගේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකත් එක්කම තවත් මෙයාට වටිනාකමක් එකතු වෙන එක තමයි වෙන්නේ එතකොට මේක ඉගෙන ගන්න එකෙන් වෙන්නේ ඔයා ඇත්තටම රීප්ලේස් වෙන එකක්වත් එහෙම නැතෝ ඔයාගේ ජොබ් එක නැති වෙලා යන එකක්වත් නෙමෙයි තාක්ෂණය ආවට පස්සේ ඔයාගේ වටිනාකමයි වැඩි වෙන්නේ
5: වැලියු එක වැඩි වුණා
6: ඒ ඉතින් අපි එතනින් අතර වෙන්න හොඳ නැහැ ඒ කියන්නේ අපි මේ කරන රස්සාවටම මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ කියන එක නෙමෙයි තව තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕන ඇත්තටම දැන් රජයෙන් ලොකු දේවල් ටිකක් කරලා තියෙනවා මුලින්ම පටන් ගත්තොත් QR payment දැන් අපි දන්නවනේ QR එකක් දීලා මොකද්ද මේ QR එකක් කියන්නේ කොහොමද ඒක හදාගන්නේ කියන එක දැන් සාමාන්‍ය කෙනා දන්නවා කොහොමද කරන්නේ කියන එක එතකොට අපි ඉස්සල්ලාම මොකද්ද පටන් ගත්තේ එතනින් රජයෙන් ඇත්තටම ඒකට ලොකු අඩිතාලමක් දුන්නා ඒකෙන් QR payment එකක් කරන්න පුළුවන් QR එක පෙන්නලා අපිට දැන් තෙල් ගහ ගන්න පුළුවන් තව දෙයක් අලුතෙන්ම ලංකාවට ආව ගව්පේ එක මතක් කරන්න ඕන ඒකදී දැන් ලංකාවේ payment එකක් කරන ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා digital ක්‍රමයට දැන් බැහැලා තියෙනවා රජයත් අත ගහලා තියෙනවා ඇයි අපි තවත් බය වෙන්නේ එතකොට දැන් අපි කරන්න ඕන ඒකත් එක්ක අපිත් වෙනස් වෙලා ඉස්සරහට යන එකයි අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න මේක අපේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ විනාඩි 15ක් 10ක් අරගෙන මේක ඉගෙන ගන්න.
5: මේක බෑ කියලා කියන්න බැරි තව තැනක් තමයි කොරෝනා වෙලාවේ මේ භාග්‍යර මතක නම් අපේ ගමේ හිටපු ආච්චි අම්මත් ඔන්ලයින් ඕඩර් කරගත්තනේ වෙහෙත් ටිකනේ. ෆාමසිට ඕඩර් එක දාලා ගෙදරට ඩිලිවර් කරගත්තා. ඒ කියන්නේ අර හැම වෙලෙම අපිට තියෙන දේ තමයි අවශ්‍යතාවක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවයට උත්තරයක් අනිවාර්යෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒ උත්තරේ කවුරුත් බෑ කියලා කිව්වේ නෑනේ. දැන් අපේ අම්මලා ආච්චි අම්මලා ගෙදර ඉඳන් ඒගොල්ලෝ ඉස්සල්ලාම කළේ බෙහෙත් පෙදි ටිකක් ඕඩර් කරපු වැඩේ. හැබැයි දැන් ඔන්ලයින් දින ඔක්කොම නේද ස්ටෝර්ස් වලින් අවදාල කරන තමන් කැමති දේවල් ටික ගෙන්න ගන්නවා. ඒගොල්ලෝ කාඩ් එකකින් ඒක පේ කරනවා. එහෙම නැත්නම් QR ස්කෑන් කරලා පේ කරනවා. මෙතෙන්ට ඇවිල්ලා දැන් අපිටත් වඩා තාක්ෂණිකින් පහළ තැනක ඉන්න ඉන්දියාව මේ වැඩේ හොඳටම කරගෙන යනවා. ඒක බෑ කියන්න බෑනේ අපිට නේ.
6: ඔව් බෑ කියන්න බෑ. ඒකෝ දැන් ඉතින් කඩේකට ඇත්තටම කෝල් එකක් දීලා ඕඩර් එකක් ගෙන්න ගන්න මට මේක දාගන්න ඕන මම pick me Uber කටේම තියනවනේ ඔක දැන්. ඒ වගේ යූස් කරලා දැන් ගන්න පුළුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ඇත්තටම දැන් සම්පූර්ණ බිම් මට්ටමේ මිනිස්සයාගේ ඉඳලා හැමෝම

0: ගොඩක් AI ඉගෙනගෙන මේක මොකද්ද කියන එක එක්ස්ප්ලෝර් කරන්න පටන් ගත්ත කාලයක් තමයි ඒක.
1: ඉස්සර අපි පාරට ඇවිල්ලා ත්‍රිවිල් එකක් යනකම් බලන් හිටියා අත දාලා එන ත්‍රිවිල් එකට ගොඩ වෙන්න. නේද? ගෙදර ළඟ ඉඳන් පාර ළඟට ඇවිදන් ඇවිල්ලා ත්‍රිවිල් පාක් එක ළඟට ඇවිල්ලා තමයි අපිට ත්‍රිවිලර් එකක් ගන්න පුළුවන් වුණේ. හැබැයි දැන් අපි දන්නවනේ ඔබ බෙහෙත් ගන්න යනවා නම් ඔබේ තාත්තා නිකන් හිතන්නකෝ මේ අපේ කතාව අහගෙන ඉඳලා අපි දැන් වයසක මිනිස්සු අපි පෙන්ෂන් කාරු අපිට ඉතින් ඔය තාක්ෂණේ වැඩක් නැහැ කියන තාත්තලට මේ කියන්නේ අම්මලට මේ කියන්නේ ත්‍රිවිලර් එකක් එහෙම නැත්නම් ටැක්සි එකක් ගෙදරට ඔයාගේ ෆෝන් එකෙන් ඔයා ඇප් එක හරහා ගෙන්නගෙන ඒකේ ගිහිල්ලා ඒකට අදාළ මේ සමහරලාට ෆෝන් එකෙන්මයි නේ ගෙවන්නේ කාඩ් පේමන්ට් එකක් විදිහට ඒකත් ගෙවලා එතකොට බැංකුවට ගිහිල්ලා ATM එකෙන් අදාළ සල්ලි ටික අරගෙන හරි මේ හැමදේම කරගෙන සමන්ගේ වාහනයක් තියෙනවා නම් ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත QR එක පෙන්නලා ඒකෙන් තෙල් ටික ගහලා කාඩ් එකෙන් මේ පේමන්ට් එක කරන තැනට අපි ඇවිල්ලා නම් අපි මේ තාක්ෂණයේ සෑහෙන දුරක් ගිහිල්ලා අපි තාම හිතන් හිටියට අපි දන්නේ නැහැ කියලා අපි මේ වෙනකොටත් මේ කියන ඩිජිටල් පරිවර්තනයට ඇවිල්ලා ඉවරයි. එහෙමනම් මේ අනාගතේ අපිට වෙනස් කරන්න බෑ. ලෝකෙම වෙනස් වෙන තැන අපිට හුදෙකලාව නිකන් Amazon වනාන්තරයේ තවම තියෙන ගෝත්‍රිකයෝ වගේ ඉන්න බෑ. අපි ලෝකයට විවෘත වෙලා තියෙන. එහෙනම් ලෝකයේත් එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවා. ඒ යන ගමනේදී අපිට හම් වෙන අභියෝග, ඒ අභියෝග ජයග්‍රහණය කරන්න කොහොමද මේ සියල්ල පිළිබඳව කතා කරමු. තරුණ පරිගණක ඉංජිනේරුවරියක් එක්ක අපි කතා කරන්නේ. භාග්‍යා සෝමදිලක අපිට අවසර දෙන්න ප්‍රවෘත්ති විරාමයේ ප්‍රවෘත්ති විරාමෙන් පස්සේ යාලේ අපි මොන ගහනවා.

0: 95.5 আৰু 99.7 লাখান্দে ৰেডিঅ' ITN সবে শ্রীলংকীয় হান্দে
1: নৱে বিনাডিকাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: රුපියල් මිලියන 110කට අසන්න කොකේන් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වයස අවුරුදු 79ක් වන ස්පාඤ්ඤ ජාතිකයෙකු සේරා ලියොන් හේ සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබෙනවා. ඔහුගේ ගමන් මල්ල රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළද සැකකටයුතු කිසිවක් හමු වේ නැහැ. ඔහුගේ අනෙක් ගමන් මල්ල ගුවන් යානයේ නොපැමිණීම හේතුවෙන් නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපලින් පිටවෑමට ඔහුට අවසර හිමි වුණා. ප්‍රමාද වූ ගමන් මල්ල පසුව මෙරටට රැගෙන විත් තිබෙනවා. ඒ බහර ගැනීම සඳහා මෙම පුද්ගලයා ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එම ගමන් මල්ල නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමේදී කොකේන් ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 198ක මද්‍රව්‍ය තොගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා. විමර්ශන සඳහා සැකකරු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට බහර දීමට නියමිතයි.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
2: ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම දුරෙන් නෙරපා හැර තිබෙනවා. ඔහුව එම දුරෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට පක්ෂව ඡන්ද 82ක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. අපරාධ අධිකරණයේ කනිෂ්ඨ සේවිකාවක සමග ලිංගික සබඳතාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරීම් ඛාන් පසුගිය මාසයේදී වැඩ තහනමට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අධිකරණයේ අධීක්ෂණ මණ්ඩලය ජුනි මාසයේදී අනාවරණය කර සිටියේ ඔහු අදාළ සේවිකාව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට ගෙන යාම වැළැක්වීමට උත්සාහ කරමින් බරපතල ලෙස රාජකාරී පැහැරහැරීමක් සහ චරිත දූෂණයක් සිදු කර ඇති බවයි. ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයේ ප්‍රධාන අධිචෝදකවරයා

0: එල්ල වූ සියලු චෝදනා යළි යළිත් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: ගුවන් විදුලි සංස්ථාවයි.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පුනරාවලෝකනය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය සයිබර් ටීම්
4: නවයේ විනාඩි 14යි වෙලාව රනිල් මේ අපි පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලගත් එක්කලා කතා කරමින් ඉන්නේ.
5: අමාජාගීට කලින් අපි ඉක්මනට මතක් කරමු අපි අනුග්‍රහක වතුන්ගේ පණිවිඩය අද සීවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයිලව රාජ්‍ය කිරුළු මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමටත් රජයේ කබද්දර මුදල සුජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පොපුණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් දොළොස් දෙනෙක් සුපිරි මෝටරත හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ද යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රටපුරා බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවා. 2025 වර්ෂයේ රජයේ කාබද් අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබී තිබෙනවා. මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයිෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගී වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කි චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය, රුපියල් ලක්ෂ ත්‍යාග සහනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත දොතරයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ඒ පණිවිඩයත් එක්ක අපි අන්නාදන් න්‍යායමත් පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලගත් එක්ක කතා කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට ඩිජිටල් යුගයට අනුගත වෙන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ AI ටූල්ස් පාවිච්චි කරන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කියන තාක්ෂණික විප්ලවයට හුරු වෙනවා වෙන්න පුළුවන්. ඒක ඇතුලේ අපේ දත්ත ටික වෙන කෙනෙක්ට හොරකම් කරන්න පුළුවන් වේද? අපේ සිකියුරිටි එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් දවස ගානේ අපිට අහන්න හම්බෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව හැකර්ස්ලා විසින් අපේ account එකේ තියෙන සල්ලි ටික අරගෙන, එහෙම නැත්නම් අපි දන්නේම නැහැ, බැංකුව දන්නෙත් නැහැ මොකක් දුන්නේ කියලා. අපි බලපුවම අපේ මුළු ජීවිත කාලෙම හම්බ කරපු pension එක නැතරව නැති වෙලා මෙන්න මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා හුඟක් අය අඩුමතරමේ විශ්වාස කරන්න දැන් එක්තරා බැංකුවක් තියෙනවා, පෞද්ගලික බැංකුවක්. මේ බැංකුවට අපි අර පොඩි ලියුම් cover එක වගේ දාලා සල්ලි ටික දාන්න පුළුවන්. එහෙම සිස්ටම් එකක් තියෙනවනේ. ඒකට දාලා ඒක ෂුවර් නැති මිනිස්සු ටිකක් ඉන්නවා. ATM එකෙන් කවුන්ට් කරලා එන සල්ලි ටික ATM එක ඇතුළේ ඉඳන් ගණන් කරලා බලනවා මේක හරිද කියලා. ඒ තැන තියෙන මොකද මිනිස්සු අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ. ඒ නිසා මිනිස්සු මේක සම්බන්ධයෙන් ගොඩාක් හිතනවා. සමහර අය කියනවා මම නම් ওই ATM කාඩ් එකක්වත් ගන්නෑ නේ. ඔය ගත්තම ප්‍රශ්න. කවුන්ටරේට ගිහින් රුපියල් 1000ක් ගන්නව කොහොම හරි වැඩිපුර ගාණක් ගත්තත් කමක් නෑ, ආරක්ෂිතයි. මිනිස්සු තාමත් මැනුවල් එක විශ්වාස කරන කාලයක්. ඇත්තරම සිකියුරිටි ප්‍රශ්නයක් තියෙනවද මේ තාක්ෂණයට අනුගත වීම ඇතුලේ? අපිට එහෙම ඇත්තරම අවධානමක් තියෙනවද භාග්‍ය?
6: අවධානමක් කියන එක ඇත්තටම හැමතෙම තියෙනවා. ඒ අවධානමට අපි සූදානම් වෙලා ඉන්න ඕන. අපි මේක මොකක්ද, අපි දැන් හිතන්න අපිට කෙනෙක් එවනවා නිකන් ලින්ක් එකක්, අපිට ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා. අපි ඒ ටෙක්ස්ට් මැසේජ් එක කියවලවත් බලන්නේ නැතුව මේකේ තියෙනවා නම් මොකක් හරි ඔයාට වාසිදායක දෙයක්, සල්ලි හම්බෙනවා කියන්නකෝ, සල්ලි හම්බෙනවා කියලා නිකන් ක්ලික් කරනවා මොකද්ද මේ කියලා බලන්න. අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න හොඳ නැහැ. මොකද අපි දැන් ඒ දන්නේ නැහැනේ මේ කවුද මේක එව්වේ, මොකද්ද මේ වෙන්නේ, අපේ බැංක account ඒ හැම දෙයක්ම යන්න පුළුවන් මේ අපි මේ කරන ඒ පොඩි ටච් එකේ. ඒ නිසා අපි දැනුවත් වෙන්න ඕන මේ ලංකාවේ ඇතුලේ පිටරට වෙන්න පුළුවන් මිනිස්සු බලාගෙන ඉන්නවා කොහොම හැකර්ස්ලා ඇත්තටම බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙ හරි ඩේටා අපිට ලීක් වෙන්න පුළුවන් ඒ නිසා අපි හොඳ සිකියුරිටි එකක් අපේ කවුන්ස් වලට Facebook වේවා එතකොට WhatsApp එතකොට Gmail ඒ account එකකටම හොඳ පාස්වර්ඩ් එකක් දාලා තියාගන්න. ඒ වගේම ඒක සිකියුරිටි එකක් එක්ක අපි තියාලා තියාගන්න ඕනේ නේද? කොහෙවත් ලියලා තියාගෙන එහෙම නෙමෙයි. හොඳ සිකියුරිටි එකක් තියෙන පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් අපි ඒක තියාගෙන තියන්න ඕන. ඒ වගේම අපේ account details ඒවා මොනවත් අපි නොදන්න websites වලට එතකොට එක payments method වලට අපි දෙන්න හොඳ නැහැ. ඒ වගේවට අපි යොමු වෙන්නත් හොඳ නැහැ. ඒක කියන්නේ බයි කරන්න හරි මොනවා හරි දෙයක් බයි කරන්න හරි අපි අපේ payment details දුන්නාම සමහර විට මේක spam එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි ඇත්තටම ඉගෙන ගන්න ඕන මොන වගේ දේවල් වලටද අපි දෙන්න ඕන අපි මේ හොයන්න ඕන මේක ඇත්තටම spam එකක්ද නැද්ද කියන එක හොයලා බලලා තමයි අපේ details ඇත්තටම දෙන්න ඕන.
5: ඒ සමහර වෙලාවට භාග්‍ය මේ අපි කාඩ් එකක් සෙකන්ඩරි කාඩ් එකක් යූස් කරන එක නේද වඩා හොඳ. ඒ කියන්නේ ඕන පේමන්ට් එක විතරක් ඒක ට්‍රාන්ස්ෆර් කරලා ඒක ත්‍රූ ගිවගෙන යන එහෙම දැන් අපි තමයි අපි ඉතුරු කරන අපේ ළඟ තියෙන බල්ක් account එකම මේවටත් දෙන එක අවදානම නේ.
6: ප්‍රයිමරි account එකක් තියෙනවා සෙකන්ඩරි එකක් තියෙන එක හොඳයි. ප්‍රයිමරි account එකෙන් සෙකන්ඩරි එකට අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් නම් ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඒ වුණාට මම හිතන්නේ අපේ ඩීටේල්ස් වෙන කෙනෙකුට දෙනකොට අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. එතකොට අපේ කම්පැනි එකක වුණත් අපේ අපි පාවිච්චි කරන ලැප්ටොප් එක වෙන්න පුළුවන්. අපි ෆයර්වෝල් දාලා අපි ඒක සිකියුරිටි එකක් දීලා තියෙන පුළුවන්. හැබැයි තමන්ගේ ෆෝන් එකෙන් ක්ලික් කරනවා කරන එක ලින්ක් එකකින් දත්ත සියල්ලම මැකිලා යන්න පුළුවන්. එනිසා අපි සැලකිලිමත් වෙන්න ඕන ලින්ක් ක්ලික් කරනකොට අපි මේල්ස් වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එතකොට තියෙන Messenger apps වලින් එන්න පුළුවන්. එනිසා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ඒ වගේ ලින්ක් එතකොට එක එක පණිවිඩ ඒවට අපි ප්‍රතිචාර දක්වන්න කලින් හොයලා බලන්න ඕන.
5: ඔය කතාව කියනකොට
4: දැන් මේ මෙහෙම ප්‍රශ්නකුත් දිනන දැන් වාග්ය හැරි ලස්සන දැනගෙනනවා මේ ලින්ක් එකක් ක්ලික් කරන එක ඇතුලේ අපි හැක් වෙන්න එහෙම නැත්නම් අපි අනාරක්ෂිත වෙන්න පුළුවන් කියලා කිව්වට මේක අපි හිතාගන්න බැරි විදිහට නෙන්නේ. දැන් වාග්ය මගේ Facebook එකේ හරි WhatsApp එකේ හරි වෙනත් social media platform එකකින් යාළුවෙක් මගේ හොඳ හිතවතෙක් එහෙම නැත්නම් අපි පවුලේ කෙනෙක් ඔබ එවන ලින්ක් එකක් මට එහෙම ක්ලික් කරන්න දෙපාරක් මම කල්පනා කරන්නේ නැහැ. මොකද මම විශ්වාස කරනවා ඔයා මාව දන්න කෙනෙක්, රනිල් මාව දන්න කෙනෙක්, මේ ආයෙවෙන එක එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි හිතන්නේ. හැබැයි අපිට නොතේරෙන ගැහැල්ල තමයි සමහරවිට ඔයා මට කලින් හැක් කළා තියෙන්නේ. මොකද වාගේ account එක පාවිච්චි කරන්න වෙන කෙනෙක්. අපි කොහොමද මේක fake link එකක්, එහෙම නැත්නම් මේක හැක් කරන්න සඳහා හැක් කරන්නම හිතාගෙන කෙනෙක් එවන link එකක් කියන එක තේරුම් ගන්නෙ කොහොමද?
6: ඒක ඇත්තටම බැලුවොත් ටෙක්නිකල් ප්‍රශ්නයක්. අපේ ඒක ක්‍රම කීපයක් තියෙනවා. ඔයාට පුළුවන් ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් හරි ඔයා දන්න කියන කෙනෙක්ට, ඒ කියන්නේ ඔයාගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් ඉන්නවා.
4: සමහර වෙලාවට මාගේ දැන් ඉවන්නේ මට මේ ඊයේ පෙරේද මගේ හොඳ මිත්‍රයෙක් කියනවා මේ කම්පිටිෂන් එකක් තියෙනවා සිංගින් මොකක් හරි කම්පිටිෂන් එකක්. මගේ දුව මෙන්න මේ ලින්ක් එකට ගිහලා එයාට වෝට් කරන්න කියලා. දැන් ඔය වගේ එකක් ආපුවම අපිට ඇත්තටම හිතෙන්නේ නැහැ. අපිත් හිතන්නේ ඇත්තටම මෙයා මොකක් හරි තරඟයක ඇති. හරි අපි මෙයාට උදව් කරන්න ඕන මෙයා දන්න කෙනෙක්. අන්න ඒ මානසිකත්වයෙන් ලංකාවේ මිනිස්සු මේක දිහා බලන්නේ. එතකොට ඇත්තටම මේකේ ටෙක්නිකල් ඉෂුව එක අපිට තේරුම් ගන්න පුළුවන් තැන කොතනද? මේකේ මොකක්ද මේගොල්ලෝ දාලා තියෙන උඩර වැටිය සාමාන්‍යයෙන් අපිට සරලව කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කියලා.
6: අන්න එතනදි තමයි අපිට මේ ඩිජිටල් සාක්ෂරතාවය කියන එක අවශ්‍ය වෙන්නේ. අන්න ඒකයි මම කියවේ අපි පොඩි මොහොතක් කැප කරලා අපි ඉගෙන ගමු මේක. අපි කොහොමද මේ තාක්ෂණ ලෝකයේ කොහොමද සැරිසරන්නේ කියන එක අපි ඉගෙන ගමු ඉස්සෙල්ලාම. ලංකාවේ ඇත්තටම ඒකට දැනට රජයේ විසිනුත් අඩිතාලමක් දීලා තියෙනවා. බිම් මට්ටමේ ඉන්න ප්‍රාදේශීය මට්ටමේ ඉන්න මිනිස්සුන්ට සැලසුම් කරලා තියෙනවා මේ ගැන දැනුවත් කරන්න, මේ ගැන විවිධ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දේවල් වලින් අපි පුළුවන් තරම් අපේ සාක්ෂරතාව මේ පැත්තට තියෙන දැනුම වැඩි කරගන්න ඕන. අපේ අම්මා තාත්තව වුණත් අපි යොමු කරන්න ඕන මේ වගේ දේවල් ආවොත් කරන්න එපා. මේක එක්ක මගෙන් අහලා ඉන්න කියන විදිහට අපේ දැනුම අපි වැඩි කරගන්න ඕන. ඒකට තමයි අර පොඩි වෙලාවක් දෙන්න ඇවිල්ලා ඉගෙන ගන්න. ඒක තමයි මට දෙන්න තියෙන්නේ. ඇත්තටම දැන් ගොඩාක් අය ඔකට යොමු වෙන්නේ තමන්ට වාසිදායක දෙයක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔය වාර කලින් කිව්වා වගේ උදව්වක් කරන්න පුළුවන් නම් කෙනෙක්ට මොටිවේෂන් එකක් ඒ කියන්නේ දෙන්න පුළුවන් නම් හැමෝම කැමති. ඒකට කැමැත්තෙන් ඒ එන්න කලින් අපි හොයලා බලන්න ඕන මේක ඇත්තටම මම කරන්න යන දේ වෙනවද, මේක ස්පෑම් එකක් නෙවෙයි නේද කියන එක හොයලා බලන්න අපිට අර වගේ දැනුමක් ඕනේ.
4: ඒ දැනුම අපි කොහොම කොහොම හරි එකතු කරගන්න ඕනද, විශේෂයෙන් අපිට දිගින් දිගටම ආව මේ ඉන්ක්වයරිස් බලපුවම අපිට පේන කාරණේ තමයි වැඩිහිටි ප්‍රජාව ගොඩක් වෙලාවට මේ ස්කෑම්ස් වලට අහු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ තියෙන ශ්‍රද්ධාව. ඔය හැකර්ස්ලා පාවිච්චි කරලා තියෙන මේ ටැක්ටික්ස් එක ඒගොල්ලන්ගේ අර අතිශය මානුෂීය කාරණාවක් නේ. පන්සලේ නායක හාමුදුරුව තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ, අද අපිට දාන වෙලාව හම්බුනේ නැහැ, මෙතන කඩේට අපි බාර දුන්නා පොඩි හාමුදුරන් වහන්සේලාට දාන දෙන්න කියලා, එතන රුපියල් 10,000ක ගාණක් තියෙන මහත්තයා, ඒක ගෙවන්න. හරි සංවේදීනේ මේ රටේ ඉන්න මිනිස්සු, හරි කමක් නැහැ නායක හාමුදුරුවනේ කියලා තියෙන්නේ, ඒක දානවා. එහෙම නැත්නම් පුතා කතා කරලා කියනවා, අම්මේ මම මගදී ඇක්සිඩන්ට් එකක් වුණා, මම මේ වාහනයක් කැපිලා තියෙන, මට මේ මිනිහයාගෙන් බේරෙන්න විදියක් නැහැ, රුපියල් 50,000ක් දාන්න. හරි දාන්න තේරෙන්නේ නැත්නම් කියනවා, මෙන්න මේකට ආව නම්බර් එක මට එවන්නකෝ, OTP එක ගන්න. මේ වගේ පොඩි පොඩි දේවල් හරි සූක්ෂමව තමයි මේ හැකර්ස්ලා මේ වැඩේට බැහැලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔබේ අම්මා තාත්තා, මගේ අම්මා තාත්තා ඇතුළු වැඩිහිටි ප්‍රජාව, විශේෂයෙන් විශ්‍රාමික පිරිස් මේ වෙනකොට උණ්ඩ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ බැංක් වලින් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා දීලා තියෙන්නේ. හරි, එක ක්ලික් එකකින් සමහරවිට මුළු account එකම අදින්න පුළුවන්. එතන ඉන්න අයට මං කියන්නේ මේ තාක්ෂණික විසඳුමක් නෙමෙයි, නිකන් අපි දරුවෙක් කියලා දෙන විදිහට මොකක්ද අපි කරන්න ඕනේ, තමන්ගේ account එක රැකගන්න, එහෙම නැත්නම් තමන්ගේ මුදල් ටික අපි අනිත් පැත්තකින් තියමු, මේ මුදල් ටික රැකගන්න මේ වැඩිහිටියෝ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ?
6: ඇත්තටම ඒ වගේ app අපිට password එකක්, එහෙම නැත්නම් biometric, ඒ කියන්නේ තමන්ගේ fingerprint එක, ඇඟිල්ල, එහෙම නැත්නම් අපේ මූණ detect කරලා එහෙම unlock කරගන්න අපිට අවස්ථාව ඒකේ දීලා තියෙනවා. ඒ සිකියුරිටි එක දීලා තියෙනවා. එතනදි වෙන්න ඕන ඔයා නොදන්න කෙනෙක්, ඔයා දන්නේ නැති කෙනෙක් හරහා මේ වගේ දේවල් ෂෙයා කරගන්නවත්, එහෙම නැත්නම් ඒ ඇප් එකකට ලොග් වෙලා ඔයා මේකෙන් මට මෙහෙම දෙයක් කරගලා දෙන්න කියන තැනට යොමු වෙන්න හොඳ නැහැ. එයාට මේක මතක හිටින්න පුළුවන්, එහෙම නැත්නම් එයා වෙන කොහේ හරි සේව් කරලා තියාගන්න පුළුවන්. ඒ නිසා තමන්ට විශ්වාස, තමන්ගේ දරුවෙක් එහෙම නැත්නම් තමන් විසින් මේ දේවල් කරොත් මිසක් වෙනත් කෙනෙක් එක්කන් මේව බෙදා ගන්න එක ඇත්තටම කරන්න හොඳ නැහැ. එහෙම කළොත් තමයි අපේ ඩේටා ටික, අපේ මේ තියෙන දත්ත ටික එළියට යන්නේ. අපිට ඉතින් වළක්ව ගන්න පුළුවන් ක්‍රම දීලා තියදී ඇයි අපි එහෙම කරන්නේ? අපිට පාස්වර්ඩ් එකක් දාන්න කියන්නේ නැහනේ නිකන්. එහෙමනම්
4: මේ පාස්වර්ඩ් එකක් දාන්න කිව්වත් භාගය ගොඩක් වෙලාවට දැන් අපේ වැඩිහිටි ප්‍රජාවට එදිනදා දේවලු තමදකයිනේ, උදේට ගෑවෙ මොනවද කියලා මතක නැති වැඩිහිටියෝ ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් විදියට උපන්දිනේ තමයි පාස්වර්ඩ් එකට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් තමන්ගේ නම කොට කරලා මොකක් හරි එහෙම එකක් තියෙනවා. එහෙම නැත්නම් භාග්‍ය 123 ඕක තමයි ඉතාම සරලව තියෙන මේ පාස්වර්ඩ් එක. මේ වගේ පාස්වර්ඩ් එකක් ප්‍රමාණවත්ද තමන්ගේ account එකක් සම්බන්ධයෙන් ගත්තම? කියන්නේ හුඟක් අය අර තියෙන characters ගන්න අඩු පාස්වර්ඩ් එකක් දාගන්නවා බොහොම පහසුවෙන් මතක තියාගන්න. ඒක ප්‍රමාණවත්ද ආරක්ෂාව සඳහා?
6: නෑ. ඇත්තටම දැන් ඒක තාක්ෂණය විසින් මේක නවත්තලා තියෙනවා. මදුශංකට අහු හම්බෙලා තියෙනවද සමහර ඒවට අපිට දෙන්නේ නැහැ, 1, 2, 3, 4 දාලා අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මේක වීක්, මේක දුර්වල පාස්වර්ඩ් එකක්, ඔයාට ඉස්සරහට යන්න දෙන්නේ බෑ. ඒක තාක්ෂණය විසින්ම ඒ ප්‍රශ්නය හඳුනගත්ත නිසා අපි ඒකට විසඳුමක් දීලා තියෙනවා. මේ විදිහට කැරක්ටර්ස් තියෙන්න ඕන, මෙන්න මේ විදිහට එන්න ඕනේ කියන එක එතනින්ම හදලා දීලා තියෙනවා. එතකොට අපිට අර භාග්‍ය 1, 2, 3 දාන්න බෑ. ඇත්තටම එතනට මොකක් හරි කැරක්ටර් එකක් අපි ඒ දීලා තියෙනවා. එයා අපිට උපදෙස් මාලාවක් දීලා තියෙනවා, මෙන්න මේ විදිහට කතා කරන්න කියලා. ඔව්, අනිවාර්යෙන් උපරිම 8ක් වගේ තියෙන්න ඕනේ කියන එක තියෙනවා. ඊළඟට අමතක වෙන එක, ඒකටත් උපදෙසක් මේ අපිට මේ තියෙනවා ෆෝන් එකේ notes කියලා app එකක් තියෙනවා. ඒ app එකේ අපිට මේක තියලා ඒකට lock එකක් දාගන්න පුළුවන්. හැබැයි ඒක ඉතින් අමතක වෙනවා කියන්නේ ඒක අමතක වෙන්න හේතුව එක්කෝ ඒකට අපි lock එක විදිහට එන්නේ ෆෝන් එක unlock කරන lock එකම තමයි ඒක දෙන්නේ. එතකොට ෆෝන් එක unlock කරගන්න බෑ කියන්නේ අර unlock කරගන්නත් බෑ. ඒ නිසා තාක්ෂණයේ විසින්ම මේකට උදව්වක් දීලා තියෙනවා. ඔයාට මේක අමතක වෙනනම් ඔය save කරලා මේක protect කරලා තියාගන්න. අතනට දාන password එක මෙන්න මේ විදිහට strong password එකක් දාගන්න කියන විදිහට ඔප්ෂන් දීලා තියෙනවා තාක්ෂණයෙන්.
4: දැන් මේ බහුගිය දවස්වල මිනිස්සු අතර කතා බහ වෙච්ච එකක්, AI ඉන්නවනේ අපිට අපේ ෆොටෝස් එම ඩිවලොප් කරලා දෙන. ගොඩාක් අය AI tools පාවිච්චි කරලා අපේ ෆොටෝස් හදා ගන්නවා, ඒකට ලස්සන එඩිට් එකක් දා ගන්නවා. මෙන්න මේ වැඩේ ඇතුලේ අර ඉතා ඉක්මනට දුවනවනේ. දැන් මොකක් හරි මේ දවස්වල තියෙනවා ඩෙනිම් එකක් එහෙම දාලා එහෙම ෆොටෝ එකක් එනවා. ඉතින් ඒක අපි ආසයි අපේ ප්‍රොෆයිල් පික්චර් එක ක්‍රියේට් කරගන්න. මෙහෙම දුන්නට පස්සේ අපේ ඩේටා ටික අදින්න පුළුවන්. මේ AI ඔය දෙන පොඩි පොඩි ගේම්ස් වලින් කරන්නේ අපේ තියෙන තොරතුරු අදින එකක්. ඒක අනාරක්ෂිත වැඩක් කියලා සමහර වෙලාවට IT එක්ස්පර්ට්ලා කියනවා කරන්න එපා ඔය වැඩේ. හැබැයි බහුතරයක් අද වෛරල් වෙන්නේ වනේ. දැන් මේ වෙලාවේ ඔබ ගිහින් බලන්න ඔබේ Facebook එකෙත් ඔය කියන සෙල්ලම ඔබ කරලා තියෙනවා. මේක ඇත්තටම අනාරක්ෂිතයිද? මේ එක්ස්පර්ට්ලා සමහර වෙලාවට කියනවා මේ වගේ වැඩ කරන්න එපා. ඔයා මැනුවලි ඔයාගේ අදාල එකක් එඩිට් කරනවා, ඒක පාවිච්චි කරන ප්‍රොෆයිල් පික්චර් එක විදිහට. එහෙම නැත්නම් දෙන්න එපා. මේකෙන් වෙන්නේ ඔයාගේ ඩේටා ටික අදින එක. සමහර වෙලාවට අපිට හිතෙනවා මම මේ රුපියල් 34,000ක් පඩි ගන්න මිනිහෙක්, මට ඉන්න ඉරින්න හරියට ගන්නක් නැහැ, පදින්න වාහනයක් නැහැ, මං වගේ මිනිහෙක් හැක් කරලා මොනව කරන්නද? ඔකනේ අපි සරලව හිතන කාරණේ. ඇත්තටම එහෙම හිතන එක සහ මම අර කලින් අහපු කාරණේ, ওই දෙකම ඇත්තද? අපි ඒකද කොයි විදිහකටද ක්‍රියාත්මක වෙන්න ඕනේ භාග්‍ය?
6: ඇත්තටම මෙතන රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා කියන්නේ අපි අපේ ෆොටෝ එකක් අපේ ඡායාරූපයක් වෙනත් කෙනෙකුට දුන්නා හා සමානයි. යට ඒක මිස්යූස් කරන්න පුළුවන්. මිනිසෙක්ට දුන්නොත් ඒක මොන වගේ දේවල් වලට පාවිච්චි කරයිද අපි දන්නේ නැහැ. AI එකකට දුන්නත් එහෙමම තමයි. අපි කියන්නේ දැන් ලෝකයේ පිළිගත්ත AI කිහිපයක් තියෙනවා, යූස් කරන AI කිහිපයක් තියෙනවා. ඊට අමතරව අපිට ඔන්ලයින් එකේ සර්ච් කරවුවාම ඕනේ තරම් තියෙනවා ටූල්ස් හදා ගන්න පුළුවන්, අපිට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ වට අපි අපේ ඉමේජ් එකක් අපේ ඩේටා දෙනකොට රිස්ක් එකක් තියෙනවා. මමත් කියනවා ඒක ඇත්තටම විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඩේටා අපි දෙන එක ඒක ඇත්තටම කරන්න ඕන නැති දෙයක්. අපි යූස් කරන්න කියන්නේ ෆොටෝ එකක් ඇත්තටම අපිට ෆොටෝෂොප් තියෙනවා. එහෙම නැත්නම් අපිට ෆොටෝ ෂොප් එකකට ගිහිල්ලා ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්. AI එකක් දාලා තමන්ගේ ප්‍රතිරූපය ඒ විදිහටම ගන්නත් අමාරුයි. පුළුවන් අර අපිට එයාගේ කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්, යාට බැරි වෙන්න පුළුවන් ඒ වගේ තැනකට ගිහිලා මේ වගේ එකක් කරගන්න. ඒ වුණාට තමන්ගේ එකක් තමන් නොදන්න වෙබ්සයිට් එකකට දෙන එක අනුමත කරන්න බෑ. එතන රිස්ක් එකක් තියෙනවා.
4: ඒ කියන්නේ අද මගේ ෆොටෝ එක අරගෙන සීගිරියේ කන්දෝඩින් දියලා එඩිට් කළ දෙයි, හෙට සමහර වෙලාවට මම කවුරු හරි කාන්තාවක් එක්ක ඇඳක් උඩ තියලා මේ එහෙම නැත්තම් අනවශ්‍ය විදිහේ රූපයක් බවට පරිවර්තනය කළා, ඒක එළියට දාන්නත් පුළුවන්. එහෙම අවදානමක් තියෙනවා.
6: ඒ වගේම තමයි එතකොට මේ දැන් ෆ්‍රී දුන්නා කියලා අපි හැමදේම නිකන් ගන්න ඒ වගේ නිකන් දෙන්නේ නැහෙනේ. මොන හරි දෙයක් අපෙන් ගන්නවා අය.
4: ඒගොල්ලෝ වියදම් කරපු කොටසක් තියෙනවන්නේ මේ වැඩේට.
6: ෆ්‍රී දුන්නාම අපි ඒක නිකන් දෙනවනේ කියන එකට පෙළඹිලා අපි ගන්න තැන ලොකු රිස්ක් එකක් තියෙනවා.
4: නිකන් දෙන්නේ නිකන් එයාට හම්බෙච්ච එකක් නෙවෙයි. එයා ඒක වියදම් කරලා ගොඩනගපු එකක්. ඒකට ඒ වියදම කවර් කරන්නේ නැත්තම් මිනිස්සු බිස්නස් කරන්නේ නැහනේ. දවස් ගානක මහන්සිය එක්කෝ අඩුම තරමේ ඔහුගේ හෝ ඇයගේ මොකක් හරි විකෘති මානසික ආශාවක් සඳහා හෝ එයා මේ වැඩේට මහන්සිලා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ව්‍යාපාරික අරමුණකින් මේකට මහන්සිලා තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැමදේම ඇතුලේ අවධානමක් තියෙනවා. ඉතින් අවධානම හඳුනාගෙන ඉතාම සූක්ෂම ජීවත් වීම තමයි ප්‍රණීල් ජීවත් වීමේ කලාව. අපි ප්‍රතිඵලව කියලිමු.
5: අපි ලොතරැයි ප්‍රතිඵල බලලා විරාමයකට ගිහිල්ලා ඊදුම විරාමයක් කරන් ඉමු. අපි ඊයේ දවසේ දිනුම් මැද උචාතක ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල ඔබට කියන්නේ. මහජන සම්පත Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1552.4 Y 1552.4. ගොවිසත ලොතරැයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15 23 38 57 W15 23 38 57. මෙගා පවල ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක 7 10 36 සහ 38. B ඉංග්‍රීසි අක්ෂරයේ මෙගා පවල ලොතරැයියේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක 7 10 36 සහ 38. දන නිදානේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 36 49 සහ 72. U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 36 49 සහ 72. හඳානේ මීන ලග්නයේ වාසනාවන්ත අංක 4 16 27 සහ 47. මීන ලග්නයේ 4 16 27 47. අද සම්පතේ අංක රටාව 0.4 2.4 5.2 4 Y 0.4 2.4 5.2 4 Y. NLB ජයලොතරැයියේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1359 J 1359. NLB සුබදවස කතරයේ ධනු ලග්නේ වාසනාවන්ත අංක 951 සහ 52 ධනු ලග්නය 951 52 විශේෂ අංකයේ 4295 4295 විශේෂ අංකය NLB සුබදවසක් ලොතරැයි අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලට ගන්න උදේ 9යි විනාඩි 33යි දැන් වෙලාව
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක් මඩල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක් වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493 වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 දින දිනමින පුවත්පත බලන්න.
4: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB.

0: 110. උදේ 9 විනාඩි 40යි අපි සයිබ චින්තුලින්නද කතා කරමින් ඉන්නේ ඔබේ රැකියාව ගැන ඔබේ රැකියාවේ අනාගතය සම්බන්ධයෙන් ඩිජිටල් කරණයත් එක්ක කොහොමද ඔබේ රැකියාවට තිබෙන අවධානම සහ ඒ ගැන විස්තර කතා කරමින් ඉන්නේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලකත් එක්ක ඒත් එක්කම අපි ඔබට මතක් කරා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය ඉක්මනටම පිළිතුරු එවන්න කියලා අපි කිව්වා පෙරේදාට පෙර දවස බදාදාද අනිද්දාට පසු දවස කවදාද හුඟක් අය කිව්වා ප්‍රශ්නේ අහපු වේගෙ වැඩි කියලා ඒ නිසා 10ට කලින් ඉක්මනටම උත්තර එවන්න 07:03:93:5:93:7 පෙරේදාට පෙර දවස බදාදානම් අනිද්දාට පසු දවස කවදාද කියන පිළිතුර ඉක්මනටම ඔබට පුළුවන් නෙවන්න 07:03:93:5:93:7 අපි මේ කතා කරගෙන ආපු කතාවේ තව ටිකක් ඉස්සරහට යන් භාගය අපිට අදහසක් කියවලා තියෙනවා එක්කෙනෙක් ලක්මාල් කියනවා මේ වැඩේ හොඳක් වගේම නරකක් තියෙනවා කියලා මට පේන තැනක් තමයි ඉස්සර වාහනයක් හදද්දි ගැරිජ් එකකට ගිහින් හදාගත්තා දැන් ටූල් ටිකක් අරගෙන ගෙදර හදා ගන්නවා chat gpt වලින් අහගෙන එතකොට ඒකෙන් වෙන්නේ ජීවත් වෙච්ච බාසුන් හැලට ලොකු පහරක් අපිට උනත් නොදන්න දේවල් ඒකෙන් ඉගෙන ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා කියලා එයාගේ අදහස එයා කියන්නේ හැබැයි ඉතින් සමහර වෙලට පුහුණු ශ්‍රමිකයෙක්ගේ උපදෙස් ගන්න ගිහිල්ලා නේද කෑල වැරදි තැනට හයි කරගෙන වැඩේ අර අපි කියන අනා ගන්නවා කියලා එහෙමත් වෙන්න පුළුවන් නමුත් තාමත් අර භාග්‍ය කිව්ව විදිහට භාග්‍ය කිව්ව එක දැනකදී තාමත් ඔරිජිනල් ලයිට එහෙමත් නැත්නම් හරියට වැඩේ දන්න අයට එහෙම නැත්නම් හියුමන් කියන තැනට තාමත් රිප්ලේස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ අයිට සමහර විට ඉස්සරහට මොනව වෙයිද කියන එක දන්නේ නැහැ. ලෝකේ විවිධ දේවල් අත්හදා බලමින් ඉන්නවා. හැබැයි ඉස්සරහට එතනට තාම ඒ ගන්න බැරි වෙලා තියෙනවා. වාගේ දැන් මම මේ අහන ප්‍රශ්නේ මේ අපි අවසන් ප්‍රශ්න කීපෙට යන්න කලින් අපි අන්තිම විනාඩි 15 ඉන්න නිසා දැන් වාග්ය සෝමදෙලක කියන්නේ ඉංජිනේරු වරියක් විදිහට සමාගමක ඉහළ තනතුරක ඉන්න කෙනෙක් අඩු වයසින් ඉහළ තනතුරක ඔබගේ මේ තියෙන අධ්‍යාපනය සහ එක්ස්පීරියන්ස් එක සහ දක්ෂතාවයට එහෙම කියන්නේ ඩිග්‍රී එකක් තිබ්බ පළියට උපාධියක් තිබ්බ පළියට එම්එස් එකක් තිබ්බ පළියට ගිහිල්ලා මේ ඉහළ පුටුවක වාඩි වෙන්නේ නැහැ ඔබට තියෙන ස්කිල්ස් ටික අර කියන මානව ගුණාංග ටික එහෙම නැත්නම් මිනිසුත් එක්ක වැඩ කිරීම මේ ඔක්කොමත් එක්කනේ තියෙන්නේ දැන් අපි කතා කරන මේ රැකියාව වල තියෙන අවධානම AI වල කතා කරනකොට එහෙම නෙවෙයි අපි කවුරු මොනවා කිව්වත් හැම රැකියාවකටම තියෙන අවස්ථාවක් තමන්ගේ තියෙන හැකියාවන් එක්ක එකතු කරාට පස්සේ මොන වගේ වැටුපකද මොන වගේ වැටුප් තලයකද එහෙම නැත්නම් මොන වගේ අවස්ථාද තියෙන මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය අපි මේ මේක මේ 2.50ට දාලා මේ කියන්නේ පහළ රැකියාවක් නෙවෙයිනේ මේක ඕනතරම් අවස්ථා උදා කරගන්න පුළුවන් මොන වගේ රැකියා අවස්ථාද මොන වගේ වැටුප් තලද මොන වගේ දේවල්ද තියෙන්නේ මේ මේ මේ රැකියාව ඇතුලේ
1: ඒකට තව කොටසක් එකතු කරන්න ඕනේ මේ භාග්‍ය මේ කෙනෙක් අහලා තියෙනවා ලංකාවේ අපි මොන වගේ කෝස් එකක්ද මේ වෙලාවේ ෆලෝ කරනවා නම් හොඳ කියන එකත් පොඩ්ඩක් අපිට කියන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්
2: මේ වෙනකොට IT ඉන්ඩස්ට්‍රි එකේ අපි කලින් කතා කරා වගේම අර ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙනවා මේ AI එක. ඒක කෙනෙක්ගේ අයිඩියා එකක් අදහසක් අපිට දුන්නා. මම කියන්නේ මගේ පැත්තෙන් අපිට AI නිසා තවත් රැකියා අවස්ථා වැඩි වුණා. මොන පැත්තෙන්ද කියන එකත් මම ඉස්සෙල්ලා සඳහන් කරා අපිට AI වලින් වැඩ කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න පුළුවන් ඊටත් වඩා අපිට තව රැකියාවක් විදිහට කරන්න පුළුවන් මේ AI වලින් වැඩ අරගෙන අපිට අමාරුවෙන් මම මගේ රස්ම රැකියාවේදී මම යූස් කරන ඒ ක්‍රමයක් මම කියන්නම් අපිට මොනහරි දෙයක් ඒ කියන්නේ අපිට රිපෝට් එකක් ජෙනරේට් කරගන්න අපිට හදා ගන්න ඕනෙකමක් තියෙනවා හැබැයි ඒකට ලොකු කාලයක් ගත වෙනවා අපි විවිධ දත්ත එකතු කරලා අපි එක එක තැන් වලින් රිපෝට් එකතු කරලා තමයි මේක එක ඩේටා එකක් අපි හදාගන්නේ එක තොරතුරක් ගන්න. මට මේකට ලොකු කාලයක් ගත වෙන සතියක් වෙන්න පුළුවන් අර කලෙක්ට් කරගන්න සතියක් එහෙම වෙන්න පුළුවන්. මම ඒකට එක ට්‍රික් එකක් පාවිච්චි කරා. AI වලින් මම පොඩි උදව්වක් ගත්තා. මම මට ඕන දේ මොකද්ද මට කරන්න ඕනේ කියන එක මම AI ගෙන් අහලා AI ටූල් එකක් යූස් කරලා මම ඒක එක දවසින් කරා. එතනදී මම කරේ මොකක්ද? මගේ මේ රැකියාවට පොඩි වටිනාකමක් එක්කම මම මේකට මගේ පහසුවක් මම මගේ රැකියාව ඉස්සරහට කරගෙන යන මගේ රැකියාවේ තියෙන බර අඩු කරගන්න මම මේක යූස් කරා. එතනදී මට උනේ පොඩි මේ අපිට කාලය කළමනාකරණය කරගන්නත් මට පුළුවන් වුණා. ඒත් එක්කම අර රැකියා අවස්ථා ගැන කතා කරනකොට අපිට අන්න ඒ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ අපේ තියෙන ජොබ් එක ඔටෝමේට් කරගන්න අපිට පුළුවන් කෙනෙක්ට කන්සල්ට් කරන්න. එහෙම නැත්නම් උපදෙස් දෙන්න කෙනෙක් විදිහට මේක කොහොමද ඔයා ලේසියෙන් කරන්නේ කියන එක එතන එක රැකියාවක් විදිහට කරගෙන යන්නත් පුළුවන්, ඔටෝමේට් කරන එක. ඊළඟට කෝස්, තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකේ අලුත් වෙනවා, එතකොට අලුත් දේවල් හොයන්න ඕන. එතකොට තමයි මම මේ පැරණි කෝඩින් ක්‍රමයෙන් එළියට ගිහිල්ලා මට පුළුවන් වෙන්නේ හොයාගන්න මගේ රැකියා අවස්ථා මොනවද කියන එක. තව ඉස්සරහට ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මේ මේ දියුණු වෙන විදිහත් එක්කම අපි අපිට ගොඩක් දේවල් හොයන්න පුළුවන්. AI එක, AI වලින් අපිට ඕන දෙයක් අහන්න පුළුවන්, සිංහලෙන් අහන්න පුළුවන්, ඉංග්‍රීසි දැනගෙනම ඉන්න ඕනේ නැහැ. ඒ වගේ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් AI වලින්. එතකොට අපිට රැකියාව අවස්ථා නැති වෙන්නේ නැහැ, වැඩි වෙනවා.
1: එතකොට කවුද මේ බිල්ල නිර්මාණය කරලා තියෙන්නේ? ඇයි මිනිස්සු මේ තරම් මේ අලුත් වෙන තාක්ෂණයට බය වෙලා තියෙන්නේ?
2: ඇත්තටම මේක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක අපි අර ගත්ත විදිහයි වැරද්ද. අපිට මේක ඔළුවට ආපු විදිහයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේක දැනගෙන හිටියේ නෑ. මේක මොකක්ද, මේක යූස් කරන්නේ කොහොමද, මොකක්ද මේකෙන් අපිට වෙන්නේ කියන එක අපි දැනගෙන හිටියේ නෑ. ඒකට තමයි මම ඉස්සෙල්ලත් සඳහන් කරා වගේ ඩිජිටල් සාක්ෂරතාවයක් ඕන වෙන්නේ. අපි දැනගෙන ඉන්න ඕන ලංකාවට, මේ ලෝකයට මෙන්න මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා. අපි මේක පාවිච්චි කරන්න ඕන. අපි එතකොට මේකට බය වෙන්නේ නැහැ. අපි මේකට මේක යූස් කරන්න ඉගෙන ගත්තාම අපි අපේ එදිනදා ජීවිතය පහසු කරගන්නවා මිසක්ක බය වෙලා අපි රාමුවකට කොටු වෙලා එක තැනකට කොටු වෙලා ඉන්නේ නැහැ. අපි ඒක යූස් කරන්න ඕන. ඒක අපි අවශ්‍යතාවයක් එන්න ඕන. අපි අවශ්‍යතාවය අඳුන ගන්න ඕන. ඒ අවශ්‍යතාවය කොහොමද මේක යූස් කරන්න කියන එක අපි හොයා ගන්න ඕන.
1: දැන් මේ අවස්ථාව අපිට ප්‍රයෝජනෙට ගන්න සිද්ධ වෙනවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ. අපි කරන වෘත්තියට අපි ගත්තොත් එම අපේ රැකියාව කරන තැන මෙච්චර කාලයක් කිම සිස්ටම් එකක් තිබුණේ නැහැ. කාබන් කොලයක් තියලා ඒකට උඩින් පෑනින් ලියලා කාබන් පිටපතක් එක්ක ගනුදෙනු කරපු අවුරුදු 16ක 17ක අද්දැකීම තමයි මට තියෙන්නේ. ඒත් මම දැන් අවුරුදු 45 වෙනව මිනිස්සෙක්. මං කොහොමද දෙයනේ මේක අල්ලගන්නේ? මට තව වැඩ රාජකාරී කන්දරාවක් තියෙනවා. මිනිස්සයාගේ වැඩ ටික කරන්න ඕනේ, දරුවන්ගේ වැඩ කරන්න ඕනේ, හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ වෙලා පොළ වෙලා ඉන්නේ. මිනිස්සුන්ගේ කැතකුණු අතපත ගන්න ඕනේ, ඒගොල්ලන්ට කවන්න පවන්න ඕනේ, මගේ අම්මලා තාත්තලා බලන්න ඕනේ. මෙහෙම දැන් ප්‍රශ්න කන්දරාවක් මැද්දේ අපි ජීවත් වෙන්නේ. ඒකට ඇත්තටම කෙනෙක්ට ක්ලාස් එකකට යන්න වෙලාවක් නැති වෙයි. එහෙම නැත්නම් කෙනෙක්ට මේ සඳහා කැපවෙන්න ලොකු වෙලාවක් නැති වෙයි. අර නිදා ගන්න එන වෙලාවේ ෆෝන් එක දිහා බලන් ඉන්නේ පුංචි වෙලාව ඇද්ද කෙනෙක්ට මේක පළදායිව ටර්න් එකක් ගන්න? ඔබට තියෙනවද ප්‍රායෝගික විසඳුමක්? ඇත්තමද මේ තාක්ෂණය මට තේරෙන්නේ නැහැ කියලා ජීවිතය අතාරින්න බෑ. හරි, අපිට පුරුදු වෙච්ච විදිහකුත් තියෙනවා. අපි පුටුවක වාඩි වෙලා රසාව කරපු කෙනෙක් නම් වෙන කෙනෙක් නම් කියන්න පුළුවන් මේ කුඹුරේ වැඩ නැත්නම් මං එහා කුඹුරට ගිහලා වැඩ කරනවා කියලා. හැබැයි ආයතනයක් ඇතුලේ සේවය කරපු කෙනෙක් ගොඩක් වෙලාවට හුරුලා තියෙන රාමුවට, මේ රාමුව බිඳගෙන එන්න සිද්ධ වුණොත් ඒකට කොහොමද කෙනෙක් අනුගත වෙන්න ඕනේ?
2: දැන් මේ වෙනකොට හිතන්න වයස 45ක්
1: ඔව්
2: 40ක් වගේ කෙනෙකුට තමයි ওই වගේ ලොකුවටම ওই බර දැනෙන්නේ. ඇත්තටම අපේ තරුණ කෙනෙකුට වඩා අත්දැකීම් බහුල කෙනෙක් නිසා එයාට යම්කිසි ප්‍රශ්නයක් අඳුනා ගැනීමේ හැකියාව වැඩි. ඒකෙන් වෙන්නේ අපේ වයස නිසා. දැන් අපි හිතන්න පුළුවන් මට මේක ඉගෙන ගන්න ඇත්තටම වෙලාවක් නැහැ, මං කොහොමද මේක කරන්නේ කියන එක. අර මදුසංක සඳහන් කරා වගේම අර අපි සෝෂල් මීඩියා එක්ස්ප්ලෝ කරන පොඩි වෙලාව පුළුවන් මට අද දවසේ මම මගේ රැකියාවේදි මට වුණ ප්‍රශ්නයක් තියෙනවා, මට මෙන්න මේ වැඩේ කරගන්න බැරි වුණා කියන එක මේ ප්‍රශ්නේ යොමු කරනවා අපි අර AI ටූල් එකට. එයා අපිට උපදෙස් මාලාවක් දෙනවා. හිතලා බලන්න පුළුවන් අපිට මොකද්ද මේකට කරන්න පුළුවන් කියන එක එයා දෙනවා. අන්න ඒ වගේ පොඩි වෙලාවක් අරගෙන අර ප්‍රශ්නෙට උත්තරය හොයනවා නම් අපිට පුළුවන් අර AI එකත් එක්කම ඉඳලා අපිට තාක්ෂණයට හුරු වෙනවා. ඒ හුරු වීමත් එක්කම අපි ඉගෙන ගන්නවා අපි මේක කරන්නේ කොහොමද. අපි නොදැනීම, අපි නොදැනුවත්වම අපි මේ තාක්ෂණ ලෝකයට ඇවිල්ලා එතනදී උනේ අරයට අවශ්‍යතාවයක් ආවා, මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන, මේක හරිම වදයක් මට මේක බරක්, මට එපා වෙනවා රස්සාව කරන්න මේක නිසා. ඊට පස්සේ මෙයා ගිහින් හොයනවා මම මොකද්ද මේකට කරන්නේ කියන එක හොයලා එයා තාක්ෂණය පැත්තෙන් ඒකට විසඳුමක් හොයාගන්න ට්‍රයි එකක් දෙනවා.
1: දැන් අපි ඔය AI ටූල් එකක් ඇතුලේ සර්ච් කරලා හොයාගන්නවා මට අවශ්‍යයි මේකට මොකක්ද ගන්න විකල්පේ මම කොහොමද මේ කැලල කරන්නේ. ඔය හම්බෙන තාක්ෂණික උපදෙස් ටික විශ්වාස කරන්න පුළුවන්ද මේ හරි මේකද හම්බෙන්නේ. දැන් අපි සමානලට විකිපීඩියාෙන් බලපුවම අපි සීගිරිය ගැන අහවම රනිල් සීගිරිය ගැන ලියපෙකුත් තියෙනවා භාග්‍ය ලියපෙකුත් තියෙනවා තව කවුරු හරි ලියපෙකුත් තියෙනවා. එතකොට සමහර ඒ වාගේ තොරතුරු වැරදි ලියන ගමන් අපි හිතමුකෝ මේ කාශ්‍යප රජුරෝ විදිහට මේ වෙන නමක් ලියවිලා තියෙනවා කියලා. එතකොට ඒක කියවන මම හිතනවා කාශ්‍යප නෙමෙයි මේක දොඩු ගැමුණු හදපු එකක්. එහෙම වෙනසක් වෙන්න පුළුවන්. ඒ විදිහමද AI ටූල් එකකින් හම්බෙන රිසල්ට් එකත් එහෙම නැත්නම් ඒක අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන් උත්තරයක්ද?
2: මෙහෙමයි. AI can make mistake. ඒක අපි යූස් කරන හැම ටූල් එකකම යටින් තියෙනවා. ඔයාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි AI එකක් දෙන එක එහෙම්මම gediya pitima අතාරින්න හොඳ නැහැ අපි අපේ ප්‍රශ්නෙට. අපි මේක තාර්කිකව හිතන්න ඕනා. මෙයා දෙන්නේ ඔයා මෙහෙම හිතන්න, ඔයා මෙහෙම කරන්න, මෙහෙම කියන උපදෙස් ටිකක් විතරයි දෙන්නේ. යාට අපිට අර තාර්කිකව හිතන්න පොඩි තල්ලුවක් දෙන්නේ යා. ඒ තල්ලුව
1: එයා තීන්දුව ගන්න ඕනේ. මේ අදුන්නු දේවල් පතපදනම් වෙලා අපි තීන්දුව ගන්න.
2: තීන්දුව ගන්න ඕනේ. අපි ඒක පොඩි තල්ලුවක් දෙන්නේ. අපි ඒක අපි හිතන්න ඕනේ මේක යූස් කරන්න ඕනේ. චූස් කරන්න ඕනේ තැන මොකක්ද? මිනිසා කියන්නේ කියන්නේ මනසින් උසස්. ඒ නිසා අපි හිතන්න ඕන මේක කොහොමද කරන්න කියන්නේ. නැත්නම් AI එකක්ම දෙන එක එහෙම් පිටින්ම අරගෙන අපි මේ වැඩේ කරන්න ගත්තොත් හරියන්නේ නැහැ. අපි හිතන්න ඕන ප්‍රශ්නයත් එක්කම මේ උත්තරේ හරිද කියන එක අපි හොයලා බලලා තමයි මේක යූස් කරන්න ඕන අපිට අවශ්‍ය තැනට.
0: මසංග අපේ අන්තිම විනාඩි කීපෙ ඉන්න හින්දා අපි ඉක්මනටම විරාමයකට ගිහිල්ලෙමු. ඒ අතරේ මම ඔබට මතක් කරන්නම් අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමටත් රජයිකාබද් අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර තහිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු රන්කාසි වවුචර් පත්හිමි වාසනාවන්තයින්ද රට පුරා බෙහි කරන්නට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයිකාබද් දර මුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කී චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නට හැකියාව ලැබුණා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ත්‍යාගයේ රුපියල් ලක්ෂ්‍ය ත්‍යාග සහ නිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය උදේ 9:00 විනාඩි 52යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පැත්තේ හයිය තියෙන්න ඕන. නොකානොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
6: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
5: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-574, 011-772-475-493 අමතන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සයිබර්ටෙන්
2: අපි සයිබර්ජෙන් අන්තිම විනාඩි කිපෙයින් අපි එහෙම ප්‍රශ්නයක් පෙරේදාට පසු පෙරදවස බදාදානම් පෙරේදාට පෙරදවස බදාදානම් අනිද්දාට පසු දවස කවදාද අඟහරුවාදා කියන නිවැරදි පිළිතුර මුලින්ම හරියට මෙවල තිබ්බේ සිරාණි මඩහපොළ තමයි පිළිතුර එවලා තිබ්බේ මුලින්ම හරියට අනිත් තවත් ගොඩක් අය පිළිතුර එවලා තිබ්බා ඒ හැමෝටම ස්තුතියි කියන ගමන් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ අද දවසේ අපේ ආරාධනය පිළිගෙන අපිත් එක්ක එකතු වෙලා හිටපු ප්‍රවීණ පරිගණක ඉංජිනේරු භාග්‍ය සෝමතිලක තිකයි අපි කතා කරමින් ඉන්නේ මේ අවසාන ප්‍රශ්නේ භාග්‍ය දැන් මේ මේක අහන් ඉන්න රැකියාවකට යන අය පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ හැමෝම අවසාන හෙට උදේ වැඩට ගිහින් තමන්ගේ අනාගත රැකියාව සුරක්ෂිත කරගන්න හැමෝටම ඕනේ තමන්ගේ රක්ෂාව රැකගන්න අනුගමනය කරන්න ඕන සරල පියවර තුනක් අපිට කියන්න බලන්න ඔයා හෙට ගිය ගමන් රස්සාවේ ඔන්න ඔයා මෙන්න මේ ටික වාගේ සේෆ්ටියට කරගන්න ඕනේ වාගේ රැකියාව ආරක්ෂා කරගන්න.
3: ඔව්. රැකියාවේ සුරක්ෂිතතාවය කියන්නේ ඇත්තටම එක තැනකට කොටු වෙලා නතර වෙලා ඉන්න එක නෙමෙයි. මේ වෙනස් වෙන ලෝකයක් එක්ක අපි එක පියවරක් හරි ඉස්සරහින් ඉන්න ඕන අපේ රැකියාව සුරක්ෂිත කරගන්න නම්. ඒකට මම ස්ටෙප්ස් තුනක් පියවර තුනක් පැහැදිලි කරන්නම්. අද අපි හිතන්න ඕන දැන් අපි සවුන්දර වැඩට යනවා නම් අපි හිතන්න ඕන අපිට මොනවද තියෙන ප්‍රශ්න අපිට තියෙන ගැටලුවක් අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕන. දෙවෙනි එක තමයි ඊට පස්සේ ඒකට අදාළ ඔයාගේ ඩිජිටල් ලිටරචර් එක, ඒ කියන්නේ ඔයාගේ සාක්ෂරතාවය වැඩි කර ගන්න ඕන. ඒකට විනාඩි 10ක්, 15ක්, 20ක් වැය කරන්න. තුන්වෙනි එක තමයි ඔයා මුලින්ම ඔයාගේ රැකියාව ස්ථානයේ ඔයාගේ මේසෙන් එළියට එන්න ඕන. ඔයා මේසෙන් එළියට ඇවිල්ලා ඔයා හිතන්න ඕන මේකෙන් මම අර මුලින් හඳුනගත්ත ප්‍රශ්නෙට මොකද්ද කරන්න ඕනේ කියන එක. අන්න ඒ විදිහට අපි පොඩි පියවර තුනක්, මේ පියවර තුන අපි අනුගමනය කළොත් අපිට පුළුවන් අනාගතයේ ඔයාගේ රස්සාවට වටිනාකමක් දෙන්න සහ සුරක්ෂිත කරගන්න පුළුවන් ඔයාව කම්පැනි එකට, එහෙම නැත්නම් ඔයාගේ ආයතනයට ඕන කෙනෙක්, අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්.
2: හරි, අපි අන්තිම විනාඩියේ අපිට කියන්නකෝ දැන් මේ විචතර අඩු වයසෙන් ආයතනික ප්‍රධාන පුටුවකට ගිය භාග්‍ය සෝමතිලක ගැන පොඩ්ඩක් අපිට කියන මොකක්ද කොහෙද ප්‍රදේශයේ ඔබ ඉපදුණු පාසල් අධ්‍යාපනය මම ගොඩක් දෙනෙක් අහගෙන ඇති භාග්‍යව දන්න ඉතින් පොඩ්ඩක් මතක් කරමු ඔබේ ගමන් මඟ ගැන.
3: ඔව්, මම වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විරියක්. ඒ වගේ මම දැන් මේ වෙනකොට කලින් සඳහන් කරා වගේ රොයල් මාකටින් කම්පැනි එකේ හෙඩ් ඔෆ් IT විදිහට මම දැනට රැකියාවේ නිරත වෙනවා. එතකොට මගේ ගම වෙන්නේ මහනුවර ප්‍රදේශයේ ගලගෙදර. එතකොට මගේ අම්මා තාත්තා එහි තමයි ඉන්නේ. මට එතකොට මෙහි දැනට රැකියාව කරනවා. ඊළඟට මම සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරු වරියක් විදිහට තමයි ඉදිරියට ඉගෙනගෙන යන්නේ.
2: ඔබේ පාසල සහ අධ්‍යාපනය ගැන තිකුණ.
3: මම ඉගෙන ගත්තේ නුගවෙල සෙන්ට්‍රල් කොලෙජ්. ඒක තමයි මගේ මූලික අධ්‍යාපනයේ ඉඳන් මම අවසාන කරන තක් දක්වා අවසානයේ දක්වාම කරන්නේ. ඊළඟට මම බර්මින්ග්හැම් යුනිවර්සිටි එකේ මගේ උපාධිය මම ඉවර කරනවා.
4: ඔහොම තමයි මේ ගමන. ඒ ගමනේ ඉතාම හොඳ ජයග්‍රහණ ගණනාවක් දිනාගෙන මේ ආවගමන් මගේ තවත් පරම්පරාවක් ගොඩ දාන්න තමන්ට මොනවද කරන්න පුළුවන් ඒ යුතුකම ඉටු කරන්න තමයි අද භාග්‍ය සෝමතිලක අපි සමග එකතු වෙන්න භාග්‍ය බොහොම ස්තුතියි. අපේ ආරාධනාව පිළිගත්තට අපි ඉස්සරහටත් දවසක මොන ගිහිල්ලා කතා කරමු. බොහොම හොඳට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රායෝගික දැනුමක් තියෙන තරුණ ඉංජිනේරුවරියක් එක්ක අද කතා කළා. අපි අදට සමුගන්න ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම මදුශංක.
2: මම රනිල්.

0: নয় দশমা পাহা অনুতু নয় দশমা হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাব পেরবরু দহায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: නීති විරෝධීව මෙරටට රැගෙන ආරුපියල් 60,30,000ක විදේශීය දුඹටි තොගයක් සමග සැකකරුවේ කතඩංගුවටගෙන තිබෙනවා. ඒ කටනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී 47 චීන ජාතිකයෙකු මැලේසියාවේ කුවාලාලම්පුර නුවර සිට මෙම දුම්බැටි රැගෙන විත් ඇති බවයි රේගුව පවසන්නේ. චීන නිෂ්පාදිත දුම්බැටි 40,200ක් ඔහු රැගෙන විත් තිබෙනවා. ගමන්මලු දෙකක ඒවා අසුරා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රෙගුණලධාරීන් සැකකරුව රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කරනවා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
1: නිරිත දිග ප්‍රංශයේ ලැබුගිනි හේතුවෙන් පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැබුගිනි අවධානම හේතුවෙන් 220,000කට වඩා වැඩි පිරිසකට අනතුරු ඇඟවීම් සිදු කරුණා. කෙසේ වෙතත් පිරිසක් ලැබුගිනි පැතිරෙන කලාපයට ආසන්න ප්‍රදේශයේ රැඳී සිටීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමටයි ප්‍රංශ බලධාරීන් කටයුතු කර ඇත්තේ. ස්පාඤ්ඤයේ ජාතික හදිසි අවශ්‍යතාවයක්ද ප්‍රකාශයට පත් කළා. එහි 25,000කට පමණ පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා. 40,000කට පමණ ගෘහස්ථව රැඳී සිටින ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. මිලඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලා උදේ 10යි විනාඩි 8යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මම නම් දැන් මානම රිලැක්ස්
2: මෝටර්සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100 අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

குட் மார்னிங் சுபுதர்சனாக்கு, அஸ்ஸலாமு அலைக்கும், காலை வணக்கம். கொஹமது இதின் காட்டிய எல்லாவது தஹாயை வினாடி தஹாயை சத்தியகல அக்காண்ட ஒன்று படங்க தைதிங் மேலாவிந்த விளையாட்டு புழுவாங்க தவால் லிக்க வினக்காங்க சத்தியகல அக்காண்டிங் மீ பத்திங் மங் இன்னோ ஒய் பத்திங் ஒயா அகின் இன்னோகில் மந்தான் ஹரிது இதிங் அகின இத்தரக்கின்னோ இவத்தர மெசேஜ் வைக்க உத்தான் பிந்து ஹத பிந்து ஐ துணாய் அணு துணாய் பஹாய் அணு துணாய் ஹதட ஹரி சத்தியகல அக்காண்ட படங்கனி திமாங்க விளையாட மென்ன மேம கீனோ உங்கள் தன்னோ அது கதாவும் ஏகை தென் අපි කවුරුත් ට්‍රයි කරන්නේ අපි උත්සාහ කරන්නේ තවත් කෙනෙක් කරපු නැති දෙයක් නැත්තම් තවත් කෙනෙක් ඇචීව් කරපු නැති දෙයක් තවත් කෙනෙක් වුණේ නැති චරිතයක් වෙන්නනේ. ඒ කියන්නේ තව කෙනෙක් කරේ නැහැ මම වෙනස්ම දෙයක් කරන්න ඕන කියලා හිතන කට්ටිය තමයි ගොඩාක් ඉන්නේ මේ සමාජේ. ඉතින් ඒකේ කට්ටිය බිස්නස් කරනවා, ජොබ් කරනවා, එක එක වැඩ කරනවා. හරිද? එතකොට මේ තියෙන හොඳම කතාවක් තමයි ඔයත් මමත් මේ රේඩියෝ එක අහගෙන ඉන්න ඔයත් මමත් දන්න කතාවක් තමයි මේ රේඩියෝ එක අහගෙන ඉන්න ඔයත් මමත් මේ ලෝකේ දාං බෝඩ් එකක් නම් මේ ලෝකේ දාං බෝඩ් එකක් නම් ඒ දාං බෝඩ් එකේ ඉත්තෝ දෙන්නෙක් තමයි අපි දෙන්න. කවුද? ඔයයි මමයි. එහෙම වෙන්න පුළුවන්. මොකද මේ ඔයා මේ වෙලාවේ රේඩියෝ එක අහගෙන ඉන්නවා කියන්නේම සහ ඒ වගේම මම මේ වෙලාවේ ඔයාට රේඩියෝ එකෙන් කතා කරනවා කියන්නේම අපි ওই දාං බෝඩ් එක අදින ගොඩේ නැහැ කියන එක. හරි. ඒ කියන්නේ අපි ගොඩක් දේවල් උගන්වනවා කට්ටියට. සමහර කට්ටිය උගන්වනවා සමහර දේවල් සමහර කට්ටිය ඉගෙන ගන්නවා. එතකොට ඔතන අපි ගොඩක් වෙලාවට දකින්න ඇති දෙයක් තමයි මේ ලෝකේ දාම් බෝඩ් එක ගන්න අපි හැමෝම ට්‍රයි කරන්නේ ගොඩාක් අය. ගොඩක් අය හිතනවා වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. හැබැයි මේ ওই වෙනස් දෙය ඇතුළෙත් ගොඩක් වෙලාවට අර ඉන්නේ දාම් බෝඩ් එකේ ඉත්ත වෙන්න බලාගෙනම කට්ටිය තමයි. හැබැයි අපි ට්‍රයි කරන්න ඕනේ දාම් බෝඩ් එකේ තව ඉත්තෙක් නොවි තවත් එක ඉත්තෙක් නොවි ඔය දාම් බෝඩ් එක අදින්න පුළුවන් දවසක් කවද්ද එන්නේ කියලා අන්න ඒ චරිතය රඟපාන්න පුළුවන් නම් එතන තමයි ඇත්තරම ජයග්‍රහණය තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් දිගටම අහගෙන ඉන්න. වෙලා උදේ 10:00 විනාඩි 12.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

වෙලවදේ 10යි විනාඩි 20යි දැන් සතිය ගලක් හඳහගෙන ඉන්නේ අපි 93.5 93.7 ඉතින් ඔයාලට අහගෙන ඉන්න තරක් නෙමෙයි මේ වැතර මෙසේජ් එකක් දාන්න පුළුවන් 0.3 93.5 93.7ට මම ඔයාලට පුංචි කතාවක් කියනවා කටුස්ස වගේ જાතියක් ගැන අපි කියනවානේ ගොඩක් කලවඩ අර යනම් හරි කටුස්සා එයානම් කටුස්සෙක් වගේ එයා අයියෝ එයා පාටම අරු ගන්න විදිහ අපිට හිතා ගන්න බෑ මෙහෙම මෙහෙම කියලා කට්ටිය කියනවා එතකොට මේ ඔයා දන්නවද අපි ගොඩක් අගය කරන දෙයක් අපි අපේ උකුලේ තියාගෙන නලවන්නේ මෙන්න මේ දේ එයත් කටුස්සෙක් වගේ කවුද මේ ඒ තමයි සල්ලි දැන් මේ වෙදි ලෝකේ වටිනාකමින් දෙවණියට වැඩිම දේ තමයි ගොඩක් කලවට සල්ලි කියලා අපි කියන්නේ අපි මුලින් ඉස්සර කිව්වා පළවෙනියටම වටිනාකමින් වැඩිම දේ ඒ කියන්නේ ගොඩක් මිනිස්සු ගනුදෙනු කරන්නේ සල්ලි වලින් මුදල් ඒක ඉලෙක්ට්‍රොනික මුදල් වෙන මොන එක එක ඒකක කියලා හැබැයි දැන් පළවෙනි දේ තමයි ඩේටා කියන එක හරි අපි ඩේටා පැත්තකින් තියමුකෝ ඩේටා ইনফরমේෂන් එක ඩේටා කියන එක පැත්තකින් තියලා අපි කියන්නේ මේ මං කියන හදන්නේ සල්ලි ගැන සල්ලි මේ කටුස්සෙක් වගේ ඇයි මං එහෙම කියන්නේ ඇයි කියලා දන්නවද ඒකට හේතුව තමයි සල්ලිත් නිකන් තියෙන තැන අනුව තියෙන තැන පාවිච්චි කරන විදිහ අනුව එයාට කියන එක එක නම් තියෙනවා බලන්න ඕනේ දැන් කටුස්සෙක් නම් පාට විතරයි මාරු කරගන්නේ නම කටුස්සනේ හැබැයි සල්ලි එයාගේ නමත් මාරු කරගන්නවා මං ඔයාලට කියන්නම් මෙහෙම කොහොමද දන්නවද දැන් ඔන්න සල්ලි වලට කියන එක එක නම් මෙන්න මෙහෙමයි කසාදෙකදි මැරේජ් එකදී මොකද කියන්නේ අපි කියනවා එතනදී දෑවැද්ද කියලා සල්ලි වලට ඊට පස්සේ මොකක් හරි දික්කසාද නඩුවක දෙන මොකක් හරි එකක් දැන් අපි කියනවා වන්දි මුදල නැත්නම් උසාවියේදී අධිකරණයේදී මොන හරි පොලිසියකදී මොකක් හරි එක උඩක් කියලාවට දඩයක් නේනේ දඩයක් මොන හරි ඒ හිමීට යටින් දෙනවා කියලා කියන්නේ යටින් දෙනවා කියලා කියනතර යටින් දෙද්දී අපි තෙන් සල්ලි වලට කියන පගාව කියලා ඒ වගේ නැත්නම් ඔයාගේ ක්ලාස් එකකදී ඔයා මොන හරි এডুকেෂන් දෙයක් මොන හරි ගන්න ගියාට පස්සේ එතන අපි කියනවා এডুকেෂන් ෆී එක නැත්නම් ක්ලාස් ෆී එක කියලා ඒ වගේ ඒ වගේ තව තියෙනවා ඉතින් ගොඩක් දේවල් මොකක් හරි හෝටල් එකකට ගිහිල්ලා කෑවට පස්සේ ඒක බිල කියනවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා හරි නැත්නම් මොන හරි පඩුවක් නිෂ්පාදනයක් ගන්න ගියාට පස්සේ නිෂ්පාදනයේ මිල හරි සල්ලි බලන්න මේ print කරන සල්ලි වලට එක එක නම් තියෙනවා ඉතින් ඔයාට හිතන්න පුළුවන්ද ඔය භෞතික ඒ කියන්නේ පණ නැති දෙයකටත් සල්ලි වලට පණ තියෙනවා කියලා කට්ටිය කියනවා ඒක ජීවවිද්‍යාත්මක නම් ඇත්ත කතාවක් නෙමෙයි හැබැයි ගොඩක් කලවඩ සාමාන්‍ය අපේ ෆැන්ටසි එකතුලේ ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. ඔය print කරන සල්ලි වලට ඔය කොල්ලෙක් print කරන සල්ලි වලට ඔය වගේ නම් මාරු කරගෙන තැන් තැන් වල එක එක නමින් පෙනී හිටින්න පුළුවන් නම් හිතන්න මිනිස්සුන්ට කොච්චර එහෙම කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙද්දී මේ සමාජය වැඩ කරද්දී ඔයා මිනිස්සු ගැන හොඳ අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. එහෙනම් පළවෙනි සින්දුව අහමු අපේ පැය පළවෙනි නෙමේ වැරදුනා. හරි. ඊළඟ සින්දුව අහමු. වෙලාව උදේ 10යි විනාඩි 24යි. අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ.

0: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන තාපෙන් පෙන්නා.
1: දැන් මිනිස්සු මරන්නේ දිනෝදා කිදිරේම පාන්දරවල වෙඩි තියලා.
2: මේ දැන් බැංකු කඩන්නේ මහා දවල්.
1: නෝ, කම් ඔන්. මොනවද මේ බෑග් එකේ?
3: මේ බෑග් එකේ මොකද ඇඳුම් තියෙන්නේ?
1: දාන මෙතන. තියන බෑග් එක මෙතන.
2: දාන්න දාන්න.
3: මරන්න හදනෝනේ අප්පා. තාපෙන් පෙන්නා. ඉතරෙන් දකුණට නේද?
4: මල්ලිගේ ගෙදරටද?
3: නෑ, අපේ බෝඩිමට.
4: අපි මොනා හරි කාලයන් ගෙදර කිල්ල.
3: මට කන්න ඕනේ, මං කාලේ ඉන්නේ. අපි ගෙදර යමු.
5: අපි ගෙදර ගිහිල්ලා පාන් කෑල්ලක් කාලා යමු.
3: පාන්?
5: ඔව්. දැන් පරිප්පු කාලා නේ.
0: සති අග රාත්‍රී 8:30ට ITN බලන්න.
6: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
0: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසඳ.
0: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
8: වෙලාව 10:32.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
11: අපේ අම්මා ගෙදර ආවද?

පෙළවුදේ 10යි විනාඩි 34යි දැන් සතිය ගලක් අහගෙන ඉන්නේ. අද 2025 ජූලි මාසේ 25. තව මේ මාසෙ ඉවර වෙන දවස් 5ක් වගේ තියෙන්නේ. හරි කොහොම හරි මේ දැන් ඉතින් අද මෙසේජ් එක මේ වෙලාවේ දාලා තියෙන කට්ටිය මතක් කරන්න බෑ. කවුද මෙසේජ් එකක් දාලා තින්නේ බලමු. මෙසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දු ගොඩක් ඕනේ මගේ ෆැමිලි එකේ හැමෝමයි. මේ වෙලාවේ ලක්කන අහන් ඉන්න හැමෝමමයි ඔයාව ආදරෙන් එකතු කර ගන්නවා. ප්‍රියංක තමයි නුවරින් මෙසේජ් එක ගෙවලා තින්නේ. හරි තැන්කියු ප්‍රියංක මෙසේජ් එකට. තව කවුද? තව දාලා දෙන මෙසේජ් එකක්. ගුඩ් මෝර්නින් මල්ලී. ලන්ඩන් ඉන්න මගේ දුවගේ සහ රිෂන් පුතාගේ නවවෙනි විවාහ සංවත්සරය 19 ද තිබුණේ. ඒ දෙන්නට විශ් කරන්න කියලා දෙනවා. හරි හරි. ඉතින් ඔන්න ඒ දෙන්නට විශ් කරනවා. හැපි ඇනිවර්සරි කියලා. හරිද? ඉතින් එයාලවත් ඒ වගේම පානදුරේ මේ කට්ටියවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා දාලා තිනවා. හරි. ඉතින් ඔයාලවත් එකතු කරගන්නවා. කවුද මේ තව මෙසේජ් එකක් දාලා තිනවා? සතියක ලක්හඬ ආයිබෝ වේවා ලස්සන සින්දුවක්. ඕනේ. බොයේ ගොඩින් තමයි මෙසේජ් එක දාලා තින්නේ. මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? සුමනා, සුසන්ත, ලසන්ත, රුවන්ෂි, ජගත්, සුජා ඇතුළු කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි. ඒ ඇතුළුව තව දාලා දෙන මෙසේජ් එකක් තව දෙන්නෙක් විතර අපි කියමු. තව කවුද මේ? තව දාලා දෙන මෙසේජ් එකක් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම මලිති පබසරා මත්තේ ගොඩින්. හරි මලිති, හිනින් ඔයාවත් එකතු කරගන්නවා. තව එක්කෙනෙක් අපි කියමුනේ. තව එක්කෙනෙක් මේ දැන් දාපු එක්කෙනෙක් කියමු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි කලවාණෙන් අම්මා අනුෂා, තාත්තා කුමාර, එයාගේ මාමා වරුණ ඉන්නා, එයා තමයි තක්ෂිලා. මෙසේජ් එක දාලා දෙන්නේ තක්ෂිලා. හරි තක්ෂිලා, එහෙනම් ඉතින් ඔයාවත් ඒ වගේම මේ වෙලාවේ මෙසේජ් එකක් දාලා තින හැමෝමත් එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක්. වෙලාව උදේ 10යි විනාඩි 35යි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyaga, La Khanna.

වෙලා උදේ 10යි විනාඩි 45යි සතිය ගලක් කඩ අහගෙන ඉන්නේ. ක්‍රීඩාව, ස්පෝර්ට්ස්. ක්‍රීඩාව කියන්නේ අපේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක් නේ. එයි අපිට ඉස්කෝලේ කාලේදම නැත්නම් අපි පෙරපාසල් කාලේදම ක්‍රීඩාව එක්සර්සයිසස් කියන එක අපිට පුරුදු කරනවා. උදේට දිනනවා එක්සර්සයිසස් කරන්න, ව්‍යායාම කරන්න දිනනවා. එතකොට අපි පිටිපස්සේ කට්ටියන නටනවා. ඒ වගේ එක එක පොඩි පොඩි විකාර කරන ගමන් අපේ බොඩි එක, අපේ ශරීරය හොඳට නම්ශීලීව සෞඛ්‍ය මත තියාගන්න අපි උත්සාහයක් දරනවා නේද? ඒ නිසානේ කට්ටිය ඔය හවසර ජොගින් යන්නේ නේද? බලුපැටියකුත් සමහර කට්ටිය නම් ඉනේ ගැට ගහගෙන දතේ අරගෙන දානවා. එතකොට කට්ටිය හිතනවා මේ මෙහෙම හරි මම මේ ප්‍රමාණය ගියා. දැයිති ගෙදර ගිහිල්ලා හොඳට කන්න ඕනේ, හොඳට තෙල් දාපු කෑම ටිකක්, හොඳට තෙල් ලබපු හොඳට පාන් පිටි ගුලි ටිකක් කන්න ඕනේ කියලා කට්ටිය කියනවා. හරිද? දැන් ඇත්තටම මේ ඔහුගේ තියෙන කතාව මේකයි. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා අර මම එදා මේක කළා, දැන් මං මේක පොඩ්ඩක් කළාට කමක් නැද්ද කියලා වගේ එකක් කට්ටිය හිතනවා. ඒ කියන්නේ අර නිකන් වරද සාධාරණීකරණය කරනවා වගේ එක. ඒ කියන්නේ වරදක් නෙවෙයි, ඉතින් තමන් තමන්ටම වරදක් කරගන්න වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා මම එදා මේ හොඳ වැඩක් කළානේ, ඉතින් මේ ඒ හින්දා අද චුට්ටක් කළාට මේ වගේ දෙයක් කළාට කමක් නැහැ කියලා හිතනවා මිනිස්සු. ඇත්තටම හැබැයි ඒක එහෙම නෙවෙයි. අපි මොනවා හරි රූටින් එකක්, ඒ කියන්නේ අපේ සාමාන්‍ය යූෂුවල් දෙයක්, ඒ කියන්නේ අපි ජීවිතේ කරගෙන සාමාන්‍ය ජීවන රටාව එක දිගට කරගෙන යනවා. අපි හිතමු අපි මාසයක් තිස්සේ, එහෙම නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ තමන් වෙජිටේරියන්, මස් මාංශ කන්නේ අපි මස් මාංශෙන් තොරයි කියලා. එතකොට ඔයාට හිතෙනවා ආමා මෙච්චර කාලයක් කෑවේ නැහැ, හැබැයි මේ දැන් ඉතින් වෙජිටේරියන් වෙලා හිටියා ඇති, මම පොඩ්ඩක් මස් මාංශ කාලා බලනවා කියලා කාලා බලනවා. ගොඩක් වෛද්‍යවරු කියලා තියෙනවා ඔය අර අපි සාමාන්‍ය ජීවන රටාවෙන් එළියට ගිහිල්ලා, අපේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් දෙයක් ට්‍රයි කරලා බැලුවේ නැත්තම් අපි දන්නේ නැහැ මේකෙන් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. ඒ නිසා අර එකපාරට එන ඉෆෙක්ට් එක නිසා සමහර වෙලාවට ඔයා වෙජිටේරියන් වෙන අවුරුද්ද එකපාරට මස් මාංශ කාලා මොන හරි වාට ඇලර්ජීස් වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට ස්පෝර්ට්ස් කියන දෙයක් අපේ ජීවිතේට ඕන වෙන්නේ. ගොඩක් අය කියනවානේ එයා අවුරුදු ගානක් ස්පෝර්ට්ස් කරපු කෙනෙක්, දැන් එයාට කරන්න බෑ, එයා මෙහෙමයි, එයා දැන් නවත්තලා තියෙන්නේ. ඇත්ත කතාව ඒක තමයි. ඒ කියන්නේ අපි මොනහර දෙයක් කාලයක් තිස්සේ එක දිගට කරගෙන යනවා, ප්‍රැක්ටිස් කරනවා, මොන ඕනම දෙයක් කතා කරන එක වෙන්න පුළුවන්, නැත්නම් මොන හරි ගණන් හදන එක වෙන්න පුළුවන්, ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, ඔයගේ ජොබ් එක වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒක ටික කාලයක්, අපි හිතමු ඔයා අවුරුදු දෙකක් වැඩ කරනවා, ඔයා මාස 6ක් මේක නවත්තලා දිනවා. ඊට පස්සේ ආයෙත් හිතනවා මම මේක පටන් ගන්න ඕන කියලා. එතකොට ඔයාට ඒ පටන් ගැනීම ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් ට්‍රයි කරන්න ඕනේ අපේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා වැඩ කරන්න. එහෙම නැතුව කම්ෆර්ට් සෝන් එක ඇතුළේ ඉඳන් මට ඕනේ මේක, මට මේක ඕනේ, මට මේ වෙලාවට මේක ඕනේ, එහෙම නැතුව තමන් කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ නැතුව කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා අන්කම්ෆර්ටබල් සෝන් එකේ ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ ටැලන්ට් එක වෙන්නේ. මොකද ඔයා කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා ඔයා ගත කරන එක අන්කම්ෆර්ටබල් ඉයර් එකක්, ඔයාගේ මුළු ජීවිතේම කම්ෆර්ටබල් විතර නැත්නම් ලයිෆ් ටයිම් කම්ෆර්ට් එකක් ගත කරන්න, ලයිෆ් ටයිම් කම්ෆර්ට් එකක් ලැබෙන්න ඔයාට ඒකෙන් උදව් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ කම්ෆර්ට් සෝන් එක ගැන හිතන්න එපා. කම්ෆර්ට් සෝන් එක ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න කම්ෆර්ට් සෝන් එකෙන් එළියට බහින්න. වෙලා උදේ 10යි විනාඩි 49යි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මෙවර ජලකන්නේදී මෙට්‍රික් ටොන් 40,000ක වීතුග මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බව වියලවි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පාලිත බණ්ඩාර මහතා සඳහන් කළා. පසුගිය 13 වැනිදා ජලකන්නේ වී මිලදී ගැනීම ආරම්භ වීමත් සමග රටපුරා ගබඩා 144ක් විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ජලකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත් පාලිත බණ්ඩාර මහතා කියා සිටියා. මේ වන විටත් මෙට්‍රික් ටොන් 5,300ක වීතුග වියලවි මණ්ඩලය මගින් මිලදීගෙන තිබෙනවා. අසුණු නෙලනාකාරය අනුව වීගබඩා විරුද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි වියලවි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ. වොෂින්ටනයේ සහ ටෙහරානයේ අතර සංවාදය අඛණ්ඩව පවතින බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සාකච්ඡා නතර කර ඇති ස්වභාවයක් පෙනුනද තවදුරටත් සංවාදයකට ඉඩ පවතින බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. ඉරානයේ තර්ජනයකට ලක්වන දැවැන්ත ප්‍රහාරයක් අවශ්‍ය නොවන බවද ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ටෙහරානයේ තර්ජනවලට බිය නොවන බවත් පීඩනයකට යටත් නොවන බවත් ඉරාන විදේශ මාධ්‍ය අබ්බාස් අග්‍රව් සඳහන් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්ඛණ්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Vilave kolahai vinadi hatai.
2: Vilav obavita gena aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
6: ටේකියා සුරකින් මගතොට.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

එලා මේ 11යි විනාඩි 9යි දැන් සතිය ගලක් හඬ ඔන්න දෙවෙනි පැයේ ඉන්නේ 11යි විනාඩි 9යි කියන දෙවෙනි පැයනේ අපි ඉන්නේ හරි ඉතින් ඔයාලා සතිය ගලක් හඬ අහගෙන ඉන්න ගමන් මේ වැතර මෙසේජ් එකකුත් දාන්න 0703 935 934 මේ දවස්වල කතා වෙනවනේ මොකද්ද එල්නිනෝ තත්ත්වය ගෝලි උණුසුම ඉහළ යෑම හරි මේ දේවල් ගැන ගොඩක් කතා වෙනවනේ ඔයාලා දන්නවද ඔය ගෝලි උණුසුම ඉහළ යෑම කියන තත්ත්වයේ එක තත්ත්වයක් තමයි එල්නිනෝ කියන්නේ අපි එතනදී කියනවා එක පැතිවලට වර්ෂාව වැඩියෙන් ඇති වෙනවා සමහර පැතිවලට අධික පෑවිල්ල ඒ වගේ සංසිද්ධියක් තමයි එල්නිනෝ කියලා කියන්නේ ගෝලි උණුසුම ඔය වගේ බලපෑම් ඇත්තරම ගෝලි උණුසුම ඉහළ යෑමේ බලපෑමක් තමයි ඕක මම ඔයාලට ඒ ගැන කියන්නම් මේ මෙන්න මේකයි කතාව මොකක්ද දන්නවද දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ ගෝලි උණුසුම ග්ලෝබල් හීට් එක ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ පරිසරයේ තියෙන දේවල් පරිසර ක්‍රියාවලි කන පිට ගැහලා හැමෙහෙම කියලා. හැබැයි ඇත්තටම ඔයාලා දන්නවද ඔය පරිසරයේ තියෙන සංසිද්ධි ක්‍රියාවලි වලින් නිදහස් වෙනවානේ. ගොඩක් වෙලාවට වායු නිදහස් වෙනවා. ඒ කියන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් මොන හරි තව වායු ඕසෝන් ඊට පස්සේ O2 N2 නයිට්‍රජන් වගේ ගොඩක් වායු නිදහස් වෙනවා. උතනින් ප්‍රධානම මේ ගෝලි උණුසුම ඉහළ යන ප්‍රධානම දායක වෙන දෙයක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ්. දැන් කාබන් ඩයොක්සයිඩ් අපි පුංචි කාලේ ඉඳන් දන්න දෙයක්නේ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට ශාක හරිත ප්‍රතිදින ශාක ප්‍රභා සංශ්ලේෂණයට ඔක්සිජන් වායුව වර්ගින් ප්‍රභා සංශ්ලේෂණය කළාට පස්සේ එයාලා පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව එළියට ආවා කියන්නේ ගෝලි උණුසුම ඉහළ යනවා. නෑ එහෙම එකක් නෑ. ඇත්තටම මේ පරිසරයේ තියෙන ක්‍රියාවලිය, ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය නැත්තම් වෙන මොන හරි වාෂ්පීකරණ ක්‍රියාවලිය, ඔය වර්ෂාව ඇතිවීම ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඒවෙන් එළියට එන කාබන් ඩයොක්සයිඩ් වලින් ගොඩක් වෙලාවට ගෝලි උණුසුම ඉහළ යන්නේ නැහැලු. ඒ කියන්නේ ඒ ස්වභාවික එළියට එන කාබන් ඩයොක්සයිඩ් වලින් කවදාවත් අර ගෝලි උණුසුම ඉහළ යන්න එච්චරම බලපෑමක් කරන්නේ නැහැලු. ඒ කියන්නේ බලන් ගියාට පස්සේ එහෙනම් කොහොමද මේක වෙලා තින්නේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. එහෙනම් කොහොමද වෙලා තින්නේ? වෙලා තින්නේ මෙහෙමයි. වෙලා තින්නේ කොහොමද දන්නවද? දැන් ලෝකෙ දියුණු වෙද්දී තාක්ෂණය දියුණු වෙනවා, කර්මාන්ත ශාලා ඉදි වෙනවා. ගොඩක් කාලවලට වාහන ඉලෙක්ට්‍රික් කියයි, මේක කියයි, මෙයා මේක ඩීසල්, මේක පෙට්‍රල් කියයි ගොඩක් වාහන එනවා. ඔය තැන්වලදී ඉන්ධන දහනය කියන එක ගොඩක් වෙලාවට වෙනවා. පෙට්‍රෝලියම් ඉන්ධන වෙන පුළුවන්, ගොඩක් ඉන්ධන දහනය වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල මේ දේවල් එනවනේ. මැෂින් ක්‍රියා කරන්න, මේ තියෙන මැෂින්, ඒ තියෙන එක එක සිස්ටම්ස් වැඩ කරන්න ඉන්ධන දහනය අත්‍යවශ්‍යයි. අන්න ඉන්ධන දහනය කරද්දී ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව අධික වශයෙන් පිට වෙනවා. ගොඩක් කර්මාන්ත තියෙනවා, එක එක මැග්නීසියම් හදනවා වෙන්න පුළුවන්, එක එක කර්මාන්ත තියෙනවා, පෙට්‍රෝලියම් නිෂ්පාදනය, බොරතෙල් නිෂ්පාදනය කියයි, මෙහෙම කියයි, ගොඩක් කර්මාන්ත තියෙනවා. මේ කර්මාන්ත වලින් එන කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් තමයි අධික විදිහට ගොඩක්ම ගෝලීය උණුසුම ඉහළ යන බලපාන්නේ. හරිද? දැන් ඕයා තියෙන අහිතකර බලපෑම් ගත්තට පස්සේ අපිට මේ දවස්වල තියෙන එක තමයි එල්නිනෝ තත්ත්වය කියන එක. ඊට හත්පසින් ටිකක් වෙනස් දේවලුත් තියෙනවා. ඒ තමයි මේ ගෝලීය උණුසුම ඉහළ ගියාට පස්සේ ඔයාලා දන්නවද වෙන්න පුළුවන් දෙයක් තමයි මේ සමහර වසංගත රෝග තත්ත්ව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. එතන තියෙන ගොඩක් උදාහරණයක් විදිහට ගත්තොත් ඩෙංගු, එබෝලා බලන්නනේ. දැන් අපිට ඒක හොඳ උදාහරණයක්. මේ ඩෙංගු වසංගතය වැඩි වුණා. දැන් කට්ටිය හිතනවා අර වැස්ස ඒ නිසාම තමයි කියලා. කලින් වැස්ස ඇතිනවා සමහර ගොඩක් කාලවලට මිනිස්සුන්ගේ වැරදිත් තියෙනවා. හැබැයි ඔය ගෝලි උණුසුම ඉහළ යාමේදීත් ගොඩක් කාලවලට එන ඉෆෙක්ට් එකක් තමයි මේ ඩෙංගු, එබෝලා වගේ වසංගත තත්ත්ව පැතිරෙන එක. තව එකක් තමයි ගොඩක් කාලවලට ග්ලැසියර් දී වෙනවා. ඒ දේවලුත් වෙනවා. මේක තමයි හොඳම එක. ඒ තමයි මේ ඔය ගෝලි උණුසුම ඉහළ ගියාට පස්සේ දේශගුණික වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ප්‍රදේශ, සමහර පැති අධිකව වියලෙනවා, අධිකව පැවිල්ල තියෙනවා. උදාහරණයක් විදිහට සවුත් ඒෂියා පැත්තේ, කියන්නේ දකුණු ආසියාව පැත්තට මේක ගොඩක් බලපානවා. ඒ කියන්නේ අධිකව වියලෙනවා. දැන් අර එල්නිනෝ තත්ත්වය තමයි නේද මේ? මේ කියන්නේ එල්නිනෝ ගැන නෙමෙයිද? බලන්න සමහර පැතිවලට අධික වර්ෂාපතනයි. අපි නිවුස් වල දැක්ක ගොඩක් කාලවලට සමහර පැතිවල මේ ගම් වතුර තත්ත්වය ඇතිලා තිබුණා. බලන්න නේද? එක පැත්තකට පායනවා, එක පැත්තකට අධික විදිහට පායනවා, එක පැත්තකට තදින් වහිනවා. ඔය වගේ ගොඩක් දේවල් එනවා. එල්නිනෝ කියන්නේ ඉතින් ඔය වගේ සංසිද්ධියක් තමයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ මේ ඉෆෙක්ට් එකක් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. කවුද මේ කියලා දෙන්නේ? මේක පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරබේ මහත්මයා කියලා දිනවා. මේ පාර එල්නිනෝ 23 වසරට වඩා දරුණු වෙන්න පුළුවන්. හැබැයි මේ
මොනවහරි තමන්ගේ තියෙන වගාව කටයුතු මේ තමන්ගේ තියෙන ඒ දේවල් ආරක්ෂා කරගන්න හොඳ කල්මනාකරණයක් හොඳ මැනේජ්මන්ට් එකක් තිබ්බොත් වගාහණි එහෙම අඩු කරගන්න පුළුවන් මොකද එල්නියෝ තත්ත්වය ආවට පස්සේ පෑවිල වැඩි වුණාම අපිට සමහර වෙලාවට අපේ ආහාර නිෂ්පාදන ලෙවල් පළතුරු නැති වෙන පුළුවන් මෙතුව කියලා තියෙනවා කවුද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධිමාරමේ මහත්මයා කියලා තියෙනවා තමන්ගේ ඒ වගාව ආරක්ෂා කරගන්න හොඳ මැනේජ්මන්ට් එකක් තියාගන්න කියලා ඔන්න ගොවි මහත්තුරුන්ට තමයි ඒ වනේ විදිහ හරි එහෙනම් ඉතින් සින්දුවක් වෙලා 11යි විනාඩි 14යි

0: වෙලාව 11 විනාඩි 23යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: limita.
1: Cheryl, what is the meaning of this? මොකද හැබැයි මේ විඳින දුකේ තේරුම?
2: තේරෙන්නේ නැහැ. දරුවා නිසා හින්දා මම මේක වහලා කරට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
1: You are a young person still. You are capable of starting a new life.
3: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
5: ඇත්තමයිද?
4: ඇත්තමයි. Promise. දැන් මොකද වුණ කර කර හිටි?
5: Nia rabbit cute. Nia තමයි rabbit.
4: Rabbit?
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

වෙලා 11:25 දැන් සතිය ගලක් හඳ අහගෙන ඉන්නේ 93.5 93.7 ඕගොල්ලෝ කැමති නේද හඳට යන්න කවුද කැමති යන්නේ හඳට යන්න හඳට ගිහිල්ලා එන්න තිබ්බනම් නේද පොඩි ඔෆිස් එකේ නිවාඩුවක් දානවා ලීව් එකක් දාලා සතියකින් සතියක් විතර ලීව් එකක් දාලා හඳට ගිහිල්ලා එනවා මචං මං මේ ඊළඟ සතියේ මේ පොඩි ට්‍රිප් එකක් යනවා කොහෙද යන්නේ හඳට ගිහිල්ලා එනවා කියලා හරි ඉතින් ගොඩක් කට්ටිය ඔය හඳට යන්න පොඩි කෙටි ක්‍රම පාවිච්චි කරනවා නේද මොනවාද කෙටි ක්‍රම ඒවා ඉතින් කියන්නත් හොඳ නැහැ අපි නේද මොනවාද ඒවා කියන්න හොඳ නැහැ අපි එක මෙහෙම කියනවා මං අපි නෙමෙයි මම මේක මෙහෙම කියන්නම් ඔය එක එක මැදසාර නීති විරෝධී වෙන්න පුළුවන් සමහර අය නම් නීත්‍යානුකූල ඒවත් ඉතින් පාවිච්චි කරලා හඳට යන්න උත්සාහ කරනවා හැබැයි ඒක අපේ ඇඟට හොඳ නැහැ ඇයි මොකද එතනෝල් කියන්නේ අපේ ඇඟට කිසිම වෙලාවක අපේ ස්නායු පද්ධතියට විශේෂයෙන්ම සෞඛ්‍යදායි නැත හිතකර දෙයක් නෙවෙයි අපිව ටික ටික තමයි මරන්නේ මැරණ එක කොහොමත් මැරෙනවනේ කියයි කට්ටිය හැබැයි ඉතින් මොකටද නේද වසවිස අපේ ඇඟට දාගන්නේ හරි ඇයි මම මේ කතාව කිව්වේ ඔයාලා මේ හඳට යන්න ඒ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න එපා හඳට යන්න පුළුවන් නේද නේද පොඩ්ඩක් නේද ඔයාලා හඳට යන්න පුළුවන් නම් ඔය භෞතික විද්‍යාව තියෙනවා ඒ වගේ එක එක ඒරෝස්පේස් ඉංජිනේරින් දිනම් මේ දේවල් ඉගෙනගෙන නාසාකට ගිහිල්ලා අන්න ක්‍රමේ හඳට යන්න හරි මේ කතාව කිව්වේ හඳට ගිහිල්ලා අවුරුදු 57ක් අදට නෙමෙයි ජූලි 20ට අවුරුදු ගිහිල්ලා හඳ මේ මේ සඳට හඳට ගිහිල්ලා අවුරුදු 57ක් දැන් මේ මානසින් උසස් සත්‍යයා මිනිස්සයා පළමුව පාරට හඳට ගිහිලා දින 1969 ජූලි 20 ඉතින් මේ වෙද්දි අවුරුදු 57ක් වෙනවා හඳට ගිහිල්ලා දැන් අවුරුදු 57කට කලිනුත් හඳට ගියා නම් ඔයාලා මොකටද මේ වෙද්දිත් ඔය චූටි චූටි ක්‍රම පාවිච්චි කරන්නේ හදරන්නේ ටික කාලයක් ගත කරලා ඒරෝස්පේස් ඉංජිනේරින් තියෙනවා එක එක තාරකා විද්‍යාව ගියා අරක මේක මේ සයන්ස් තියෙනවා ඒවා ඉගෙනගෙන නාසාකට ගිහිල්ලා අන්න යන්න හදට හරි ඒ හින්දා ඔයාගේ ඇඟට හානි කර දේවල් කරගන්න එපා හදට යන්න ඕන අන්න හොඳම ක්‍රමය වෙලා 11:27

සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න. සතියක ලක්හඬ.

වෙලා 11යි විනාඩි 38යි සතිය ගලක් හඳාගෙන ඉන්නේ. හරි, ඉතින් අපිට මෙසේජ් එක දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. මොකද ගොඩාක් කට්ටිය මෙසේජ් සේවලා තියෙනවා. අපිට කීයෙන් කී දෙනෙක් කියන්න පුළුවන් වේද මන්ද? හරි. එහෙනම් ඉතින් පටන් ගන්නවා. මුලින්ම කවුද මෙසේජ් එකක් දාලා තින්නේ? මුලින්ම නෙමෙයි. නේලාගේ මුලින් මෙසේජ් එකක් දාලා තින්නේ. සුබම සුබ දවසක් වේවා. මටත් දෙන්නව ලස්සන සින්දුවක්. ඔයා ලස්සන සින්දු දෙන්නේ මම කොටිකාවත්තේ චන්දිමා අබේගුණවර්ධන. හරි, ඉතින් කට්ටියක් කියවලා තින එකතු කරගන්න. කවුද? දේවුනි, තිමීර, යුවෙන්දි, පුන්සඳි, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා දාලා තිනු. හරි, ඉතින් අපි ඔයාව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තව කවුද මෙසේජ් එකක් කියවලා තින්නේ? තව දාලා තිනවා. ගුඩ් මෝනින්. ගුඩ් මෝනින්. අපි හැමදාම ඔයාව අහනවා. හැමදාම අහන්න බෑ. හරිද? මොකද මම සෙනසුරාදා විතරනේ ඉන්නේ. හැමදාම අහන්න බෑ. හරි, කවන්නේ කොහොමද? හැමදාම ලක්කඩ අහන්න ඕනේ. අන්න එහෙම වන්. හැමදාම අහනවා කියලා. හරි, අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. මාලා, ඉන්දික, සමන්, ශාරදා ඇතුළු කට්ටියව එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක කියවලා තින්නේ. හරි, එහෙනම් ඉතින් යාළුවත් එකතු කරගන්නවා. තව මෙසේජ් එකක් කියවලා තිනවා. හයි, ගුඩ් මෝනින්. මැලේසියාව ඉඳන් අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ. ලක්කඩ අහනකම වැඩ. අපිවත් එකතු කරගන්න ලස්සනයි වැඩසටහන. සශිකා නිසංසලාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. එයා නිසංසලාලු. ඔයා නිසංසලා නිසා සශිකා නිසංසලාගේ සින්දුවක් දෙන්න. හරි, අපි එහෙනම් මේ සින්දුවෙන් පස්සේ ඔයාටත් දෙනවා සශිකා නිසංසලාගේ සින්දුවක්. එහෙනම් ඉතින් සින්දුවක් අහමු. වෙලා 11යි විනාඩි 39යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Ilave kolahai minadi 46 ay.
2: Velav oba veta gena aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: Satyaga Lakha.

11 විනාඩි 47 දැන් වෙලාව සතිය ගලක් හඳහගෙන ඉන්නේ. මේ පැත්තට මෙසේජ් එකක් දැම්ම නැත්නම් අමතක නොකර මෙසේජ් එකක් දාන්න අහගෙන නම් ඉන්නේ. හරිද? වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. ගෙදර නිදහසේ ඉඳගෙන ඉන්න වෙන්න පුළුවන් හාන්සි බුඩෝග. කොහොම වුණත් කවන්නේ මෙසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. 0703 93 5 93 7. දැන් අපිට මේ ඔය එක එක ලෙඩ එනවා නේද අපේ ඇඟට? ගොඩක් වෙලාවට අපිට ගොඩක් මෙන් ලෙඩක් තමයි බඩේ අමාරු කියන එක. ඇයි? අර කියනවනේ මාළුව නැහින්නේ කට නිසා කියලා. ඒ වගේ අර අපි සමහර කන කෑම නිසා අපේ බඩේ අමාරු වෙන වැඩි වෙන්න පුළුවන්. බඩේ අමාරු වුණාට පස්සේ තියෙනවානේ බඩේ ආම්ලිකතාව, ගෑස්ට්‍රයිටිස් එක එක ප්‍රශ්න තියෙනවා. බඩ කොර වෙනවා කියනවා එක එක කතා කියනවනේ. හැබැයි මේ තව එකක් තියෙනවා, මේක ලෙඩක්ද නැත්තම් මොකද්ද කියලා හරියටම හොයාගෙන නැහැ. බඩේ සමනල්ලු පියාඹනවලු. ඒක තලුත් ලෙඩන්නේ මොකද්ද? මොකද්ද ඒකට කියන්නේ? අපි ඒකට කියනවා බටර්ෆ්ලයිස් ඉන් ද ස්ටොමක් කියලා. බටර්ෆ්ලයිස් ඇති වෙනවා කියලා. මොකද්ද මේ කතාව? මේක ඇත්තටම මේ කවුරු හරි කෙනෙක්ව දැක්කට පස්සේ හදවත වේගෙන් ගැහිලා ඊට පස්සේ අර අත්වලට දාඩිය දාලන පටන් ගන්නවා. අමුතු හැඟීමක් ඇති වෙනවා බඩේ කියලා තමයි කියන්නේ. මේකට ඉංග්‍රීසි වලින් තමයි ඉතින් කියන්නේ බටර්ෆ්ලයිස් ඉන් ද ස්ටොමක් කියලා. සිංහලෙන් ඉතින් කියන්නේ මොකද්ද? බඩේ සමනාලු පියාඹන හැටි කියලා තමයි කියන්නේ. දැන් මේ ගොඩක් දෙනා මේ අමුතු හැඟීම කියන්නේ අර ආදරයේ සලකුණක්, ආදරයේ ලකුණක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. දැන් ඇත්තටම බලන් ගියාට පස්සේ ඕක මේ මනෝවිද්‍යාඥයෝ පැහැදිලි කරනවා, මේ ගොඩක් කාලවලට ආදරයට වඩා මානසික ආතතියත් එක්ක සම්බන්ධ දෙයක් තමයි මේක කියලා. ඔන්න දැන් හිතන් හිටපු දේවල් කැඩෙනවා. මොනවද? මං එයාට ආදරේ හින්දා තමයි මට ඒක උනේ කියලා හිතනවා. මගේ මට බටර්ෆ්ලයිස් ඇති උනේ මං එයාට ආදරේ නිසා කියලා එහෙම හිතනවා. නෑ, දැන් බලන්න මනෝවිද්‍යාඥයෝ කියන්නේ, මම නෙමෙයි කියන්නේ. මනෝවිද්‍යාඥයෝ කියනවා මේ මානසික ආතතියත් එක්ක සම්බන්ධයක් තමයි ඔකට තියෙන්නේ කියලා. දැන් ගොඩක් කාලවලට අපි කැමති කෙනෙක් නැත්තම් ඔහු හෝ අය, ඇයට නම් ඔහු, ඔහුට නම් ඇය කටිය හම්බුඩාට පස්සේ ඒ කෙනා මට කැමති වෙයිද කොහොමද, මෙන්න මේ වගේ සිතුවිලි අපිට එනවලු එක එක අපේ මයින්ඩ් එකට ඇවිල්ලා මොලේ ඔය වගේ සිතුවිලි හට ගන්නවලු. ඊට පස්සේ වෙන්නේ අන්තිමට ඔය ශරීරයේ ඇඩ්‍රිනලින් එහෙම ශ්‍රාවය වෙලා හෝමෝනයක් තියෙනවා. ඇඩ්‍රිනලින් කේන්තියට එහෙම බලපාන්නේ, ආවේගයට බලපාන ඇඩ්‍රිනලින් ශ්‍රෝමෝනිය, ඔන්න ඔය හෝමෝනය ශ්‍රාවය වෙලා ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි හෘද ස්පන්දනය වැඩි වෙලා, එක එක දේවල් වෙලා හුස්ම ගැනීම වේගය වෙනස් වෙලා, ආහාර ජීර්ණ පද්ධතිය යන රුධිර ප්‍රවාහණය తాවකාලික චුට්ටක් මේ අඩු වෙනවා. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියට යන රුධිර ප්‍රවාහණය චුට්ටක් අඩු වෙලා අන්න ඒක ලෝයි බඩේ සමනල පියාඹනවා කියලා මේ අපිට ඇති වෙන්නේ. ෂා, ඔන්න කට්ටිය හිතන් හිටපු විදිහ නේද? මං එයාට කැමති, එයාත් මට කැමති ඇති, ඒ හින්දා තමයි බඩේ සමනල ඇති වෙන්නේ කියලා කට්ටිය හිතාගෙන හිටියා. ඔන්න ඕකා ඉතින් කොහොම හරි කතාව. හරි, දැන් ඉතින් මේ ගැන දැනන් හිටිය නැත්තම් ඔන්න අද තමයි දැනගන්න හොඳ කතාව. දැන් හැබැයි මේ තව දෙයක් කියනවා. ඒ තමයි මේ ඔය හැඟීම ඇති වෙච්ච ප්‍රමණින් තමන්ට ඔය නිකන් බඩේ සමනල්ලු බටර්ෆ්ලයිස් ඉන් ද ස්ටොමක්, බටර්ෆ්ලයිස් ඇති වෙච්ච ගමන් කට්ටි හිතනවා මේ තමයි සැබෑ ආදරය. අහෝ, සැබෑ ආදරය, මටත් ආදරේ හම් වෙලා එහෙම කියන. නෑ නෑ, එහෙම හිතා ගන්න එපා. ගොඩක් කාලාට ඔය බටර්ෆ්ලයිස් ඇති වෙච්ච ප්‍රමණින් සැබෑ ආදරය ඒක සාක්ෂියක් නෙවෙයි කියලා මනෝවිද්‍යාඥයෝ කියනවා. ඒකට හේතුව තමයි අර ක්ෂණික මානසික ආතතිය, ක්ෂණික ඇති වෙන පොඩි ක්‍රියාකාරී දෙයක් නිසා ඇති වෙන දෙයක් තමයි ඕක කියලා. ඒ කියන්නේ ඕක ඇති වුණාට සමහර සම්බන්ධතා පස්සේ පස්සේ එච්චර විශ්වාසයක් නැහැ, කතා කරන්නේ අන්තිමට නැති වෙලා යන්න පුළුවන්ලු. ගොඩක් සම්භාවිතාව, ලොකර් ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ. ඔන්න ඔය දේ වෙන්නලු නේද? අපිට නම් නේද, අපිට නම් ඔය බඩේ ඕව නැහනේ. අපිට ඉතින් බඩේ සමනල්ලු තියා බඩේ අමාරු ඔක්කත් ලේසියෙන් ඉන්නේ නැහැ නේ. මේ මොකද අපේ බඩේ සමනල්ලු කෙසේ වෙතත් අපිට බඩට ගොඩක් කාලවලට ගෑස්ට්‍රයිටිස් නම් එනවා. ඒ හින්දා වෙලාවට කන්න, ඔයාගේ උදේ ආහාරය, උදේ කෑම, දවල් කෑම, රෑ කෑම පුළුවන් තරම් වෙලාවට කන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ගොඩක් කාලවලට ඔය බඩේ සමනල්ලු නැතත් ඔයාට අඩුම ගානේ ගෑස්ට්‍රයිටිස්වත් අවම කරගන්න පුළුවන් වෙයි. වෙලාව 11:00 විනාඩි 52.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබේ

0: වෙලාව දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: රජ මෙට්‍රික් ටොන් 5390ක වීමිල දී ගනී. ඇමතිලාල් වීමිල ස්ථාවර කිරීමේ තීරණයක. මෝති නව තාක්ෂණයෙන් අරගලකරුවන් අමතයි.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. නඩුකටයුතු අවසන් වූ විෂ මද්‍රව්‍යතුකයක් විනාශ කිරීම වනතවිල්ලුව දාහකකාරයේදී අද සිදු කෙරෙනවා. මරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වූ කිලෝ 99යි ග්‍රෑම් 478ක හෙරොයින් තොගයක් විනාශ කිරීම සඳහා අධිකරණ සංකීර්ණයේදී අද පෙරවරු වේරගෙන ගියා. ඒ මරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ගිහන් බස්නායක මහතාගේ අධීක්ෂණයෙන් පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකායේ ආරක්ෂාව යටතේ ඒ වරගෙන ගොස් තිබෙනවා. මෙම මත්කුඩු අධික උෂ්ණත්වයක් යටතේ දහනය කර විනාශ කිරීම සිදුවන්නේ වලාන්තවිල්ලුව ලැක්ටුවත්තු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති උදුන තුලයි. මෙතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතරංගුටගෙන අධිකරණවල නඩුකටයුතු අවසන් වූ මත්කුඩුද මෙම උදුනට දමා අද විනාශ කෙරෙනවා. රුපියල් මිලියන 110කට ආසන්න කොකේන් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අතරංගුටගෙන තිබෙනවා. ඉරේගුණලධාරීන් විසින් 79 හැවිරිදී ස්පාඤ්ඤ ජාතිකයෙකු සිරා ලියොන් හි සිට දුහා කටාර් හරහා මෙරටට පැමිණියා. ඔහුගේ ගමන් බල්ල රේගුණලධාරීන් පරීක්ෂාවට ලක් කළද සැකකටයුතු කිසිවක් හමුවේ නැහැ. කෙසේ වෙතත් මෙම විදේශිකයාගේ අනිත් ගමන් බල්ල ගුවන් යානයේ නොපැමිණීම හේතුවෙන් නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගුවන්තොටුපලෙන් පිටවෑමට ඔහුට අවසර හිමි වුණා. ප්‍රමාද වූ ගමන් බල්ල පසුව මෙරටට රැගෙන විත් තිබෙනවා. ඒ බහර කෙරීම සඳහා මෙම පුද්ගලයා ගුවන්තොටුපලට පැමිණියා. ඒ නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමේදී කොකේන් මද්‍රව්‍යතුගේ ස්වාගත් බවයි රේගුව සඳහන් කළේ. කිලෝ 2ග්‍රෑම් 198ක මද්‍රව්‍යතුගයක් ගමන් බල්ලේ තිබී ස්වාගතා. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මද්‍ර විනාශක කාර්යංශයට බහර දීමට නියමිතයි. මේ අතර නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් 60,30,000ක විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අතඩංගුටගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී 40 හැවිරිදී චීන ජාතිකයෙකු මැලේසියාවේ කුවාලාලම්පුර් නුවර සිට මෙම දුම්වැටි රැගෙන විත් ඇති බවයි රේගුව පවසන්නේ. චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,200ක් ඔහු රැගෙන විත් තිබෙනවා. ගමන්මලු දෙකක ඒවා අසුරා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රේගු නිලධාරීන් සැකකරුව රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කරනවා. මේ වසරේ ගත වූ කාලයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 81,000කට ආසන්න වී තිබෙනවා. පසුගිය මාසයේ ගත වූ දින 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,534 දෙනෙකු වාර්තා වූ බව ජාතික ඩෙංගු වර්තන ඒකකය සඳහන් කළා. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 17,135ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 21.18% බවයි ඩෙංගු වර්තන ඒකකය පවසන්නේ. 16,140 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. මෙම තත්ත්වයත් සමග ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරෙනවා. මාතර තිස්සමහරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේ බස්සොතයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා. තිස්සමහරාමේ සිට මාතර බලා 10 වැඩේ වෙමින් තිබූ පෞද්ගලික බස්සොතයක් වීරවිල ප්‍රාදේශීලිකම් කාර්යාලයේ අසලදී යතුරුපැදියක ගැටී මාර්ගෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු වූ 4 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ. වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඇමරිකාව පනවා තිබූ තීරුබද්ද 10%ක් දක්වා අඩු කර ගැනීමට හැකිවීම රටක් ලෙස ලබාගත් විශාල ජයග්‍රහණයක් බව නියුච්ච අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළා. AITN Weekend Press වැඩසටහනට එක්වෙමින්
2: සමහර අපිත් එක්ක තරඟ කරන සමහර රටවල් තාම 12.5 ඉන්නේ. ඉතින් අපිට මෙතන තරඟකාරී ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ නිසා තමයි මේක ජයග්‍රහණයක් විදිහට අර්ථකථනය වෙන්නේ. ඒ ජයග්‍රහණය කියලා අර්ථකථනය වෙන්න හේතුව තමයි අපි මොනවා හරි දිනන්න මහන්සි වෙන්නත් එපා. ඉබේ දෙයක් හම්බුණා නම් අපි ඒක ජයග්‍රහණයක් කියලා අර්ථකථනය කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමා ඊට පස්සේ අපිට එහි ඉන්න තානාපතිතුමා මහින්ද සමරසිංහ මහත්මයා ඒ කණ්ඩායම ඊට පස්සේ අපි පත් කරපු

0: දතුන්නේ වගේම අපි අපනයන ශේෂ්ත්‍රතක ඉතාමත් ළඟින්ම කටයුතු කරා. මොකද ඒ අය පැනික් වුණා නම් අපිට ඒ අය මේකෙන් අතාරින්න පුළුවන් වෙන රටවල්වලට යන්න ඉඩ තිබ්බා. අපි රටක් විදියට ගත්ත ජයග්‍රහණයක්. ගිය අවුරුද්දේ අපි මේ අර්බුද සියල්ලම යටතේ 7% විතර අපනයන වර්ධනය ළඟා කරගත්තා. මේ අවුරුද්දේ ඒකම කන්ටිනියු කරලා දැන් පළවෙනි කාර්තුවේ ලෝක අර්බුද ඇතුළත 8% අපනයන වර්ධනයක්, ජූනි මාසේ 12% අපනයන වර්ධනයක්. ඉතින් මේ සාමූහික ක්‍රියාවලිය තමයි අපිට ජයග්‍රහණයක් විදියට දකින්න පුළුවන්.
1: විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්තුණා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළු කරුණු කිහිපයක් පිළිබඳවයි මෙම සාකච්ඡාවේදී අවධානයට ගෙන ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් ඊට එක් වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා ස්වේච්ඡාවෙන් පසු සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළා.
2: අද මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට, ඒ වගේම අපක්ෂපාතීත්වයට, ඒ වගේම එහි කාර්යක්ෂමතාවයට බරපතල අභියෝගයක් වෙන විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුව ගෙනීමේ සූදානමක් තියෙනවා. දැනටමත් අපිට පේනවා ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කරලා අධිකරණය පාලනය කිරීමට දරන උත්සාහය ප්‍රතිඵලයක් තමයි විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වෙලා තිබෙන බව අපිට පෙනී යනවා. ඉතින් ඒක මේ රටේ යුක්ති ධර්මයේ මූලධර්ම උල්ලංඝනය වීමක්.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද එහිදී අදහස් පළ කළා.
3: අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ අධිකරණ කටයුතු වලට ඇඟිලි ගැසීම පිළිබඳව ඉලවලා තියෙන මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා තිබුණා. පාර්ලිමේන්තු ඉන්න සහ පාර්ලිමේන්තු නැති
4: මේ අධිකරණයට කරන්න හදන වැඩේ අපි කියන්නේ අධිකරණය නිදාස් කරමු. මොකද මේ ආණ්ඩුව කරන්න හදන වැඩෙන් සම්පූර්ණයෙන් මේ රටේ අධිකරණය මේ ආණ්ඩුවේ තනි අතට ගන්න වැඩපිළික් තමයි මේ හදන්නේ. ඒ නිසා අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි.
1: විපක්ෂයේ මෙම සාකච්ඡාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා කිය සිටියේ මෙම කණ්ඩායම විකෘති සහගත පිරිසක් බවයි.
5: මේගොල්ලෝ යහපාල ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ එක්ක මේක කරන්න බෑ කියලා වෙනම පක්ෂයක් හැදුවා. දැන් ආපහු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පක්ෂයට ඔලුව හයි කරන්න යනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි සජිත් ප්‍රේමදාසගේ කඳයි එක්ක අමුතු සත්වෙක් හැදීගෙන එනවා. මම දැන් නාමල් රාජපක්ෂ හිටියා වලිගටත් දන්නේ නැගින් හිටියේ. එහෙම සතෙක් හැදීනවා. දැන් ඒ සතා තමයි මේ රට පාලනය කරන්න එන්නේ, ඉල්ලන්නේ. මේ විකෘති සහගත ජීවියත් එක්ක නම් මං හිතන්නේ නැහැ මේ එහෙම ගමනක් රටටවත් කාටවත් තියෙයි කියලා.
1: විපක්ෂයේ සාකච්ඡාවට එක් වැත්තේ චූදිතයින්ගේ එකමුතුව බවයි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ.
6: කට්ටියක් සෙට් වෙලා කාමරේ ඇතුලේ, ඒක තියෙන්නේ විත්තිකරුවන්ගේ මහා සමුළුව, නැත්තම් චූදිතයන්ගේ එකමුතුව. දංගෙඩියට යෑමෙන් බේරා ගැනීමේ පෙරමුණ, දම්බේ පෙරමුණ. ඒකේ කවුද කැඳවුම්කරු? මහාචාර්ය ජී.එල්. පීරිස්. එතකොට මොකක්ද අරමුණ? අධිකරණයේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීමට එරෙහිව එතුමා ඒකාබද්ධ විපක්ෂයක් කැඳවලා. මෙන්න මේ හෝස්ට් එකක් ආව දැන් ටිකට ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මට 77යි. ඊට පස්සේ කියනවා ජී.එල්. පීරිස් මහත්තයා මට 79යි. හැබැයි විනිසුරුවරු 65න් විශ්‍රාම යන්න ඕන. ජී.එල්. පීරිස් මහත්තයා දැන් එතුමා විශ්‍රාම යන්න ලෑස්තිද? දේශපාලනින් රනිල් වික්‍රමසිංහ ලෑස්තිද? නෑ. හැබැයි ජුඩිෂල් ඔෆිසර්ස් ලගේ විශ්‍රාමයේ සම්බන්ධයෙන් එතුමා කතා කරනවා.
1: දූෂිතයින් රැසක් විපක්ෂයේ සාකච්ඡාවට එක්ව සිටි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
7: මම හිතන්නේ විපක්ෂ නායකතුමාට මොකක් හරි දෙයක් ඉතුරු වෙලා තිබෙනව නම් ඒක නැති කරගත්ත එක තමයි ඊයේ උනේ. ඊයේ හිටියේ බන්ධනාගාර ඇතුලේ සැකකරුව මරන්න අනදුන්නු ආණ්ඩුවල හිටපු ඇමතිවරු. පෝලිං ගස්වල වෙඩි 30ක් දීපු කට්ටියත් එක්ක තමයි විපක්ෂ නායකතුමා සාකච්ඡාව කරන්නේ. අන්තර්ජාතික මෙරට හුදකලා කරන්න කටයුතු කරපු රාජපක්ෂලා එකට කඩේ ගියපු වෙනත් කණ්ඩායම් විශාල පිරිසක් ඉන්නවා. දූෂිතයන් රාශියක් ඉන්නවා. ඒ දූෂිතයන් රාශිය දැන් බලනවා මොකක් හරි ක්‍රමයකට මේක ආණ්ඩුවට ගහන්න අධිකරණය යොදා ගන්න. ඔබතුමාලා කවදාවත් විශ්වාස කරන්න එපා ඔබතුමාට බලයක් ගන්න පුළුවන් කියලා පරණ දේශපාලන ක්‍රමවලට ගිහිල්ලා.
1: මෙවර ජලකන්නේදී මෙට්‍රික් ටොන් 40,000ක වීතොග මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බව වියලවි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පාලිත බණ්ඩාර මහතා සඳහන් කළා. පසුගිය 13 වනදා ජලකන්නේ විමිලදී ගැනීම ආරම්භ වීමත් සමග රටපුරා ගබඩා 144ක් විවෘත කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. ජලකන්නේ විමිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත් පාලිත බණ්ඩාර මහතා කියා සිටියා. මේ වන විටත් මෙට්‍රික් ටොන් 5,390ක වීතොග වියලවි මණ්ඩලය මගින් විලදීගෙන තිබෙනවා. අසනු නෙලන ආකාරය අනුව වීකබඩා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි වියළි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ. අම්පාර දිස්ත්‍රික්කයේ වියස්සනු නෙලන ප්‍රදේශ අනුව ගබඩා 15ක් විවෘත කර තිබෙනවා. ඉම්ම දිස්ත්‍රික්කයේ මේවට පිට මෙට්‍රික් ටොන් 3148ක වීතොග වියළි මණ්ඩලයේ මගින් බෙලදී ගෙන අවසන්. පසුගිය කිසිදු රජයක් ක්‍රියාත්මක නොවු ආකාරයෙන් අසන්න නෙලන අවස්ථාවේදීම වී බිලදී ගැනීමට රජය කටයුතු කර ඇති බවයි ගොවි ජනතාව සඳහන් කළේ.
8: අම්පාරේ නම් වී අසන්න නෙලන අවස්ථාවේ අපිට වීල වීටි කලවි කරගන්න අපිට අවස්ථාව ලැබුණා. අපිට ඇත්තමද බොහොම සන්තෝෂයි.
6: මේ රජයේ නැජහත් වෙලා මේ ඉක්මනින්ම ගොවීන්ගේ වීටි කපාපු ගමන්ම රුපියල් 120කට 140කට ගන්න පුළුවන් මට්ටමකට රජයේ මේ විදිහේ සැලසීම මේ රජයේ ප්‍රශංසා කරන්න පුළුවන්.
9: දැන් අවුරුදු දෙකකට තුන ඉස්සෙල්ලා වී අටයක්වත් ගත්තේ නැහැ. වීලේ මණ්ඩලයක් තිබුණේ අනේ කාලේ. ඇත්තටම සන්තෝසයි. රජයේ මැදිහත් වෙලා ගොවි බැංකුවක් වගේ දෙයක් හදලා දෙනවා. තවත් පහසුකම් හොඳයි මේ ගොවියන්ට.
1: මේ අතර වී මිල ජාතික වශයෙන් ස්ථාවර කිරීමේ තීරණයකට රජය ඉදිරියේදී එළඹෙන බව අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා කියා සිටියා.
10: වී කිලෝහෙක මිල 120 ප්‍රමාණයක්. මොකද විවිධය විවිධයක් කියයි. හැබැයි අක්කරයකට මුසල් 40ක් ගන්න කෙනාට මදි. එයාට ලාභයක් වෙන්න නම් වී කිලෝයකට දෙන්න ඕන 170ක් විතර. අක්කරයට 200ක් ගන්නවා නම් ඒක 120 ගොඩක් ලාභයි. නෑ කියන්න බෑ. ඇයි අපි පිරිවැය ආශ්‍රයෙන් ප්‍රමාණය මේවා ඔක්කොම ගණන් හදලා බලලා නෙමෙයි 120යි කියලා කියන්නේ. අපේ වී කිලෝයක මිල එහෙම යනවා නිතර. හාල් කිලෝයක මිලත් නිතර එහෙම යනවා. මේ එහෙම යන එකේ පාරිභෝගිකයයි ගොවියයි දෙන්නම සූරා කෑමකට ලක් වෙනවා, ගසා කෑමකට ලක් වෙනවා, නිතර උච්චාවචනය වෙන නිසා. ඒ නිසා අපි ජාතික වශයෙන් තීරණයකට එමින් තිබෙනවා වීවල මිල ස්ථාවර කරන්න. එතකොට වී කිලෝයක මිල ස්ථාවර කරගන්න අපිට පුළුවන් නම් සහල් කිලෝයක මිලටත් යම් ස්ථාවරයක් එනවා.
1: මේ වසරේ සංචාරකයන් 125ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළා. විදේශ සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සාර්ථක සංචාරක ගමනාන්තයක් ලෙස මෑතකල්ලීව ජාත්‍යන්තරයේ ඇගයීමටද ලක් වුණා. එම තත්ත්වයේද සැලකිලට ගනිමින් රට තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කෙරෙනවා. නව සංචාරක කලාප පිහිටවීම සහ දැනට ක්‍රියාත්මක සංචාරක ප්‍රදේශවල පහසුකම් මෙන්ම ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම ඊට ඇතුළත්. පවතින තත්ත්වයේ හමුවේ මේ වසරේ ගත වූ කාලය තුළ විදේශ සංචාරකයන් 12,85,303 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. වසර අවසන් වන විට මේ 125 සීමාවට රැගෙන යාමයි අපේක්ෂාව. ජුනි මාසයේදී විදේශ සංචාරකයන් 124,551 දෙනෙකු දිවයිනට පැමිණියා. මේ මාසයේ වන විට එය 138,730 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය අනුව ක්‍රමානුකූලව අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ.
11: සංචාර කර්මාන්තය ඉතාමත්ම හොඳින් ශ්‍රී ලංකාවේ නැවත අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් මේ වෙනකොට අපි දන්නවා ලෝකයේ යුදමය තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා යම් කිසි අඩුවක් තියෙනවා. ඒත් දැන් සංචාරක සීසන් එක ආරම්භ වෙමින් තියෙන්නේ. අපි කල්පනා කරනවා විශාල වශයෙන් අලුත් ගුවන් සමාගම් අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට කොළඹට එන්න. ඉතින් එළඹෙන මේ සංචාරක වාරයේ ඉතාමත්ම හොඳින් කර්මාන්තය කරලා අපිට මේ වසරේ 125ක සංචාරක ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි වැඩ කරමින් ඉන්න. හෝටල් වලට අවශ්‍ය බාමන්ලා පුහුණු කරන්න. දැන් අපි දන්නවා ටුවර් ගයිඩ් කෙනෙක්ට ලයිසන් එකක් දෙනවා. එමෙ ගත්තොත් ෆාමසියා කරන ෆාමසිස් කෙනෙක්ට ලයිසන් එකක් දෙනවා. ඒ වගේ බාර් එකක් ඔපරේට් කරන්නත් අපි ලයිසන් එකක් දෙන්න පුහුණු වැඩසටහනක් දාලා NVQ සුදුසුකම් ක්වොලිෆිකේෂන් ලෙවල් එකක් දාලා මෙන්න මෙහෙම වැඩසටහනක් අපි සාකච්ඡා කරා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බාර් ලයිසන් පුද්ගලයෙක්ට බාර් එකක් ඔපරේට් කරන්න ලයිසන් එකක් දෙන වැඩසටහනක් අපේ ශ්‍රී ලංකා හෝටල් පාසලෙන් ආරම්භ කරලා ඒ ලයිසන් දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපි මාස 3ක් විතර ඇතුළත මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ජොලි 23 හදවතක මතක සංවාදශීලී සහ ගීතමය හෝරාව පසුගියදා කඩවුත දී පැවැත්ුණා. ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්
12: චටත්විතකරණේ ඍතු විශ්වාද පර්යේෂණාගාර ලෙසනේ අපිව පාවිච්චි කරේ. ඒ සඳහා ඒගොල්ලන් පාවිච්චි කරපු නිල අඩුම දේශපාලන ක්‍රමයක් තමයි එකම රටේ ජනතාව බෙදලා පාලනය කිරීම පිළිබඳ සිද්ධාන්තය. ඕටාවේ පලයටපත් කර ගැනීමත් පලයට ගැනීම සඳහා යම්කිසි ආරක්ෂක ප්‍රශ්නයක් හදන්න තියෙනවා. අනතුරක් හදන්න. ඒක තමයි ඒකේ උපායම. ඒ උපායමාර්ගයට ගැලපෙන සිද්ධියක් සෙට් කරනවා මේ පාස්කු පහ. ගියාලා චන්දමන් කුල්ල කාගෙන යාපනී ගිනි තියාගෙන ආපු ගමනේ මැතිණියගේ සානායකයන්ගේ ප්‍රධානතවාදී අදිවාසම තහනම් කරගෙන ශිෂ්‍ය ව්‍යාපාර මාර්ගණය කරගෙන සරච්චන්ද මහත්තයලට ගහගෙන ඒ ආපු ගමනේ ඒගොල්ලන්ට මොන හරි ඕක පාවිච්චි කරන්න තැනක් එන්නේ. ඒක තමයි 83 කළු ජූලිය කියලා අපි දකින්නේ. කළු ජූලිය කියලා කියන එක ඊට කලින් ඉඳලාම ආපු ව්‍යාපෘතිවල එක කූටා ප්‍රාප්තියක්. ඒ කූටා ප්‍රාප්තිය වෙනස් කරගන්න අපිට අවුරුදු 30කට වැඩි කාලයක් තිබුණා 48 ඉඳලා. නමුත් ඒක උනේ නැහැ. ඒක දිගට වර්ධනය කරගෙන ආවා. පාස්කු ප්‍රහාරය අපිට තේරෙනවා. ඒක අවසාන නඩුව හරියට නැතුණා. අපිට තේරෙනවා ඒක මේ පැහැදිලි දේශපාලන සලස්මක ප්‍රතිඵලයක් කියලා.
1: මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මෙහිදී අදහස් පළ කළා.
13: ඒගොල්ලන්ට බලය පවත්වාගෙන යන කොරෝනා කාලේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සහ මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වෙන විදිහට කොච්චර දේවල් වුණාද? මම හිතන්නේ දැන් තමයි අපි ඉන්න තීරණාත්මක අවස්ථාව. අද ජූලි 23 අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නඩුව දීපා. නාමල් රාජපක්ෂ නීතිඥවරයෙක්ගේ තීරණදකට උසාවියට ගියා. ඇයි එහෙම යන්නේ? ඒක ඒගොල්ලෝගේ ජීවිතේ. ඒගොල්ලෝගේ ජීවිතේ වෙනකන් ඒක සටහන් කරන්නේ. අපි එතකොට අපි ඒක තේරුම් ගන්න ඉන්නේ. මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩාකප්පල් කරන්න සහ දැනට යන විමර්ශන සමහරව කඩාකප්පල් කරන්න පරාජිත දේශපාලන බලවේග අම්මපිල මහත්තයලාට වගේ කට්ටියට ජීවිතේ ඡන්දයක් තිබ්බොත් ඡන්දකින් එන්න බෑ. ඉතින් මේගොල්ලෝ වෙන වෙන ප්‍රමෝහන බලයට එන්න. බලන්න පහුගිය දවස්වල සිංහල සහ ක්‍රිස්තියානි ජනතාව අතර මේ පාස්කු ප්‍රහාරය පෙන්නලා වෙනම ගැටුමක් ඇති කරන දැන් උත්සාහයක් යනවා. ඒක කාම දරුණුට යනවා. 2019 අප්‍රේල් 21 පාස්කු විදා කෂ්ට ප්‍රහාරය කියන්නේ හුදකලා සිදුවීමක් නෙමෙයි. ඒකට පැහැදිලි සාක්ෂි තියෙනවා.
1: මාධ්‍යවේදී විමල් කැටිපිය ආරච්චිද හදවතක මතක සංවාදශීලී සහ ගීතමය හොරාවට එක්ව සිටියා.
14: රටක මාස 12න් එක මාසයක් කළු මාසයක් හැටියට නම් කිරීමම මුළු ඉතිහාසයේම කළු පැල්ලමක්. ඒක සෙල්ලමක් නෙමෙයි. සංස්කෘතිකව අපිට අහිමි වුණ බොහෝ දේවල්. තාම ඛේදජනක සිද්ධියක් වුණා. 1983 කේ වෙන්කට් එනවා තමන්ගේ කාර් එකේ. කාර් එකේ එනකොට ජාති ආලයෙන් ඔදවැඩුණු මැරයන් වෙන්කට්ගේ කාර් එක නවත්තනවා. නවත්තලා දැන් දැනගන්නවා මේ දෙමළ ජාතිකයෙක් කියලා. ජීවිතේ බේරා ගන්න කෑ ගැහුවා. බැරිමතන එයා කියනවා සිරිපතුල හැදුවේ මම කියලා කෑ ගහනකොට කාර් එක ඇතුළට දාලා වෙන්කට්ව පිච්චුවා. හද පාරණ සංකේතය තමයි ඒ චිත්‍රපටියේ තමයි තිබුණේ සකල සතම බොදු බැතියෙන්. ඒ චිත්‍රපටියේ තමයි තිබුණේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ, අදටත් වෙසක් පොසොන් වලට ගිගුම් දෙන සින්දු. ඒ කළු ජූලිය කියන්නේම නරක සිදුවීම් බහුල චිත්‍රපටියක් වගේ. කළු ජූලියෙන් අපට දුන්නු දේශපාලන කම්පණය නැවත සිහිලසක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි හැමෝම පෙළ ගැසිය යුතු.
1: ඉන්දිය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණ දීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන තාක්ෂණය ඔස්සේ සිසුන්ට ආමන්ත්‍රණය කර තිබෙනවා. ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වේ. මෝදි රාජ්‍ය සිපාලන ඉතිහාසයේ දරුණුතම විරුද්ධතා රැල්ලට මුහුණ දෙමින් සිටින බවටයි වාර්තා වන්නේ. ඒ අධ්‍යාපන ශිස්ත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් කොක්‍රොච් ජනතා පක්ෂයේ තරුණ දේශපාලන ව්‍යාපාරය කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව නැගී සිටීම හේතුවෙන් මෙම අභියෝගයට මුහුණ දීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඊයේ අපූරු උපායක් යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යනු ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ඔහු ඉන්ස්ටග්‍රෑම් වර්ගයේ සෙල්ෆී වීඩියෝවකින් තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කළා. තරුණ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් සංවේදීව ක්‍රියාමාර්ග ගැනීමට තම සූදානම් බව එම වීඩියෝ පටය මගින් ප්‍රචාරය කර තිබෙනවා. එය අද වන විට මිලියන 300ක්ම වූ නැරඹුම් වාර සටහන් කර අවසන්. එම ප්‍රතිචාරවලට ස්තුතිය පළ කරමින් මෝදි අග්‍රාමාත්‍යවරයා තවත් වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත අද නිකුත් කළා. ඔහු සිය කැබිනට් මණ්ඩලයේදීද ප්‍රකාශ කර ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් වර්ගයේ ආමන්ත්‍රණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා පිළ අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. ඒ හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේදී කාසිය වාසි හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවට පහර දෙන පාකිස්තාන කාන්තා පිළ මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 144ක් ලබා සිටිනවා. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වීමට නියමිතයි. ගෝල් කැලන් සහ කැන්ඩි රොයල්ස් අතර තරඟය පසුරු 3ටයි ආරම්භ වන්නේ. දඹුල්ල සික්සර් සහ කොලඹ කැප්ස් අතර තරඟය රාත්‍රි 7:30ට ආරම්භ වෙනවා.
15: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: නඩු අවසන් කළ කුඩු කිලෝ 99ක් වනාත විල්ලුවේදී විනාශ කෙරේ. රුපියල් මිලියන 110ක කොකේන් සහ 60 ලක්ෂයක දුම් වැටි අත්අඩංගුවට. ඩෙංගු රෝගීන් 81,000කට ආසන්න වෙයි. ඩෙංගු මරණ 61ක්. රජය මෙට්‍රික් ටොන් 5390ක වීමිල දී ගනී. ඇමති ලාල් වීමිල ස්ථාවර කිරීමේ තීරණයක. මෝදි නව තාක්ෂණයෙන් අරගලකරුවන් අමතයි. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්තරයකට බලාපොරොත්තු වන්න.
15: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: Then be the change විශේෂාංගය.
16: Be the change වෙනස ඔබ වෙන්න.
17: නිරන්තරයෙන්ම මෙහෙදුම් සලුවකින් වැසී පවතින හෝටන් තැන්න යනු සබහාධර්මයා විසින් මනුෂ්‍ය වර්ගයා වෙත පිරිනමන ලද අපූර්තම දායාදයක්. මුහුදු මට්ටමේ සිට මීටර 2100කට වඩා ඉහළින් පිහිටි මේ ජාතික උද්‍යානය හුදෙක් තවත් එක් සංචාර ගමනාන්තයක් නොව මිහිපිට දෙව්ලොවක අසිරිය කැඳවන ජෛව විවිධත්වයෙන් යුතු අමිල සම්පතක්. හෝටන් තැන්නට පය තබන ඕනෑම අයකුට මුලින්ම දැනෙන්නේ ගත සිත සිසිලින් සනසෙන මද පවනත් තන බිම් සිප ගනිමින් ඇදී යන ඝන මිහිඳුම් පටලයන්. මේ අසිරිමත් භූමියේ ඇති සුවිශේෂ වූ සංකේතයක් වන්නේ ලෝකාන්තයයි. මීටර 800කට වඩා තිරස් අතර විහිදෙන මහා ප්‍රපාතයෙන් පහළ බලන විට මැවෙන දසුන වචනින් විස්තර කළ නොහැකි. ඒ තරම් චමත්කාර ජනකයි. එමෙන්ම රෙදිද හරක් මෙන් ඇද හැලෙන බ්‍රේක සැල්ල සහ හෝටන් තැන්න හරහා නිසලව ගලා යන බෙලිහුල්ලොය ඇතුළු දියදහරා මේ පරිසර පද්ධතියට එක් කරන්නේ අපූරු ජීවියක්. හෝටන් තැන්න යනු හොදෙක් නැරඹිය යුතු තැනක් නොව වෙනගත යුතු අත්දැකීමක්. යුනිස්කෝ ලෝකුරුමය දෙවන මේ පාරිසරික පද්ධතිය ඒ උපරිම සුන්දරත්වයෙන් යුතුව මතු පරපුර උදෙසා රැක ගැනීම වෙනුවෙන් අද පරිසර බේදින් හඬ නගන්නට පටන්ගෙන තිබෙනවා. ලෝකාන්තයේ පිවිසීම හා හෝටන් තැන්න ජාතික උද්‍යාන වනජීවී කලාපය ආරම්භ වන්නේ ඒ ප්‍රධාන පිවිසුම සමගයි. හෙට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන පිවිසුම දක්වා කිලෝමීටර 6ක පමණ දුරක් අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හෝටන් තැන්නේ නාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිතන්නට මෙන්ම වෙනස් කරන්නට බොහෝ දේ තිබෙනවා. හෝටන් තැන්නේ සංරක්ෂණ සැලසුම ක්‍රියාත්මක විය යුත්තේ හුදු පරිපාලන සීමා නීති රීති මත නොව පාරිසරික සීමා මත බව විද්වතුන්ගේ මතයයි. මේ යුනිස්කෝ ලෝකෝර්මය ආරක්ෂා කළ යුතුනම් අනාගත පරපුරට ඉතිරි කළ යුතුනම් හෝ සතුනගේ මතු ආරක්ෂාව තහවුරු කළ යුතුනම් අපි මේ පරිපාලන සීමා පාරිසරික අවශ්‍යතා මත වෙනස් විය යුතුයි. වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝටන් තැන්නට සිදුවන හානිය විශාලයි. මේ මාර්ගයේ මත්පැන් භාවිතය අධික ශබ්දයෙන් සංගීත වාදනය කිරීම මෙන්ම නිරන්තරයෙන් කසල බැහැර කිරීම සිදුවනවා. මේ නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් වලට බාධා ඇති වෙනවා. මේ සංවේදී කලාපය රැකගත හැක්කේ පාලන සීමා යලි නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමෙන් පමණයි. හෝටන් තැන්න යනු හොදෙක් සේයාරුවකට හසුකරගන්නා තවත් එක් සුන්දර නවාතැනක් නොව මෙහිපිට ඉතිරිව ඇති මහා ජෛව විවිධත්වයේ ජීවනාලියයි. මිනිසා තම පහසුව තකා ඇඳගත පටු සිතුවම් සීමාවලින් මේ අසිරිමත් වනපෙත තවදුරටත් කොටු කර තැබිය නොහැකි.
16: Be the change වෙනස ඔබ වෙන්න.
18: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
19: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එළවදවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
2: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: රේඩියෝ සියවසක ලෝකමය
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද ජයවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු ආද්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය සතියක ලක්කඩ

මෙලව දවල් 12 විනාඩි 32යි දැන් සතිය ගලක් හඳහගෙන ඉන්නේ. මේ වෙලාව දැන් දවල් 12 පහු වෙද්දි සාමාන්‍යයෙන් නේද? මේ දවස්වල නම් දවල්ට වහිනවටොයි. හැබැයි වහින්නත් පුළුවන්. සමහර වෙලාවට පායන්නත් පුළුවන්. හැබැයි මං හිතනවා මේ වෙලාවේ පායලා ඇති කියලා. එක එක පැත්ත එක එක විදිහ වෙන්න පුළුවන්. වහින වෙන්න පුළුවන්, පායන වෙන්න පුළුවන්. ඔයා ඉන්න පැත්තේ මේ වෙලාවේ ඔයා කොහේ හරි ගිහිල්ලා, නොයා කොහේ හරි ගිහිල්ලා යන ගමන් ඔයාලා වයිෆ් දෙනවා කෝල් එකක්. මේ ගෙදර මේ ලුණු ඉවරයි. තව මේ ගම්මිරිස් පැකට් එකකුත් ගේන්න මේ කියලා කෝල් එකක් දෙනවා. හරි, ඔයා ඊට පස්සේ වාහනේ යන ගමන් වාහනේ නවත්තනවා කඩේ ගාවින්, නවත්තලා යනවා. සාමාන්‍ය ටිකක් එහා තියෙන කඩේකට ගිහලා දන්නවා. ටිකක් කළා යන තැනකට සුපර් මාකට් එකට හරින්න බුලන් ගිහිල්ලා බඩේ ගන්න යනවා. ඔයා වාහනේ නවත්තනවනේ. හැබැයි ඔයා බලන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? එකක් තමයි නීතිය. මාර්ග නීති බලන්න ඕනේ කොහොමද වාහනේ නවත්තන්න මෙතන අවසර තියෙනවද නැද්ද එහෙම කියලා බලන්න ඕනේ. දෙවැනි එක තමයි ඔයාගේ වාහනේට මේ රස්න එන විදිය, ඒ කියන්නේ අවුව වැටෙන විදිය බලන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි මේ. ඔයාලා දන්නවද? ඔය මේ දැන් අපි වාහනේ ඕනම තැනක නවත්තලා තිබ්බට පස්සේ අවුව වැටෙන තැනක නවත්තලා තිබ්බොත් ඔක රත් වෙනවනේ. ඊට පස්සේ ඇවිල්ලා ඉඳ ගන්නත් බෑ, පිච්චෙන්න ගන්නවා. ඒකත් එහෙමයි වාහනේට හොඳත් නෑ. ගොඩක් වෙලාවට ඔය සමහර එන කිරණ වලින් මේ පාර ජම්බුළු කිරණ එහෙම ගොඩක් වෙලාවට කොහොමත් එනවා මේ කාලෙ වෙද්දි. මොකද ඕසෝන් වීන හායන වෙලා පාර ජම්බුළු කිරණ එනවා. ඔය වර්ණ විරංජනය වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වාහනවල පාට යන්නත් එකේකේ දේවල් වෙන්න පුළුවන්, හානි වෙන්නත් පුළුවන්. ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි මේක. ඒ තමයි මේ කළු කාර් වැඩියෙන් රත් වෙනවා. ඒ කියන්නේ තද පාට, කළු පාට, කියන්නේ සාමාන්‍ය තද පාට වාහන ආලේප කරලා තියෙන වාහන රත් වෙනවා. ඒකට තමයි මේ අවුවේ නවත්තලා තියෙනකොට එකම ප්‍රමාණයට රත් වෙන්නේ ඔය වාහන. මේ ඒකට හේතුව අර මෝටර රදයේ වර්ණය කියන එක. වර්ණවලින් එක එක ආලෝක කිරණ උරාගන්නේ. එතකොට මේ කළු, ඒ වගේම තද පැහැති වර්ණ තියෙන මේ වාහන ඔය ඒ වර්ණවලින් සූර්යාගේ ආලෝක ශක්තිය වැඩි ප්‍රමාණයක් උරා ගන්නවා. එතකොට මේ රත් වෙන වැඩි, උරාගන්නේදී රත් වෙන වැඩිනේ. තාප කිරණ උරාගන්නේ රත් වෙන වැඩි. ඊට පස්සේ සුදු පාට, ලා පාට තියෙන මේ පේන්ට් කරලා තියෙන වාහනවල තියෙන උච්චාරණය කියන්නේ එළියේ තියෙන පේන්ට් එකෙන් ගොඩක් වෙලාවට ඒ පාට සුදුසු හෝ එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ ලා පැහැයක් වෙන්න පුළුවන්. ඒවෙන් මේ ওই සූර්යාලෝකයේ තියෙන තාප කිරණ, තාප ශක්තිය මේ ශක්තිය පරාවර්තනය කරනවා. ඒ කියන්නේ රිෆ්ලෙක්ට් කරනවා. ඒ කියන්නේ ඒක උරා ගන්න එක වෙන පැත්තකට යනවා. එතකොට තාපය උරා ගන්න නැහැ. හරි. එහෙනම් මතක තියාගන්න. ඔයාගේ වාහනේ පාට තද පාටක් නම්, කළු හෝ තද පාටක් නම් ඔයා වාහනේ අවුවේ නතර කරන්න එපා. එකක් ගොඩක් වෙලාවට ඔයාට වාහන රැංකඩ පස්සේ අපහසු වෙන්න පුළුවන්. දෙවැනි එක වාහනේට හානි වෙන්නත් පුළුවන් මොනවා හරි තියෙන ප්‍රශ්න වෙලා. හරි, ඔයාගේ වාහනේ සුදු පාට, එහෙම නැත්නම් ලා පැහැති ගන්න. ඔයා ගොඩක් කලවට ඒ ගැන ලොකුවටම තැවෙන්න ඕනේ. මොකද ඔයාගේ වාහනේට අර තාප කිරණ උරා ගන්නේ නැහැ. හරි, එහෙනම් ඒ ගැන මතක් කරනවා. එහෙනම් අහමු සින්දුවක්. එළව දවල් 12:36යි.

මෙලව දවල් 12 විනාඩි 43යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ 93.5 93.7න්. ඉතින් විස්තර කිව්වා එයා කිව්වා මොකද කරන්නේ කියලා කට්ටියට කියන්න බැරිලා මන්ද ආ නෑ කට්ටිය මෙසේජස් ගොඩාක් දාලා තිනවා මන් දැකලා නෑනේ. හරි කවන්නේ. අපි කට්ටිය දැන් එහෙනම් මතක් කරමු කවුද මේ මෙසේජ් එක දාලා තියෙන කට්ටිය. සබදසක් අපිත් අද ඔයා වහගෙන ඉන්නේ මම නාරම්මල ජානක ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටිදු වෙත්මි සුදුපුතා තෙවුමින් ආදරණීය බිරිඳ දිල්හානි ඒ වගේම පැලවත්තෙන් අම්මා ලීලාවති තාත්තා ආරිවංශ ඇතුළු ලක්කඩ අහන හැම දෙනාම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. හරි ඉතින් අපි ඔයාලවත් එකතු කරගන්නවා. තව හොල් මෙසේජ් එකක් දාලා තින්නේ තව දාලා තිනවා දැරණියගලින් මෙසේජ් එකක් කියලා තිනවා. කවුද මේ දාලා තින්නේ? දිෂිනි තම මෙසේජ් එකක් දාලා තින්නේ දැරණියගලින් ලක්කඩ අහන වැඩසටහන කරන ඔයාවයි කඩේ වැඩ කරන හැමෝමයි. එයා කඩේක වැඩ කරන කමල් ඉන්නේ. ඉතින් ඔයාලවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට තව කවුද? සින්දුවක් අහන්න ඕනේ මගේ නමින්. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් කියන සින්දුවද? නෑනේ එහෙම සින්දුවක් නෑ. සින්දුවක් නම් ඇති. හරි. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ මාපලගම පියල් ජේ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජේ. අපි ආව එකතු කරගන්නවා බ්‍රෝ. හරි. තව මෙසේජ් එකක් කියලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි පොතු පිටියේ වාද්දුවෙන් තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. මම සමන්ත මෙසේජ් එකක් කියලා තියෙනවා. හරි ලක් හඬට ජය වේවා කියලා දාලා තිනවා. ජයෙන් ජය වෙන්න ඔයාටත්. හරි එහෙනම් ඉතින් ඔයාවත් මේ කට්ටියවත් මේ විදිහ මෙසේජ් එකක් දාලා තින හැමෝමත් එකතු කරගෙන අපි හැම සින්දුවක් වෙලාව දවල් 12 විනාඩි 44යි.

0: En Maranikai. Dengu, Daddy Avadhanam Kalapa, Ekasi Hette Pahak, Ratapura, Panas Dikak, Basnahir Palatin, Dengu Mardanita Saha, Palanita Adale, Torturu Labadim Sadaha, Jatika Dengu Mehu Medirieta, Maturuan Bovanastana Pilibada, Denum Dinne. Binduai Hette Kai, Hattanamiai, Hattahayai, Tonsia Hattahaya. Dengu Mardanita Obat Sahayavan. Dengu Maranatikai. Savuma Ikvimu. Dengu Paradamu.
1: Sima Sahit, Swadhina Rupavahini Sevayi, Vikashanagara Sadha, Masika Kuli Padanamamata, Rieturu Saha Indhana Sahitava, Vahana Sevayi Yedavimata, Milakanan Kedavanulape, Hunaskaria Vikashanagara Sadha, Vayu Samanaya Rahit, Didaha Vasaraho, Ita Pasu Nishpadita, Dura Hatara, Double Kebratak. මඩුල්සෙම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

වෙලාව දවල් 12:55 ඒ කියන්නේ ඉතින් මට යන්න වෙලාව හරි නේද? යන්න කලින් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මේ. ඔයාලා දන්නවනේ අපි ඉන්න විශ්වය. විශ්වය ලෝකේ ගොඩක් කියනවා. ගොඩක් අය කියනවා මේ ලෝකේ විශ්වයේ අවසානයක් දක්ින්න බෑ. මෙහෙමයි මෙහෙමයි එක එක පාරවල් එක එක පැති තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි මේ අපි ජීවත් වෙන ශීරපතේ තමයි මේ අපේ මන්දාකිණිය. මන්දාකිණිය අපි ජීවත් වෙන ශීරපත මන්දාකිණියේ මායිමක් හමු වෙලාලු. බලන්න නේද? කොච්චර කාලයක් තිස්සේ මේක හොය හොය කියනවා නම් දැන් මේ වෙද්දි විද්‍යාඥයන්ට දීර්ඝ කාලයක් තිස්සේ කරපු පර්යේෂණ වලින් ශීරපතේ අපේ මන්දාකිණියේ මායිමක් හමු වෙලා. ඒ කියන්නේ මේ මේ මායිම හමු වෙලා තියෙන්නේ මේ මන්දාකිණියේ මැද්ද ඉඳන් ආලෝක වර්ෂ 40,000 ගානකට වගේ දුරින් තමයි මේ මන්දාකිණියේ මායිම හම්බෙලා තියෙන්නේ. බලන්නේ කොහොම හරි හැම දෙයකම අවසානයක් අවසානයේදී හම්බ වෙනවා. අවසානයේදී අවසානයක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අදට මට ගිහිල්ලෙන්න වෙලාව හරි. එහෙනම් ඉතින් ඊළඟ සතියෙත් හම්බෙමු. එහෙනම් ඉතින් කට්ටිය පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ජය ජය වේවා.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු රෝගීන් අසාධ්‍යවීමට හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීම බව රිජ්ජාරය ළමාරෝහලේ අධ්‍යක්ෂ ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළා. දින කිහිපයක් පවතින උණතත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන රෝහල්වලින් පමණක් ප්‍රතිකාරවලට යොමු විය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ. ඒ රිජ්ජාරය ළමාරෝහලේ දෛනිකව ඩෙංගු රෝගීන් 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බව පෙන්වා දෙමින් දරුවන් රැගෙන රෝහලට පැමිණෙන විට සායනික සටහන් පොත සහ දරුවන්ගේ ක්ලිනික් කාඩ් රැගෙන පැමිණෙන ලෙස ප්‍රදීප් රත්නසේකර මහතා දැනුම් දෙනවා. අසාධ්මිකතා දරුවන්ට ඇත්නම් ඒ සම්බන්ධ රෝග විනිශ්චය කාඩ්පත රැගෙන පැමිණිය යුතු බවයි ඔහු සඳහන් කළේ. ජන ජීවිත යළි නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර සහය තවමත් හදිසි අවශ්‍යතාවයක් බව වෙනසිවුලා බලධාරීන් පවසනවා. ඒ විනාශකාරී භූමිකම්පාවලට මාසයක් ගතවීමෙන් පසු අදහස් දක්වමින් වෙනිසුලා භූමිකම්පාවලින් මාසයක් ගත වුවත් දහස් ගණනක

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව 5:01 විනාඩි 4යි.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

වාසනාවන්ත සුබදහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අද දවසේදී බලාපොරොත්තු තියාගෙන ඉන්න අය එක එක සිතුවිලි එනවනේ. එක සිතුවිල්ලක් පිටිපස්සේ තවත් සිතුවිල්ලක් එනවා. ඒවට කියනවා බලාපොරොත්තු කියලා. බලාපොරොත්තු ඉටු වෙනකොට සතුටුයි, එහෙම නැත්නම් දුක හිතෙනවා. ඉතින් දුකද සතුටද අතර දෝලණය වෙන ජීවිතයත් එක්ක ජීවත් වෙන අපි සතුට සොයාගෙන ගීරස්මි සමග හමු වන්නට සූදානම් වෙන වෙලාව. හැමදාමත් වගේ වැඩබිමේ ගොවිපලේ මගතොටේ නිවහනේ නිදහසේ රසවිඳිනවා නම් ඒ රසයේ උද්දීපනය කරන තැන බොහෝ වෙලාවට ඔබ කැමති මැසේජ් එකක් දාන්න 0703 93 5 93 4 තමයි මැසේජ් එක දාන්න ඕනේ. දැන් එහෙම මැසේජ් එකක් දාලා මේ වෙනකොටත් බලාපොරොත්තු සහගතව ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද 0703 93 5 93 4 මේ වෙලාවේ ටයිප් කරන බොහෝ දෙනෙක්. හරි, ඉතින් ලස්සන ප්‍රසංගී සතුට බෙදා හදාගන්න සූදානම් වෙනකොට සියලු දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඒ රසේ බෙදා හදාගමු. ප්‍රසංග වේදිකාව පිළිබඳව කතා කරද්දී හරියටම කිව්වොත් දශක දෙකකට ආසන්න කාලයක් තුල එළ කලාකිත අස්වැද්දූ ආදරණීය කලාකරුවන් වේදිකාවට කැඳවාලෙන ඒ ප්‍රමිතිකරණයෙන් යුතු ප්‍රසංගයක් යලි යලිත් රසවිඳින්න දෙනවා නම් එක්තරා සමයක නිවහනට සීමා වෙද්දී අපි විතරයි ප්‍රසංග වේදිකාව අරගෙන ආවේ. එනිසායි ආඩම්බරයත් හිතේ දරාගෙන අපට ප්‍රසංගය රස විඳින්න පුළුවන් කියන පණිවිඩයත් එක්ක ප්‍රාසංගික අත්දැකීම විඳින්න අපි හමු වෙන වෙලාව රෝහණ විජේසිංහවත් ආදරයෙන් මතක් කරලා ප්‍රමිතිකරණින් යුතු ප්‍රසංගයක් ගේන්න ලබා දුන් දායකත්වයෙන් වෙනුවෙන් ප්‍රසංගය ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සන සුන්දර ප්‍රසංගය මෙසේ අරඹනවා. මෙන්න ලක්කඩ ගී රශ්මි.

0: නවපසරුකයි විනාඩි 23යි.
1: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB.

0: මන් තමයි වාසනාවන්තය. එහෙම තමයි හිතන්නේ. මොකද දැන් මගේ මැසේජ් එක තමයි මුලින්ම කියන්නේ. කවුද එහෙම මුලින්ම මැසේජ් කරේ කියලා විශ්වාස කරනවද? සත්‍යල ගාමන්ට් එක බලාගෙන ඉන්නවා සතියක් පුරාවටම. ඔයා එනකන් ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කී දිනෙක් බලාගෙන ඉන්නවද නේද? හරි, එහෙමනම් මේ ඉන්නේ අශෝකා නේද? ලයින් එකේ එයා තමයි වැඩ බලන්නේ. අශෝකා වැඩ ටික හරියට කිරනෝ නේද? මැණිකේ ඉන්නව, රමණී ඉන්නව, මුදිතා ඉන්නව, හර්ෂා ඉන්නව, සේපාලි, චමිලා, සුජී ඉන්නව. මේ ඉන්නේ පොඩි ඩබල් නිරෝෂා. මෙයාගේ එක්කෙනෙක් මහතයි, එක්කෙනෙක් කිට්ටුයි. හරි නේද? කමණී ඉන්නව සුරංගි. හැබැයි ඉතින් ওই සුරංගි ඉන්නවනේ, එයා ටිකක් hina වෙලා ඉන්න කැමති කෙනෙක්. ඉන්දිකා ඉන්නවා, ගුණෙයියා. ගුණෙයියා කියලා කියන්නේ හරිම ගුණයහපත් මිනිස්සයා. මෙයාගේ නම දැම්මෙත් හරියට කල්පනා කළා තමයි. දේවි ඉන්නව, නදී ඉන්නව, සුරංගි ඉන්නව, ශ්‍රියානි, පූර්ණිම, ඒගොල්ලෝ එක්කම අර මහත බබාකෝ. මේ ඔයාට මහතයි කියලා කිව්වට මං කැමති නෑ අනේ එහෙම කියනවාට. හරි, අන්න එහෙම තමයි. අර යාළු එහෙම කියන්නේ කොහොමුණක් කමන්නෑ. ලයින් දෙකේ කුමාරි ඔගොල්ලන්ගේ මිස්, එයා ඉන්නවා. ඉතින් එයත් අලුතින් එකතු වෙලා තින්නේ නේද කුමාරි? කුමාරියක් වගේ එහෙම තියෙනව නේද? ඉතින් ලස්සන සින්දු තියෙනවානේ. හරි, ඒ සින්දු තෝරගෙන රස විඳින්න පුළුවන් ප්‍රාසංගික වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව. අද අපේ වැඩෙත් එක්ක විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පැත්තට තව තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ අපේ යාළුවෝ ටික ඒතන ඉන්නවා. කවුද මේ කලා? මේ කලා කියලා කිව්වේ මේ දැන් කරමින් ඉන්නවා කියලා කිව්වේ. ඒකයි කියන්නේ. ඉතින් මේ එයා ඉන්නවා, ඒකම ගීතික කියලා ඉන්නවා අපේ මේ ප්‍රවර්ධන කළමනාකාරීත්වයේ. එයාත් ඇවිල්ලා ඉන්නවා. මේ මොනවට එනවද මන්දා? වැඩ තමයි නේද? හරි, වැඩත් එක්ක එකතු වෙලා ඉන්නේ. වැඩ කරන්න තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ වැඩ සුපිරි රයිට. ඒ සියලු දෙනාව එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ යලි. ලාංකීය සංදර්ශන වේදිකාව ගත්තාම හැමදාමත් උඩු යටිකුරු කළා නම් ලක්කන්ට ගීරශ්මී පිළිබඳව ආදරයෙන් කතා කරන්න පුළුවන්. හැමදාමත් ප්‍රාසංගික අධ්‍යක්ෂක ඔබට තිළිණ කරද්දී ප්‍රමිති කරන නිතු ප්‍රසංගයක් ඔබට තිළිණ කළේ ලක්කණ්ඩයි. ඒ නිසාම හැමදාම ආදරයෙන් වැළඳගන්න ප්‍රාසංගික වේදිකාව එක්ක එකතු වෙලා ලස්සනට ගයන ආදනීය කලාකරුවෙකුට වේදිකාවට ආරාධනා කරන්න සූදානම් වෙනකොට ඔය ඈත පිට ඉන්න සියලු දෙනා ප්‍රසංග වේදිකාවට එන්න කියලා වේදිකාව ඉදලා ආරාධනා කරනවා වගේ. වැඩබිමේ ගොවිපලේ මග සිටේ නිවහනේ කොතනද සැඳී සිටියත් මැසේජ් එකක් දාන්න පුළුවන්. මේ මැසේජ් එක තමයි 07.03.5.93. එම්ලම් ප්‍රාසංග වේදිකාව සමග එකතු වෙනකොට මෙන්න ආදරණීය කලාකරුවා වේදිකාවට ගොඩ වෙන්නේනවා. ආපහු බැල යනවා. කවුද මේ ගයන ආදරණීය කලාකරුවාට අපි ආරාධනා කරමු මිසෙයි.
1: එපා කියන්න ගන්න මේ ෆ්ලෑෂ්බැක් කික මිලින්ද සඳරුවා.
2: ජය වේවා හක්මන. Thank you. සද්දයක් ඕනේ සද්දට. රයිට් අපි කියමු.

0: නව පසරු එකයි විනාඩී 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

Thank you. හොඳ අතුලසන්න ආදයක් දෙන්නකෝ හැමෝම සතර. Thank you very much. Right අපි කියමු මේ සින්දුව තමයි සීතල හාදුවකේ. අපි කියමු.

0: පාරක් දෙකෙන් වැඩි කරලා ඕනේ.
1: වෙලාව පසුරු එකයි විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ஆன ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ பிரசங்க வேதிகாவே ரேடியோ கரணைய லக்ஹாண்டு டி ரஷ்மி
1: ප්‍රාසංගික වේදිකාවේ අත්දැකීම බෙදා හදා ගන්න සූදානම් වෙලා ඉන්නකොට මුළු මහත් සිරිලකම එකට එකතු වෙලා මේ රසය බෙදා හදා ගන්නවා. ඉතින් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල ලක්කඩ ගීරශ්මි කියලා කිව්වහම රසවතුන් හැමදාමත් රසාලිප්ත මෙහෙවරකට අරගෙන ආවා නම් ඒ ලක්කඩ ගුවන් විදුලියයි. ලක්කඩ නිසා බොහෝ දෙනෙක් ප්‍රාසංගික අත්දැකීමත් එක්ක එදා නිවහනේ තනි වෙද්දී, පොටු වෙද්දී, හිර වෙද්දී හැමදාමත් අපි හිටියා ඔබත් එක්ක නිරන්තරයෙන්. ඒ නිසාම අදත් ඒ රසය බෙදා හදා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රමිතිකරණය යුතු ප්‍රසංගයක් ගේන්න පුළුවන් වෙලා තියෙනවා. පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල එළ කලාකිත අස්වද්දපු සමහර කලාකරුවන් අප අතර ජීවතුන් අතර නැහැ. නමුත් ලක්කඩත් එක්ක ජීවත් වෙනවා, ප්‍රසංග වේදිකාවත් එක්ක ජීවත් වෙනවා කියලා යලි යලිත් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ආඩම්බරය හිත ඇතිව ඉන්න වෙලාවේ 07.03.93.5.93.4 මැසේජ් කරපු ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ අතරෙදී මේ ඉන්නේ මේ මොරටුව නේද? හරි, කුරුසහඳින් ඉන්නවා රුවෙනි ප්‍රියංගිකා. ඒ වගේම CNC ගාමන් කියලා කිව්වහම වස්කඩුවේ, ඉතින් වස්කඩුවේ මගේ කෙල්ලෝ ටික ඔක්කොම ඉන්නවා වැඩ කරන ගමන්. මේ වෙලාවේ පොඩි විවේකයක් ගන්නවා. ඔයලා ඉන්න එකේ ඔය ඔන්න ඔය මිස්ට ඉතින් කිව්වේ මේ එයා ඉතින් හරි කලබලකාරයනේ. ඔය හැබැයි අපේ මිස් ඉතින් හොඳට වැඩ ටික ගන්නවා. හරිම කපටි කියලා තමයි කියන්නේ ඔය ළමයි ටික. හැබැයි උනට මං කියන්නේ ඕගොල්ලෝ මිස් තරම් හොඳ කෙනෙක් කොහෙවත් නැහැ. එහෙම කියලා ඔයාලා ගොඩක් ආදරය කරන ලක්කඩ ගුවන් විදුලියේ මම එනකම් බලාගෙන ඉන්නවා කියලා කියන බොහෝ දෙනෙක් ඉන්නවා. සත්තලේගේ කට්ටිය මොකද කියන්නේ? නම් ටික ඔක්කොම කිව්වා. ආපහුනම් මැසේජ් දැම්මට වැඩක් නැහැ. හරි, තව ඉන්නවා මේ මම යනවා රයිගම පැත්තට. සරත් චන්ද්‍ර, එයා ඉන්නේ ගලේ කඩේ බණ්ඩාරගම. ඉතින් මේ විදිහට ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාව මතක් කරන්න වෙලාව නෙමෙයි, ප්‍රසංග වේදිකාවට යන්න ඕනේ. ප්‍රසංග වේදිකාව බොහෝ වෙලාවට නරඹනවා වගේ රස විඳින රසවතුන් ඉන්නවා. දෙසවනින්නසා මනසින් රස විඳිනා ඉන්නවා. ඒ අතරෙදී නටන පයට වාරු ගෙනෙන ගී පෙළක් දෙනවා නම් හොඳයි කියලා හිතනා ඉන්නවා. කාටද මේ? මේ ලක්කඩ ගී රශ්මී.

රුපියල් 1 කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග් සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දෙවෙනිපුරා ඩෙංගු අධ්‍යවදානම් කලාප 175ක් හඳුනාගෙන තිබෙනවා. එම කලාප ආශ්‍රිතව ඩෙංගු රෝගීන් දෛනිකව බහුලව වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධනීකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවිර මහත්මිය සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80905ක්. එම කාලය තුළ ඩෙංගු මරණ 61ක් වාර්තා වී තිබෙනවා. ඉන් 44 දෙනෙකුම කාන්තාවන් බවයි ප්‍රසිලා සමරවිර මහත්මිය ප්‍රකාශ කළේ. මේ දිනවල උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද ඇය සඳහන් කළා. සංකූලතා ඇති නොවන පරිදි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් රෝගීන් ඇඳ විවේකය ගත යුතු බවද ප්‍රශිලා සමර

0: ගේ නිල කාලේ නිවාවීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ දුර කාලය තවත් වසර 4කින් දීර්ඝ කෙරෙනවා. දෙවන වරටත් එම දුරේ දැරීම සඳහා මත විමසුමෙන් ඔහු වැඩි ඡන්ද 134කින් ජයග්‍රහණය කළා. යෝජනාවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 144ක් පක්ෂව ඡන්දේ භාවිත කර තිබෙනවා. රටවල් 10ක් විරුද්ධ වුණා. එක්සත් ජනපදයේ ඊශ්‍රායල්, රුසියාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් ඊට ඇතුළත්. තවත් රටවල් 13ක් ඡන්දේ භාවිත කිරීමෙන් වැළකී සිටියා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වර තුනට
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
2: බිලාව පස්වර දෙකයි විනාඩි 3යි.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
2: ලක්කන ගීරස්මී සමග එකතු වෙලා ඉන්න වෙලාවේ හැම දිනකටම ආරාධනා කරනවා 0703 93 5 93 7ට මැසේජ් එකක් එවන්න.

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
4: ලක්ෂණ මොමලින් ඒසල්
1: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: කොළඹින් කතා රේඩියෝ ස්ලෝන් කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
7: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
6: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකමය.
8: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
8: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
1: විජයානන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
8: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
8: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
9: ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඔයාව සද්දෙට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා දැන් ගොඩක් වෙලා මාධවී නේද? සුදු මම්මවයි චන්දනන්දවයි කුසුමනන්දවයි සිංදුවකට එකතු කරගන්න කියලා කියනවා. එයා තමයි අනෝම. අනෝම කියලා කියන්නේ ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන කෙනෙක්. එයා හෝටලේ ඉන්නේ නිල්දණ්ඩ හින්න නේද? හරි, කොමාරි මැසේජ් එක දාද්දී මේ බලාපොරොත්තු තියාගෙන හිටපු ඔයාව ඉතින් ඔන්න කිව්වා. ඊජි අනුර පුස්සල්ලාවේ ඉඳලා මේ බීඑෆ් ජනපදයෙන් තමයි යා මැසේජ් එක දාන්නේ. මුංගේන ඉන්න වසන්ත කුමාර රෙට්ටි තන්ත්‍රි අපේ ඡායාරූපත් ෆේස්බුක් එක ඔස්සේ හොයාගෙන ඒව අපව මට මෙවලා අපිව දකිනවා කියන. ඉතින් සතුටුයි. මැසේජ් එක දාලා තියෙනවා නලින් විරාජ් එනතුරු අපි බලාගෙන ඉන්නවා මග. ඒ මොකටද? නෑ නෑ, ප්‍රසංගි රස විඳින්න කියලා මම දන්නවා. එහෙම කතා කරාට ගොඩක් ආදරෙයි ඔයාලට. ඒ නිසා මේ අද දවසේදී මාව මතක් කරනව නේද? කසුන් තලව කැලින් එයාගේ යෙහෙලිය නේද? යා සංගීක වලපනේ ඉන්නේ. යවත් එකතු කරගෙන ආවමු තරහ වෙලා නේද? වැඩි කෝල් කරන්නෙත් නෑ එහෙම කියලානේ කියන්නේ ඉතින් නේද? කොහොම වුණත් තරහ වෙන අය යාළු කරලා දෙන වැඩසටහන අතර හමු වෙන නිතුදම්ම විදියටත් ලක්කන ගීරශ්මි ඔස්සේ ඔබව ආදරයෙන් රඳවා ගන්නවා. ඉනිගත් වෙන තැපල් කාර්යාලයේ වැඩ කරන කට්ටිය මේ වෙලාව ගහගෙන ඉන්න උඩදෙනිය මහත්තයා කොහොමද? චාන්දනී මිස්, රිෆ්කා ඉන්නවද? රිෆ්කා, ඔව්, සංගීතා, නුවන්, ලලිත්, උපුල් ඔක්කොම දැන් වැඩ කරනකමන් ඉන්නේ. මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක දාන්නේ. මංජුල හේමන්ත මේ ලක්කඬ නිරන්තරයෙන් අහන මිත්‍රේ. දැන්නේගල කඩේ ඉඳලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එවන්නේ. ඉන්දන පෙරුම් මල ඉදිරිපිට තියෙන්නේ කඩේ. ඉතින් කඩේට වෙලා ඉන්නවා. කවුද කියලා නම නම් දාලා නැහැ. කඩේ කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ කඩේ නම නෙමෙයි මට ඕනේ ඔයාගේ නම කියලයි මම මතක් කරන්නේ. අනුරගම ඉන්නවා අනුලාවති මහත්තයා, සිරිල් ඉන්නවා පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමේලියා සමරසේකර තමයි මැසේජ් එක දාන්නේ. සුබ දවසක් ඔයාට. පහේ කණුවේ පුංචි බණ්ඩා පවුලේ සියලු දෙනා, මේ මැසේජ් එක දැන් අවුරුදු ගණනාවක් වෙනවා, මේක වෙනස් කරන්න හිතන්නේ නැද්ද කියලායි මට කල්පනා වුණේ. මෛරංගනේ තාත්තා කරුණාදාස, නංගි ධනුෂ්කා, නිලක්ෂි තමයි කුලයා පිටි ඉඳලා මැසේජ් එක දාන්නේ. නිලක්ෂි කියන්නේ මේ ටිකක් ඔය නිහඬව ඉන්න බොහොම අහිංසක චරිතයක්. ඒ අතරෙදි ජයමාම අලුත් වෙලා එයා දැන් මැසේජ් දාන්නේ ඉස්සර ලියුන් ලිව්වේ. එයා බේකරියේ වැඩ, ඒගොල්ලන්ගේ බොස් උපුල්. පොඩි එක්කෙනා තමයි වරුණ. ලක්ෂ්මී කියලා කියන්නේ මාළු පාන් කන එක්කෙනාද. විස්නා ඉන්නවා, චම්පා ඉන්නවා, ජයේ මාම්මා තමයි ඔය තොරතුරු අපිට සමීප කරන්නේ. ජයේ දැන් හරියට මුකුත් නොකන කෙනා වගේ ඉන්නේ. ඔයා හරියට මාළු පාන් කනවා කියලා මාව දාලා තින්නේ කියලා දැන් ඉතින් මහා රණ්ඩුව. සමන්ත කුමාර බාලසූරිය බුද්ධයායි එයා ඉතින් පුතු ඉන්නෝ නෙතුල, දුව නෙතුලි, සෙවනපිටියෙන් රොෂාන් කුමාරත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයා කියන්නේ. ඉතින් මේ තරම් වෙලා දුන්න දේවල් ලස්සන නැද්ද කියලා තමයි මම අහන්නේ. මාපලගම පියල්ජේ ඉතින් එයා වෙනදා විදියට මටත් මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන විදියට, පුළුවන් විදියට, ඉඩකඩ ලැබෙන විදියට මැසේජ් එක කිව්වයි අතරෙදී මෙන්න මෙයාවත් මතක් කරන්න ඕනේ. මොකද මේ වෙලාවේ අහගෙන ඉන්නවා අපිවත් එකතු කරගන්නකෝ. ලස්සන සිදුවර එකතු කරගන්න කියන කියන්නේ අලව්වේ ඒගොල්ලෝ කූල් එකේ ඉන්න වෙලාව. ඉතින් කූල් ස්පොට් එකට වෙලා අලව්වේ කූල් ස්පොට් එකේ කවුද ඉන්නේ? අට්ටියම ඉන්නව නේද? තුමිය ඉන්නවා, පද්මිනේ ඉන්නවා, අධිපතිතුමා කවුද? උදේ කුමාර නේද? වසන්ත ඉන්නවා, සමන් ඉන්නවා, අතුල සමන්ත නිලන්ති ඇතුළු බොහෝ දෙනෙක් ඉන්නවා කියලා කියනවා. අර ඉතින් අහගෙන ඉන්න නේද? සෙව්වන්දි ඔය අහගෙන තින්නේ. දැන් සෙව්වන්දිට මේ කියන්නේ ලක්මාලි තමයි යාගේ අම්මා. වෙන ඕන දෙයක් ඇච්චාවේ සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මැසේජ් එක කියන්නේ නැහැ කියලා ඉතලක් දන්නේ නැහැ. එහෙම කිව්වේ රත්නපුරේ ඉන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ පොඩ්ඩක් නැත්තම් තරහ වෙන අය. තරහ වුණාට කමක් නැහැ. අර ඉතින් සමාජ මාධ්‍යවල දකින්න ලැබෙන දේවල් නේද, අහන්න ලැබෙන දේවල්, සමහර වෙලාවට අපිට බලන්න බැරි දේවල්, දකින්න අහන්න අකමැති දේවල්, සිදුවෙන කාලවකවානුවක්. එහෙනම් වැඩි තරහ ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් තරහ ගත්තමත් තෑගි හම්බෙනවා. තෑගි විදියට හම්බෙන්නේ ඔබට ලෙඩ රෝග කියන එකත් මතක තියාගන්න ඕනේ. මොකද ගොඩක් ලෙඩ රෝග ඇති වෙන්න හේතුවක් වෙන්නේ ඔය තරහා ගන්න එක. ඒ නිසා තරහා යන්නේ ඔබටයි, ඔබේ සිත තුළයි. ඒ නිසා තරහා උපදින විට රෝග ගණනාවක් ඒ පිටිපස්සෙන් එනවා. ඔය මට සීනි, ඈ මට සුග එහෙම කියලා කියන්නේ ප්‍රෙෂර් එක එහෙම ඉතින් තියෙනවා. තව ඉතින් ආර්සස් වගේ රෝග ගණනාවක් තියෙනවා. කේන්ති ගත්තාම ඇති වෙන්න පුළුවන්. ඒ රෝග නිසාත් කේන්ති යනවා. ඉතින් දෙපැත්තම තියෙනවා. නලින් මල්ලියෝ, අපිත් ඔයාව අහගෙන ඉන්නේ අලව්වේ සුභාසි නිසා ප්‍රභාෂි. එදෙනා මැසේජ් එක දාන්නේ ගම්පහ රත්නසිරි පතරාජ, යක්කල ප්‍රියන්තේට්ටි ආරච්චි, මාතලේ කුමාරි එරමුදුගොල්ල, පල්ලෙවෙල නයනි, රදවඩුනි ගාමිණී වීරසිංහ මාතරිනෝ, කින්ස්ලිද සිල්ලා, ඇල්පිටියෙන් සමන් ගාල්ලගේ මුංගේනිය වසන්ත කුමාර එට්ටි තන්ත්‍රි. දැන් මේ ඔයාගේ යාළුවෝ ටිකනේ, මේ යාළුවෝ ඔක්කොම හමුණුනේ ලක්හඬ නිසා. දෙවුන්දර තුඩු සිට පේදුරු තුඩුව දක්වා තප්පරයක් නෑර ලක්හඬත් එක්ක ඉන්නවා කියලා තමයි යා කියන්නේ. ඉතින් ප්‍රභාෂි හරි මන් දන්නෝ. දැන් ඉතින් මේක කිය ඉන්න ගියෝ කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද? දැන් ඉතින් මේ මැසේජ් එක කියන්න හදන්නේ ඔන්න මාටේ ගොඩින් ඉන්නවා රුවිනිලි. යා ඉතින් අනිත් අය හැඩ කරනකම ඉන්නේ. රුවිනි කියන්නේ සානිකා නංගි ඉන්නවා කියලා කියනවා. එයාගේ කොණ්ඩේ කොට කරන්නේ මෙල්පා. මමයි කියන්නේ ලේය කට්ට එකක් දාන්න ඕන ලස්සන එකක් ඈ. හරි. අර ඔයා දන්නේවා. චානික වැඩේ ඉවරලා කියන්න ඕනේ මොකද වැඩේ හරියට කරාද කියලා. වැඩේ හරියට කරේ නැත්තම් වාගේ කතුරු අරගෙන ඇවිල්ලා පොඩි මන්නේක් තමයි දෙන්නේ. අනේ අනේ අනේ එහෙම කරන්න එපා. මං ඉතින් හරියට වැඩේ කරනවානේ. එහෙම තමයි රුවිනි ලී කියන්නේ. රුවිනි ලී කියලා කියන්නේ දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් නිසා වැඩ වැඩි යාලට. ඉතින් එයාට වැඩ වැඩි නිසා අපි ඉතින් ගොඩක් දේවල් කියන්න යන්නේ නැහැ. හංගල්ලි ඩිලාන් ඉන්නවා. ඉතින් එයාවත් මතක් කරනවා. ඒ අතරදී මට ගොඩාක් දෙනෙක් මැසේජ් කරන නිසා කඩින් කඩ කියන්න නේද විටින් විට. මොකද ප්‍රසංගය අතරටත් යන්න ඕනේ. මහරගමට ගිහිල්ලා එමු. මහරගම ඉන්න රසික චනිතු ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අශානි අනුර කුමාරින්නෝ ශාන්ති ඉන්නෝ නිරෝෂා ඉන්නෝ හර්ෂණී මේගොල්ලන්ගේ සියලු දෙනා අදත් ඇවිල්ලා ඉන්නෝ. සුභා දිනූෂා කමනි චන්දානි ඉරේෂා ඉන්නෝ නයනි දෙල්පචිත්‍ර ඒගොල්ලෝ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඉතින් කරුණාකර ඩිලංක නදීෂාන් ඒගොල්ලෝ ෆැෂන් එකේ ඉන්නේ නේද රයිට්. මහරගම ඉන්නේ. ඉතින් මහරගම කට්ටියවත් එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට අපිව කියන්නේ නැද්ද? ඇයි බුද්ධික තමයි දාන්නේ. ඉතින් බුද්ධික කියලා කියන්නේ බොහොම බුද්ධිමත් කෙනෙක් කියලා විශ්වාස කරන්නේ. බුද්ධික මැසේජ් එක දානකොට ඔන්න ඔය විදිහට මැසේජ් එක දාන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්නේ ඉන්දන පෙරුම්මල ඉදිරිපිට කඩේ දැරණියගල. ඉතින් එහෙම තමයි මැසේජ් එක දාද්දි ඔයාගේ නම තමයි මට වැදගත් වෙන්නේ. ආයතනේ නම නෙමෙයි. මොකද ආයතනේ නම කියනවනම් අපිට පොඩි ගාණක් ගෙවන්න ඕන. මහා ලොකු ගාණක් නෑ. ඉතින් වෙනද දැන්වීම් තියෙනවා. තරුසි බස්නායක ඔයා පරක්කු වුණාට මම පරක්කු වෙන්නේ නැහැ. මොකද මට පරක්කු වෙන්න විදියක් නැහැ. වෙලාව පස්සරු එක වෙනකොට ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා. හරියට කිව්වොත් මේ දැන් ඔය පරක්කු වෙලා යන අයට කියන්නේ පරක්කු වෙලා ගෙදරින් ගියාය. අනේ ඉතින් කෝච්චිය ගියානේ කියලා කියනවා. මේ ස්ටේෂන් එකට ගිහිල්ලා මොනවා කරන්නද? හැබැයි ඔය පරක්කු වෙනවයි කියන හැමදෙනාම ෆ්ලයිට් එකට වෙලාවට යනවා. ඒකින්දා මේ දැඩි තීරණ ගන්නවා නම් හරි. වෙලාවට එන්නේ නැති අය සම්බන්ධයෙන් තීරණ ගත්තා නම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒත් සමහරු නැහැ. කරුණායක ගුවන්තුටුපළ පරිශ්‍රයේත් සමහරලාට පුංචි නිවේදන නිකුත් කරනවා. ප්‍රමාදයි යානේ පිටත් වෙන්න ඕනේ කියලා නේද? හරි. පස්වර 2 විනාඩි 22 අපි සූදානම් වෙනවා. දැන් සේවදායක පණිවිඩයක් තියෙනවානේ. ඉතින් ඒවත් මතක් කරන්න ඕනි.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
11: නිල්නුවන් සදල්ලේ නාලක කලමුල්ල

0: විලාව පසුරු දෙකයි විනාඩි 45යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: Radio ITN.
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
2: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
2: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා පිටිය
4: වෙලාව පසුරු 2:47
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ශං ජයරත්න අධ්‍යක්ෂණයක්
5: පාටි දෙන්නත් සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා
6: ඔයා හිතනවාද අයියේ මේ දේට කැමති වෙයි කියලා
5: කැමති වුණා අකමැති වුණා මේ දරුව දෙන්නේ මනුස්සයට අයිති මං කැමති නැහැ යශෝ දරුව දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්නවට මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ
2: අසන්දිමිත
7: දෙමේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ ඈ දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද
8: අනේ අම්මේ ශාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා
9: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: சங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்ஹாண்டு கீ ராஷ்மி.
1: වෙලාව 5:02 විනාඩි 50ක් වෙනකොට ඔබ අහගෙන ඉන්නේ ලක්හඬ. ඉතින් ගොඩක් ආදරය කරන අය මේ වෙලාවේ ආදරයත් එක්ක තමන්ගේ යාළුවෝ යෙහෙළියෝ ඒ සියලු දෙනා මතක් කරනවා. ඒ මතක් කරන අතරේදී මැසේජ් එකක් දාලා තියෙනවා, වැඩේ මරු. එහෙම තමයි යා කියන්නේ. දැන් කාවද මම කියන්නේ? මම මේ කල්පනා කළේ දැන් අපිව කිව්වට බොහොම ස්තුතියි එහෙම කියලා තමයි ගොඩක් අය මැසේජ් දාලා තියෙන්නේ. අතරදී මැසේජ් එකක් එවනවා, වැඩ කරන ගමන් ඉන්නේ එම්එල්ඒ ගාමන්ට් එකේ කට්ටිය නේද? සිසිර ඔගොල්ලන්ගේ සර් ඉන්නවා. ඉතින් කුමාරි අක්කා, ගීතක්කා, රෝෂණි, ජයන්ති, රංජනි, රම්ය නැන්දා, උදේශික මාම, ලක්මාලි, රූබන් මාමා, මැෂින් අංශයේ ඉන්න සිසිරයවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනුෂ්ක තමයි පිළියම් දෙන ඉඳලා මැසේජ් එක දාන්නේ. අනුෂ්ක, දැන් අනුෂ්ක කියලා කියන්නේ තන්නේ කරම බොරු කියන ආදරණීය මිත්‍රෙක්. හරි, කොහොම වුණත් ඉතින් එයා එක එක දේවල් දාලා හැඩ කරලා මැසේජ් එක එවලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන ගොඩක් ආදරයෙන් ඒ සියලු දෙනාව. හලෝ නලින් බ්‍රෝ, එහෙම තමයි යා කියන්නේ. මීගොඩ විලාසා ගාමන්ට් එකේ කට්ටිය, ඔගොල්ලන්ගේ බොස් ඉන්නවා සමන්. ඒ වගේම හැම දෙනා අතර කවුද මේ? මොනිකා ඉන්නවා, රුවණී ඉන්නවා, ලක්මාලි, චම්පි, මල්ලිකා, චමිලා, ප්‍රේමා, ඒ වගේම චන්දිමා තමයි මැසේජ් එකවන්නේ. චන්දිමා කියලා කියන්නේ පුදුමාකාර විදියට ආදරය ගැන හිතන ආදරණීය චරිතයක්. චන්දිමා කියන්නේ සිනහව පිරුණු අහිංසක හිතක් තියෙන එහෙම කෙනෙක් නේද? හරි, මැසේජ් එක දාපු චන්දිමා එහෙමනම් අනිත් අය ඔක්කොම බලාගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දු ටිකක් දෙන්න ඕන. තව විනාඩි 9යි තියෙන, ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහන්න. හරි, මම කියන්නේ මම ආදරෙයි, ඔයා කොතනද ඉන්නේ?

फ्लैशबैक बैंड इकट्ठे हो सत्यमादी खा लते

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධ හා මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලේ දිවයිනපුරා සිදු කළ මෙහෙයුම්වලදී ඊයේ දින තුල පමණක් සැකකරුවන් 446 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දින ඇතුළත පුද්ගලයින් 25,949 දෙනෙකු පරීක්ෂාවට ලක් කළා. ඊයතරින් අත්අඩංගුවටගත් 446 දෙනා අතර අපරාධ සම්බන්ධයෙන් 11 දෙනෙකු ඍජු හඳුනාගත් බවයි පොලිසිය පවසන්නේ. වරින්තුකරුවන් 266 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. විවෘත වරින්දුකරුවන් 138 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. බීමත්‍රිය දුරන් 83 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙසරිය පැදවූ 122 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4312 දෙනෙකුට එරෙහිව නීතිමය පියවරගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ජපාන අග්‍රාමාත්‍ය සනා ඒ තකා ඒජ් තමන් දිනකට නෙදාගන්නේ පැය 3කට වඩා අඩු කාලයක් පමණක් බවට සිදු කළ ප්‍රකාශයත් සමග එරට සමාජීය හා දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍යවරිය සිය නිල එක්ස් ගිනුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් දුරේට පත් වූ දින සිට දිනකට ලැබෙන්නේ පැය 3කටත් අඩු නිින්දක් බවයි. පසුගිය 20 වනදා පැවති ජපානයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන සාගර දිනේ වෙනුවෙන් තමන්ට පැය 5ක නිින්දක් ලබා ගැනීමට හැකි වූ බවත් එය ඉතා දුර්ලභ වාසනාවක් වූ බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ සමග ජපානයේ පුරා සේවකයින්ගේ අධික වැඩ සහ සේවා ජීවිත සමබරතාව පිළිබඳව සමාජීය හා දේශපාලනික සංවාදයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අග්‍රාමාත්‍යවරියගේ එම සටහන මිලියන 35කට අධික පිරිසක් නරඹා තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 4:04

0: ටයිප් කර 2299ට SMS කරන්න.
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
2: ප්‍රසංගයේ පැවැත්වෙන අතරතුරේ තමයි අපි ඇයි ප්‍රවෘත්ති අහන්නාවේ. යළි ප්‍රසංගයට යමු.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: ඇත්තෑ පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසඳ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: பாட்டுத்த வகைக்கியன ரேடியோ பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்காண்டு கீராஷ்மி
1: මේ වෙලාවේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කුතනක සිටියත් අහගෙන ඉන්න වෙලාවක් ලක්කඩ ගීරශ්මී කියලා කිව්වම හැමෝම ආදරය කරන වැඩසටහන දැන් වෙලාව 5:03 කළුතර 30 ජාතික පාසලේ අප්සරා ගුරුතුමියට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා පාසලේ ආදි ශිෂ්‍යයන් ඔක්කොම දෙනා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන්ගේ ලෙජන්ඩ්ස්ලා ඒගොල්ලෝ ටික සියලුම දෙනා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වෙන්න කියලා තමයි අප්සරා මිස්ට සුභ ප්‍රාර්ථනා එකතු කරන්න කියලා කියන්නේ. එමනම් ඉතින් අප්සරා මිස්ට මේ අපි මෙහෙම කියමු. ලක්කඩ ගීරශ්මී තුලින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. එයතරම යන්න සූදානම් වෙන්නේ කටුනායක HF එකේ කට්ටිය හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා. නිදහසේ ඒ අය අද සතුට භුක්ති විඳිනවා මං හිතන්නේ මේ වෙලාවේ. මාව මතක් කරන්නේ නැද්ද? එහෙම තමයි මැසේජ් ගණනාවක තියෙන්නේ. ഹിരോഷിനി ചന്ദി പഹന്തിര നേത് സിൽവ ടീച്ചർ മാനിൽ ടീച്ചർ ഇഗുലം എക്തു കരന്ന കില കിയനോ ജോർദാനി കാന്തി ഇതിൻ ഈ സിലു ദിനാവ് ആദരിൻ മതക്കനോ കാലികട പാസ് നേത് ചന്ദി

යටෙන්දර සීපොත් ජනපදයේ චතුනි යත අහගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ප්‍රසංගය අතරට එකතු කරන්න කියලා කියන්නේ අපිව එකතු කරන්නේ නැද්ද? ඉතින් බොහෝ දෙනාගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කොහොමද? ඔක්කොම එකතු කරනවා. මේ කූල් එකේ ඉන්න අජී එයාවත් එකතු කරගන්න කියලා කියන්නේ සද්දෙම ලක්කන අහනවා කියලා. ඉතින් ගිරාඳුරු කෝට්ටේ තමයි සෙඩ් එක ඉස්සරහා ඉන්නේ. කූල් එකේ ඉන්න අජිත්වත් ඔන්න මතක් කරා. ඉතින් මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලානේ කියන්න ඕනේ මොන දේ කියලා. හරි නේද? හරි කොමාරි කමන්නේ ආදරෙන් මා සමග වැඩසටහන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් 0703935934 තමයි මැසේජ් එක දාන්න ඕනේ. මැසේජ් එක දාලා පොඩි වෙලාවක් ගත වුණාම බනින්න එපා ඉතින්. දෙව්මිනි සත්සරණි කියලා කියන්නේ ඉතින් පස්සේ තමයි නම දාන්න ඕන කියලා මතක් වුණේ නේද? ඔයවත් ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද දවසේදී බාගෙට මැසේජ් එක ගෙවුවට ඊළඟ දවසේ සම්පූර්ණයෙන් මැසේජ් එක වන්න ඕන. හරියට නමත් එක්ක කවුද කොහෙද කවුද ඉන්නේ ඒ සියලු දේ සටහන් කරලා එවන්න. හැබැයි වෙළඳ ආයතන වල නමින් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ, ඔයාගේ නමින්. මයංගනේ හතේ කනුවට ගියාම ආනන්ද රත්නායක ඔහොම යන් සුපිරි වැඩේ කියලා තමයි යාගේ අදහස විදිහට එකතු කරලා දෙන්නේ. ඉතින් මාත් උත්සාහ කරනවා එක එක්කෙනාගේ බලාපොරොත්තුවේ ඒ විදිහටම ලබා දෙන්න. හරි, අපි මේ වෙලාවේ ලස්සන සින්දු ටිකක් අහමු කියලා කියන හින්දා ප්‍රසංගය අතරට යලි එකතු වෙන්න සූදානම්.

0: වෙලාව පසුරු 3යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: Plantation Private Limited. I'm going to live

0: අසන්නට
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකා නොබී හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ஐலன் பிளைஸ்க்கே காட்டி වැඩේ මරුවෑ එදැන් ජයරූප සහිතව මෙයගේ වැඩබිම වන්නේ. ඉතිං ගොඩක් ආදරී කියල කියන්න තමයි ඕනේ. මොකද වැඩසටහනට කැමැතිම අය ඉන්නේ මේක තමයි. ඇයි ඇයි ඇයි අපි කැමති නැද්ද එහෙම කෙලිවෙල්ලා දැන් අනිත් අය ආන නිසා මං කියන්නේ මම් දන්නවා ඔගොල්ලෝ සියලු දෙනා ගොඩක් ආදරයෙන් අහගෙන ඉන්නවා කියලා. මාතලෙන් චලිත එකතු වෙලා ඉන්නේ සින්දුකට එකතු කරගන්න අතිජාත මිත්‍රයෙක් ඉන්නවා කියලා කියනවා වත් එක මාලක සහ ඉසුරු මල්ලි. තව ඉන්නවා හේෂාන් සහ අචල අනංගි. නුගේගොඩින් අංජලීවත් එකතු කරගන්න සුපිරි සින්දුවකට යනවා නම් හොඳයි. ගී රශ්මිය කියලා කියන්නේ සුපිරි වැඩක් කියලා කියනවා. සුබ සන්ධ්‍යාවක් කියලා තමයි යා කියන්නේ. කවුද දුව මෙතෙන්දි මහත්තයා හේමන්තද සිල්වා අයියා නිමල් තිලකසිරි සුදු අක්කා අනෝම අක්කා ඒ වගේ ප්‍රභාණංගි මම මැණික් දොරංගස් ලන්දේ මේ දොරංගස් ලන්දේ මැණි හරියට ලියන්න ඕනේ. බලන්නේ වල තියෙන මැසේජ් එක පොඩ්ඩක්.

හරිදැ තා පුංචි වෙලා වක්තමයි මට ඉතිරිවෙලා තියෙන්නේ ඩබ්ලිපි රෝනොත්ම දක්කන්නවා ආදරෙන්නේ යත් නිවානේ ඉන්දියත් වැඩසර නාගනීනවා අද අපිතක නිලන්ත ඉන්නවා අපි පැත්තෙන් තව බොහෝ දෙනෙක් ඉන්නවා. මදුසංග මහමිතව ඉන්නවා, රනිල් කුස්තා ඉන්නවා, රංජන් පුෂ්පකුමාරය වගේම පිරිමිසිරි ගම්බුදුවත්ත මේගොලු කට්ටියම ඉන්නවා. ඒ අපේ පැත්තේ කට්ටිය. ඉතින් ඒ අතරදී රණසිංහත් ඉන්නවා. රණසිංහත් මතක් කරන්න ඕනේ. හරියනම් වැඩි අවසන් අදියරට ගමන් කරන්න සූදානම් වෙන්නේ ගොඩක් ආදරෙන් ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඉන්න අය. දැන් ඕගොල්ලෝ ඉන්නේ ඔය පැත්තේ, මං ඉන්නේ මේ පැත්තේ. සමුගන්න අවසරයි ලක්කඩ ගීරශ්මි සමග මම නලින් විරාජ්.

ലക്ഷ്മണൻ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: මන්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ පොලිස් මෙහෙයුම්වලදී ඊයේ දින තුල පමණක් සැකකරුවන් 724 දෙනෙකු අතරංගුටගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනය කළා. කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 198ක් සමග මත්කුඩු හා මද්‍රව්‍ය ඊ අතරංගුටගත් බවයි මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ. ගංජා පැල 4958ක් සාගෙන තිබෙනවා. හෙරොයින් සම්බන්ධ වැටලීම් 238ක් සිදු කෙරුණා. අයිස් මද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් සංඛ්‍යාව 48ක්. ගංජා සම්බන්ධ වැටලීම් 143ක් ක්‍රියාත්මක කර තිබෙනවා. යනුව වැටලීම් 732ක් ඊයේ දිනය තුල පමණක් සිදු කළා. එහිදී අතරංගුටගත් 4 දෙනෙකු සම්බන්ධයෙන් රැඳුම් නියෝග ලබාගෙන තිබෙනවා. 13 දිනක පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් සිරියාවට පැමිණ තිබෙනවා. ජගත් සංවිධාන ප්‍රධානීකු මෙලෙස සිරියාවට පැමිණ ඇත්තේ වසර 17කට පසුවයි. මෙමු සංචාරයේදී ජගත් මහලේකම්වරයා පසුගිය වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බන්ධක යටතේ සිටි සිරියා ජනාධිපති අහමඩ් අල්ෂාරා හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඩමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පැමිණි ජගත් මහලේකම්වරයා සිරියානු රජයේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබුවා. ඉන්පසු සිරියා විදේශාමාත්‍ය අසාද් අල් ෂයිබානි හමු වූ බවද සිරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය උපුටා දක්වමින් අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසනැල් සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැලට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: සුවසැඳෑවට එක්වන්න. සාතර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: අයිබන් සුබ සන්ධ්‍යාවක් කණ්ඩම්බේ.
3: අයිබන් සුබ සන්ධ්‍යාවක් චාමිකා. ඉතින් අද අපි පුරුදු විදියට පුරුදු සෙනෙහසින් සතුටින් බොහොම ලෙංගතුකමින් දයාබරත්වයෙන් අපි එක් වෙලා ඉන්නවා ක්‍රිමි රාජ සුබ සන්ධ්‍යාව ඔස්සේ.
2: මේ ලෝකේ තියෙන වටිනාම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි සල්ලි, ඉඩකඩම්, එහෙම නැත්නම් යාන වාහන කියලා. ඒත් ඒ හැමදේම තිබුණට එක මොහොතකින් ඒ හැමදේම අගේ නැති කරලා දාන්න එක පුංචි ලෙඩකට පුළුවන්. නිරෝගීකම තරම් සම්පතක් තවත් නැහැ. එහෙම අපේ පැරණි කියමනකුත් තියෙනවා. නිරෝගීව ඉන්න මොහොතක අපිට ඒකේ අගේ තේරෙන්නේ නැති වුණාට ලෙඩුණු එක මොහොතකදී අපිට තේරෙනවා නිරෝගීව ඉන්න එක තරම් සතුටක් මේ ලෝකේ තවත් නැහැ කියලා. ඒක නිසා ඔබේ ජීවිතේ වටිනාම සම්පත වෙනුවෙන් කාලය වෙන් කරන්න දැන් කාලේ හරි. නිරෝගී සතුටදායක දිවියකට මඟ පෙන්වන්න අපි අද වැඩසටහනට, ඒ කියන්නේ ක්‍රිමිරාජ සුවසඳාවට ඔබ වෙතමත් ආදරෙන් පිළිගන්නවා.
3: ඇත්තෙන්ම චාමිකා, අපි ගිය හමුවීම වුණේ මේ මාසේ පළවෙනි සෙනසුරාදා, ඒ කියන්නේ හතරවෙනිදා. එදා මෙදා තුර දින ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තියෙනවානේ. මේ දින ගණනාව ගෙවිලා ගියන් පස්සේ අපි අහමු, කොහොමද සැප සනීප, සැපෙන් ඉන්නවද, එහෙම නැත්නම් ඔබට යම් යම් අපහසුතා තියෙනවද? ඒ සුවදත්තයත් එක්කනේ අපි එකතු වෙලා ඉන්නේ. ක්‍රිමිරාජ සුවසඳාවට එකතු වෙන ඔබ, අපි දන්නවා නිරන්තරයෙන්ම ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබ හිතනවා. ඒ හින්දා ඔබ සුවෙන් ඇති කියලා අපි හිතනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුවෙන් ඉන්න ශක්තිය, ධෛර්යය, වාසනාව නිරන්තරයෙන්ම ලැබෙන්න ඕන කියලා.
2: මේ මාසේ හතරවෙනිදා අපි ක්‍රිමිරාජ සුවසඳාවේ මුණ ගැහෙද්දිම ඔබත් එක්ක කතා බහ කරලා කොහොමද සෞඛ්‍ය සම්පන්නව ජීවිතය හැඩගස්වා ගන්න කියන කාරණාව ගැන විශේෂයෙන්ම කතා කරලා මේ තෑගි දෙනා ගන්නත් අවස්ථාවක් ලබා දුන්නා. අපි ප්‍රශ්නෙකුත් ඇහුවා.
3: ඔව්, අපි කිව්වනේ අපි හැම වැඩසටහනකින්ම ඔබට තෑගි දිනා ගැනීම අවස්ථාව සලසනවා, උදා කරලා දෙනවා කියලා. අපි මංගල වැඩසටහනින් අපි ඇහුවේ ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් අපට නම් කරලා එවන්න කියලා.
2: කොහොමද ලැබුණු ප්‍රතිචාර?
3: ශාමිකා, මේ පැනයට අපි බලාපොරොත්තු නොවු තරම් අපට ප්‍රතිචාර ලැබිලා තිබුණා.
2: ඒකේ වැදගත්ම දේ තමයි කණ්ඩම්බේ මේකට වයස් පරතරයක් තිබුණේ නැහැ නේද? ඒක හැම වයස් කණ්ඩායමක්ම නියෝජනය කරලා පිළිතුරු ලැබිලා තිබුණා.
3: ඇත්තෙන්ම හැම වයස් කණ්ඩායමක්ම නියෝජනය කරලා මේකට පිළිතුරු එවලා තිබුණා. අවුරුදු 14ක පුංචි දියණියකුත් අපට පිළිතුරු එවලා තිබුණා. ඒකම අවුරුදු 30 ගණන්වල, 50 ගණන්වල, 60 ගණන්වල, 70 ගණන්වල විවිධ පරාසයන් ඔස්සේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉඳපු අය අපිට පිළිතුරු එවලා තිබුණා. ඒ අය අතරින් අපි කුසපත් ඇදීමෙන් 3 දෙනෙක් තෝරගන්නවා කියලා නේ කිව්වේ.
2: ඒගේ සතියේ නේ කිව්වේ.
3: ඔව්, අපි පහුගිය වැඩසටහන කිව්වේ 3 දෙනෙක් තෝරගන්නවා කියලා. නමුත් ප්‍රතිචාර දිහා බලපුවහම අපිට හිතුණා මේක 3 දෙනෙකුගෙන් සීමා කරන්න පුළුවන්ද කියලා. කලමනාකාර අධ්‍යක්ෂකතුමන්, ක්‍රිමිරාජ ඖෂධාලේ දේශමාන්‍ය මහාචාර්ය වෛද්‍ය සුමරත් අමරතුංග මැතිතුමන් තීරණය කරා අපි 10 දෙනෙකුටම තෑගි දෙමු කියලා. අපි ඒ 10 දෙනා කවුද කියලා ඉඳිමු නේද?
2: එහෙමනම් ජූලි මාසේ 4 වෙනිදා ක්‍රිමිරාජ සුවසඳාව අහගෙන ඉඳලා අපි අහපු ප්‍රශ්නයට පිළිතුරු එවලා ඒ එවපු පිළිතුරු අතරින් ජයග්‍රහණය කරන්න ඔබ වාසනාවන්ත වෙලා තියෙනවාද? දැන් අපි 3 දෙනෙක් තෝරනවා කියලා කිව්වට ඒ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 10 දෙනෙක්ගේ නම් කියන්න අපි ලෑස්ති. කවුද ඒ ජයග්‍රහකයෝ?
3: ඔව්, ඇත්තෙන්ම ඒ අය පිළිබඳව කතා බහ කරනකොට මේ 10 දෙනා පිළිතුරු එවනකොට අපේ WhatsApp අංකය හරහා පිළිතුරු එවනකොට වැඩසටහන නිම වෙන්න ප්‍රථම, ඒ කියන්නේ වැඩසටහන යන අතරතුරේදීම පිළිතුරු එවපු අයත් හිටියා. අපි ඒ පිළිබඳවත් සඳහන් කරන්න ඕන. මේ ආයතනයෙන් ජයග්‍රහණය කරන්නේ MGH අනුහෂී කිරිවත්තුඩුව, ඒකම කිස්සිරි ගුණවර්ධන මයිඅංගණය, ඔෂන්ද රත්විට පොළොනරුව, තුෂාරි සමන්ලතා පොල්ගහවෙල, W චන්ද්‍රාණි බටපොල, RG තරංග මීගමුව, DD කුසුමාවති කිඹුල්පිටිය, SPN ප්‍රසාදිකා කුලියාපිටිය, තමරා දමයන්ති හේවාහැට, AG පියරත්න මැදවල. මේ අයට හිමිත්‍යාගය යථාකාලයේදී ක්‍රිමිරාජ ඖෂධාලයෙන් ඔබට ලැබෙයි. අපේ උණුසුම් සුබ පැතුම් අපි එකතු කරනවා.
2: හරි, දැන් මේ සතිය ප්‍රශ්න අහන්නත් හොඳම වෙලාව.
3: ඔව්,
2: අපි අදහන්නේ.
3: ඔව්, අපි අදත් ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන උභාතට පත් කරලා දැනට දශක කීයක් ගත වෙලා තියෙනවද කියලා. සමහර විට චාමිකා, මේ පැනයට පිළිතුර අපේ

0: ඉන්ම පිටවෙන්න පුළුවන් මේ වැඩසටහන තුළ මුවින්ම පිටවෙන්න පුළුවන් හොඳින් අහගෙන හිටියොත් උත්තරෙත් හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. අපි අදත් ඔබට පැනයක් අහනවා කියලා කියපු විදියට මොන පැනයක් යොමු කරා ක්‍රිමි රාජ නිෂ්පාදන ඔබට පත් කළා. දැනට කොච්චර කාලයක් දශක අපි අහන්නේ දශක වලින් දශක කීයක් ගත වෙනවද කියලා. මේකට නිවැරදිව පැහැදිලිව පිළිතුරු යොමු කරන්න ඕන. ක්‍රිමිරාජ සුව සැඳෑව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව යන ලිපිණයට.
1: ඒ වගේම ඔයාට WhatsApp එකක් එවන්න පුළුවන් එක පහසුවක් නම් උත්තරේ WhatsApp කරන්න පුළුවන් කමක් තියෙනවා. මම WhatsApp නම්බර් එක මතක් කරන්නම්. 0744 29362 0774 29362 මේ ප්‍රශ්නට උත්තරය දැම්ම WhatsApp කරන්නත් පුළුවන්.
0: ඒකම මං කියපු ලිපිණයට තැපැල් මගින් යොමු කරන්නත් පුළුවන්. එහෙම අපිට පිළිතුරු යොමු කළ තිබුණා පසුගිය වැඩසටහනින් අපි අහපු පැනයටත්. ඒ පහසුවත් අද අපි සලසලා තියෙනවා. අපි ගොඩාක් කතා බහ කර අගීතයක රසෙන් දමු.

0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිලාජ සුසඳන.
0: සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙලද සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: කිමිරාජ සෝසඳවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. කිමිරාජ නිෂ්පාදන භාවිත කරන්නෝ දන්නවා ඒකේ තියෙන ගුණාගුණ කොහොමද කියලා. අගුණ නැහැ, ගුණ තමයි තියෙන්නේ. අපි අද කිමිරාජ නිෂ්පාදන තුනක් ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ වෙලාවේදී.
4: කිමිරාජ නිෂ්පාදන 250කටත් වඩා වැඩියෙන් තියෙනවා ජාමික. ඒ අතරින් අපි අද තුනක් පිළිබඳව විශේෂයෙන් ඔබ දැනුවත් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ තමයි රතුළුණු තෛලය කිවිසුම් යාම, තොටු දියර ගැලීම, නාසය බරගතියක් වගේ දැනෙනවා නම් මෙන්න මේක සර්වපක්කාර පීනස් රෝගයන් සඳහා සුවිශේෂ ඖෂධයක් වෙනවා. නියම මාත්‍රාවට ඔබ පාවිච්චි කරන්න ඕන. මම එහෙම කියන්නේ බොහෝ විට අපේ නිෂ්පාදන ඇහුරුම් තුල බහලා තියෙනවා මේක කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ විදියට පාවිච්චි කරොත් නියම ගුණය ලබා ගන්න පුළුවන්. ඒකම ක්‍රිමිරාජ වැල්මි සිරප් එක පිළිබඳවත් අපි අද පැහැදිලි කිරීමක් කරනවා.
3: ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර හෙම්බ්‍රිසා කැස්සක් හැදුනහම අපි හරි බයයිනේ. දැන් අපේ වෘත්තිය නම් අපේ කටහඬ ගැන අපි සෑහෙන සැලකිලිමත්
4: වෙනවා. අනිවාර්යයෙන්ම
3: වැල්මි සිරප් එක අපිටත් වටිනවා.
4: එතෙම වටිනවා. මුලින්ම කියන්න ඕන මේ ස්වර පද්ධතියේ තියෙන අපහසුතා, එහෙම නැත්නම් ආසනීප ගතිය, අපි කියන්නේ අර බැරෑන්ඩියක් වගේ තියෙයි කියලා අපිට එහෙම උත් වැඩ කරන්න බෑනේ.
3: අමාරුයිනේ.
4: අමාරුයිනේ. අන්න ඒ ගතිය තියෙනවා නම් කිමිරාජ වැල්මි සිරප් එක බොන්න ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. පෙනහළු වල පුංචි පුංචි තුවාල ඇති වෙනවනේ කැස වැඩි වුණාම, ඒවා සුව වෙනවා. ඉතින් ඒ හැම එකකටම කිමිරාජ වැල්මි සිරප් එක හොඳයි. ඇත්තෙන්ම ප්‍රත්‍යක්ෂය අද්දුටුයි පාවිච්චි කරන්න කියලා අපි ඔබ දැනුවත් කරනවා. ඒ වගේම තමයි කේශ කාලීකරණ තෛලය. සමහරුන්ගේ කොණ්ඩේ තඹ පාට වෙනවනේ. අන්න ඒකට කොණ්ඩයක් දැක්කම අපි කියනවා හරියට සත්කාර නොකරපු කෙස් කලඹක්.
3: දැක්ක ගමන් පේනවා.
4: පංච කල්යන්නේ එකක් නේ කේශ කල්යන්නේ. එතකොට ඒක දැක්ක ගමන් පේනවා. ඒ හින්දම තමයි තඹවන් ඌ අකලට පැසුණු ඉසකෙස් වල නියම කළු වර්ණය ඉතාමත් උසස් විදියට 100%ක් ස්වාභාවිකව නිෂ්පාදනය කරපු ඖෂධයක් තමයි කේශකාලීකරණ තෛලය. මේක පාවිච්චි කරන්න, පාවිච්චි කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කොණ්ඩය හොඳින් සෝදලා වේලන්න ඕන. ඉන් අනතුරුව තමයි කේශකාලීකරණ තෛලය පාවිච්චි කරන්න ඕන. ඒක නියමාකාරයෙන් මාසයක් දෙකක් තුනක් කරනකොට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒකම ඕනම කාගිල්ස් වෙළඳ සැලකින්, ඕනම ලාෆ් වෙළඳ සැලකින්, සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ළඟදීම සතොස වෙළඳ සැල් ජාලය තුලනුත් ඔබට මිලදී ගන්න පුළුවන්. ලංකාව පුරාම තියෙනවනේ ඖෂධ වෙළඳ සැල්. ඒ හැම එකකින්ම ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන ඖෂධ ගණනාවක් අපි නිෂ්පාදනය කළා. බෙදා හැරීමේ කටයුත්තේ ප්‍රමුඛය විදියට දැනට කටයුතු කරනවා.
3: තව වැදගත් තොරතුරු රසගෙන අපි කතා බහ කරන්න සූදානම් ගීත විරාමයකින් අනතුරුව.

0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිලාජ සුසන.
2: අවසතරයි විනාඩි 20යි.
3: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within 100 watt. Rhino premium roofing sheet. Better is the sound. 1396 amatanna.

0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සෝසඳාවේ අපි ළඟ අදිරට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් කණ්ඩම්බේ නිෂ්පාදනයක් අලෙවි කරද්දී අපේ පාරිභෝගිකයා බලාපොරොත්තු වෙනවා ඉතා පහසුවෙන් තමන්ගේ සේවාව ලබා ගන්න. ඒ හැකියාව මේ ක්‍රිමිරාජ නිෂ්පාදන සම්බන්ධනොත් අපිට තියෙනවද? අපිට ඕමනා දේ ටක්කාලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් පහසුකම හැදිලාද තියෙන්නේ?
2: ඇත්තෙන්ම ඔව්. මොකද මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබට ඔබේ නිවසට, ඔබේ කාර්යාලයට, එහෙම නැත්නම් ඔබේ වැඩබිමට ගෙන්වා ගැනීම පහසුව අපි සලසලා තියෙනවා. බොහෝ දෙනෙක් ඉන්නවා දුවා දරුවෝ ලංකාවේ නැහැනේ, වෙනත් රටවල් වල තමයි තනියෙන් ඉන්නේ. බොහෝ විට අධ්‍යාපනය වෙනුවෙන් ඉන්න පුළුවන්, රැකී රක්ෂා වෙනුවෙන් පුළුවන්. දුවා දරුවන් තමන්ගේ අම්මයි තාත්තයි විතරයි බොහෝ විට නිවසේ රැඳිලා ඉන්නේ. ඒ අයට අපි කිව්වට ඖෂධාලයකට, එහෙමත් නැත්නම් ෆාමසියකට, එහෙමත් නැත්නම් අපි කියවන්නේ දැන් සුපිරිවෙල් සෙල් පිළිබඳව වට යන්න අපහසුතා ඇති වෙන්න පුළුවන්. එයාට අපි දුරකථන අංකයක් දෙනවා. මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ ඉන්න තැනට අපි එවනවා. 011275389 ලියා ගන්න. 011275389 කියන දුරකථන අංකයට කතා කරපුවාම ඔබේ වැඩබිමට, ඔබේ කාර්යාලයට, ඔබේ නිවසට, ඔබ ඉන්න ඕනම තැනකට ක්‍රිමිරාජ නිෂ්පාදන පහසුවෙන් ගෙනවා ගන්න පුළුවන්.
1: හරි, දැන් ඔන්න ක්‍රමයක් තියෙනවා ක්‍රිමිරාජ කරල්ගොලි ඇතුළු ඔබට අවශ්‍ය නිෂ්පාදන ඔබේ ගෙදරටම ගෙන්න ගන්න. ඒත් එක්කම දැන් කණ්ඩම්බි කිව්වා අපේ මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන විතරක් නෙවෙයි ක්‍රිමිරාජ සුවසඳාවේදී කතා බහ කරන්නේ, අපි වහන් ඉන්න අපේ ශ්‍රාවකයාට අර සාමාන්‍යයෙන් කියන්නේ අර මහා දැනුමස්කන්ධයක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කර ගැනීම කියන දේ සමහරු මහා ලොකු දේවල් කරන්න තමයි බලන්නේ.
2: ඔව්, ඇත්තෙන්ම එහෙම නොවීම හරහා තමයි චාමික අපි මේ දිනවල ඩෙංගු පිළිබඳව කතා කරනවා. ඩෙංගු ඉතාමත්ම බරපතල තත්වයකට ඇවිල්ලා රෝහල් පද්ධතිය පිරිලා ඉතිරිලා යන තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපේ නොසැලකිල්ල මත තමයි මේක වෙලා තියෙන්නේ. අපේ කාර්යාලයවට, එහෙම නැත්නම් අපේ පාසලවට, අපේ නිවස හරි විදියට පිරිසිදු කරගත්තනම් ඩෙංගු මදුරුව ඔය විදියට හිසොසවන්නේ නැහැ. ඔය වගේ ව්‍යසනයක් අපට ගෙනෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පුංචි පුංචි දේවල් තියෙනවා අපි නොසලකා හරින. සමහර වෙලාවට මේ අපි හිතන්නේ නැහැ අපි උණු කර නිවාගත් ජලය පානය කළ යුතුයි කියලා. හැබැයි එහෙම කරනවා නම් ඒක විස බීජ හරණයට ලොකු ශක්තියක් වෙනවා. ඒක සමහරව හිතන්න පුළුවන් මේ කණ්ඩම්බි චාමිකයි කිව්වා, ඕක කිව්වට අපි කොහොමද කරන්නේ? අපිට කාර්යාලයේදී පහසුකම් නැහැ, තව යන එන මගතොටදී පහසුකම් නැහැ. හැබැයි අපි හිතුවොත් ඒ පහසුකම් අපිට සලස ගන්න පුළුවන්. අපි ඉල්ලීමක් විදියට ක්‍රිමිරාජ සුවසඳාවෙන් අපි ඉල්ලනවා ඔබේ දුවා දරුවන්ට ඔබට පුළුවන්කමක් තියෙනවා නම් උණු කර නිවාගත් ජලය පානය කරන්න කියලා. ඒ වගේම තමයි අපි මේ අපේ අත් දෙක හොඳින් සබන් දාලා සෝද ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊට ඉඩකඩ පහසුව තියෙන තැනකදී ඒක කරගන්න පුරුදු වෙන්න, පුරුද්දක් විදියට.
1: කෑමක් කන්න කලින් අත නිකන් වතුරෙන් හෝදලා හරියන්නේ නැහැනේ. අනිවාර්යෙන්ම අර මේ ලික්විඩ් එකක්, සබන් කෑල්ලක් අනිවාර්යෙන් පාවිච්චි කළොත් ඔබට පේනවා ඔබේ අතේ ඔබ නොදැන කොච්චර කුණු තිබුණද කියලා.
2: ඇත්තෙන්ම අතීතය පිළිබඳව හිතනකොට, කල්පනා කරනකොට, තොරතුරු හොයාගෙන යනකොට අපි අපේ අතීත මුතුන් මිත්තන් කරපු යෝධ ශක්තිමත් වැඩ, ඒ ශක්තිය මත තමයි ඒව කළ තියෙන්නේ. මම හිතන්නේ ඒක ලොකු ආඩම්බරයක්. දැන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒවා ක්‍රමක්‍රමයෙන් දැන් හීන වෙලා යනවා.
1: ඒක නිසා තමයි අපේ සෞඛ්‍ය සම්පන්න පුරුදු රැකගෙන, ඒ වගේම අපේ සමාජයේ අනාගතය වෙනුවෙන් අපේ දරු පරම්පරාවව ශක්තිමත්, පෝෂණයෙන් සපිරි දරු පරම්පරාවක් ඉදිරියට දායද කිරීමේ හැඟීම පැද්දටි කරගෙන තමයි ක්‍රිමිරාජ සුවසඳාවෙන් ඔබව දැනුවත් කිරීම කරන්නේ. අපි ගීතමය විරාමයක් ලබාගෙන ආපහු අපේ ක්‍රිමිරාජ සුවසඳාවේ අවසන් අධ්‍යයනයට ලෑස්තියි.

0: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න. ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
1: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: එහෙමනම් ක්‍රිමිරාජ සුවසඳෑව අපි නවසන්න අධීරේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබට කොහොමද ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ නිෂ්පාදන කොහොමද ඔබේ නිවසේම ගෙන්වා ගන්න ඒත් එක්කම සෞඛ්‍ය සම්පන්න පුරුදු කොහොමද ඔබේ මේ පවතින ජීවන රටාවට ආදේශ කරගන්න කියන කාරණා ගැන අපි කතා බහ කරමින් හිටියේ දැන් කන්නම් මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානේ මේ අපේ වැඩසටහන අහන් ඉඳලා අපි ඒකට ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙන්න ඔබට අවස්ථාවක් ලබා දෙනවා අපි අදත් ප්‍රශ්නයක් අහුවා
3: ඔව් ඇත්තම අපි අහුවේ ක්‍රිමිරාජ නිෂ්පාදන බාතටපත් කරලා දැනට දශක කීයක් ගත වෙනවද කියලා බොහොම සරල ප්‍රශ්නයක් අපි අහලා තියෙන්නේ අපේ නිෂ්පාදන 250කටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි අවුරුදු 77ක ඉතිහාසයක් තුල ඔබ අතටපත් කරලා තියෙනවා. ඒකම අපේ නිෂ්පාදන 100%ක් ස්වාභාවික ඖෂධ වර්ග යොදා ගැනීමෙන් නිෂ්පාදනය කරනවා කියලා ඔබ දන්නවා. ඒ හින්දාම තමයි අපි හැමතිස්සෙම කියන්නේ කිරිවත්තුඩුව ක්‍රිමිරාජ නමින්ම ක්‍රිමිරාජ නිෂ්පාදන ඉල්ලන්නේ කියලා. ඔබ මිලදී ගැනීමේදී ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතුව කිරිවත්තුඩුව ක්‍රිමිරාජ නමින්ම ඉල්ලන්නේ කියලා අපි කියනවා දශකහතක ඉතිහාසයක් තුල අපි ගොඩ නගාගත් නාමය තමයි කිරිවත්තුඩුව ක්‍රිමිරාජ කියන ඖෂධ නාමය.
2: මතකයිද ප්‍රශ්නේ ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ අතට පත් වෙලා මේ වෙනකොට දශක කීයක් ගත වෙලා තියෙනවද? පහසු ප්‍රශ්නයක් වැඩසටහන මුලින්දලම අහගෙන හිටියානම් මේ අවසන් අදිර දක්වා ඔබට උත්තරේ පැහැදිලි. ඒ දන්න උත්තරේ හොයාගත් උත්තරය අපිට ඉක්මනටම WhatsApp කරන්නයි තියෙන්නේ 0774 29 362 0774 29 362 කියන නම්බරයකට ඉක්මනටම WhatsApp කරොත් ඔබට ජයග්‍රාහකෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.
3: ඒකම තැපැල් මාර්ගයෙන්ුත් ඔබට පිළිතුරු එවන්න පුළුවන්. ක්‍රිමිරාජ සුවසඳාව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩුව යන ලිපිනයට තමයි පිළිතුරු එවන්න ඕනේ. කාලය තියෙනවා අපි අගෝස්තු මාසයේ අවසන් සෙනසුරාදා තමයි මේ පැනයට පිළිතුරු එවලා ජයග්‍රහණය කරන්නේ කවුද කියලා සඳහන් කරන්නේ. ගොඩක් කල් තියෙනවා. ඉතින් ඔබට පහසුවෙන් අපේ පැනයට පිළිතුරු එවලා ජයග්‍රහණ හිමි කරගන්න ඉඩකඩ අපි සලසලා තියෙනවා. ඒ වගේම තමයි චාමිකා මේ සමහරු හිතනවා ඇති අපිට පැනයට පිළිතුරු ලියා ගන්නත් බැරි වුණා අපිට මේ වැඩසටහන අහගෙන හිටියා විතරයි අපිට සම්බන්ධ වෙන්න ඉඩකඩක් තියෙනවාද කියලා ඉඩකඩ තියෙනවා. ඔබ නිසදස් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වෙනත් නිර්මාණ එකතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඊට හරි ඉඩකඩක් ඔබට නොලබුණා වෙන්න පුළුවන්. මේක සමාජගත කරගන්න ක්‍රමයක් හොය හොය ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සඳහාත් අපි පොඩි ඉඩකඩක් ලබා දීලා තිනවා ක්‍රිමිරාජ සුවසඳෑව ඔස්සේ. ඔබේ නිර්මාණ අපට යොමු කරන්න ක්‍රිමිරාජ සුවසඳෑව ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තුඩ යන ලිපිණයට ඉදිරි වැඩසටහන් තුලින් ඔබේ නම කියවෙයි ඔබේ නිර්මාණය කියවෙයි. ලොකු සතුටක් ඔබට තියෙනවා. ලොකුම සතුට නිරෝගීකම නම් නිරෝගීකමත් එක්ක ඉන්නකොට තවත් සතුට වැඩි වෙනවා. තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් වෙනවා අහනකොට ඇහෙනකොට ගුවන් විදුලියෙන් ලක්හඬෙන් ඇහෙනකොට චාමිකාට සතුටක් දැනෙනවා නේද?
2: අනිවාර්යෙන්.
3: ඒ සතුට අපි මේ ක්‍රිමිරාජ සුවසඳෑව ඔස්සේත් ගෙනෙන්න අමතක කරන්නේ නැහැ. ගොඩාක් දේවල් කතා බහ කරා ක්‍රමක්‍රමෙන් අපි දන්නේම නැතුව විනාඩි 30 ගෙවිලා ගිහිල්ලා තියෙනවා.
2: නිරෝගීකම කියන්නේ එක දවසකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක අපි හැමදාම අලුතින් එකතු කරගන්න ඕන යහපත් පුරුද්දක්. ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරපු මේ පුංචි වෙනස්කම් ඔබේ නිරෝගීමත් ජීවිතය වෙනුවෙන් එකතු කරගන්න සතුටින් නිරෝගී ඉන්න කියලා අපි තමත් ආදරෙන් ඔබට මතක් කරනවා. ඔබේ ජීවිතයේ වටිනාම සම්පත වෙනුවෙන් තවත් මෙවැනිම වැදගත් සෞඛ්‍ය උපදෙස් රසක් අරගෙන අපි තව සති දෙකකින් අයමත් මුණ ගැහෙනවා. එතෙක් ඔබට නිරෝගී සුබ සති දෙකකට අපි ආදරෙන් ආශිර්වාද කරනවා.
3: හරි ඔබත් එක්ක රැඳුණු අපි චාමිකා
2: ඒ කණ්ඩම්බේ.

0: සුව සැනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසැනෑව. ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
0: ක්‍රිමිරාජ සුව සැනෑව. සාතර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
3: හවස 4 විනාඩි 35යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
0: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට Lakhana ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට Lakhalin ක්‍රීඩා මිටිය.
7: අයිබුවන් ප්‍රිය ක්‍රඩාලෝලි හිතවතුනි, ක්‍රඩාපිටිය අදත් සුපුරුදිදියට අපි ආරම්භ කරන්න සූදානම් ලක්හඳින්. ක්‍රඩාවට ආදරය කරන ඔබත් එක්ක කතා කරන අඩහෝරාව අදත් අපි පටන් ගන්න සූදානම් වන්නේ LPL තරගාවලියෙන්. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රඩා ලෝලීන් LPL තමයි මේ දවස්වල නරඹමින් සිටින. LPL එකේ තොරතුරු දැනගන්න ඔබ කැමති. ඒ වගේම අපි LPL ගැන තොරතුරු කියන්න කලින් ඉක්මනින්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගයේ මේ මොහොතේදී පැවැත්වෙනවා දඹුල්ලේදී. අපි රංගිර දඹුරු ක්‍රීඩාංගනයේදී අපි ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මුලින්ම පන්දුර පහර දෙන්නේ පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. හම්බන්තොට තරගයේ පැවැත්වෙන්නේ සමාවන්න පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පැවැත්වෙන්නේ ලකුණු 273ක් ලබා ගත්තා. කඩු පහක් දැවී පාකිස්තාන ක්‍රීඩිකාවන් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේට පන්දුර පහර දෙමින් සිටිනවා. ඒ කඩුල්ලක් පමණයි දැවී තිබෙන්නේ. ලකුණු 213ක් ලබාගෙන සිටිනවා. පන්දු 71ක් තුලදී ලකුණු 61ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව තිබෙනවා. කඩු 9ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ. මේ ජයග්‍රහණය කිරීමට පුළුවන් පහසු ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමු වෙ තිබෙන්නේ. අපි බලමු අපේ වැඩසටහන අවසන් වීමට මත්තෙන් ඊළඟට එන ලකුණු පූර්ව අපි ඔබට සඳහන් කරන්න කැමැති. මේ මොහොතේ පවතින තත්ත්වය එයයි. දෙවැනි තරගයට පාකිස්තාන කණ්ඩායම සමග අපේ තව මුහුණ දෙමින් සිටින්නේ. පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වන්නේ ඒ තමයි ලකුණු 210යි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී ලබා ගත්තේ. කඩු 9ක් දැවී පාකිස්තාන කණ්ඩායමේ ඉලක්කය කඩු 5ක් පමණක් දැවී පන්දු අර 43කදී ලබා ගැනීමට සමත් වුණා. ජූලි 23 වෙනිදා තරගයේ පැවැත්ුණේ. ඒ අනුව දැන් අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළොතින් 1-1 ලෙස සමතත්වයට ගේන්න අද දවසේදී හැකියාව ලැබෙනවා. ඒ මොනොතින් ශ්‍රී ලංකා කණ්ඩායමට 28 වෙනිදා තව තරගයකට මුහුණ දෙන්න තිබෙනවා. එක් දින තරගයේ ඒ තරගයේ ජයග්‍රහණය කරන්න ඕනේ තරංගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද තරගයේ ඉතාම තීරණාත්මක තරගයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ මොහොතේට ශ්‍රී ලංකාවට ඉලක්කය පහසුවෙන් ජයග්‍රහණය කරා ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. පන්දු 68ක් තුල දැන් ලකුණු ලබා ගැනීමේ වේගය ලැබී තිබෙන්නේ. පන්දු 68යි තිබෙන්නේ. පන්දු 68ක් තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ඉලක්කය හඹා යන්න තිබෙන ඉතින් ශ්‍රී ලංකාවට ඉතාම පහසු ඉලක්කයක් බවට දැන් පරිවර්තනය වෙනවා. පන්දු 69ක් තුල ලකුණු 58ක වැනි ඉලක්කයක් ලබා දීලා තිබෙනවා. T20 තරගාවලියකුත් ශ්‍රී ලංකා කාන්තාවන්ට ලැබෙනවා. ඒ තමයි රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ඒ තරඟ තුන පැවැත්වෙන්නේ. ජූලි 31 එක තරඟයක්, අගෝස්තු 2 දෙවැනි තරඟය පැවැත්වෙනවා, අගෝස්තු 4 වෙනිදා තුන්වෙනි T20 තරඟය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කර තිබෙනවා. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, ඉනෝකා රණවීර, ඒ වගේම අනුෂ්කා සංචීවනි ශ්‍රී ලංකා කළු රකින්නේ. ඉතින් මේ කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩිකාවන් පිළිබඳව අපි ඔබට සඳහන් කළේ. ඉතින් ඒ වගේම මීට නොදෙවෙනි කණ්ඩායම තමයි පාකිස්තාන ක්‍රීඩිකාවන්. ෆාතිමා ජානා නායිකාව, පාකිස්තාන කණ්ඩායමේ නායිකාව, සිද්ධා අමීන් ඉන්නවා, ඒ වගේම නස්රා සන්දු. මේ ක්‍රීඩිකාවන් ඉතාමත්ම ප්‍රබල ක්‍රීඩිකාවන් ලෝක ක්‍රිකට්වල. ඉතින් ප්‍රබල අභියෝගයක් තියෙන කණ්ඩායම ශ්‍රී ලංකාවත් එක්ක මුණ ගැහිලා තිබෙන්නේ. කොමුණත් අපි ප්‍රාර්ථනා කරමු අද තරගයේ කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය කරන්න වාසනාව ලැබෙන්න කියලා. ඒ වාසනාවත් එක්ක තමයි ඉදිරි තරඟවල ජයග්‍රහණයේ තරඟාවලි ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අපි සඳහන් කළේ මේ මොහොතේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කාන්තාවන් අතර පැවැත්වෙන හම්බන්තොට පැවැත්වෙන තරගයේ පිළිබඳව තොරතුරු. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. දැන් උණුසුම එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පැවැතෙන මේ තරගාවලිය විදේශ ක්‍රීඩකයන් රැසකුත් කණ්ඩායම් පහට ඇතුළත් කරගෙන තමයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මෙවර ආරම්භ කළේ. ඉතා උණුසුම් උත්සවයක්, හොඳ පිළිගැනීමක් තිබෙන උත්සවයකින් තරගාවලිය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. කෙසේ නමුත් දැන් තරගාවලිය අඩක් ක්‍රියාත්මක වී හමාරයි. දැන් කොළඹින් පිට තමයි තරඟ සියල්ල පැවැත්වෙන්නේ මේ දිනවල. විශේෂයෙන්ම රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ, ඒ වගේම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සියලු තරඟ පැවැත්වෙන අවසන් තරඟ 4 තමයි කොළඹට එන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම සඳහා. අපි දැන් සූදානම් මේ පැවති තරඟ පිළිබඳව කෙටි සමාලෝචනයක් ඔබට ඉදිරිපත් කරන්න. ජූලි 17 වෙනිදා පළමු තරඟය ආරම්භ වුණේ ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම අතර තරඟේ. ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරා ලකුණු 36කින්. දෙවැනි තරඟයේ තිබුණේ දඹුල සික්සර්ස් සහ කැන්ඩි රෝයල් අතර තරඟේ. දඹුල සික්සර්ස් කණ්ඩායම ලකුණු 18ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඊළඟ තරඟයේ තිබුණා 18 වෙනිදාම කොලඹෝ කැප්ස් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම අතර. ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ඒ තරඟය ජයග්‍රහණය කරන්න උන්ට හැකියාව ලැබෙනවා. ඊළඟට දඹුල සික්සර්ස් සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම අතර 19 වෙනිදා තරඟය පැවතුණා. ජැප්නා කණ්ඩායම ඒ තරඟයේ ජයග්‍රහණය කරනවා කඩු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නේ ජැප්නා කණ්ඩායම. බානුක රාජපක්ෂ ජැප්නා කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිටින්නේ. කොමුණත් 19 වෙනිදා තව තරඟයක් තිබුණා කැන්ඩි රෝයල් සහ කොලඹෝ කැප්ස් අතර. කොලඹෝ කැප්ස් ඒ තරඟයේ ජයග්‍රහණය කරගන්නවා කුසල් මෙන්ඩිස් නායකත්වයේ දරු කණ්ඩායම. නමුත් කුසල් මෙන්ඩිස් මාංශ පේශිවල ඇති වූ ආබාධයක් නිසා වෙන්නෝ තරගාවලිය නිවත් වී තිබෙනවා මේ මොහොත වන විට. 21 වෙනිදා කැන්ඩි රෝයල් සහ දඹුල සික්සර්ස් අතර තරඟයේ තිබුණා. එෙහිදී කැන්ඩි රෝයල් කණ්ඩායම ලකුණු 43ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ජැප්නා කිංග්ස් කණ්ඩායම කොලඹෝ කැප්ස් මුණ ගැහෙනවා 22 වෙනිදා. ඒ තරගයේ ජයග්‍රහණය ජැප්නා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ. 22 වෙනිදා ගෝල් ගැලන්ස් සහ දඹුල සික්සර්ස් අතර තරගයේ පැවතුණා. අනේ එතනදී තමයි ගෝල් කණ්ඩායම පරාජයට පත් වෙන පළමු තරගය උන්ට ලැබෙන්නේ. දඹුල සික්සර්ස් සමුගේ පරාජය වැළඳ ගන්න සිද්ධ වෙනවා. දඹුල සික්සර්ස්ලා ජයග්‍රහණය කරගන්නවා. ඊළඟ 23 වෙනිදා පැවති තරගයෙන් කොලඹෝ කැප්ස් සහ කැන්ඩි රෝයල් අතර තරගයෙන් කොලඹෝ කැප්ස් ජයග්‍රහණය කරන ලකුණු 23කින්. 23 වෙනිදා තව තරගයක් තිබුණා ගෝල් ගැලන්ස් සහ ජැප්නා කිංග්ස් අතර. ඒ තරගයේ ගැලන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරනවා ලකුණු 60ක පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබුණා. අද පැවැත්වෙනවා දැන් මේ මොහොතේ පැවැත්වෙන තරගයේ තමයි ගෝල් ගැලන්ස් සහ කැන්ඩි රෝයල් අතර තරගයේ පැවැත්වෙනවා. ඒ වගේම තව තරගයක් අද රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. දඹුල සික්සර්ස් සහ කොලඹෝ කැප්ස් අතර තරගයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන්කම ලැබෙනවා දැන් පැවැත්වෙන තරගයේ පිළිබඳව තොරතුරු වාර්තා කරන්න. ගෝල් ගැලන්ස් සහ කැන්ඩි රෝයල් අතර තරගයෙන් කැන්ඩි රෝයල් කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තේ. කඩුලු 6ක් දැවී තිබෙනවා. පන්දු අර 19යි පන්දු 1ක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ලකුණු 154යි. තා අඩු ලකුණු රඳවා ගැනීමේ වේගයක් රඳවාගෙන තිබෙන්නේ කැන්ඩි රෝයල් කණ්ඩායම. නමුත් ගෝල් ගැලන්ට් කණ්ඩායමට මේ පහසු ඉලක්කයක් බවට පත් වෙයි. බොහෝ දුරට පන්දු අර 19යි පන්දු 1ක් තුලදී ලකුණු 154යි ලබාගෙන තිබෙන්නේ මේ මොහොත වන විට කැන්ඩි රෝයල් කණ්ඩායම. හෙට දවසේදීත් තරඟ දෙකක් පැවැත්වෙනවා. ඒ තමයි ජැප්නා කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල් මුහුණට මුහුණ ගැටෙනවා හවස 3ට දඹුල්ලේදී. ඊළඟට දඹුල්ල සික්සර් සහ ගෝල් ගැලන්ස් සායමත් මුහුණ ගැහෙනවා හෙට දවසේදී රාත්‍රී 7:30ට දඹුල්ලේදී. මේ තරඟ වලින් පස්සේ ඊළඟට 28 වෙනිදා තරඟේ පැවැත්වෙන්නේ පල්ලේකැලේ. ඊට පස්සේ යන්නේ පල්ලේකැලේ තමයි තරඟ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙන්නේ. 27 වෙනිදා අනිවාර්ය දවසක්. ඒ නිසා අද තමයි අදයි හෙටයි තමයි දඹුල්ලේ තරඟ පැවැත්වෙන්නේ. අපි යනවා දැන් මේ තරඟ රටාවත් එක්ක මේ මොහොතේ කණ්ඩායම් පහ ලබාගෙන තිබෙන දල් ලකුණු වේගයේ සවුන් ලබාගෙන තිබෙන ප්‍රසාද ලකුණු තත්ත්වයන් පිළිබඳව සමාලෝචනය ගෙනෙන්න ඔබට ක්‍රීඩා පීඨිය තුලින්. අපි ගෝල් ගැලන්ස් කණ්ඩායම තමයි ඉදිරියෙන් රැඳෙන්නේ. තරඟ හතරකට මුහුණ දෙනවා. තරඟ තුනක් ජයග්‍රහණය කරනවා. එක තරඟයක් පරාජයට පත් වෙමින් ඔවුන් ලකුණු ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු හයක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. කලම්බෝ කැප්ස් කණ්ඩායම තරඟ හතරකට මුහුණ දෙනවා. තරඟ දෙකක් ජයග්‍රහණය කරනවා. තරඟ දෙකක් පරාජයට පත් වෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන සිටිනවා. දෙවැනි තැන හිමි කරගන්න ඔවුන් සමත් වුණා. ඒ වගේම දඹුල්ල සික්සස් කණ්ඩායම තරඟ හතරකට මුහුණ දෙනවා. තරඟ දෙකක් ජයග්‍රහණය කරනවා. තරඟ දෙකක් පරාජයට පත් වෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන හිමි කරගෙන ප්‍රසාද ලකුණු හතරක් හිමි කරගන්නවා. ජැප්නා කිංග්ස් කණ්ඩායම ඊළඟට ඉන්නේ තරඟ හතරකට මුහුණ දෙනවා. තරඟ දෙකයි ජයග්‍රහණය කරන්නේ ඔවුනුත් තරඟ දෙකක් පරාජයට පත් වෙනවා. ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන ඔවුන් හතරවෙනි තැන හිමි කරගද්දී අවසාන තැන තමයි කැන්ඩි රෝයල් හිමි කරගෙන තිබෙන්නේ. කැන්ඩි රෝයල් කණ්ඩායම තරඟ හතරකට මුහුණ දුන්නා. තරඟ හතරෙන් එක තරඟයක් පමණයි ඔවුන්ට ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ. තරඟ තුනක් පරාජයට පත් වෙනවා. ප්‍රසාද ලකුණු දෙකයි. කැන්ඩි රෝයල් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ජැප්නා කිංග්ස් භානුක රාජපක්ෂ, එවැකෙම දඹුල්ල සික්සස් කණ්ඩායමේ ඉන්නේ දිනේෂ් චාන්දිමාල් නායකත්වය ලබා දෙන්නේ. කලම්බෝ කැප්ස් කුසල් මෙන්ඩිස් ඔහු තරගාවලියෙන් ඉවත් වී සිටිනවා. ඊළඟට ගෝල් ගැලන්ස් කණ්ඩායමට දාසුන් ශානක නායකත්වය ලබා දෙන්නේ. දාසුන්ලා තමයි දැන් ඉදිරියෙන් සිටින්නේ. අපි බැලුවාම ඒ අනුව ගත්තාම වැඩි වාසිය ඊළඟ වටේට සහ තමන්ගේ තැන රැක ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායමට තියෙනවා. අද තරඟයත් බොහෝ දුරට වාසිය දසුන්ලාට බොහෝ දුරට හිමි වෙයි මේ මොහොතේට පවතින තත්ත්වයත් එක්ක. කොමුණත් වැඩිම කඩුළු ලාභීන් අතර පෙරමුණ අරගෙන සිටින්නේ මේ මොහොත වන විට අපි දකිනවා වැඩිම කඩුළු ලාභියා වෙන්නේ ලිසාඩ් විලියම්ස්. කඩු 10ක් ලබා ගන්නවා. තරඟාවලියේ තරඟ 10ක් දැන් අවසන්. අඩක් නිමයි කියලා අපි සඳහන් කර යන්නේ කාරණයක් එක්ක. ඒෂාන් මාලින්ග් ඉන්නවා කඩු 9ක් ලබාගෙන. නුවන් තුෂාර කඩු 8යි. ඒ අනෝ පිළිවෙලින් ලිසාඩ් සහ ඉෂාන් නුවන් තුෂාර මේ තුන් දෙනා තමයි පිළිවෙලට ඉන්නේ වැඩිම කඩු ලාභීන් අතර පෙරමුණේ. දැන් අපිට ඊළඟට ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්න සමත් වෙලා තිබෙන්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩකෙක් නැහැ. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රේසා හෙන්රික්ස් ලකුණු 196ක් ලබාගෙන තිබෙනවා. ලයිරු දාරින් ඊළඟට ලකුණු 152ක් ලබාගෙන, සෑම් හාපර් ලකුණු 148ක් අරගෙන තුන්වෙනි තැනට පත් වී සිටින්නේ සෑම් හාපර්. ඒ අනුව ගත්තාම දැන් තරඟය ටිකක් උණුසුම් වෙමින් තිබෙනවා. ක්‍රීඩා ලෝලින්ගේ පැමිණීම අද දවසේදී අපේ දමුල් අපේ වාර්තාකරුගෙන් තොරතුරු ලබා ගත්තා. වෙනදාට සාපේක්ෂව ක්‍රීඩා ලෝලින්ගේ පැමිණීමේ වැඩිවීමක් අද දවසේදී දක්නට ලැබෙනවා. හෙට තවත් වැඩිවෙයි කියලා තමයි උන් අපේක්ෂා කරන්නේ. ඒ අනුව ගත්තාම තරඟයට සුදුසු පරිසරයක් හොඳ කාලගුණික තත්ත්වයක් මේ මොහොතේට ක්‍රීඩාංගණයේ තිබෙනවා. රාත්‍රී තරඟයටත් කාලගුණෙන් බාධාවක් වෙන එකක් නැහැ කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ අනුව ගත්තාම අද තරඟය දෙපිළටම තීරණාත්මකයි. අද හවසත් තරඟයක් තියෙන නිසා වෙයි. දැන් අපිට වාර්තා කරන්න පුළුවන්කම ලැබෙනවා. ලකුණු 164යි කැන්ඩි රෝයල් කණ්ඩායම. කඩු 6ක් බිඳ වැටී තිබෙනවා. පන්දු ආර 19යි. පන්දු 5ක් අවසානයේදී ලකුණු 164ක් ලබාගෙන තිබෙනවා. ගෝල් ගැලන්ස් කණ්ඩායමත් එක්ක තරඟ බිමේ ඉන්නේ. ඒ අනුව අපිට පුළුවන්කම තිබෙනවා ඒ විදිහට තමයි තොරතුරු වාර්තා කරන්න. දැන් පැවැත්වෙන තරඟය පිළිබඳව ඒ අනුව කාන්තා තරඟයේත් අවසානයේ අපි සඳහන් කරමු. මේ මොහොත වන විට පවතින තත්ත්වය ඔබට කියන්න පුළුවන්. ලකුණු 273 කිලකයක් හඹාගෙන යන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්. ලකුණු 230ක් ලබාගෙන තිබෙනවා. ඒ කඩුල්ලක් බිඳ වැටී තිබුණා. දැන් දෙවැනි කඩුල්ලත් බිඳ වැටෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. ඒ අනුව පන්දු 55කට ලකුණු 44යි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වී තිබෙන්නේ. අපි බලමු කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. විරාමයේ අනතුරුව පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කරන්න සූදානම්. ඔබ රැඳෙන්නේ ක්‍රීඩා පිටිය සමග.
6: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලක්කඩි.

0: හතරයි විනාඩි 52යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: පටස් කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
4: ජයග්‍රහණයේ සතුට, පරාජයේ අභියෝගය, එකට අමුණන ක්‍රීඩා මිටිය.
0: යලේ ඔබ රැඳෙන්නේ ක්‍රීඩාපිටිය සමගයි. අපි ක්‍රීඩාපිටියේ වාර්තාවන අලුත්ම තොරතුරු ඔබට සමීප කරමින් සිටි LPL තරගාවලිය සහ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර පැවැත්වෙන තරගය පිළිබඳව දැන් අපිට LPL තරගයේ තරඟ තොරතුරු ඔබට වාර්තා කරන්න පුළුවන්. ලකුණු 105යි ලබා ගන්නේ කැන්ඩි රෝයල් කණ්ඩායම. කඩු 6 බිඳ වැටෙනවා පන්දු 20 අවසානයේදී. ඒ වගේම දැන් මේ මොහොතේට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් අවශ්‍ය වී තිබෙන්නේ ලකුණු 46 පමණයි පන්දු 38කදී. ජයග්‍රහණය සඳහා කඩුලු 8ක් අතැතිව ක්‍රීඩා කරමින් සිටිනවා. අපි ක්‍රිකට් පිළිබඳව තොරතුරු ඔබට වාර්තා කරමින් සිටියේ. දැන් අපි ඔබට කියන්න සූදානම් වන්නේ දකුණු ආසියාවේ ලොකුම පාපන්දු කුසලානයට දින නියම කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නොවැම්බරේ බංග්ලාදේශයේ බලා පිටත්ව යාමටත් නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකිව බංග්ලාදේශයේ සත්කාරකත්වයේ පිරිනැමුණු දකුණු ආසියාවේ දැවැන්තම හා වඩාත්ම කීර්තිමත් පාපන්දු තරගාවලිය වන පාපන්දු උෂ්ණතාවලිය මේ වසරේ නොවැම්බර් 4 වෙනිදා ඉඳලා 17 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකායිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 2018න් පස්සේ බංග්ලාදේශයේ නැවත තරගාවලියට සත්කාරකත්වය ලබා දෙනවා. සාපාපන්දු ශුරතාවලියේ නිල ලාංඡනය හෙට දවසේදී එළි දක්වනවා. අනතුරුව සාපාපන්දු ශුරතාවලියේ තරග කාලසටහන ලබන මාසයේ පළමුවෙනිදා බූතානයේ තිම්පු අගනුවරදී ලබා දීමට සැලසුම් කර තිබෙනවා දකුණු ආසියානු පාපන්දු සම්මේලනය. කොමනත් ලෝකුසාන අවසන් මහා තරගයේ නිමාවීමත් සමග දකුණු ආසියානු පාපන්දු ශුරතාවලිය පැවැත්වීමෙන් වඩාත් ආකර්ෂණීය තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ 1995දී දකුණු ආසියානු පාපන්දු කුසලානය දිනාගන්නේ වසර 31කට පස්සේ යලි කුසලානය දිනා ගැනීමේ අරමුණින් නොවැම්බර් මාසයේ පළවෙනිදා ඩකා නුවර වෙත යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කර තිබෙන්නේ. මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ FIFA ජාත්‍යන්තර සුවද පාපන්දු තරඟ හතරක් සඳහා ශීසෙල් සහ මොරිසස් බලා පිටත් වීමට නියමිතයි සැප්තැම්බර් 25 සහ 30 යන දිනවලදී. ඒ වගේම ශීසෙල්ස් සමග තරඟ දෙකක් ඔක්තෝබර් 1 පළවෙනිදා සහ 6 වෙනිදා මොරිසස් සීදී තරඟ දෙකක් පවත්වනවා. හොඳ පෙරවරුවකින් පස්සේ තමයි බංග්ලාදේශයට යන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙන්නේ. ඉන්දියාවත් සූදානම් වෙනවා මේ තරඟාවලියට. ඉන්දියාව සාප් පාපන්දු ශූරතා 9ක් සමගින් තරඟාවලිය වඩාත්ම සාර්ථක කණ්ඩායම වෙලා තිබෙන ඉන්දියානු කණ්ඩායම මාලදිවයින 2008 වසරේ, ඒ වගේම 2018 වසරේදීත් දෙවරක් ජයග්‍රහණය කරලා තිබෙනවා මාලදිවයින කණ්ඩායමත්. බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශූරතාව බැගින් එක් වතාවක් බැගින් ජයග්‍රහණය කරගන්න සමත් වුණා. ඉන්දියාව නොවැම්බර් මාසයේදී නවසලන්තයේ සමග මෛත්‍රශීලී පාපන්දු තරගයක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු ශූරතාවලියට ඉන්දිය ජේෂ්ඨ හෝ කනිෂ්ඨ කණ්ඩායමක් යවනවාද කියලා තවමත් ඔවුන් තීරණය කරලා නැහැ. ඒක ඒ තීරණය ඔවුන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, මාලදිවයිනේ, එවාකේම බූතානය තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ලෝක පාපන්දු සම්මේලනයේ තහනමකට ලක් වෙලා ඉන්න නේපාල කණ්ඩායමේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක තිබෙන්නේ. ඉදිරි කාලයේදී නේපාල පාපන්දු තහනම ඉවත් වුණොත් ඔවුන් තරගාවලියට එක්කර ගැනීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සූදානමින් සිටින බවට තමයි තොරතුරු අනාවරණය වන්නේ. අපි ඒ පිළිබඳව ඔබට කිව්වේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නොවැම්බරේ බංග්ලාදේශයට යන්නේ දකුණු ආසියාවේ තිබෙන ලොකුම පාපන්දු කුසලානය තමන්ගේ දෝතට අරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි. ඊළඟට කියන්නේ ශ්‍රී ලංකාවට පදක්කම 87ක් ලැබෙනවා දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී. බංග්ලාදේශයේ පැති ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම 87ක් හිමි වෙනවා. දකුණු ආසියානු කලාපයේ රටවල් 6ක කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාව 800කගේ සහභාගීත්වයෙන 18 වෙනිදා සහ 19 වෙනිදා පසුගිය 18 සහ 19 වෙනි දිනවල බංග්ලාදේශයේ ඩකා නුවරදී මේ තරගාවලිය පැවතුණේ. ඉදී ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම රන් පදක්කම් 13ක්, රිදි පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනා ගැනීමට සමත් වෙනවා. ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම පෙරේදා අපි දැක්කා බංග්ලාදේශයේ ඩකා නුවර සිට කටනායක ගුවන්තොටුපලෙන් යාලි ශ්‍රී ලංකාවට පැමිණෙන ආකාරය. ඒ විදිහට අද දවසේදී ක්‍රීඩා තොරතුරු බොහොමයක් අපි ඔබට සමීප කරා. ජයග්‍රහණය සොයාගෙන යන ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිළිබඳව අවසානෙත් අපි සමුගන්න කලින් මතක් කරලා යන්නම්. දැන් පාන්දු 40ක් ඉතිරි වෙ තිබෙනවා. ලකුණු 25 පමණයි ලබා ගැනීමට තිබෙන්නේ. හම්බන්තොට පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයේ පාකිස්තාන කණ්ඩායම සමග කාන්තාව මුහුණට මුහුණ ගැටෙන තරගයේ පාන්දු 40කදී ලකුණු 25ක් පමණයි අවශ්‍ය වෙ තිබෙන්නේ. අපි කැමති මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්න. ක්‍රීඩා පිටිය තුලින් ලක්කන්න ඔබේ තොරතුරත් අපිට එවන්න. අපි සූදානම් ඉඳ ලැබෙන සැනින් ඔබේ ක්‍රීඩා ඉසව්වට වඩා වැඩි ඉඳ කඩක් වෙන් කර දෙන්න. ලක්කඬ ක්‍රීඩා පිටිය වික්‍රමසිංහ බත්තර මුල්ලකින් ලිපිණයට ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට එවන්න. අපි සූදානම් ඔබේ ඉසව්වටත් වැඩි ඉඳ කඩක් ලබා දෙන්න. එමනම් අපි අද දවසේදී සමුගන්න සූදානම් ඔබට වාසනාවන්ත ජයග්‍රහී සතියන්තය ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ මම සමීර කාර්යවසම්.
5: ලක්කඬ ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිඩිය.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyag Lakhanda.
2: අයිබෝන් අයිබෝන් හැමෝටම හවස පහයි විනාඩි 3යි සතියක ලක්කන වීකෙන්ඩ් මික්ස් අරගෙන ඔන්න හවස පහට අපි අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මොනවද කරන්නේ? සමහර විට වැඩ ඉවර කරලා ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතියන්තේ ටිකක් වරුවෙන් වැඩ කරලා ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුරුදු විදිහට ඔයා ගෙදර ඉඳලා ඔයාගේ වැඩ ටික කරන ගමන් මාව අහගෙන ඉන්න වෙන්න පුළුවන්. ලංකාවේ වගේම ලංකාවෙන් පිට හිටියත් කොහේ හිටියත් ඔයා මාව අහගෙන ඉන්නවා නම් දැන් හොඳම වෙලාව ඔයාගේ හිතට දැනෙන හදවතට දැනෙන සින්දු ටිකක් අහන්න. ඔන්න මං වීකෙන්ඩ් මික්ස් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාට දැනෙන දේ වගේ ලස්සන සින්දු. එහෙමත් නැත්නම් ඔයා ආදරය කරන අය හැමෝම එකතු කරගෙන ලස්සන මැසේජ් එකක් තියන්න 0.7 0.3 93.5 93.7 හිතට දැනෙන සින්දු අහන්න. 70 80 දශකවල නේද, 60 70 දශකවල අලුත් සින්දු, පරණ සින්දු, ට්‍රෙන්ඩින් සින්දු, මේ හැම එකක්ම අපිත් එක්ක එකතු වෙලා හවස 6:30 වෙනකන් වාට අහන්න පුළුවන්. එහෙනම් පටන් ගමු අපි වීකෙන්ඩ් මික්ස්. අයින්නෝ කියලා දන්නවා. එහෙනම් ඉක්මනට අපිට මැසේජ් එකක් තියන්න.

0: අවස පහයි විනාඩි 10යි වෙලාව.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: දශකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: ඕනම
5: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සත්‍යයක ලක්හඩ.
1: හවස පහයි විනාඩි 14යි. අපි කිව්වා අපිට මෙසේජ් එකක් තියන්න කියලා ලංකාවේ ලස්සනම ප්ලේලිස්ට් එකක් අහන්න. ඉතින් ලංකාවේ වගේම ගොඩක් අය අපිට මෙසේජ් කරලා තිබ්බා. ඉතින් ඒ අය එකතු කරගෙන අපි ලස්සන සින්දු ටිකක් අහමු. ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් ඉවලා තිනවා. මේ හලාවත විජේ කටුපොත ඔදිල් තෙරස් හදවතින් නැගෙන සුබ පැතුම් එක්ක. ඒ වගේම යටියන්තර සිපෝන් අයියේ මට සින්දුවක් දෙනවද? මම චමින්ද, මගේ හිතවතා ගාමිණී ජයසිංහත් ඉන්නවා කියලා යටියන්තරේ ඉඳලා තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම සුබ සන්දේවක් ඔබටත් මැලේසියාවේ ඉඳලා මාත් මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්න අපවත් එකතු කරගන්නවද ලස්සන සින්දුවකට කියලා නිසංසලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න නිසංසලා අපි වවත් එකතු කරගන්නවා. ඒ වගේම ඉන්දන පෙරෝම්හල ඉදිරිපිට දරණීගල ඒගොල්ලන්ගේ කඩේ ඉඳන් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා දරණීගල සිල්මු දෙනවා. වැඩසටහන කරන මාවයි කඩේ වැඩ කරන අයවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තියෙන්නේ. වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. හැටන් කොතල හේන වීරසිරි නිරෝෂා, එතකොට නෙත්මිනි සඳුන් සුදා, අපි ඔක්කොම ඉන්නෝ කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන. ඔන්න ඒගොල්ලන්වත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඉතින් මේ වගේ ලස්සන සින්දු අහන්න, එහෙමත් නැත්නම් ඔයා ආස කරන සින්දු අහන, ඔයාගේ හිතේ තියෙන හැමෝම එකතු කරන් ලස්සන සින්දුවක් අහන වැඩ පුළුවන් අපිට කතා කරන්න. කතා කරන්න කියන්නේ ඉතින් මැසේජ් එකක් තියෙන WhatsApp එකට 0743 935 9357 තමයි අපේ WhatsApp නම්බර් එක. ඔයා ඉන්න තැනක ඉඳන් අපිට මැසේජ් එකක් තියෙනවා. අපි ඉන්නව හවස 6:30 වෙනකන් සතියක ලක්හඬ වීකෙන්ඩ් මික්ස් එකේ.

0: සතියක ලක්හඩ
1: සේම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙලගණන් කැදවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 774 594, 0112 775 493 අමතන්න. සමරය
2: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ අයට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රීවිල්ලා කතා කරලා දෙන්න.
3: අනේ මේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
2: කියන්නේ ඉතින් ඌ ගෙදර ඉන්න ඉපැ.
3: දැන් මම මේ හැමදෙස්සම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝරිමක් හොයාගෙන.
1: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක්ද කරන්න කියලා.
5: නංගේ! මදු නංගේ!
3: මොකෝ?
5: නන්දන ගෙදර නැහැ නේද?
3: නැහැයි.
5: මේ මුළු ගමම පොලිසිය මට කරලා. දන්නේ නැද්දටි? මම යන්නම්. හදිස්සියේවත් ආවච්චියට ගෙදර ඉන්නපා කියලා.
1: සති අග රාත්‍රී 9ට. ITN බලන්න සමරය.
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12, 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක්, රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු 2ට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිණේට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424, 0112 775 493 අමතන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: හවස 5:30.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: Hou se pahai wina di tis pahai.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: சாத்தியாக நக்கன
1: රයිට් හවස් පහ විනාඩි 35යි අතරේ යාළු ටිකක් ඉන්නවා එකතු කරගන්න ආදරණීය ලක්කනින් ලස්සන ගීතයක් දෙන්න සුපුරුදු ලෙන්ගතු කමින් කියලා මේ ගම්පහ වාරණ විස්න අපිට මැසේජ් එකක් දාලා දිනු විස්න එහෙම කියනකොට මාත් ලහක්කන්ඩ අහගෙන ඉන්නවා මැසේජ් එක කියවන්න එයාට හිප්හොප් සින්දුවක් අහන්න ආසයිලු අද මේ උපන්දිනයේ සමරන ලක්කනේ ඉන්ද්‍රසිරි සුරවීර අයියට නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මේ අපේ බොරළුවේනේ සුසන්ත සම්පත් කියන අපේ ඉන්ද්‍රසිරි සුරවීරගේ උපන්දිනේ සුසන්තර මතක් කළා තියෙනවා නේද? ඉතින් පිටිකල ස්ටෑන්ඩ් එකේ ඒගොල්ලන්ගේ චොප් හවුස් එකේ චමෝද්ව එතකොට ධර්මදාර මාවතේ චන්ද්‍ර ගුණවර්ධන විශ්වත් එකතු කර ගන්නවා කියලා සුසන්ත කියනවා. ඉතින් මේ ලස්සන සින්දු අහන්න ඕන අපේ ලක්කන කණ්ඩායම ඉන්ද්‍රසිරි සුරවීර වෙනුවෙන් සුසන්ත එකතු කරපු උපන්දින සුබපැතුමට නේද? හැමෝම ඉන්ද්‍රසිරි සුරවීරට සුබ උපන්දිනයක් කියලා ලක්කනේ ටීම් එකේ අපේ ජ්‍යෙෂ්ඨ සගෙක් ඉන්ද්‍රසිරි සුරවීරට ඕන අපි හැමෝම එකතු වෙලා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. දෙවමිනි සත්සරණි දිනුක සුප එකේ අපිවත් එකතු කරගන්න අයියේ සචින්ත ප්‍රදීප් දෙවමිනි දිනුකස කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රියාවත් බොජුන් හලෙන් හැමදාම අහන්නේ ලක්හඬ අපි ප්‍රමිලා පාලිකා රොහාන් ශාන් තමයි ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මම ගිහිල්ලා බලන්නම් මැසේජස් පැත්තට මේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට. KDA සමරසිංහ පවුලේ සීලු දෙනත් එක්ක මැසේජ් එකක් දාලා තිනවා අපිවත් අනිවාර්යෙන් එකතු කරගන්න කියලා. සතියක ලක්ෂණෙන් මටත් සින්දුවක් දෙන්න කියලා වසන්ත ගම්පොලනේ ගම්පොල වසන්තයි කුමාරි මැසේජ් එකක් දාලා තිනවා. හරි. ඒගොල්ලන්ත් එකතු කරගන්න. හරි. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න කියලා අලව්වේ ඒගොල්ලන්ගේ කූල් හවුස් එකේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පත්මිනී එතකොට උදේ කුමාර වසන්ත සමන් අතුල සමිත නිලන්ති ඇතුළු ලකනහන හැමෝම එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට් ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා රත්නපුරේ. හරි හරි ඒගොල්ලන්ට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. සෙව්වන්දි තමයි එහෙම මැසේජ් එකක් දාන්නේ. අම්මා ලක්මාලි තාත්තා කුමාර අපිට එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයා කියලා තියෙන්නේ. රයිට් ඒ කට්ටියම එකතු කරගෙන අපි අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙමු. ඒ අහන අතරේ මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7

0: සත්‍යයක ලක්හඬ.
1: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා.
2: ඇත්තට මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාටකම?
3: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
2: ඇයි බයට තාපයෙන් පැන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
3: අනේ නෑ, මම මේ දැන් පැන්නේ.
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ජලයි සමාජ ගවේෂණය.
5: අසන්ද
6: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසි ගන්න රස්තියාදු.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
7: මිනිහෙක්ගෙන් ගුටි කන්නාරේ ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබී හිටියොත් එහෙම හිත විතරක් නෙමෙයි ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
8: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
7: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ගුවන් විදුලි ප්‍රචාරයයි.
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
0: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොළු රාව ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයානන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයින්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 5 විනාඩි 46යි.
0: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සමා

0: තොරතුරේ
1: සහයෝගීත අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: නඩු අවසන් කළ කුඩු කිලෝ 99ක් වනාතවිල්ලුවේදී විනාශ කෙරේ. මිලියන 110ක කොකේන් සහ 60 ලක්ෂයක දුම්වැටි කටුනායකින් අත්අඩංගුවට. අක්‍රමිකතා වළක්වමින් ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්. මෝදි නව තාක්ෂණයෙන් අරගලකරුවන් අමතයි.
4: ලක්කඩ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: Yeah.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: සතියග රකන

හවස පහ විනාඩි 52යි සුබ සන්ධ්‍යාවක් වේවා රනිල් පුතේ ඔබට කොහොමද සින්දු කරාපියත් එකතු කරගන්න කොටා වීරක්කඩ බේකරේ කට්ටිය ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් දිස්නා මිස් ධනුෂ්ක ජගත් මමත් ඉන්නෝ කියලා ජයමාම අපිට මැසේජ් එකක් දාලා තිනු රයිට් ඔන්න ජයමාම අපි කට්ටියම එකතු කරගත්තා ඊට පස්සේ අපවත් ලස්සන සින්දුකට එකතු කරගෙන අම්මා අනුෂා තාත කුමාර මම තක්ෂිලා ලස්සන සින්දුවක් දෙන්න කියලා කලවාණෙන් තමයි යා මැසේජ් එක දාලා තින්නේ. ඒ වගේම මලිති පබසරා මත්තිගුඩින් මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනු මලිති අපි ඔයාවත් එකතු කරගන්නවා. ඉතින් ලස්සන සින්දුවක් තමයි දෙන්න යන්නේ. ඒ අතරේ ඔයත් අහගෙන ඉන්නව නම් ඔයා ඉන්න තැනක ඉඳලා අපිට ඉක්මනට මැසේජ් එකක් තියන්න 07 03 93 5 93 7ට ලස්සන සින්දු ගොඩාක් කරගෙන නේ. ලස්සන සින්දු ගොඩාක් කරගෙන ඉන්නවා. මේ වගේම මේ සින්දු අපි දෙන්නේ රස්කමුයි ශාමෙන්කට. ඔයත් අහගෙන නේදින් රයිට් මේ සින්දු අහලා ඔගොල්ලෝ තික්මන මැසේජ් එකක් තියන්න අපේ WhatsApp නම්බර් එකට අපි ඉන්නව හවස 6:30 වෙනකම්.

0: சத்தியாக லக்கண
1: අවස 6 විනාඩි 4යි ලස්සන සින්දු අහන්න 6:30 වෙනකම් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් 0703 93.5 93.7ට. ඉතින් සමහර ආදර කතා තියෙනවා හම්බෙන් හම්බ වෙලා ජීවිත කාලෙම මේ ආදර කතා නේද? ජීවිත කාලෙම පුරාවටම තියෙනවා. සමහර ආදර කතා තියෙනවා උගලදී හම්බුණත් පස්සේ කාලෙක අපිට මග හැරිලා යනවා. ජීවිතේ හැම දෙයක්ම හැමදාම හැම විදිහටම තියෙන්නේ නැහැ කියන එක තමයි ලෝකේ ධර්මතාවය. නිසා ආදරේ කරන්න පුළුවන් එක දවසද, ආදරේ දැනෙන්න තියෙන එකම දවසද, ඒ ආදරේ කියන්න ප්‍රකාශ කරන්න, එහෙමත් නැත්නම් ඒ ආදරේ එක දවසක් කරි විඳින්න, ඒක පස්සර කල් දාගෙන නේද? එහෙම කරන්න එපා කියලා මේ පොඩි අදහසක් තිබ්බ. මම ඒක දැකලා තමයි මේ අයිඩියා එක ගත්තේ. ඉතින් මේ හම්බෙගමු සේපාලික මට මැසේජ් එකක් දාලා තිනවා. සේපාලික ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම දිල්ෂාන් ගම්පහෙන් මැසේජ් එකක් දාලා තිනවා. අයිය ගෙදර ඔක්කොමත් එක්ක මාත් ඉන්නවා, මාවත් එකතු කරගන්න කියලා. රයිට්. ඊට පස්සේ මදුෂානි කිරිල්ලවල ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. අයිය අපිවත් එකතු කරගන්න, අපිත් සද්දට අහගෙන ඉන්නේ කියලා. ඉතින්

0: ITN රටට වග කියන රේඩියෝ
1: අවස 6 විනාඩි 10යි.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 100%

0: තුනක් රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: අවසහය විනාඩි 22යි දැන් වෙලාව.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කෙරිය විකාශනාකාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සෙම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 011 274 594 011 275 493. වැඩි විස්තර සඳහා 2026 ජුලිතා 7 වන දින මින පුවත්පත බලන්න.
3: ලකන්ද Radio ITN.
2: සතියක ලක්හඩ.
0: රයිට් යන්න හදන්නේ. ඊට කලින් යන්න කලින් මේ මහරගම ඒගොල්ලන්ගේ ෆැෂන් ෂොප් එකේ කට්ටිය එකතු කරගන්න කියලා මේ කලමනාකර දිලංක දිල්ෂන් රසික චනිතු ගයන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අශ්වානි අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනූෂා කමණි ඉන්ද්‍රාණි රේෂ නයනි දෙල්පචිත්‍ර එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා. රයිට්. ඊට පස්සේ මට මැසේජ් එකක් දාලා තියෙනවා මේ චතුර කොහෙද කියලා දාලා නැහැ. හැබැයි චතුර කිව්ව සින්දුව තමයි මට හිතුනේ මේ යනකොටම මේ සින්දුව දීලා යන්න ඕනේ කියලා. ඒ සින්දුවේ තියෙනවා හිතන්න දෙයක්, යන්න කලින් කියන්න ඕනේ. මේ හයයේ මාත අහන් ඉන්නේ මට හිත සනසන සින්දුවක් දෙනවා කියලා තියෙනවා. මේ අද කාගේද සශාන්ගේ බර්ත්ඩේ එක, එයාට විශ් කරනවා මම ආකර්ෂණා දැරණියගල. මම නම කිව්ව හරි නේද? හරි, එයාට එහෙනම් විශ් කරනවා බර්ත්ඩේ එකට. එහෙමනම් යන්න හදන්නේ මේ සින්දුව ලස්සන සින්දුවක්, ඕගොල්ලෝ අහලා තියෙන ආදරය කරන සින්දුවක්. මේ ප්‍රේමයත් එක්ක කඳුල ගැට ගැහිලා තියෙනවා කියලා කියනවා. ප්‍රේමයේ හැමතැනම කොච්චර තිබ්බත් නේ සමහර තැන්වල කඳුලත් එක්ක ගැට ගැහිච්ච මොකද්දෝ මන්දා දෙයක් ප්‍රේමයත් එක්ක තියනවා කියලා කියන මන් දන්නේ නැති ඕගොල්ලෝ තමයි දන්නේ. හරි, එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබම සුබ සතියන්තයක්. හෙට සර්ච් ලයිට් අහන තුන අද රෑ 7ට අපි ඉන්ද්‍රසිරි සුරවීරගේ මුම් මරුසාවේ අහන්නත් තියෙනවා. ඒ ඔක්කොම කියන ගමන් දිගටම ලක්කටත් එක්ක ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. සුබ සතියන්තයක්. මම රනිල්.

0: zastalé.
1: නඩු අවසන් කළ කුඩු කිලෝ 99ක් වනාත විල්ලුවේදී විනාශ කෙරේ. මිලියන 110ක කොකේන් සහ 60 ලක්ෂයක දුම්බැටි කරුණායකින් අත්අඩංගුවට. අක්‍රමිකතා වළක්වමින් ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට ජනපතිගෙන් නව කැසට්ටුවක්. බොට්ටුවෙන් පැන ගිය වත්තල වෙඩිකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට. ඩෙංගු මරණ 61යි. රෝගීන් 81000ට ආසන්න වෙයි. රජයේ මෙට්‍රික් ටොන් 5390ක වී මිල දී ගනී. ඇමති ලාල් වී මිල ස්ථාවර කිරීමේ තීරණයක. මෝදි නව තාක්ෂණයෙන් අරගලකරුවන් අමතයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. නඩුකටයුතු අවසන් වූ විෂමද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම වනාත විල්ව දහකකාරයේදී අද සිදු කෙරුණා. මරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වූ කිලෝ 99 ග්‍රෑම් 478ක හෙරොයින් තොගයක් විනාශ කිරීම සඳහා අධිකරණ සංකීර්ණයෙන් අද පෙරවරු වේරගෙන ගියා. ඒ මරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ගිහන් බස්නායක මහතාගේ අධීක්ෂණයෙන් පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ඒ වරගෙන ගොස් තිබෙනවා. මෙම මත්කොඩු අධික උෂ්ණත්වයක් යටතේ දහනය කර විනාශ කිරීම සිදු කෙරුණේ වනාත විල්ලුව ලැක්ටුවත්තු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති උදුන තුලයි. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතරංගුටගෙන අධිකරණවල නඩුකටයුතු අවසන් වූ මත්කොඩුද මෙම උදුනට දමා අද විනාශ කර තිබෙනවා. රුපියල් මිලියන 110කට ආසන්න කොකේන් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අතරංගුටගෙන තිබෙනවා. ඒ රේගු නිලධාරීන් විසින් 79 හැවිරිදී ස්පාඤ්ඤ ජාතිකයෙකු සේරා ලියොන් හි සිට දුහා කටාර් හරහා මෙරටට පැමිණියා. ඔහුගේ ගමන්මල රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළද සැකකටයුතු කිසිවක් හමු වෙයි නැහැ. කෙසේ වෙතත් මෙම විදේශිකයාගේ අනෙක් ගමන්මල ගුවන් යානයේ නොපැමිණීම හේතුවෙන් නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගුවන්තොටුපලෙන් පිටව යාමට ඔහුට අවසර හිමි වුණා. ප්‍රමාද වූ ගමන්මල පසුව මෙරටට රැගෙන වී තිබෙනවා. එය බහර ගැනීම සඳහා මෙම පුද්ගලයා ගුවන්තොටුපලට පැමිණියා. ඒ නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමේදී කොකේන් මද්‍රව්‍යතුගේ ස්වාගත බවයි රෙගුව සඳහන් කළේ. කිලෝ 2 ග්‍රෑම් 198ක මද්‍රව්‍යතුගයක් ගමන් මල්ලේ තිබී සාගතා. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට බහර දීමටයි නියමිත. මේ අතර නීති විරෝධීව මෙරටට රැගෙන රුපියල් 60 ලක්ෂ 30 දහසක විදේශීය දුම්බෙටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී 40වර දීචින ජාතිකයෙකු මැලේසියාවේ කුවාලාලම්පූර් නුවර සිට මෙම දුම්වැටි රැගෙන විත් ඇති බවයි රේගුව පවසන්නේ. චීන නිෂ්පාදිත දුම්වැටි 40200ක් ඔහු රැගෙන විත් තිබෙනවා. ගමන්මලු දෙකක ඒවා අසුරා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රේගු නිලධාරීන් සැකකරුව රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කරනවා. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශමාලාවේ වගන්තියක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දසානායක මහතාගේ නියමයේ පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස කටයුතු කර නොමැතිනම් ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව මෙම ගැසට් නිවේදනයෙහි සඳහන්. මීට පෙර පැවති මාර්ගෝපදේශමාලාවට අනුව ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු යන වගන්තිය පැවතියද විශේෂ අවස්ථාවන්හිදී සෙසු සීලුම නිර්ණායක සපුරා ඇති වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ද ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබා දී තිබුණා. මේ අතර 2026 වසරට ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනයේද මෙවිට පිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදුසුකම් සහිත පිරිස්වලට අගෝස්තු 31 වනදාට පෙර ඒ සඳහා අයදුම් කළ හැකි. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේදී පසුගිය කාලයේ පුරා විවිධ අක්‍රමිකතා සිදු වූ බවට චුද්‍ර රසක් එල්ල වුණා. එවැනි අක්‍රමිකතාවලට ඇති ඉඩකඩ වළක්වාලමින් නව ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි ජනාධිපති අනුර කුමාර දසානායක මහතා පියවරගෙන තිබෙන්නේ. විනිසුරු වරුන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීම පිළිබඳ අදාළ අමාත්‍යංශයෙන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් පසු සාකච්ඡා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ පොළොන්නරුව ජයන්තිපුර නගරයේ ඉදිකළ නව තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: යනු රජය අලුතෙන් විනිශ්චකාරවරු බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ අතර ශේෂ්‍රය මිල්ලීමක් ඇවිල්ලත් තිබෙනවා. විනිශ්චකාරුන්ගේ වයස් සීමා වැඩි කරන්න කියලා. මොකද ඒක සාධාරණ පැත්තකුත් තිබෙනවා. 1978 දී මේ විනිශ්චකාරුන්ගේ වයස් සීමාව යොදනකොට අපේ උපතේ තිය අපේක්ෂිත ආයු කාලය තිබුණේ අවුරුදු 66ක් 67ක් පමණ. හැබැයි අද අපේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 76 77 78 දක්වා වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් පහුගිය කාලෙදි වෘත්තීය වේදීන් ප්‍රමාණය රට අතරලා යෑම තුලත් අපේ මේ වෘත්තික ශේෂ්‍රවල යම් පුරප්පාඩු හිඟයන් පවතිනවා. ඒ වගේම මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරු ප්‍රමාණය වැඩි කළා. සාමාන්‍ය ප්‍රමාණය වැඩි කරනකොටම වයස් සීමාවත් වැඩි කරනවා. එවැනි අවස්ථාවකදී ඒ දේ සිදු කළ තිබුණෙත් නැහැ. ඉතින් මේ ආදී කරුණු සියල්ලම ගත්තට පස්සේදී මේ කරුණු ඉටකොළොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ උසාවි වල නඩුගොඩ ගහලා තියෙන එක අවම කරගෙන ඉක්මනට තීන්දුව ලබා දීලා ජනතාවට සහනයක් පාසුවක් ලබා දෙන්න. පින්නිති මේක අලුත් දෙයක් නෙමෙයි. රාජ්‍ය සේවයේ විවිධ ශේෂ්‍රවල ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා විවිධ අවස්ථාවල මෙවැනි ඉල්ලීම් ලැබෙනවා. උදාහරණයක් ලෙස සෞඛ්‍ය ශේෂ්‍රයේ ඉල්ලා හිටියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාමයන වාසි දික් කරන්න කියලා අවුරුදු 60 තිබුණේ කවුරුද 63 දක්වා වැඩි කරා. හෙද වෘත්තීය සංගම් ඉල්ලීමක් කළා තිබුණා. හෙදියන් නිලධාරීන්ගේත් වයස් සීමාව අවුරුදු 2 කින්වත් වැඩි කරන්න කියලා. තව ශේෂ්‍රවල එහෙම ඉල්ලීම් පවතිනවා. ඒ සියලු ඉල්ලීම් වලට මොකද කරන්න කියන එක රජය පසුව තීන්දුවක් කරන්නට ඕන. මේක තමයි දැන් තියෙන තත්ත්වය.
3: විශ්වරංගයේ සේවාව දෙවිදිකට කැබිනට් පත්‍රිකාව ලබන සඳහන් ඉදිරිපත් කරනවා කැබිනට්
2: මන්ත්‍රී. ඒක අදාළ අමාත්‍යයන් සිදු කරන්න ඕනේ. කැබිනට් පත්‍රිකාව ලැබුණාට පස්සේ තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ.
1: වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක දීපරේදා සිදු කළ වෙටිතැබීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින්ට දෙනකු ඉන්දියාවේ ධනුෂ්කොඩිහිදී අතරංගුවට ගෙන තිබෙනවා. ඕන් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් සිටියදී අතරංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වත්තල උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකදී වෙටිතැබීම සිදු කෙරුණා. කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා. එහෙත් කුඩු රොෂාන් නැමැත්තාගේ ඇඳුමට සමාන දුමකින් සැරසිටි පුද්ගලයෙකුටයි වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. ඉන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. වෙඩිකරුවන් පැමිණි මෝටර් රථය ජයල ප්‍රදේශයේ තමා ගොස් තිබේදී පොලිසිය සොයාගත්තා. එම වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු ධනුෂ්කොඩිහිදී අතරංගුවට ගෙන ඇත්තේ වත්තල පදිංචි ඔවුන් ගණේෂන් විග්නේශ්වරන් සහ මහේශ්වරන් ලුසිනාත් බවට හඳුනා ගැනුණා. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් ඔවුන් අතරංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව ධනුෂ්කොඩි වෙත බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී. ඔවුන් පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ බවට හඳුනා ගෙන ඇති බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. සැකකරුවන් දෙදෙනාට එරෙහිව මෙරට අධිකරණවල මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් පවතිනවා. ඔවුන් පසුගිය 23 වනදා බෝට්ටුවක් මාර්ගයෙන් පේසාලිය සිට ධනුෂ්කොඩි දක්වා ගොස් ඇති බවටයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ. එම බෝට්ටු ගමන සඳහා රුපියල් 103ක මුදලක් ලබා දී ඇති බවටද අනාවරණය වී තිබෙනවා. ගණේෂන් විග්නේශ්වර නැමැත්තා අවස්ථා හතකදී ඉන්දියාව, මැලේසියාව, ප්‍රංශය සහ ඩුබායි වෙත එක් අවස්ථාව බැගින් ගොස් ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණා. ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. 2018 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් වතල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත්තා. 2020 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහේශ්වරන් ලුසිනාත් නැමැති අනෙක් සැකකරු 2016 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමු පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්. සැකකරුවන් තිරුවි මධ්‍යම බන්ධනාගාර පරිසරයට යොමු කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ වසරේ ගත වූ කාලයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 81,000ට ආසන්න වී තිබෙනවා. පසුගිය මාසයේ ගත වූ දින 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,534 දෙනෙකු වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 17,135ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 21.18% බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. 16,140 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. මෙම තත්ත්වයත් සමග ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරෙනවා. රෝගීන් ප්‍රමාද වී රෝහල්ගත වීම ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙවැඩ පිට ගැටලුවක් වී ඇති බව රිචාර්ය ලමාරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළා. තම රෝහලට ඇතුළු වූ ඩෙංගු රෝගීන්ගෙන් 4න් එකක් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි ඔහු කියා සිටියේ.
4: රෝහල්ට එන එක ප්‍රමාද කරලා තියෙනවා. මේ විවිධ අද්භේත් සහ විවිධ විද්‍යාත්මක නොවන වෙනත් කටයුතු සඳහා කාලය නාස්ති කළා. ඉතින් අපි හැමතිස්සෙම මතක් කරන්නේ ඔබගේ දරුවාට උණ තත්ත්වය පැය 24කට වැඩි තියෙනවා නම් වෛද්‍ය අවවාද ලබා ගැනීම සුතාම සුදුසුයි. රෝහලට එන විට විශේෂයෙන්ම අපි අපේ අමල තාත්තලාගෙන් ඉල්ලන්නේ ඔබේ ඇති ඔබේ බබාට නියමිත පුද්ගල සෞඛ්‍ය අංකය PHN එක කියලා අපි කියනවා. ඒක සහිත බාකෝඩ් කාඩ් එක. ඒක අරන් එන්න රෝහලට එනකොට. මොකද ඒක නැති වුණොත් එහෙම අපිට ටිකක් වෙලා යනවා අපි වැඩ කටයුතු පටන් ගන්න දුෂ්කර වෙනවා. ඒත් එක්කම ඔබගේ දරුවාටගේ අපි කියන්නේ බර කාඩ් එක කියලා චයිල්ඩ් හෙල්ත් ඩෙවලොප්මන්ට් රෙකෝඩ් එක ඒකත් අරගෙන ඉන්න. ඒත් එක්කම ඔබගේ දරුවාට අදාළ සායනික සටහන් පොත් තිබෙනවා නම් ඒවා සියල්ලම අරන් ඉන්න. විශේෂයෙන්ම කියන්න ඕන දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන දරුවන් සතුව තියෙනවා ඩයග්නොසිස් කාඩ්ස් නැත්නම් රෝග විනිශ්චය පත්. ඒවා කරුණාකරලා දරුවා වරන් එනකොට රෝහලට අරගෙන ඉන්න. ඒත් එක්කම දරුවාගේ කෑම වලට හෝ බෙහෙත් වලට අසාත්මිකතාවයන් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් රෙකෝඩ්ස් තියෙනවා නම් ඒවත් අරගෙන එන්න හෝ එහෙම නැත්නම් ඔබ දන්නවා නම් ඔබේ දරුවට යම් කිසි දෙයකට අසාත්මිකතාවයන් තියෙනවායි කියලා ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා හමුවේ ප්‍රකාශ කරන්න ඕන.
1: ඇමරිකාව පනවා තිබූ තීරු බද්ද 10% දක්වා අඩු කර ගැනීමට හැකිවීම රටක් ලෙස ලබාගත් විශාල ජයග්‍රහණයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළා. EITN වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
5: සමහර අපිත් එක්ක තරඟ කරන සමහර රටවල් තාම 12.5 ඉන්නේ. ඉතින් අපිට මෙතන තරඟකාරී ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ නිසා තමයි මේක ජයග්‍රහණයක් විදිහට අර්ථකථනය වෙන්නේ. ඒ ජයග්‍රහණය කියලා අර්ථකථනය වෙන්න හේතුව තමයි අපි මොන හරි දිනන්න මහන්සි වෙන්නත් එපා. ඉබේ දෙයක් හම්බුණා නම් අපි ඒක ජයග්‍රහණයක් කියලා අර්ථකථනය කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමා හෝ ඊට පස්සේ අපිට එහි ඉන්න තානාපතිතුමා මහින්ද සමරසිංහ මහත්මයා ඒ කණ්ඩායම පස්සේ අපි පත් කරපු විද්වතුන් ඒ වගේම අපි අපනයන ශේෂ්ත්‍රත් එක්ක ඉතාමත් ළඟින්ම කටයුතු කරා. මොකද ඒ අය පැනික් වුණා නම් අපිට ඒ අය මේකෙන් අතාරින්න පුළුවන් වෙන රටවල් වලට යන්න ඉඩ තිබ්බා. ඉතින් අපි රටක් විදියට ගත්ත ජයග්‍රහණයක්. ගිය අවුරුද්දේ අපි මේ අර්බුද සියල්ලම යටතේ 7% විතර අපනයන වර්ධනය ළඟා කරගත්තා. මේ අවුරුද්දේ ඒකම කන්ටිනියු කරලා දැන් පළවෙනි කාර්තුවේ ලෝක අර්බුද ඇතුළත 8% අපනයන වර්ධනයක්, ජූනි මාසේ 12% අපනයන වර්ධනයක්. ඉතින් මේ සාමූහික ක්‍රියාවලිය තමයි අපිට ජයග්‍රහණයක් විදියට දකින්න පුළුවන්.
1: මේ අතර තීරුබදු අඩු කිරීම ශ්‍රී ලංකා ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් තවදුරටත් උදා කරනු ඇති බවයි පෙරදිනි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාදිනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළේ.
6: ඇත්තම ලංකාවේ අපනයන ඇමරිකානු වෙළඳපොළ තුළ තවදුරටත් තරඟකාරීත්වය වැඩිවීම සඳහා මේක බලපාන්නට පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් දැන් මේ මෙවැනි බදු ක්‍රමයක් තුළ අපේ රට ලෝකය තුළ මේ බලහත්කාර ශ්‍රමය අවම කිරීම සඳහා බැඳී සිටිනවා. ඒ වගේම රාජ්‍ය ත්‍රාන්ත්‍රය තුළ තවදුරටත් ශ්‍රම වෙළඳපළ නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම සඳහා අපි අන්තර්ජාතික සම්මුතියෙන් සමග එකඟතාවයෙන් යුක්තව කටයුතු කිරීම සඳහා බැඳී සිටිනවා කියන පණිවිඩය අපි දීලා තියෙනවා. දියුණු රටවල ආයෝජකයන්ගේ විශ්වසනීයත්වය ලංකාව කෙරෙහි වැඩිවීම සඳහාත් අනාගතයේ මේක ආයෝජන අවස්ථා සඳහා ධනාත්මකව බලපාන්නටත් පුළුවන්කම තියෙනවා.
1: මෙවර ජලකන්නේදී මෙට්‍රික් ටොන් 40,000ක වීතුග මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බව වියළවි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පාලිත බණ්ඩාර මහතා සඳහන් කළා. පසුගිය 13 වනදා ජලකන්නේ වී මිලදී ගැනීම ආරම්භ වීමත් සමග රටපුරා ගබඩා 144ක් විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ජලකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත් පාලිත බණ්ඩාර මහතා කියා සිටියා. මේවට විටත් මෙට්‍රික් ටොන් 5,390ක වීතුග වියළවි මණ්ඩලය මගින් මිලදී ගෙන තිබෙනවා. අසුණු නෙලන ආකාරය අනුව වී ගබඩා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි වියළවි මණ්ඩලයේ මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ. අම්පාර දිස්ත්‍රික්කයේ වියස්සුණු නෙලන ප්‍රදේශ අනුව ගබඩා 15ක් විවෘත කර තිබෙනවා. ඉම්ම දිස්ත්‍රික්කයේ මෙවර විට මෙට්‍රික් ටොන් 3,148ක වීතුග වියළවි මණ්ඩලය මගින් මිලදී ගෙන අවසන්. පසුගිය කිසිදු රජ ක්‍රියාත්මක නොවූ ආකාරයෙන් අස්වෙන්න නෙලන අවස්ථාවේදීම වී මිලදී ගැනීමට රජය කටයුතු කර ඇති බවයි ගොවි ජනතාව සඳහන් කළේ.
7: අම්පාරේ නම් වී අස්වන්න නෙලන අවස්ථාවේ අපිට වියළ වීටි කලවි කරගන්න අපිට අවස්ථාව ලැබුණා. අපිට ඇත්තමද බොහොම සන්තෝසයි.
8: මේ රජයේ නැජහත් වෙලා මේ ඉක්මනින්ම ගොවීන්ගේ වීටික කපාපු ගමන්ම රුපියල් 120කට 140කට ගන්න පුළුවන් මට්ටමකට රජයේ මේ විදිහේ සැලසීම මේ රජයේ ප්‍රශංසා කරන්න පුළුවන්.
9: දැන් අවුරුදු 3 ඉස්සෙල්ලා වී අටයක්වත් ගත්තේ නැහැ. වියළේ මණ්ඩලයක් තිබුණේ අනේ කාලේ. ඇත්තටම සන්තෝසයි. රජයේ මැදිහත් වෙලා ගොවි බැංකුවක් වගේ දෙයක් හදලා දෙනවා. තවත් පහසුකම් හොඳයි මේ ගොවියන්ට.
1: මේ අතර වීමිල ජාතික වශයෙන් ස්ථාවර කිරීමේ තීරණයකට රජය ඉදිරියේ දියලඹෙන බව අමාත්‍ය KD ලාල්කාන්ත මහතා කියා සිටියා.
10: වී කිලෝහයක මිල 120 ප්‍රමාණ. ඔකට විවිධයි විවිධව කියයි. හැබැයි අක්කරයකට මුසල් 40ක් ගන්න කෙනාට මදි. ඒකට ලාභයක් වෙන්න නම් වී කිලෝයකට දෙන්න ඕන 170ක් විතර. අක්කරයට 200ක් ගන්නවා නම් ඒක 120 ගොඩක් ලාභයි. නෑ කියන්න බෑ. ඇයි අපි පිරිවැය ආශ්‍රයන ප්‍රමාණය මේවා ඔක්කොම ගණන් හදලා බලලා නෙවෙයි 120යි කියලා කියන්නේ. අපේ වී කිලෝ එක මිල එහෙමේ යනවා නිතර. හාල් කිලෝ එක මිලත් නිතර එහෙමේ යනවා. මේ එහෙමේ යන එකෙන් පාරිභෝගිකයයි ගොවියයි දෙන්නම සූරා කෑමකට ලක් වෙනවා. ගසා කෑමකට ලක් වෙනවා. නිතර උච්චාවචනය වෙන නිසා. ඒ නිසා අපි ජාතික වශයෙන් තීරණයකට එමින් තිබෙනවා වීවල මිල ස්ථාවර කරන්න. එතකොට වී කිලෝ එකේ මිල ස්ථාවර කරගන්න අපිට පුළුවන් නම් සහල් කිලෝ එකේ මිලටත් යම් ස්ථාවරයක් එනවා.
1: මෙවසරේ සංචාරකයන් 125ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළා. විදේශ සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සාර්ථක සංචාරක ගමනාන්තයක් ලෙස මැතකාලීනව ජාත්‍යන්තර යැගීමටද ලක් වුණා. එම තත්ත්වයේද සැලකිලට ගැනීමෙන් රට තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. නව සංචාරක කලාප පිහිටවීම සහ දැනට ක්‍රියාත්මක සංචාරක ප්‍රදේශවල පහසුකම් මෙන්ම ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම ඊට ඇතුළත්. පවතින තත්ත්වයේ හමුවේ මේ වසරේ ගත වූ කාලය තුළ විදේශ සංචාරකයන් 12,85,303 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. වසර අවසන් වන විට මේ 125 සීමාවට රැගෙන යාමයි අපේක්ෂාව. ජූනි මාසයේදී විදේශ සංචාරකයන් 124,551 දෙනෙකු දිවයිනට පැමිණියා. මේ මාසයේ වන විට එය 138,730ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ.
11: සංචාර කර්මාන්තය ඉතාමත්ම හොඳින් ශ්‍රී ලංකාවේ නැවත අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් මේ වෙනකොට අපි දන්නවා ලෝකයේ යුදමය තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා යම් කිසි අඩුවක් තියෙනවා. ඒත් දැන් සංචාරක සීසන් එක ආරම්භ වෙමින් තියෙන්නේ. අපි කල්පනා කරනවා විශාල වශයෙන් අලුත් ගුවන් සමාගම් අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා ශ්‍රී ලංකාවට කොළඹට එන්න. ඉතින් එළඹෙන මේ සංචාරක වාරයේ ඉතාමත්ම හොඳින් කර්මාන්තය කරලා අපිට මේ වසරේ 125ක සංචාරක ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි වැඩ කරමින් ඉන්නවා. හෝටල් වලට අවශ්‍ය බාමන් ලපුහුණු කරන්න දැන් අපි දන්නවා ටුවර් ගයිඩ් කෙනෙක්ට ලයිසන් එකක් දෙනවා. එම ගත්තොත් ෆාමසියක් කරන ෆාමසිස් කෙනෙක්ට ලයිසන් එකක් දෙනවා. ඒ වගේ බාර් එකක් ඔපරේට් කරන්නත් අපි ලයිසන් එකක් දෙන්න පුහුණු වැඩසටහනක් දාලා NVQ සුදුසුකම් ක්වොලිෆිකේෂන් ලෙවල් එකක් දාලා මෙන්න මෙහෙම වැඩසටහනක් අපි සාකච්ඡා කරා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බාර් ලයිසන් පුද්ගලයෙක්ට බාර් එකක් ඔපරේට් කරන්න ලයිසන් එකක් දෙන වැඩසටහනක් අපේ ශ්‍රී ලංකා හෝටල් පාසලෙන් ආරම්භ කරලා ඒ ලයිසන් දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපි මාස 3ක් විතර ඇතුළත මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ සහ ලානිනෝ තත්ත්වයේ බලපෑමට මුහුණ දීම සඳහා රාජ්‍ය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑම ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ එල්ලවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා ප්‍රකාශ කළේ.
12: බස්නාහිර සබරගම දකුණු පළාත් හැර ඉතිරි කොටස්වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැසි රහිත කාලගුණයක් තමයි. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට මිනිස් සිරුරට දැරිය හැකි උෂ්ණත්වයේ ටිකක් ඉහළ මට්ටමක තියේවි. ඒ වගේම ජලය හිඟ වේවි. ඒ වගේ දේවල් තමයි අපි ලබන මාසයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ.
1: වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි වැලිගේපොළ මහතා කියා සිටියේ ජලය අරපිරිබැස්මෙන් භාවිත කළ යුතු බවයි.
13: අපිට තියෙන ජල සම්පතේ අඩුවීමක් හිඟවීමක් අපිට ඉදිරි මාස දෙක ඇතුළත අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් මාස දෙක ඇතුළත. අපි මේ වෙනකොට යලකන්නේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. යලකන්නේ ඉවර වෙනකොට අපේ ජලාශවල මේ වෙනකොට 43% විතර ප්‍රමාණයක් තියෙනවා. මේක 135% විතර වගේ අඩුවීමේ සම්භාවිතාවක් තමයි තියෙන්නේ.
1: එල්නිනෝ තත්වයෙන් වනස්සතුන්ට එල්ලවිය හැකි බලපෑම් වැළැක්වීම සඳහා පියවර ගන්නා බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ මහතා ප්‍රකාශ කළේ.
14: යාල ජාතික උද්‍යානයේ පමණක් දවසකට ලීටර් 105ක වතුර ප්‍රමාණයක් විවිධ ස්ථානවලට ලබා දීමේ හැකියාව අපිට තියෙනවා. ඒක වසර පුරාම ක්‍රියාත්මක වෙන පද්ධතියක්. ඒක දැනටත් ඒ තත්වයෙන් ක්‍රියාත්මක වෙගෙන යනවා. ඒතර මුළු ලංකාව පුරාම ගත්තොත් අපේ තියෙනවා මිලියනයකට වඩා වැඩි ලීටර් ප්‍රමාණයක් දවසකට සපයන්න පුළුවන් අනෙකුත් ජාතික උද්‍යානවල. එතකොට ඊළඟට අපි ඒ පද්ධතියෙන් ආවරණය නොවන ස්ථානවලට අවශ්‍ය වතුර සපයීම සඳහා අපිට බවුසර් ප්‍රමාණයක් තියෙනවා.
1: එල්නිනෝ තත්වයේදී රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා මෙලෙස පැහැදිලි කළා.
15: මේ සඳහා මුහුණ දීමේදී අපි දන්නවා නියඟමය තත්වයක් ඇති වෙන්න පුළුවන් මේක දැඩි නියඟයක් වෙන්නත් පුළුවන් ඒ නිසා එවන් තත්වයක් තුළදී බලශක්තිය අරපිරිපැස්මෙන් භාවිතා කරන එක ඒ වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක ජලය අරපිරිපැස්මෙන් පාවිච්චි කරගන්න එක ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලදී අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ සමහරලාට අපට කන්නය කලින් ආරම්භ කරන්න සිද්ධ වෙවි සමහර විවිධ භෝග විවිධාංගීකරණය වගේ තැන්වලට අපට ගමන් කරන්න වෙවි එනිසා මෙන්න මේ සම්බන්ධිනුත් අපි සාකච්ඡා කරනු ලැබුවා
1: ගල් අක්මීමන පින්නදුව ඉන්ධන පෙරුම්හලේ සේවකයෙකුට පහර දීමෙන් ඔහු රෝහල්ගත කර තිබෙනවා පෙරුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 9:15ට පමණ මෝටර් රථයකින් පැමිණියා QR පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් ඉන්ධන පෙරුම්හලේ සේවකයාට අසභ්‍ය ලෙස බැනවැදී අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා පහර දීමෙන් තුවාල ලැබූ ඉන්ධන පෙරුම්හලේ සේවකයා කරාපිටිය රෝහලටයි ඇතුළත් කෙරුණේ සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා. මාතර තිස්ස මහරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබුවා. තිස්ස මහරාම සිට මාතර බලා 10 වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසලදී යතුරුපැදීක ගැටී මාර්ගයේ නිවතර පැන ගසක ගැටීමෙන් අනතුරු වයින් නතර වී තිබෙන්නේ. මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස දෙබරබැව රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල 4 දිනක වැඩිදුර ප්‍රතිකාර සඳහා හමන්තුට රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇත්තේ බස් රථයේ අධික වේගයෙන් ධාවනය කර ඇති බව පොලිසිය සඳහන් කළා. විරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා සමග එක්ව ITN TK අසුරකෙමු බගතුට වැඩසටහන ක්‍රියාත්මක කරන්නේද මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහායි. පාසල් ලැබුණ ඇතුළු ප්‍රජාව එහිදී දැනුවත් කරනවා. ඉන්දීය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණ දීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවීන තාක්ෂණ ඔස්සේ සිසුන්ට ආමන්ත්‍රණය කර තිබෙනවා. ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වී මෝදි රජයේ සිය පාලන ඉතිහාසයේ දරුණුතම විරෝධතා රැල්ලට මුහුණ දෙමින් සිටින බවටයි වාර්තා වන්නේ. ඒ අධ්‍යාපන ශිෂ්‍යයේ ගැටලු සම්බන්ධයෙන් කොක්‍රෝච් ජනතා පක්ෂය, තරුණ දේශපාලන ව්‍යාපාරය, කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව නැගී සිටීම හේතුවෙන් මෙම අභියෝගයට මුහුණ දීමට ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ඊ අපූරු උපායක් යොදා තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ඔහු ඉන්ස්ටග්‍රෑම් වර්ගයේ සෙල්ෆි වීඩියෝවකින් තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කළා. තරුණ ගැටුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් සංවේදීව ක්‍රියාමාර්ග ගැනීමට තම සූදානම් බව එම වීඩියෝ පටය මගින් ප්‍රචාරය කර තිබෙනවා. එය අදවන විට මිලියන 300ක්ම වූ නැරඹුම් වාර සටහන් කර අවසන්. එම ප්‍රතිචාරවලට ස්තුතිය පළ කරමින් මෝදි අග්‍රාමාත්‍යවරයා තවත් වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත අද නිකුත් කළා. ඔහු සිය කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් වර්ගයේ ආමන්ත්‍රණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කඩලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා පිල පන්දු අර 50දී කඩලු 5කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්. සිද්‍රා අමීන් නොදෙවි ලකුණු 100යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 46යි පන්දු 5කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින් ජයග්‍රහණේ වාර්තා කළා. විශ්මි ගුණරත්න ලකුණු 123යි. හර්ෂිතා සමරවික්‍රම ඩොදෙවි ලකුණු 100ක් ලබා ගත්තා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. නඩු අවසන් කළ කුඩු කිලෝ 99ක් වනාත විල්ලුවේදී විනාශ කෙරේ. මිලියන 110ක කොකේන් සහ 60 ලක්ෂයක දුම් වැටි කටුනායකින් අත්අඩංගුවට. අක්‍රමිකතා වළක්වමින් ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට ජනපතිගෙන් නව ගැසට්ටුවක්. බොට්ටුවෙන් පැන ගිය වත්තල වෙඩිකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට. ඩෙංගු මරණ 61යි රෝගීන් 81,000කට ආසන්න වෙයි. රජයේ මෙට්‍රික් ටොන් 5390ක වී බිල දී ගනී ඇමති ලාල් වී බිල ස්ථාවර කිරීමේ තීරණයක. මෝදි නව තාක්ෂණයෙන් අරගලකරුවන් අමතයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්ඩි බවට පත්වනවා. ජලිත් හමුයමු හෙට පෙරවරු 9ට. 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මේ කතාව මෙනෙහි කිරීමක්. මේ මෙනෙහි කිරීම හුඟක් අතීතයට යන කතාවක්. මට මතකයි අපේ ගෙදර සාලේ තිබුණා පැරණි ගුවන්විදුලි යන්ත්‍රයක්. එක ස්පීකරයක් විතර තිබ්බ මේ කළු පෙට්ටිය ජර්මනියේ නිෂ්පාදිත ගුණ්ඩික් කියන වර්ගයට අයිති කියලා මම පොඩි කාලේ ඉඳලා දැනගෙන හිටියා. මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් විවිධ හඬ අපිට ඇහෙනවා. ඒ ඇහෙන හඬ අතරේ ඉතාම ලාලිත්‍යයකින් හෙබි තමන්ගේ ජීවිතයේ කිසිම දවසක අපිට දුකක් දොමනස්සයක් ඒ හඬින් සමීප නොකළ ලස්සන හඬක් නිවේදිකාවකකින් අපිට දැනෙනවා. ඇගේ ගීත තේරීම, ඒ ගීත තෝරන දේවල් අතර ඇගේ කතා බහ, මේ හැම එකක් කිරීම ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ වැඩි අවධානයක් යොමු කරගෙන තිබුණු අතීතයකුත් අපේ මතකෙ තියෙනවා. මේ හැඟුම් වර්ෂාව. මේ හැඟුම් වර්ෂාව අද අපි වෙන් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනී කුසුම් පීරිස්ගේ නාමයෙන්. අපි ආදරයට කියනවා කුසුම් අක්කා කියලා. ඇතැම් වෙලාවට කුසුම් ඇන්ටි කියලා කියව වෙලාවලුත් තිබුණා. නමුත් මං හිතනවා කුසුම් ආන්ටි කියලා කතා කරනවට වැඩිය ඇය ගුවාක් මාදරේ වුණේ කුසුම් අක්කා කියලා කතා කරනකොට. ඒක තමයි ඇගේ තිබුණු ලෙංගතුකම. ඒ ලෙංගතු හඬත් එක්ක අපි මේ ගමන් චාරිකාවේ යෙදෙන්න උත්සාහ කරන්නේ ඇය ජීවතුන් අතර ඉන්නැද්දි අප වෙත පතල නැත්නම් අප වෙත ප්‍රකාශ කළ ඉතාමත්ම වටිනා අදහස් කොන්නක් එකට එකතු කරන වැඩසටහනක් විදියට. ඒ නිසා හැබවින්ම මේ වැඩසටහන හැඟුම් වර්ෂාවක්. මේ හැඟුම් වර්ෂාවේ මුලමැද අග අපි ටිකක් පිළිවෙලට කතා කරන්න හිතුවා. මම මේ කල්පනා කළේ ගුවන්විදුලියේ උදේවරුවේ අපි අහපු නිවේදිකාවගේ හඬ රැයට ගුවන්විදුලිය අහනකොට අපිට ඇහෙනවා ගුවන්විදුලි නාට්‍යවලින්. අපි නාට්‍යවල දෙබස් අහගෙන තැන්වලදී සතුටු වෙනවා, සමහර තැන්වලදී කාටත් තොරෙන් කඳුළු පුරව ගන්නවා. එහෙම හඬ නළුවක් කරන්න ඇයට හැකියාව ලැබෙනවා. අපි ඕක කුසුමකකින් විමසුවා. ඍජු මයෙන් ඇහුවේ මේ ඇයි වැඩිය කැමති ගුවන්විදුලි නිවේදිකාවකටද, එහෙම නැත්නම් අර අපි හවසට නාට්‍යයස්ස ඇහුණු ගුවන්විදුලි හඬ නළුවේ තිබුණු චරිතයටද කියලා. අසර උත්තරයක් දුන්නා.
1: මං ගුවන්විදුලි නිවේදිකාවක් කියන වෘත්තියට ඒක බොහොම ආදරේ ගරු කරනවා. මං වැඩියම කැමති ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියට.
0: ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියට මතකද ඉස්සෙල්ලාම නාට්‍යයක් කරපු තැන කොතනද කියලා?
1: ඔව්, ඇත්තටම හොඳට මතකයි. ඒ විශේෂත්වයක් තියෙනවා. මම මුලින්ම රංගපෑවේ ආධුනික නාට්‍ය ශිල්පිනියක් විදියට ආධුනික රංගමණ්ඩල කියලා. ගුවන්විදුලි ආධුනික රංගමණ්ඩල, ආධුනික රංගමණ්ඩලත් ඒ දවස්වල ආධුනික රංගමණ්ඩල ගත්තත් පරීක්ෂණයක් තියලා මුලින්ම මම රංගපෑවේ පී වැලිකල මහත්මයාගේ නාට්‍යයක තමයි. ඒකම සෝම්පාලගුණදේර මහත්මයාගේ ඒත් ආධුනික නාට්‍යයක් ගුවනේ නළුවෝ කියලා.
0: එකපාරටම ගුවන්විදුලියට ඇවිල්ලා ඔය නාට්‍යයත් එක්ක එකතු වෙන්න බෑනේ. ඒකට මොකක් හෝ පරිචයක් තියෙන්න බෑ. ගුරුකුල යන කාලේ ඔය සහසම්බන්ධතාවය තිබුණාද? නැත්නම් මේ නාට්‍යවලට හඬ එකතු කිරීම කොහොමද ඒ කාලේ පාසල් සම්බන්ධ
1: වෙන්නේ? නාට්‍යවලට හඬ එකතු කිරීම කියන්නේ දැන් මම විශේෂයෙන්ම ගරු කරනවා. මට මගේ ජීවිතේ මම භක්තියකින් බොහොම ආදරයකින් ගෞරවයකින් ශ්‍රීපත් කරන තැනක් තමයි මගේ පාසල කැලණිය ගුරුකුල විද්‍යාලය. අපි පාසල යන කාලේ අපිට තිබුණා සාහිත්‍ය පාඩම තියෙන වෙලාවට ඒ පොත හයියෙන් ශබ්ද නගා කියවන්නට ඕනේ. ඒ ශබ්ද නගා කියවීමේදී මට ඉබේටම මට හිතන එක මං පියාගෙන් ලදා ආභාෂයක් කියලා. මොකද මට ගෙදරදී එහෙම හයියෙන් පාඩම් කරන්නට කියලා මගේ පියා කියලා තිබුණා. ඒකම මම පාසල යන කාලේදී හැම කතික තරඟෙතිම ප්‍රමුඛස්ථානය ලැබලා තිනවා. අන්තර්පාර්ශාලීය කතික තරඟ වලින් පවා ප්‍රමුඛස්ථානය ලැබලා තිනවා. එක වතාවක් විතරක් ගායනා තරඟකින් ප්‍රමුඛස්ථානය ලැබලා තිනවා.
0: මේ හඬ නළුව ගුවන්විදුලි රංගමණ්ඩල ඇතුලේ අපිට

0: චරිතයක් විදිහට පිළිඹුණේ. 90 දශකයේ අග ඇය අපිව අතරමං කරපු ලස්සන ගීතයක් නිර්මාණය කළා. මේ ගීතය තමයි ආගන්තුක ආදරයක් ගැන හරි ලස්සනට සටහන් තබලා තිබුණු ගීතය. ආගන්තුක ආදරේ ලලිත මිහිරි මතක හිමේ ඔබේ සිනා මට මතකයි සීනයක් වගේ. ඒ කාලේ අපි ඔය සීන අතරේ අතරමං වෙන වයස.
1: ඇත්තටම සුරවීර මගේ හේලියකගේ අත්දැකීමක් තමයි මේ ගීතෙ එකතු වෙලා තියෙන්නේ. ඇත්තටම ඇගේ ජීවිතයට ආදරේ හරිම ආගන්තුකයි. ඒ කියන්නේ දෙමාපියන්ගේ රැකවරණය මැති හැදුන ඇඩුන ඇය ආදරේ ටිකක් බයයි. ඉතින් ඒ උනට ඇය ඔහුට ආදරේ කළා. ආදරේ කළාට දෙමාපියන්ගේ තියෙන ඒ රැකවරණය මැද්දේ ආදරේ හෙලි කරගන්නවා. නැත්තම් කතා බහ කරන්නවත් මොකක්වත් නැහැ. ඒ අතරතුරින් අපිත් එක්ක මේ තොරතුරු කතා බහ කරද්දී ඇත්තටම ඇය ඉතින් කියනවා අනේ මල් මෙයාට ගොඩක් ආදරේ. අනිත් ඇයට වගේම ඌත් එක්ක කතා කරන්නේ නැත්නම් මේ හිතවිල්ල මගේ හිතට එකතු වෙලා මන් ලිව්වා ආගන්තුක ආදරේ අරුත මිහිරි මතකීමේ කතා කළා ඔබ සෙනෙහස මට සීනෙන් වගේ.

0: කුසුම් පේරිස් කියන හඳ දැන් නිහඬ වෙලා ඉවරයි. නමුත් මිනිසෙක් ලබන ඉතාම ඉහළම පරිචය තමයි නැත්නම් මනුස්සත්කමේ තිබෙන වටිනාම ලක්ෂණය තමයි ඔහුට පරිකල්පනය කිරීමේ හැකියාව. නැත්නම් ඔහුට පුළුවන් අතීතයට යන්න, අනාගතයට එන්න. එනිසා අපි කුසුම් පේරිස්ගේ හඬත් එක්ක අතීතයට යනවා. ඒ කොයිතරම් අපේ ජන සංස්කෘතිය හරහා බද්ධ වෙච්ච චරිතයක්ද. ගුවන්විදුලි නාට්‍ය වංශ කතාව, ඒ වගේම ගුවන්විදුලි නිවේදිකාව සහ ගීපද රචිකාවිය කියන භූමිකාවෙන් මේ පිටට ඇවිල්ලා. අපි වෙසක් සමය ගත්තොත් හැම තොරණක් ගාවම, හැම ජාතක කතාවකම ඇගේ හඬ එක්කෝ රාජ බිසවකට, එහෙම නැත්නම් රාජ කුමාරිකාවකට, එහෙම නැත්නම් බුද්ධ භාෂිතයේ වෙනත් වටිනා කියන තැනකට එකතු වෙලා තිබුණා. ඒක ජන සම්මතයි. ඒ නාට්‍ය තිබුණේ අපේකම. ඒ අපේකම අරගෙන අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳියාවක් ඇති කරන්න ඇයට මොකක්ද ජානවලින් ලැබිච්ච හැකියාවක් තිබුණා. අපි අමුලට ඇය අපිට මීට පෙර ප්‍රකාශ කළා කොහොමද ගුවන්විදුලියට ආවේ, කොහොමද නාට්‍ය ශිල්පිනියක් වුණේ කියන කතාව. ඒක දැන් අහන්න සුදුසුම වෙලාව.
1: මගේ යෙහෙලියක් මට මතකයි, ඇය කිව්වා මෙහෙම නාට්‍ය ශිල්පීන් තෝරනවා කියලා සම්මුඛ පරීක්ෂණ ලියුමක් දානවා කියලා. මගේ පියාට වුණ වෙලා තිබුණේ මාව පාසල් ගුරුවරයෙක් කරන්න. මමත් ඇත්තටම පාසල් ගුරුවරියක් වෙන්න තමයි කැමැත්තෙන් හිටියේ. මටත් පුංචි ආශාවක් ඇති වුණා ගුවන්විදුලි නාට්‍ය අහද්දි. මම හරි ආශයි ගුවන්විදුලි නාට්‍ය අහන්න. ඒ නාට්‍ය අහද්දි ඒ ආශාව අනුව තමයි මම ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් තෝරන පරීක්ෂණයට අයදුම් කරේ. මට ඇත්තටම පළවෙනි නාට්‍ය කරද්දී පුංචි බොහොම මගේ ජීවිතයට වැදගත් සුන්දර සිදුවීමක් මතකයි. සුන්දර කියන්නේ මගේ ජීවිතයට, මට ඒක පොඩ්ඩක් චුට්ටක් හිතර දුකක් හිතුන දෙයක්. මම මුලින්ම අපි නාට්‍ය ශිල්පීන් නාට්‍ය රඟපාන්න එනකොට පිටපත කියවද්දී, පරීක්ෂණයට මේ පටිගත කිරීමට පෙර ආතුව කියවද්දී මට ලැබිලා තිබුණේ තරමක පොඩි චරිතයක් කරන්න. ඒ පොඩි චරිතය කරන අතරතුරේදී මේ වැලිකල මහත්මයා කිව්වා මේ ප්‍රධාන චරිතය කර කර හිටිය වෙනත් යුවතියක්, ආ ඔය ළමයා එහෙමයි, ඔය ළමයා කරන්න ප්‍රධාන, ඔය ළමයා කරන්න මේ කියලා. මං කිව්වා මේ කමක් නැද්ද මේ ඉස්රායිලි කල් කියලා. නෑ නෑ කමක් නෑ, හරි කිව්වා. මට අරයට දුකේ හිතේ කියලා මට හිතුණා.
0: කුසුම් පීරිස් ඊළඟ ගුවන්විදුලි පරම්පරාවලට පූර්වාදර්ශ සපයපු චරිතයක්. ඒ වගේම ඇයත් තමන්ගේ ශිල්පීය ඥානය ලබා ගන්නේ පෙර පරපුරේ පූර්වාදර්ශයන් අරගෙන. මේ හැඟීම ගීපද රචිකාවියක් විදිහටත් ඇය අරගෙන එනවා. සාමාන්‍යයෙන් වැඩසටහන් වලින් මිදුණු නිසංසලේ මගතොටේදී කොරිඩෝවේ හමු වෙන කුසුම් පීරිස් මහත්මියත් එක්ක කතා බහ කිරීම හරිම සුන්දරයි. ඇගේ හදවත හරි විවෘතයි. ඒ වගේම ආදරණීයයි. ඇය හැම මොහොතකම කියන්නේ ආදරයක් හිතේ දැනුනොත් ඒ ආදරය තව කෙනෙකුට ප්‍රකාශ කරන්න, ලිංගතුකම් ප්‍රකාශ කරන්න, ඒකේ මොහොතේ තියාගන්න. මේ වෙලාවේ අතවනල නික්මලා යනගෙන ඊළඟ මොහොතේ අපිට හමු වෙයිද නොවේද කියලා අපිට කියන්න බැහැ කියන කාරණාව කතාව ඇත්ත. මොකද කුසුම් පීරිස් මහත්මියත් දැන් අපිට මේ කතාන්දර ඔක්කොම කියලා නික්මලා ගිහිල්ලා. ඇයගේ එක ගීතයක හරි ලස්සන වදන් පෙළක් සකසනවා. ඒ කියන්නේ කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා, ඔබේම වීමා මගේම වී, ඔබ අපේම වී අප ඉපදේවා කියලා. ආදරයක් හිතේ තියාගෙන තව කෙනෙකුට මේක කියන්න බැරි වුණොත් එහෙම ඇති වෙන தත්ත්වෙ මොකක්ද? ඒ අනවබෝධය මත ආදරයක් ඉදිරියට ගලයිද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇය මේ කතාව හරි ලස්සනට ලිව්වා.
1: ඔව්, ගීතය ලියවෙන යමුනා විනෝදිනිගේ ආරාධනයෙන් ගීතයක් ලියලා දෙන්න කියලා. ඔය අදහස මගේ හිතට ආවේ එකත් මගේ හිලේකී අත්දැකීමක්. මෙතනදී දෙන්නම් මගේ යහළුවෝ අපි ගුවන් නිදිරියේ සේවය කරන කාලය තුලදී ඒ දෙන්න නාට්‍යවලට සහභාගී වුණා. හුඟක් යාළුවෝ. ඒ විශේෂයෙන්ම ඒ දෙන්න කෑම කන්නේ යන්නේ තේ බොන්නේ එකට. කොමල දැනගෙන හිටියා ඒ දෙන්නට දෙන්න බොහොම කැමති, දෙන්නට දෙන්න ආදරේ කියලා. කවදාකවත් ඔහු ඇයටවත් ඔහුටවත් කියලා තිබුණේ නෑ ආදරේ කියන වචනයෙන් කියලා. මොකද ඒහෙදි මාත් එක්ක තිස්සෙම කියනවා අනේ මට තේරෙනවා, මට දැනෙනවා, මට ආදරේ කරනවා කියලා. ඔහුත් කියනවා මේ මට කියන්නම හරි හිතේ ඉන්නේ මෙමය. ඔහොම ඉන්න අතරේදී මගේ යෙහෙඩියට විවාහ යෝජනාවක් ආව, නැත්නම් ඒගේ දෙමාපියන් බල කළා ඇයට විවාහ වෙන්නට.
2: ඇය ඇත්තටම ඒකත් කිව්වා. එතනක මේ මට මෙහෙම ගෙදරින් විවාහ යෝජනාවක් එනවා කියලා ඔහු hina වෙලා නිකන් හිටියා. සති දෙක තුනක් විතර ඇයි නාට්‍ය වලට සහභාගී වුණේ නැහැ. ගුවන් විදුලියට ආවේ නැහැ. අපිත් කල්පනා කළා ඇයි කියලා. ඉතින් අපි ඒ නිසා ඇගේ ගෙදර දුරකථන අංකයක් දැනගෙන හිටියෙ නැහැ කොච්චර යාළුණා. ටික දවසකට පස්සේ ඇය ආව නැවතත් පටිගත කිරීමකට. ඇවිල්ලා අපි කෑම කද්දි ඇත්තටම තවමත් ඉතුරු දුකයි ඒ කතාව කියනකොට ඉන්නකොට ඇගේ ඇතේ තිබුණා මුදුවක්. මම එන්ගේජ් වුණා කියලා කිව්වා. අපි කෑම කකා හිටියේ. ඔහු නැගිට්ටා. ඉතින් නැගිට්ටා යන්න කියලා. ඊට පස්සේ ඇයත් කියා එතෙන්දී කවුරුත් කතා කරේ නෑ. ඒකෝ මම මෙච්චර කාල බලන් හිටියා කියයි කියලා කියන්නේ නෑ. මට මෙහෙම ගෙද දෙමාපියන් විශේෂම තාත්තා මට කියනවා ඉක්මනට මදින්න කියලා. ඉතින් මට ඒ නිසා කැමති වෙන්න සිද්ධුණා. මම දන්නේ නෑනේ මට ආදරේද කියන්නේ දන්නෙත් නෑ. මම දන්නේ නෑ. මම ඒකයි එදත් කිව්වේ කියලා. ඊට පස්සේ ඇය විවාහ වෙලා හොඳ කියන්නේ හොඳයි කියන්නේ ඇය විවාහ වෙලා විදේශයක පදිංචියකට ගියා. ඊට පස්සේ අර තරුණයා පඩිගත කිරීම වලටත් ආවේ හුඟක් අඩුවේ. දවසද මට මුණ ගැහුණාම කොහොමද යාළුවා කතා කරාද කියලා මම කෝ කතා කරනවා. මේ කියලා කමන්නේ ඔයාට හරි කතා කරන්න ගම මම හැබැයි ඒවා කිව්වේ නැත්තේ. ඒක තමයි කියලා මෙහෙම අසුරුසනෙන් කළගෙන ගියා. මේ දැන් හෙදම් මට ආපහු ඒ කාලේ ආපහු වෙනවනම් මම එයාට කියනවා ආදරේ කියලා. ඇත්තට මම එතකොට එකපාරටම ලියාගත්තා අසුරුසනෙන් මක මොහොතකදී කාලය නැවති යලි ආරම්භී විශ්වයලුතෙන් මෙහි වේවා අපේම වී අප ඉපදේවා ඔබේම වීමා මගේම වී ඔබ කියන එක පස්සේ හිතලා ලිවේ අපේම වී අප ඉපදේන කියලා. එතන දුක

0: ගීතයක් කියන්නේ ඇත්තටම හැඟීම් දනවන මාධ්‍යයක්. ඒ මාධ්‍ය ඇතුලේ පදමාලාවක් කතා කරලා කියන කරුණු ශිල්පියෙක්කෝ ශිල්පිනියක්ගේ ගායනයන් ඇතුලේ අපේ හදවත් පසාරු කරගෙන මතුවෙන මැවීමක්, රූප මැවීමක් සිදු කරනවා. ඇත්තට මේක චිත්‍රපටයක් දිහා බලන් ඉන්නවට වඩා ටිකක් ගැඹුරුයි, හදවතට සංවේදී. ඔය අසුරුසෙනින් ගීතය ඇතුලේ තිබුණෙත් එහෙම කතාවක් කියලයි මට නම් හිතෙන්නේ. එය රිදෙන කතාවක්. කුසුම් පීරිස් මහත්මිය තමන්ගේ මේ නිර්මාණ දිවිය තුළ සැරිසැරීමේදී මුලින්ම නවතින්නේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක් විදියට. ඇය මේ නාට්‍ය ශිල්පීන් තෝරන පරීක්ෂණයට එකතු වෙලා ආධුනික ශිල්පිනියක් විදියට සහභාගී වෙලා පරිණිත භාවයට ලක් වෙලා නාට්‍ය ගණනාවකට තමන්ගේ හඬමුසුව එකතු කරන ප්‍රධාන හඬනලුව බවට පත්වීම ඇත්තටම ඇයටත් විශේෂ වූ කාරණාවක් වුණා. ඇත්තටම මේ වැඩසටහන අහගෙන රසවිඳගෙන ඇය පිළිබඳ ස්මරණය කරන හුඟ කෙනෙකුට මේ අවස්ථාව විශේෂයි. මේ වැඩසටහන අහගෙන මෙනෙහි කරමින් අතීතයට ගමන් කරමින් කුසුම් පීරිස් මහත්මියගේ හඬ නළුවන් ගැන කල්පනා කරන මෙනෙහි කරන උදවියට ඇත්තටම මේ අවස්ථාව විශේෂයි. අපි යමු මුවන් පැලැස්සට. මුවන් පැලැස්ස සිලිඳි, මුවන් පැලැස්සේ සපුමලි. පස්සේ මේ චරිත වෙනස් වෙනවා. නමුත් මිනිස්සු තුළ කාවැදුණු සිලිඳි සපුමලි බවට පත්වෙලා හිටියේ කුසුම් පීරිස් මහත්මිය. ඔබ විශ්වාස කරන්න, ඇගෙන් අපි එක අවස්ථාවකදී ඉල්ලුවා මේ හඬ නළුව ඉදිරිපත් කරන්න කියලා. බලන්න කතා කරපු අපූරු.
1: ආම් බලන්න කදිර අයියා, අපේ අම්මා හද්දි බාගෙම හොය හොයා නිනව්වක් නැතුව අපිව හොයන හැටි. කෝරළේ මහත්තයලා ගෙදර එන්න ගිහින් එන්නම් කියලා, කෝරළේ මහත්තයා බලව්වට ගිහිල්ලා එන්නම් කියලා. මොකද ගෙදර කියනවට කැමති නෑනේ මැණිකේ කෝරළේ මහත්තයයි. කෝරළේ මහත්තයා බලව්වට ගිහිල්ලා එන්නම් කියලා කදිර අයියායි මායි ගියාට අපේ අම්මා බලාගෙන ඉන්නවා අපි එනකන්. ඉතින් බලන්ටකෝ, කොයි හද්දි බාගක අපේ අම්මා තනියෙන් යනවද කියලා කියන්න මන් දන්නේ නෑ ඕන්. ඉතින්
0: ඕනෑම චරිතයක් හිතේ ඇඳෙන්න එක නිමේෂයක් විතරක් හොඳටම ඇති. ඇත්තටම ඉස්සරහම යම් කිසි කෙනෙක් යම් චරිතයක් ඉස්සෙල්ලාම දැක්ක ගමන් හිතේ ඇඳෙන්නේ කොහොමද, ඒ ගැටීම සිදුවන්නේ කොයි ආකාරයෙන්ද? මං ඔබෙන් ඇහුවොත් එම ඇහැට ඇහැක් ගැටිච්ච තැනක් ඔබට මතකද? ඒ තැන්වල ආයෙත් මල් පිපෙන්නේ නැද්ද? කුසුම් පීරිස් මහත්මිය මේ ඇහැට ඇහැක් ගැටිලා හදවත් තුළ තිබෙන ප්‍රහර්ෂයේ මතුවීම හරිම ලස්සනට එක තැනක සටහන් කරලා තියෙනවා. හිත ගාව දඟ කළා, නෙතු ගාව හිනහුණා, පැතුමකට ඉඟි කළා, හදක ආරාධනා කියලා. ඕනෑම ආරාධනාවක් මුලින්ම ඇතිවෙන්න ඇස්වලට ඇස් ගැටිලා ඒ ඇස් එක්ක මොකක්ද එකමුතුවක් වෙන්න ඕනේ. හැබැයි මේ කතාව ටිකක් වෙනස්. කුසුම් පීරිස් මහත්මිය මේ කතාව හරි ලස්සනට ගොනු කරලා තිබුණා මීට ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒ කතාවේ ඇහැට ඇහැක් ගොනු වෙලා කතාව නිර්මාණය වෙන අතර මගදී කුසුම් අක්කා බැහැලා යනවා.
2: මගේ නැන්දනියට අසනීපෙලා කියන මගේ දයාබර සැමියගේ මවට අසනීපෙලා මං ඇයව බලන්න බස් එකකට නැගලා බස් රථයේ පිටත් වෙනතුරු ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉන්නකොට මට ඉස්සරහ හිටිය බොහොම සුන්දර යුවතියන් තිදෙනෙක්, එක්කෙනෙක් හරිම ලස්සනයි. ඉතින් ගොඩාක් ලස්සන යුවතියක් දිහා ඕන කෙනෙක් බලයි මම තැ දිහා ආසයෙන් බලන්ගෙනට. එයාගේ ඉහෙලියන් දෙන්නත් අර ගැහැණු ළමයි එකතුනහම බොහොම ආදරෙන් හිනාවී විහිළුවෙන් කතා කරනවානේ. නමුත් අර මැද හිටපු සුන්දර යුවතිය බස් රථයේ එළිය බලාගෙන චලින් චරේ බලනවා, අරගොල්ලොත් කතා කරනවා. මමත් බැලුවා මේ ඇයි බලන්නේ කොහෙද. බලනකොට එළිය බස් නැවතුම් පෙළේ තරුණයන් පස් දෙනෙක් හිටගෙන හිටියා. එතන මට තවමත් හොඳට මතකයි. එතනින් එක තරුණෙක් අර විදිහටම අර යහළුව කතා කරද්දී ඔහුට ඒ ගැන නිනව්වක් නෑ. ඔහු බස් රථයේ දිහා බලාගෙන ඉන්නා. ඔහු බලන්නේ මේ ලස්සන තරුණිය දිහා. මොහොම කඩවසම් තරුණෙක්. ඇත්තට මම ආදරයට හරි ආදරේ තරුණ විය අපි. ඒ ආදරණීය අත්දැකීම් විඳලා තියෙන නිසා හෝ නැත්තම් ආදරයට මං ආදරේ හින්ද වෙන්නේ නැති. ඊට පස්සේ බස් රථය පිටත් වෙන්න හදනකොට එක පාරටම අර තරුණයා අර යාළුවන්ට කියන්නේ නැතුව බස් එකට නැග්ගා. නැගලා දැන් ඉස්සරහට ඉනවා. ඇවිල්ලා අරතේ හිටගත්තා. මමත් හරියට ඒගොල්ලන් එකට ආව කෙනෙක් වගේ මමත් බැලුවා. අර ගොල්ලන් යාළුවෝ ටික බලලා මේ තරුණයා කොහෙද නැග්ගේ කියලා. ඒක හිතන්නේ නැන බස් රථයේ දෙට එනවා. ඔහු ඇය දිහා බොහොම ආදරෙන් බැලුවා. අනේ අවස්ථාව කියන්නේ මම ඊළඟ බස් නැවතුම්පලෙන් බහින්නට ඕනේ. එතකොට මගේ නැන්දනියගේ ඉදිරි පිටම නැවතුම මං ඉක්මනට කොලයක් අරගෙන ලිව්වා. මේ නේතු ගාව හිනේ වුණා. ඒක තිස්සලමල නේතු ගාව හිනේ වුණා. හිත ගාව දඟ කළා. ඒ එනකොටම මගේ ස්වයමගේ මල්ලි හව ඇයි අක්කේ කියලා. මොකද මං අරක ලියලේ නෑ, මං ගොනේ නෑ යන් කියලා ලිව්වා. ඉතින් මං ඕක මගේ හිතේ තිබුණා. එතකොට ඇත්තටම වික්‍රත් නායකයන්ගේ සරලගී වැඩසටහනකට මට ඒ ගීතය ලියන්න ආරාධනා ලැබුණාම මට එපකාට මේක මතක් වුණා. මතක් කියලා තමයි හිත ගාව දඟ කළා, නිතු ගාව හිණ වුණා, පැතුමකට එඟි කළා, හදක ආරාධනා. මම ඉතින් හිතේ මවා ගන්නවා මේ දෙන්න ආදරය කරන්නේ නැති, මේ දෙන්න විවාහ වෙන්නේ නැති. මම තාමත් හිතනවා සමහර වෙලාවට ඒ ගැන එතනින් යන වෙලාවට.

സമൂഹ വ്യാപാരമാണ്

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: இசையில் நுண்ணியன ஹட ஜோடி இருதா ராத்திரி ஹத்தட ஹிமாலிக்க ஜோதி ராத்திரிய
1: වසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝලි සුවර්ස්
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: කුසුම් පීරිස් මහත්මියගේ ජීවිතය ආදරය හා මුසුව බැඳී ඉදිරියට ගමන් කළ හරි සුන්දර ජීවිතයක්. ඒ ජීවිතයේ දුක හඳුනාගෙන තිබුණා. හැබැයි දුකට වඩා ඒ හදවතට ආදරය ලැබුණා හැමෝගෙන්ම. ඇත්තටම ගුවන්විදුලි හඬ නළුව ඇතුළේ ඇගේ හඬ ඇහෙනකොට ඇයට නිවේදිකාවක් වීමේ අවශ්‍යතාවය සහ ඉල්ලුමකුත් තිබුණා. ඒකට අවශ්‍ය කරන නිවේදක පරීක්ෂණයක් ඒ යුගයේ ගුවන්විදුලියේ තිබුණේ නැහැ. ඒ වෙනුවට තමයි ඇය අනුමත කටහඬ යටතේ වෙළඳ සේවයේ වෙනුවෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. ධර්මශ්‍රී වික්‍රමසිංහ මහත්මයා සමග ආදර කුසුම් සුහද පැතුම් වැඩසටහන, ඒ වගේම ඇන්ටන් වාසනා උදාව, නිකාඩෝ රසබඳුනේ මිනාඩියක් පමණයි, ලින්ටන් ආදර තරංග, තිස් අබේසේකර මහත්මත් එක්ක ඒ ඉදිරිපත් කළේ, ගී අමදාරා වැඩසටහන රවිලාල් විමල ධර්ම මහත්මයා සමග ඉදිරිපත් කළ මේ හැම වැඩසටහනක්ම අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම ගුවන්විදුලි නාට්‍යංශයේ හිටපු විශිෂ්ට ගණයේ නිෂ්පාදකයෙකු වන නෙල්සන් පීරිස් මහත්මන් මේ තිබෙන සුන්දර ආදරණීය රිද්මය හොඳින්ම වටහා ගන්නටත් යෙදුණා. ඒ අනුව තමයි නෙල්සන් මහත්මගෙත් කුසුම් පීරිස් මහත්මියගෙත් විවාහය සිද්ධ වෙන්නේ. අපි මේ කතා කරන්න සූදානම් වෙන නිමිත්ත මේ විවාහය සම්බන්ධයි. මේ ජීවිතයේ එක්තරා අවස්ථාවක්. හැම මිනිහෙක්ම නැගිටලා ඉන්නවා වගේම හැම මිනිහෙක්ම ඇදගෙන වැටෙන වෙලාවලුත් තිබෙනවා. එහෙම තැනකදී විවාහ දිවිය කොහොමද? එවන් මොහොතක පොළාපයින් හැඟීම හරිම ගැඹුරුයි. තව විදිහකින් කිව්වොත් බර වැඩි.
1: මගේ තරුණ වියේදී හුඟක් රෝගාතුර වුණා. මම බලවත් ශල්‍යකර්මයකට මුහුණ දීලා බලවත් ලෙස රෝගාතුරව ඉන්නකොට මාව බලන්න උදේ හවස රෑ බොහොම වෙහෙස මහන්සියෙන් මගේ සැමියාව. එතකොට මට හිතුණා මේ අම්මා කෙනෙක් දරුවෙක් බලන්න එනවා වගේ, තාත්තා කෙනෙක් දරුවෙක් බලන්න එනවා වගේ, බොහොම ආදරයෙන් රැකවරණය ලබා දෙමින් නේද මේ ඉන්නේ, සෙනෙහසින් නේද ඉන්නේ කියලා. අනික මම විශ්වාස කරන දෙයක් තමයි මගේ පෞද්ගලික ජීවිතයේ ගත්ත අත්දැකීම් මත හැම කෙනෙක්ම, හැම තරුණියක්ම විවාහපත් වුණාට පස්සේ, හැම යුවතියක්ම පතිනියක් වුණාට පස්සේ තමන්ගේ මවගෙන් සහ පියාගෙන් ලබන ආදරය, සෙනෙහස, රැකවරණය මේ සියල්ලම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සැමියාගෙන්. ඒ සියල්ල නොඅඩුවම මේ අනතුරුම ලැබෙනවා නම් ඇත්තටම ඇය හරිම වාසනාවන්තයි. ඒ අත්දැකීම, ඒ හිතවිල්ල මගේ හිතට ආවා. ඒ ඇවිල්ල තමයි මම මේ ගීතය ලිව්වේ. ලියලා මම පුංචි කොළ කෑල්ලක, රෝහලේ ඉඳන් පොඩි කොළ කෑල්ලක ලියලා මගේ සැමියාවහම මං දුන්නාම බලලා හිනා වෙලා සාක්විදා ගත්තා. එච්චරයි. ඊට පස්සේ මං සුවපත් වෙලා ගියාට පස්සේ රූපින්දුමතිගේ සර්ලගි වැඩසටහනකට ඇය ගීතයක් ඕනේ කියලා කිව්වහම මං කිව්වා මං ළඟ මං කලින් ලියලා තියාගන්නේ ගීත, ගිය කවුරු හරි ගීතයක් ඉල්ලුවාම තමයි ගීතයක් ලියන්නේ. මං කිව්වා මං ළඟ මෙහෙම මං රෝහලේ ඉඳලිපු ගීතයක් තියෙනවා කියලා දුන්නාම ටීෂල්ටන් පෙර ප්‍රවීණ වාද්‍ය විශාරද, සංගීත විශාරද ටීෂල්ටන් පෙර මහත්මයා තමයි සංගීතය සහ තනුව සැපිවේ. එතුමා ළඟ තිබුණා තනුවක්, හරියට මේ වචන වලට ගැලපුණා. රූපින්දුමති මේ ගීතය ගායනා කරා. එදා මේ දාතර හුඟ දෙනෙක් මේ ගීතයට කැමති කියලා මං හිතනවා.

0: ඇත්තටම ඇය මෙරටේ සමස්ත රසිකයාගේ හදවත් පිනෝපු ඒ හැමගේ හදවත් තුළ නිදන් වුණු හඬකට හිමිකම් කියන නිවේදිකාවක්. නිවේදිකාවක් කියන චරිතයේ ප්‍රධානම ගෞරවය හිමිවන්නේ කටහඬට. ඉන් ප්‍රකාශ කරන හුඟක් දේවල් පිළිගන්න මෙරටේ සමස්ත සමාජය පෙළ ගැහිලා හිටියා. විශේෂයෙන් කාන්තා වැඩසටහන් තුළ ඒ පෙළ ගැසීම සිදුවීම ආඹුවක් නෙමෙයි. එය පියවර වශයෙන් සිදුවුණු ගමනක්. ඒ ගමනේදී එකතු වුණු ගමන් සගයන් බොහොමයි. මේ කාරණා කුසුම් පීරිස් මහත්මිය අපිට කියන්න අමතක කළේ නැහැ.
1: ඔව්, දැන් මම නාට්‍යවල රඟපාදී ඊට පස්සේ ගුවන් විදුලියෙම තිබුණා හඬ ශිල්පී පරීක්ෂණයක් කියලා, අනුමත හඬ ශිල්පී කියලා. ඒ කරාම වෙළඳ වැඩසටහන් කරන්න අවසරය ලැබෙනවා. ඒ වෙළඳ වැඩසටහන් කරද්දී සහ නාට්‍යවල සහභාගී වෙද්දී සම්බන්ධතා මැදිරිවල නිවේදක ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් දොරවල් අරගෙන ඇතුළට එනවා. සම්බන්ධතා මැදිරිවලට යනවා, ඒගොල්ලන්ව දකිනවා. එතකොට හරි ලොකු ආසාවක් ඇතුණ, අපි ප්‍රිය කරන, අපි අගය කරන ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් ඇද්දී අනේ මටත් නිවේදිකාවක් වෙන්න ඇත්තන් කියලා පුංචි ආසාවක් මගේ හිතේ ඇති වුණා. ඒ ඇති හිතේ ඇති වෙච්ච කැමැත්ත තමයි මාව නිවේදිකාවක් කළේ. 1972 සාන නිවේදිකාවක් විදිහට මං ගුවන් විදුලි එකතු වුණේ අන්නේ ආශාවත් එක්ක.
2: ඔබට අතීතයේ හොඳටම මතකයි කියලා තමයි ඔබත් එක්ක ඉන්න ඔබේ ඉහෙලියෝ ගුවන් විදුලි අපිට සතහන් කරන්නේ. මතකද ඔය ඉස්සල්ලාම සාන නිවේදන පරිශ්‍රණයෙන් සමත් වෙලා ගුවන් විදුලියට ආපු කණ්ඩායම?
1: ඔව් මතකයි. හුඟක් දෙනෙක් ආයුධම් කළා තිබුණා, හුඟක් දෙනෙක් පරීක්ෂණයට පෙනී සිටියා. පුහුණුව සඳහා අපි 20ක් විතර හිටියා, 20ක් 30ක් විතර හිටියා. ඊට පස්සේ සම්බන්ධතා මැදිරි වෙලත් අපිව පුහුණුවට යොදවලා තිබුණා.
2: ඒ කාලේ පුහුණු කරන්න හිටියේ කවුද? ඒ දැනුම ලබා
1: මාධ්‍ය ජීවිතේ අපි බොහොම අගය කරන, අපි හරි වාසනාවන්තයි, අපි හරි භාග්‍යවන්තයි. ඒ වගේ අයගෙන් දැනුම් සම්භාරයක් අපිට ලබා ගන්න ලැබුණිච්ච ගැන HM ගුණසේකර මහත්මයා, තේවිස් කුර්ගේ මහත්මයා, කරුණරත්න අබේසේකර මහත්මයා, ඇත්තටම නම් කියන්නට ගියොත් එක නමක් හරි අතෑරුණොත් එහෙම මං හිතන මං කරන ලොකු වැරද්ද කියලා. මට මේ වෙලාවේ සමා වෙන්න ඕනේ නම් එක දිගට කියන්න බැරි වුණොත් දයා දල්විස් මහත්මිය, ලංකාබේ වික්‍රම මහත්මිය, ඒ වගේ හුඟ දෙනෙක් අපිව පුහුණු කරා. මුල්ම යුගයේදී HM ගුණසේකර මහත්මයා තමයි අභ්‍යාස ආයතනය භාරව හිටියේ. ඒ දවසල ඒ අය අපිව පුහුණු කරා. ඒ පුහුණුවෙන් පස්සේ අපි 10 තෝරගත්තා. ඒ 10 තමයි අපි සහන් නිවේදක නිවේදිකාවන් ඉදිරියේ තෝරගත්තේ. තිලකරණ සිංහ, ඉන්ද්‍ර රාමනායක, සමදරා කෝට්ටගේ, මාලා වජිරා පෙරේරා, මම, ඩග්ලස් රණසිංහ, සෝමසිරි චන්දසේන, ආරියසිරි විතානගේ, මයිකල් පීරිස්. තව එක නමක් මට අමතකයි. මට හිතෙනේ අපි 10 තෝරගත්තට පස්සේ එකපාරට ඉවත් වෙලා ගියා හෝ මොකක් හරි සිද්ධ. මන් තිරකිනොත් සමහරලාට අහනවා මතකද කියලා. අපි දෙන්න පුංචි කියන්නේ අපි මට ඒ පුතන කවුරු හරි එනම් ඒත් සමා වෙන්න ඕනේ.
2: ඇත්තටම කුසුම් පීරිස් මහත්මියත් එක්ක කතා කරනකොට ඒ හැම වචනයක් ඇතුළෙම ඊළඟ පරම්පරා විදිහට අපිට ගන්න හුඟක් දේවල් තිබුණා. ඒවා අරුත් සම්පන්නයි. ඒ වචන අපතකියේ නෑ. මට හිතෙනවා ඇය ලිව්ව හුඟා ගීත ඇතුළෙත් මේ කතාව මෙහෙමම තියෙනවා කියලා. ඇය ලියනවා මගේ පොඩි දුව පිළිබඳව. ගෙවා දමන්නට ඇත දිගු ගමනක්, ජය ගනු බෑ එය හිතුවක්කාරින්. පෙවිතුරු හැඟුම්ෙන් යහගුණ දහමින් පිසලුණු කඳුලැල් සනහා දිගුරුන්. මගේ පොඩි දුව ගැන කතාන්දරය.
1: ඇත්තටම මගේ පොඩි දුවට, චූටි දුවට මං හරි ආදරේ. ඇයි පුංචි කාලේ ඉඳලම හරි හුරතල්. ලොකු දුවත් එමය, පුතත් මගේ දරුවෝ 3 මට හරි ආදරේ. මෙතෙන්දී විශේෂත්වයක් තියෙන ඔය ගීතේ දියත්ටි තමාලීට මගේ පොඩි දුවට අවුරුදු 2-3 විතර ඇති. ඇය මේ මට වඩා ඇගේ පියාට බොහොම ලේන් ගතු ආදරේ. තාත්තට ගොඩක් ආදරේ, ඇය මටත් ආදරේ. දැන් නම් හුඟක්ම ආදරේ. මාව බලන්න මං අසනීපුණාම මෙමත් එනවා. ඉතින් මේ මං ඉච්චර පුංචි කාලේ තාත්තට ගොඩාක් ආදරේලා හුරතලෙන්කොට මට කියනවා මට තාත්ති ළඟ ඉන්න දෙන්න අම්මා කියලා කියනවා. ඉතින් මං කියනවා අනේ මගේ පොඩි දුව මගේ රෝසමලනේ කියනකොට කියනවා රෝසමල් පිපෙන ගස්වල කියලා කියනවා හර හුරතල් තාලෙට. ඊට පස්සේ මං කියනවා අනේ මගේ රත්තරන් කෑලකම් රත්තරන් කඩේනේ තියෙන්නේ. මම තාත්ති චූටි දුව කියනවා. ඉතින් මම ඉතින් මගේ පොඩි දුව හොඳ කීකර දරුවෙක්. ඉතින් මං ඒ එක්ක මට බණ්ඩාරතවරු ගීතලිය දෙන්නකෝ මගේ ඔය චූටි දුවත් එක්ක මට හිතුණා. ඇත්තටම ඕනෙම අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරණීය බව, කීකරු බව. ඉතින් ඒ වචන ටික මුල් කරගෙන, අදහස මුල් කරගෙන දිගටම ලිව්වා.

0: කුසුම් පීරිස් මහත්මියත් එක්ක මේ කතාබහේ යෙදිලා ඉන්නකොට අර අපි කලිනුත් සඳහන් කළානේ ගීතය කියන්නේ හැඟීම් දනවන මාධ්‍යයක් කියලා. හැබැයි මේ හැම ගීතයක් ඇතුළෙම කුසුම් පීරිස් මහත්මිය එකතු කරලා තිබ්බේ තමන්ගේ අත්දැකීම. දැන් ගාක් වෙලාවට ගීතයක් නිර්මාණය කරනකොට මහා ගහම්බීර පොත්තස්සේ කඳු අස්සේ සැඟවුණු වචන හොයාගෙන ඇවිල්ලා ඒ වචන ගීතවලට යොදන තැන් අපි දැකලා තියෙනවනේ. නමුත් දයාදී අල්ලිස් මහත්මිය පවා කුසුම් පීරිස් මහත්මියගේ සිහිනයක ඔබ ගීත එකතු ඇතුළේ පැහැදිලි ලෙසම සටහන් කරලා තියෙනවා. කුසුම් පීරිස් කියන්නේ පොත්තස්සේ සැඟවුණු වචන වෙනුවට නිතර ඇස ගැටෙන ගහකොළ මල්වැනි ඉතාමත්ම සුමුදු චාම් වචන භාවිතයෙන් ගීත රචනාවට ආලෝකයක් එකතු කරන ශිල්පිනියක් කියලා. කතාව ඇත්තද කියලා විමසන්න කුසුම් පීරිස් මහත්මිය මෙන්න මෙහෙම අදහසක් අපිට එකතු කළා.
1: ඇත්තට මං ඒ දවස්වල පාන්දර රාජකාරියට සේවා මුරේට එද්දී අර මැද මිදුලිය හරිම ලස්සනයි, වටේට මල් පිපිලා තියෙන ගස්වල මල් බිමට වැටිලා සීතල පින්නේ හරිම ලස්සනට පේනවා, හරියට මල් පාවඩයක් ඇතුරුවා වගේ. ඉතින් එතකොට මට අදහසක් ආවම මං හැමදාමත් පුංචි කොලේක ලියනවා. මං ඉක්මනටම ලිව්වා, දවස උදාවක සතුට උදාවේ සීතල පිනි මත මල් පිති විසිරේ, සතුට උදාවේ සීතල පිනි මත මල් පිති විසිරේ. ඒක ලියලා ඊට පස්සේ ගීතයකට හදද්දි මට හිතුණා අර විදිහට සකස් කරන්න ඕනේ කියලා. සීතල පිනි මත මල් පිති විසිරෙන දවස උදාවක සතුට උදාවේ. එතනදිත් මං එනිකමට හිතුවා, දැන් මේ වගේ මොහොතක ආදරයත් එක්ක කොයි විදිහටද ලවන් සිනාමල් හද ගැබරන්නේ, කෙනෙක් කෙනෙක්ගේ හිනාව හදවත ඇතුළට ගෙනෙන්නේ, හිතට ගෙනෙන්නේ සතුට.

0: කුසුම් පීරිස්. ඇය ගුවන්විදුලි වංශකතාවේ මහගෙදර තබා තිබූ පියවර විශේෂයි. යමෙක් ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට ඉතාම ඉහළ තලයෙන් සමාජයේ පිළිගන්නේද ඒ තරමටම ගුවන්විදුලි ශිල්පිනියක් විදිහට ඇයව සමාජයේ ඉතාමත්ම ආදරණීය බැඳීමක් බවට පත් වුණා. එනිසා මේ අපේ සංස්කෘතික ප්‍රවාහයන් අතරේ නිතර මෝර රැඳුණු නමක් හැටියට තමයි කුසුම් පීරිස් මහත්මිය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇත්තටම ගුවන්විදුලියේ නිවේදන කලාවට අමතරව තමන් නිෂ්පාදනය කරන වැඩසටහන් සම්බන්ධතා මැදිරි නිවේදන කටයුතු එහෙම නැත්නම් තමන් අර අද කාලේ රේඩියෝ ඩීජේ කියලා හඳුන්වන සංකල්පයේ මුල්ම අදියර තමන්ම තැටි වාදනය කරන තමන්ම නිවේදන කටයුතු කරගෙන මේ ගීත සම්මිශ්‍රණය කරමින් කරන ලද කටයුතු. හැබැයි මේ සියල්ලත් එක්ක ඇය පටලවාගත්තේ නැහැ නාට්‍ය ගුවන්විදුලි නාට්‍ය සහ විචිත්‍රාංග වෙනුවෙන් එකතු කරන හඬ නළුව. මේ දෙක අතර බොහොම අපූර්ව ලෙස ඇය කාලය නිර්ණය කරගෙන තිබුණා මේ කටයුතු සිදු කරන්න. නැත්තම් කාලය බෙදාගෙන තිබුණා. මේවා ගැන කුසුමක් අපිට කියලා තියෙනවා.
1: නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු කරද්දී මගේ සේවාමුරේ ගුවන් කාලේ නැති වෙලාවට නාට්‍යවල රඟපෑවා. ඇත්තටම නාට්‍යවල රඟපාන අවස්ථාවල් මම යොදා ගත්තේ මට ලැබුණේ මගේ ගුවන් විදුලි සේවාමුරේට නැත්තම් නිවේදක ගුවන් කාලයට අමතරව ලැබෙන අවස්ථාවලදී කොටස් වශයෙන් නාට්‍යවලත් එහෙමයි ගුවන් විදුලි රංග මණ්ඩල මම බොහොම භාග්‍යවන්තයි. මම නාට්‍ය මට හොඳ ඉතාමත්ම ප්‍රවීණ දක්ෂ ගුවන්ලි නාට්‍ය නිෂ්පාදකිනියට රඟපාන ලැබුණා. පී වැලිකල මහත්මයා, දානන්ද ගුණවර්ධන මහත්මයා, සුගත පාලචිල්ලෝ මහත්මයා, අජේ ජයවර්ධන මහත්මයා, ආනන්ද සිරිසෙන මහත්මයා. ඒ කියන්නේ මට ලැබුණ අවස්ථාව මම හිතනවා මම මොන්තරම් වාසනාවන්තද කියලා. වගේම ප්‍රවීණ ගුවන්ලි නාට්‍ය ශිල්පිනියන් එක්කත් රඟපාන අවස්ථාව ලැබුණා. මට හුඟක් මම හරිම වාසනාවන්තයි යති.
0: මේ අවස්ථාව සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතය එකතු කරගෙන තිබෙනවද? උදකලා වෙන මොහොතක තමන්ගේ හිතට නැගෙන සිතුවිල්ල ගීතයක් බවට පත් කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තටම එහෙම තමන් ගැන විශ්වාසයක් තිබුණු ගැහණියක් තමයි, නිර්මාණ වේදිනියක් තමයි කුසුම් පීරිස්. මේ කතාවේ දිගටම අපි යෙදුනොත් නිසංසලේ මා තනියෙන් ගීතය හැදිච්ච හැටි ඇය විස්තර කරන ආකාරය මට හිතෙනවා ගීතයට වඩා හරි සුන්දරයි කියලා.
1: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මගේ මාධ්‍ය ජීවිතයේ මහා ගෙදර මම රාජකාරී කරන කාලය තුලදී එක් රාජ්‍යයකදී මගේ ගුවන් කාලය එනතුරු මම අපේ නිවේදක විවේකාගාරයේ රැඳී හිටියා. මග ළඟ තුන පුංචි කොළයක මම නිකමට ලිව්වා. මම තනියම හිටියේ ඒ වෙලාවේ 7ට විතර වගේ ඇති. ගුවන් ඉදිරියේ මැද මිදුලට හඳ පායලා මල් වැටලේ මල් අරි ලස්සන පෙන්නුනා. මම නිකමට ලිව්වා නිසංසලේ මා තනියෙන් කියලා. එතකොට මට හිතුණා දැන් ඔබ හොනේ විවාහකද එතකොට කියලා. ඇත්තටම මට ඒ වෙලාව හිතුණා ආදරවන්තයෙකුට නම් කවදාකවත් එහෙම තනිකමක් දැනෙන්නේ නැහැ. ආදරය කරන හිත ගැන හිතද්දි ඉන් පස්සේ එකින් එක එකින් ලියලා මම ඒක බල බල ඉන්නකොට මගේ ගීත රචකාවියක් විදිහට, ගේයපති රචකාවියක් විදිහට මාව සඳහන් කරද්දි මම හැමදාමත්ම බොහොම ආදරෙන් සිහිපත් කරන කෙනෙක් තමයි නිරංජලා සරෝජිනී ආදරණීය නැගණිය. නිරංජලා පටිගත කිරීමකට සහභාගී වෙලා යන ගමන් මාව දැකලා ඇයි මට බොහොම හිතවත්. මත් එහෙමයි අක්කා මොකද කරන්නේ කියලා ගම මම කමේ මගේ ගුවන් කාලේ වෙනකල් ඉන්නා කියලා. ඊට පස්සේ මොකද්ද කියලා මම කමේ මන් එකමට ලියුවකම එයා කියවලා කොහොනේ හරි ලස්සනයි කියලා. මම එතකොට දැනගෙන හිටියා නිරංජලා සරෝජින් තබේ වදන් බාලසූරියත් සල්ලිගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනකොට. මං කෝ අනංගි මං ආසයි එහෙමනම් ඔයා මේ ගීත ගායනා කරනවා ඔයාලා. එතකොට ඇයි බොහොම ආදරෙන් ඒ ගීතය බාර අරගෙන ගායනා කළා.

0: කුසුම් පිරිස් මහත්මියට තිබුණු පරිචය සහ ඒ වගේම ඒ පරිචය ඔස්සේ තමන් ලබාගත් ඥාන සම්භාරය ඇය පෙරලා ප්‍රධානය කළේම තමන්ගේ ආදරණීය ශ්‍රාවකයන් වෙනුවෙන්. ඇය කිසිම අවස්ථාවක උත්සාහ කළේ නැහැ තමන්ගේ දීර්ඝකාලීන ගුවන්විදුලියේ චාරිකාවේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් විදිහට තනතුරු ලබා ගන්න. ඇය තනතුරු අත්හැරියේ අසන්නන් අතර රැඳෙන්න අවශ්‍යතාවය නිසාමයි. ගුවන්විදුලි ජීවිතය ඇතුලේ ඇගේ වැඩසටහන් නිෂ්පාදනයේ තිබුණා ඇයට ආවේනික කලාවක්. ඇය හැම මොහොතකම සිනහ මුසු මුහුණින් තමන්ගේ ජීවිතයේ තිබෙන මේ රිද්මය එක ලෙස පාවිච්චි කරමින් ඇය තමන්ගේ කටයුතු වල යෙදුනේ. හුඟක් වෙලාවට ගීත ප්‍රචාරය කරන්න ලයිස්තු ගත කිරීමේදී ඇය එකතු කරන ලද ගීත අතිශය රම්‍ය ගීත. ඒ වගේ මතක සටහන් තාමත් අපේ හිත ඇතුලේ රැඳිලා තිබෙනවා. ඇය හැම මොහොතකම ඇයට ආවේනික අපූර්ව නිවේදක තෝරයි ගීත එකතුවක් තිබුණු ශිල්පිනියක් වගේ ගුවන්විදුලි ඉතිහාසය හොඳින්ම හදාරලා තිබෙන නැත්තම් මේවත් එක්ක බද්ධ වෙලා හිටපු අදටත් ඉන්න ශ්‍රාවකයෝ හොඳින්ම හඳුනන කාරණාවක්. විශේෂයෙන්ම ඒ යුගයේ තිබුණා එක අවස්ථාවක්. දැන් යම්කිසි ගීතයක් ඒ යුගයේ ගුවන්විදුලියේ ප්‍රචාරයට ලක් වුණා නම් ඒ ශිල්පියාගේ ගීතයක් යලි ප්‍රචාරයට වෙන්න ඕනේ පැය 4කට පස්සේ. එහෙම න්‍යායක් තිබුණා. ඉතින් ඒ න්‍යායන් එක්කලා යම්කිසි ගීතයක් ප්‍රචාරය වුණාන් පස්සේ ඒ ප්‍රචාරයේම අහපව ප්‍රචාරය වෙන්නත් දිගු කාලයක් ගුවන්විදුලිය බලාගෙන සිටින්න උනා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම කුසුම් පීරිස් හරි අපූර්වවට තමන්ගේ ගීත පෙළව ගැස්ම ගුවන්විදුලියට එකතු කළා. එතන හිටියා තමන්ගේ ගීත ලියන සහෝදරයන්ගේ ගී එකතුවක්. ප්‍රේම කීර්ති කේඩී කියලා එතනින් ගියා බණ්ඩාරකේ විජේතුංගලා මේ ආදී පිරිස ගීත රචනා කරනවා වගේම දයාදී අල්විස් ඒ වගේම රත්නාලංකා මේ ආදී තමන්ගේ ඉන්න අනෙකුත් ගී ලියන ශිල්පිනියන් එක්කලා තිබෙන ගුවන්විදුලි වටපිටාවේ සහයෝගිතාව අර එකිනෙකා හොවුමාරු කරගෙනද මන් දන්නේ හරි අපූර්වට යොදාගෙන තිබුණා. මං හිතන ගුවන්විදුලි ශිල්පිනියක් විදිහට ඇය පසක් කළ සාධකයම එය. තමන්ගේ අත්දැකීම් තමන්ගේ ගීතයට මුසු කරනවා වගේම අන් අයගේ අත්දැකීම් එකතු කරගන්න ඇය අතිශය උත්සාහයක යෙදුණු ශිල්පිනියක්. ඒ නිසා හැම මොහොතකම හැඟීම කියන එක ඇගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබුණා.
1: මම සුන්දර මතකයන් ඇඳුනේ හරිම ගෞරවයෙන් සිහිපත් කරන්න පුළුවන් අතීතයක්. ඉතාමත්ම භක්තියකින් යුතුව තමයි මම ගුවන්විදුලියේ ගත කළ කාලය ගැන සිහිපත් කරන්නේ. ගුවන්විදුලිය මම බොහොම ආදරෙයි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: කලාකර විඥාත නිර්මාණවේදියෙක් යන්නෙම තමන්ගේ ජීවිතයේ අත්දැකීම් මල්ල පුරවාගත්ත මිනිස්සු. මිනිස්සු තේරුම් ගැනීමේ ඉතාම ඉහලින් රැඳෙන්න එහෙම අයට පුළුවන්. ගුවන්විදුලි නිවේදිකාවක් නැත්නම් ගුවන්විදුලි නිවේදකයෙක් කියන පරිචයම එහෙම සමස්ත සමාජය තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් ගොඩනගලා දෙන අවස්ථාවක්. රටක් ලෝකයක් තේරුම් ගන්න අවශ්‍ය කරන මහා දැනුම් සම්භාරයක් ගුවන්විදුලියත් එක්ක එකතු වෙනවා. සමහර වෙලාවට ගුවන්විදුලි මැදිරියට එකතු වෙන එවැනි අත්දැකීම් සපිරි දෙදෙනෙක්ගේ එකතු වීමම සමහර අවස්ථාවලදී හුඟක් තොරතුරු බෙදා ගන්න, ඒ වගේම ඒවා ඇතුලේ හැඟීම සහ යම් ආකාරයක අත්දැකීම් වල පොළාපැනීම් වලට ලක් වෙන්න හේතු සාධක වෙන කාරණාවට පත් වෙනවා. කුසුම් පීරිස් තමන්ගේ ගීතවලට යොදා ගන්න අත්දැකීම් ඈත දුර බැහැර අත්දැකීම් නෙමෙයි. ඈත ඇගේ ඇස ගැටෙන හුඟක් අවස්ථාවලදී ඇය හඳුනන, දන්නා හඳුනන බොහෝ දෙනෙක්ගේ අත්දැකීම් ඇය තමන්ගේ නිර්මාණශීලී කෞශල්‍ය තුල විහිදා හරිනවා ගීත රචනා හැටියට. ඒවා පොදු රසවින්දනයේදී අතිශය ආදරය කරන ගීත බවට පත් වෙනවා. එහෙම වෙන්නේ ඇය ලිව්ව තමන්ගේ ළඟම ඉන්න මිත්‍රයා හෝ හිතවතියෙකුගේ තියෙන අත්දැකීමේ පොදු බව නිසා. එය ඒ අයට පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් රටේ මේ අත්දැකීම විඳපු විඳවන බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා ඉතාම ආදරයෙන් මේ ගීත රටේ රසිකයෝ වැළඳ ගන්නවා. සීනේකි ඔබ නිහඬ මැදියම් රැ කියන ගීතයත් අන්න එහෙම ගීතයක්. හැඟුම් මවන්න, කල්පනා කරන්න, වස්තු බීජ හොයන් යන්න හොඳම අවස්ථාවක්.
1: ගුවන් විදුලි තුලදී දුටුස ඇසු අත්දැකීම අපි හුඟක් උසස් විදිය ගීත රස විඳි ගීත ඇහැව්වේ. මට මතකයි අපි ගීතයක් පටිගත කරද්දී ඉක්මනට පටිගත කිරීම මැදිරියට කියලා බලනවා. අපි ඒ කාලෙදී ගුවන් විදුලියේ පස්වෙනි මැදිරිය තමයි බොහෝ වෙලාවට 10 වෙනි මැදිරිය සහ 5 වෙනි මැදිරිය තමයි ගීත පටිගත කරන්නේ. අපි ඒ වෙලාවට අපි කට්ටිය එකතු වෙලා ගිහිල්ලා බලනවා. හරිම ආශාවෙන්, බොහොම ලස්සනයි. ඉතින් ඒ ලියද්දී මට හිතුණා මේ ඔය ඇත්තට මුලින්ම නිරංජලා කියෝ නිසා තමයි ලිව්වේ.
2: ඇත්තට මගේ එහෙලියකගේ සැබෑ අත්දැකීමක්.

ඉහෙලිය ඉතරා තරුණෙකුට ආදරය කළා. ඔහුත් මගේ ඉහෙලිය නිසා මගේ හිතවත් එක්ක යාළු වුණා. ඒ දෙදෙනාට ආදරය කළාට කවදාකවත් දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබුණේ නැහැ. ඒ නිසා මගේ ඉහෙලියට දෙමාපියන්ගේ කැමැත්තට විවාහ වෙන සිදු වුණා. නමුත් ඇත්තටම මොකක්ද හේතුවක් කියන්න මන් දන්නේ නැහැ. ඇගේ විවාහ ජීවිතය සාර්ථක වුණේ නැහැ. ඇය නැවතත් තමන්ගේ දෙමාපියන් ළඟට ආව. ඇත්තට මං හොඳින්ම දන්නවා ඇය මගේ සමීපතම ඉහෙලියක් නිසා. ඇය අත වරදක් තිබුණේ නැහැ. මොකක් හෝ දෛවයේ සර්දමක් නිසා වෙන්නට ඇති. ඒ විවාහ ජීවිතය සාර්ථක වුණේ ඇය නැවතත් දෙමාපියන් ළඟට ආවා. ඒ ආවට පස්සේ ඇයට ආදරය කළ තරුණිය හිටියේ ඇගේ නිවසේ අසලමයි. ඔවුන් දෙදෙනා නිතරම දකින්දී මුණ ගැහෙද්දී නැවතත් ඔවුන්ගේ ආදරය අලුත් වුණා. ඉතින් මේ ආදරය අලුත් වන අතරේදී කලින් මගේ ඉහෙලියගේ දෙමාපියන් තමයි විරුද්ධ වුණේ. මෙතනදී ඔහුගේ දෙමාපියන් විරුද්ධ වුණා. නමුත් ඒ කිසිම දෙයක් ඒගොල්ලන් හිතන්නේ නැතුව දෙමාපියන්ගේ විරුද්ධත්වය වැඩිහිටියන්ගේ විරුද්ධත්වය හිතන්නේ නැතුව ඒගොල්ලන් දැන් තමයි මම ලියලා තියෙන්නේ. ලෝම සසලුව බලා සිටියාවේ යලිදුව පැත ළඟල. ඉතින් මේ ගීතය මට ඇතන මිරංජරාණන්ගේ මට කරපු ගීතයක් කියලා දෙන්න කියලා මන්නරත් අවදත් ගායනා කරන්න මේ ගීතය මගේ හිතට එකතු

0: පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණයට මම ඉදිරිපත් වුණා. එතෙන්දී මම ස්ත්‍රී නිවේදිකාවක් ඉදිරියට පත්වීම ලැබුවා. ඊට පස්සේ 1980 ගණන්වල මම විශිෂ්ට ශ්‍රේණි නිවේදිකාවක් විදිහට පත් වුණා. මම ගුවන් ඉදිරියෙන් සමුගන්නකොට නිවේදක වෘත්තියෙන් මම තවමත් ගුවන් ඉදිරියේ වැඩ කටයුතු කරනවා. ගුවන් ඉදිරියට සමු දෙන්නේ කවදාකවත් මගේ ජීවිතේදී මම. මොකද මගේ මාධ්‍ය ජීවිතයේ මහා ගෙදර මට අමතක කරන්න බෑ කවදාකවත්. මම ජ්‍යෙෂ්ඨ නිවේදිකාව විදිහට තමයි අන්තිමටම ගුවන් ඉදිරියේ සමුගන්නකොට වැඩ කටයුතු කළේ.
1: එක්තරා අවස්ථාවකදී කුසුම් පීරිස් මහත්මියට ගීතයක් ලියන්න සිද්ධ වෙනවා විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයාගේ සරල ගී වැඩසටහනකට. මෙතනදී මේ එඩ්වර්ඩ් අයියා කොන්දේසියක් දානවා. පිට මේ සමස්ත කතාවේම ප්‍රේමණීය හදවතක් තිබෙන ගැහැණියක් විදිහට කුසුම් පීරිස් මහත්මිය හැඳින්වුවානේ. එඩ්වර්ඩ් එන්නේ අනිත් පැත්තෙන්. ඒ කියන්නේ මේ ගීතය ඇතුලේ ප්‍රේමයම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක චුට්ටක් අඩුවෙන් ඉදුණාට කමක් නැහැ කියන කාරණාව. ඔබ දන්නවද කුසුම් පීරිස් මහත්මිය මේ කියන කතාව ඇතුලේ එකම ගීතය දෙවරක් ලියන්න වෙච්ච මං හිතන්නේ එකම අවස්ථාව මෙහෙම වෙන්න ඇති.
2: ගංගේ ගීතේදී ඇද්දි එඩ්වර්ඩ් ජයකොඩිගේ සරලගේ වැඩසටහනට එඩ්වර්ඩ් මට කිව්වා මේ කුසුමක්ම ගීතයක් ලියලා දෙන්න මට. මේ හැබැයි ඔයාගේ ගීතවල තියෙන්නේ ආදරේනේ, ආදරේ විතරමයි තියෙන්නේ. මේ ආදරේ ටික අඩු කරලා ගීතයක් ලියලා දෙන්න, ආදරේ අඩු කරලා ගීතයක් ලියලා දෙන්න කිව්වා. මං ගීතයක් ලිව්වා. එලා දුන්නම් කිව්වා මේ අනේ මේ ගීතේ ආදරේ නෑනේ, ආදරේ ටිකක් තියෙන්න ඕනේ, ආදරේ චුට්ටක් තියෙන්න ඕනේ, තරහ නෑනේ ආදරේ චුට්ටක් ලියලා ගීතයක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලා ලියද්දි මං කිව්වනේ මගේ මාධ්‍ය ජීවිතේ හැම එකකදීම මගේ දයාබර ශ්‍රමයාගෙන් සහයෝගය ලැබෙනවා කියලා. පස්සේ මට මේ ගීතය අහද්දි මේ ලොවක් බලන ගීතය එදා ප්‍රචාරය වෙනවා මං අහගෙන හිටියා ගුවන් ඉදිරියේ. මට හිතුණා මේ ගීතය ඇත්තරම මේ අත්දැකීම ඕනෙම යෞවනයකට ඕනෑම පතිනියකට පොදු අත්දැකීමක් නේද කියලා මගේ අත්දැකීම අනුව සංසන්දනය කරද්දී මං හිතලා මං ලිව්වා එදා හිටපු ආදරවන්තින් කවදාක්වත් ජීවිතේ ඒ ආදරේ වෙනස් වෙන්නට හොඳ නෑ කියන හැඟීම මගේ හිතෙන්න. ඒක තමයි මං ලිව්වේ ගංගේ උතුරු ලතා මඩුල්ලේ ඔය ගීතේ අන්තිමට මම කියනවා ආදරය කරන ආදරවන්තින් එදා වගේම හැමදාමත් වෙනස් නොවීම කියලා. මොකද විවාහ ජීවිතයට පත් වුණාට පස්සෙත් අපිට පුළුවන් අපි මැරෙන තාක් කල්ම ආදරෙන් ඉන්න.

0: ඇඟුම් වරුසාවේ ප්‍රේමසිරි ගමුදුවත්තත් මමත් මේ රැඳිලා ඉන්න වෙලාවේ
1: ලංකේ ස්වභාවිත ගීතයට ගුවන්විදුලි කලාවට නිවේදන ශිල්පිනියක් විදිහට කාන්තාවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද වැඩසටහන් හරහා ඇය අරගෙන ගිය දෘෂ්ටිවාදයන් වෙනුවෙන් මේ සියලු කාරණා සලකා බලමින් ඇයෝ මේ සමාජයේ බොහොම වටින ඇගීමට ලක් වුණා. ඇත්තටම කුසුම් පීරිස් මහත්මිය ඒවා අපිට කියලා යන්න අමතක කළේ නැහැ.
2: ඔචුරවීර මට ලැබුණා 1995 ගුවන්විදුලි සංස්ථාව මගින් පැවැත්තුවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ජනාධිපති සම්මාන කියලා මේ තරගයක්. එහිදී ජනප්‍රියම නිවේදිකාව විදිහට මට සම්මානය ලැබුණා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනියෙන් 2014 මට මතක විදිහට ලියවරුණ දිරිය කාන්තා සම්මානය හිමි වුණා.
1: ඒ කියන්නේ කාන්තාවන් වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවාවට.
2: විශිෂ්ට සේවාවට කියලා මේකෝ සම්මානය ලැබුණා. මගේ පාසලෙන් ලැබුණා ගුරුකුල රත්න විභූෂණ අවුරුද්දකට වතාවක් වෙන්නමන සම්මානයක්. පාසලට ගීතයක් ගෙන දුන්න ශිෂ්‍යාවක් විදිහට ගීත රචනාවට ගීත ප්‍රසාදිනී සම්මානය කියලා සමන රැඳි ගීත රසික සංසදේ කියලා මටත් මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරියක් වන දයදල්විස් මහත්මීටත් ලැබුණා. ඒක හරි විශේෂ හම්බු බොහොම භාග්‍යවන්ත සිදුවීමක් මට. මොකද මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරියක් එක්කම මටත් සම්මානයක් ලැබුණ එක මට ලොකු සතුටක්.
1: ඇත්තටම රූපවාහිනි මාධ්‍ය හඳුනා ගැනීමෙන් පස්සේ අපි ඇයව හඳුනන්නේ හඬ නළුවෙන්. ඇය හඬ කැවීම සඳහා සහභාගී වෙන අවස්ථා බොහෝයි. අපිට මතක නම් මේ වැඩසටහනේ මුල එතුමිය සඳහන් කළා එච්.එම්. ගුණසේකර මහත්මයා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට එතුමිය අරගෙන ගිහිල්ලා ඔය දීප්ති කියන වාර්තා චිත්‍රපටයට ඇගේ හඬ යොදාගත් අවස්ථාව. රූපවාහිනි මාධ්‍ය ආරම්භමත් පස්සේ ටයිටස් තොටවත්ත මහත්මයා තමන්ගේ මුල්ම කාටුන් පෙළෙහි හඬ කැවීම වෙනුවෙන් කුසුම් පීරිස් මහත්මියගේ හඬ යොදා ගන්නවා. ඇත්තටම හඬ කැවීමේ ශිල්පිනියක් විදිහට ඇගේ සමකාලීනයන් හැටියට පරාක්‍රම පෙරේරා, වේසාරිය විමල්, සමනතාවුද මේ ආදි වශයෙන් චරිත ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. කුසුම් පීරිස් මහත්මිය FM මාධ්‍ය බිහි වුණාන් පස්සේ අනිකුත් ගුවන්විදුලි නාලිකා හරහා තමන්ගේ හඬ ප්‍රචාරය කරනවා. ඔබට මතක නම් ඒ යුගයේ විවිධ FM නාලිකාවල විවිධ හඬ කැවීම් වලට ඇය සහභාගී වෙනවා නාට්‍ය ශිල්පිනියක් විදිහට. රූපවාහිනී මාධ්‍ය අතිශයින්ම ජනප්‍රිය චරිතවලට පණ පොවනවා ඇගේ හඬ. ඔබට මතක නම් මල්ගුඩියේ ඇගේ හඬ දිගින් දිගටම ඇහුණා.
3: බය වෙන දෙයක් නෑ පුතා, අපි යමු.
4: යා යම් පුතා යා. ඇත්ත කියව.
3: එහෙම කෙනෙක් ඉන්නවා සාමි.
4: ඇ අහිංසකයි.
3: අහිංසක තමයි.
4: ස්ත්‍රියගේ බන්ධනයේ පුතා.
3: මගේ පුතා බේරන්න.
1: ඒ වගේම රූපවාහිනියේ ඔය නපුරු පාලිකාව ඔබට මතකද? අභීත දියණිය කතාවේ, සුජාත දියණිය කතාවේ මේවා අතිශය ජනාදරයට පත් වෙන චරිත බවට පත් වෙනවා. අපි ජීවිතේට දැකලා නැති චරිත ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ හඬින්. ඔෂීනුත් එහෙම්මමයි. මේ කතාව තවදුරටත් ඇය කරගෙන යනවා.
2: තුරවීර මට මුලින්ම හඬ කැවීම සඳහා සහභාගී වෙන අවස්ථාව ලැබුණේ මං හුඟක් තරුණ කාලේදී රාජ්‍ය චිත්‍රපට අංශයේ දීප්ති කියලා වාර්තාමය චිත්‍රපටයක් සඳහා එච්.එම්. ගුණසේකර මහත්මයා තමයි අවස්ථාවට ලබා දුන්නේ. මං ලද විශාල භාග්‍යයක්. මොකද මං හඬ කැවීම ගැන දැනගෙනවත් මොකක්වත් නෙවෙයි කාලික මං ගැන පූර්ණ විශ්වාසයකින් ඒ සඳහා මාව යොමු කළා. ඊට පස්සේ මුල්ම රූපවාහිනී මුල්ම හඬ කැවීම් ශිල්පීන් අතරට එකතු වෙන්න මට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුල්ම හඬ කැවීම්
1: ශිල්පීන්
2: තොටවත්ත මහත්මයාගේ, අතුල් රන්සිල්ලාල් මහත්මයාගේ ආරාධනයෙන් මට ඒ සඳහා අපට සම්මාන ලැබුණා මුල්ම හඬ ශිල්පීන් විදිහට.
1: මතකද ඒ කාලේ හිටපු මේ ඔය හඬ ශිල්පීන් සමකාලීනව?
2: අනික අපි මුල්ම දවස්වල හඬ කැවීම් කරෙත් රජයේ චිත්‍රපට අංශයමයි. පරාක්‍රම පෙරේරාගේ මනු විජේසූරිය, ග්‍රේස් තෙන්නකෝන්, සමන්නත උදෙහිටි, රෝහණ ශ්‍රීවර්ධන ඒ වගේ අය එක තමයි අපිට හඬ කැවීම සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. අපි කට්ටිය එකතු වෙලා ඒ ඇතිනොත් මං හරිම වාසනාවන්තයි.
1: මට මතකයි අපි රූපවාහිනිය නරඹනකොට මල්ගුඩි දවස ඔෂීන් මේ වගේ තැන්වලදී අපිට පුළුවන්කම ලැබෙනවා ඇගේ හඬ අහන්න රස විඳින්න. පෑරන්ද පෙරේරාගේ අර දිගුණෙත් හසරැල්ලි.
5: මං සමහර වෙලාවකට ගීතයක් ලියන්න කිව්වහම එක්කෝ ගීතේ ගායනා කරන ගායකයාගේ නැත්නම් ගායිකාගේ අහන ඔයාගේ මොකක් හරි අත්දැකීමක් තියෙනවා තියෙනවද මොන වගේ අදහසක්ද ඕනි කියලා සමහරලාට අහනවා. ඉතින් මම දාරාත්නගෙන් ඇහුවා මේ මොකක් හරි ඔයාට තියෙන අත්දැකීමක් තියෙනවද මොන වගේ ගීතයක්ද? මට ආදර ගීතයක් කියලා දෙන්න. ආදර ගීත කුසුමක ගොඩක් ලියන්නේ ආදර ගීතනේ ආදර ගීතය කියලා දෙන්න කියලා එක පාටක් මගේ යාළුවෝ කියා යාළුවා හිටපු ගර්ල් එක එහෙමයි කිව්වේ. ධර්ණියත් එක තරහ වෙලා බලන්නකො දැන් මේ පුදුම විදිහට මේ තරහ එන්නේ ඉන්නේ. එහෙම කරන්න පුළුවන්ද? ආදරය කරපු විතරට වෛර කරන්න බෑ නේද අක්කා? එහෙම කිව්වා. මං එතකොටම ලිව්වා වෛර කරන්නේ මං කවදාවත් ඔබේ ආදරයේ නිසා කියලා එහෙම ලිව්වා. කියලා මං කොහොම හරි දෙලා දෙන්න කියලා. ඊපස්සේ මම ඒ අදහස අරගෙන මුලින්ම ඇත්තට මේ ගීතේ ලිව්වේ මම වෛර කරන්නේ මං කවදාවත් සැනසෙනු ඔහු සිවනේ. ඒ කියන්නේ මං ආදරය කරපු එකට තරහ වෙන්න බෑනේ. ආදරය කරපු කෙනෙකුට කොහොම තරහ වෙන්නේ? ඇත්තටම ආදරය කළා නම් එහෙම හිතන්න බෑනේ කියලා මට හිතලා. ඊපස්සේ මං ගීතේ ලිව්වා දිගුණෙත් හසරැල්ලේ මා සැනසුණු දවසේ හිරුහින හෙන උදේදී ආදරයද මට කිව්වේ. කියන්නේ ආදරයේ සුන්දරත්වය අපි දකින්නේ උදෑසන හිරු වගේ ඉතාමත්ම සුන්දරත්වයෙන්. ඊට පස්සේ ආදරය සමු ගන්නකොට ඒ විඩාව දැනෙනවා සැඩහිරු මද්දහනේ. ඒ වගේ විඩාව දැනෙනකොට ආදරය සමු ගන්නකොට ඇය වෙන කෙනෙකුට ආදරය කරනවා. එතනදී අර හිරු සමු ගනිද්දී වගේ ආදරය සමුගත්ත මොහොත ඌට බොහොම වේදනාත්මකව දැනෙනවා. මුලින්ම දැනෙන්නේ හිතට දැනෙන මුදු බව, හිතට දැනෙන සුවදායි බව. ඊට පස්සේ දැනෙන්නේ හිතට දැනෙන විඩාව. ඒව තමයි මම සමාන කළේ. ඊට පස්සේ හිතට දැනෙන මලානික බව, සමුගැන්ම. ඒව තමයි මම අර ඒ සමාන කළේ අර ස්වභාව ධර්මයේ දේවල්ත් එක්ක. අන්තිමට කියනවා මානේ තුහඬවා ඔහු හද සනහා හිරු වැළපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ. මුලින්ම ආදරයද මට කීවේ, ඊට පස්සේ ආදරයද ඔබ කීවේ.

0: කුසුම් පීරිස් මහත්මිය තමන්ගේ ගුවන්විදුලි චාරිකාවේ දශක 3කට වැඩි කාලය වෙන්කලේ සෞරුදු රසිකයා ආමන්ත්‍රණය කිරීම සඳහා. ඒ ආමන්ත්‍රණය ඇය පැති කිහිපයකින් ඉතාම අපූර්වවට සිදු කරනවා. දැන් ඇය අපිට නැහැ. ඉතුරු ඇත්තේ මෙවන් හඬ කොටස් කිහිපයක් සහ ඇය නිර්මාණය කරන ලද ගී සමුච්චයක් පමණයි. ජීවිතයෙන් සමුගෙන යන්න කලින් කුසුම් පීරිස් මහත්මිය තමන්ගේ ශ්‍රේෂ්ඨයන්ට වටින සමුගැනීමක් එකතු කරනවා. ඇත්තටම තමන්ගේ ජීවිත චාරිකාවේ ඇය තෘප්තිමත් ශිල්පිනියක්.
1: ඇත්තටම සරවීර මම හරිම තෘප්තිමත්. මොකද මාගේ ජීවිතේ අඩකටත් වඩා මං ගුවන්විදුලියෙන් තමයි කාලය ගත කරේ. මං පාසල නැවතියේ, ඒ වගේම මම මගේ සැමියා හඳුරගත්තේ ගුවන්විදුලියේදී. මගේ දරුවන්ට මම උගන්වන්නේ ඒ සඳහා මුදල්. කියන්නේ මම ඇත්තටම කවදාවත් මම රැකියාව වෘත්තියක් මගේ වෘත්තිය මං කවදාවත් මුදලක් වෙනුවෙන් නෙමෙයි. නමුත් මම මගේ මාධ්‍ය ජීවිතය පිළිබඳ හැම දෙයක්ම මං ඉගෙන ගත්තේ ගුවන්විදුලියෙන්. ඒ වගේම මගේ මාධ්‍ය ජීවිතයේ හඬ කැවීම අතරේදී ගීත රචනා කලාව නාට්‍ය රචනා කළා, නාට්‍යවල රඟපෑවා. මම මගේ ජීවිතයේ මං හිතනවා හොඳ හුඟක් ප්‍රවීණයන් ඇසුරු කරා, නාට්‍ය ශිල්පීන් ශිල්පිනියන්, ඒ වගේම නිෂ්පාදකවන් ගීත රචකයන් නාට්‍ය රචකයන්. ඒ අතින් මම හරිම භාග්‍යවන්තයි. ඒ වගේම මගේ ගෙදර මට ලොකු සහයෝගයක් ලැබුණා. මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ යහළු එහෙලියන්ගෙන් සහයෝගයක් ලැබුණා. මම කාටවත් කවදාක්වත් මං ඊර්ෂ්‍යා කළේ නැහැ. මමත් එහෙම තමයි. ඉතින් මම මගේ මාධ්‍ය ජීවිතේ මං හරිම තෘප්තිමත්. ගුවන්විදුලිය කියන්නේ මට හැමදාමත් මං බොහොම භක්තියකින් සිහිපත් කරන පූජා භූමියක් විදිහට මම සලකනවා. මං හරිම ආදරේ හරිම භක්තිය මම මතක් කරන්නේ. ඒ වගේම මම මතක් කරන්නේ මම ස්වාධීන රූපවාහිනී සේවයේත් හඬ කැවීම ශිල්පිනියක් විදිහට සහභාගී වෙලා තියෙනවා.
0: අද හැඟුම් වරුසාවෙන් කුසුම් පීරිස් මහත්මිය පිළිබඳ මේ හැඟුම් දැනවීම ඔබට සිදු කරන්න අපි හිතුවේ. මතුමතු පරම්පරා වෙනුවෙන් කොතනක හෝ ගුවන්විදුලි මාධ්‍යයක මේ සටහන් තැම්පත් විය යුතු නිසා ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමග මම ඉන්ද්‍රසිරි සුරවීර හැඟුම් වරුසාවේ අද දවසේ සමුගනී.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: සක්පුර ජාතියක් විශ්වාසයට බොල්ලොතරයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: අපේ අම්මගේ දරාවද

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
2: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
3: රේඩියෝ සියවසක උණු රාග ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
3: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
3: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
3: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
3: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්කඩ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිඩ් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය

0: FM 93.5, FM 93.7, La Khanna. Radio ITN.
1: Notarai Perelikaran, NLB Mega Power, 7th Mega Super Tag, Amatrava, Rupial Koti, Power Super Tag, Saha Grand Super Tag, Super Remote Rathia, Dinana Lokuma Super Tag, then Ekamalotarai, NLB Mega Power, Oba, Adam Miladikan,
2: Mamanam, Maram Relax.
3: ආශිර්වාදය වේවා උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කලයි සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

ආදරත්වයෙන් සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමදුර ධර්මදේ

බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම කැමැත්තෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපේ ආධ්‍යාත්මයේ හැම වෙලාවකම සුවපත් කරනවා. ඒ ආධ්‍යාත්මී සුවපත් කරගන්න ශ්‍රාවකේකුට මේ ධර්මයේ විශාල අනුග්‍රහයක් තියෙනවා. ඒ අනුග්‍රහය තුළ බුදුරජාණන් වහන්සේ ඉලක්කයටම අපට ඒ වැඩපිළිවෙල ප්‍රායෝගිකව භාවිතා කරන පිළිවෙල ගැන උන්වහන්සේ අපට අනුශාසනා කරනවා. තොර මේ ප්‍රායෝගිකව මේ ධර්මයේ අපේ ජීවිතයට ගලප ගන්න තාක්කල් අපට මේ ධර්මයේ තුලින් සැනසීමක්, ධර්මයේ තුලින් සුවයක්, ධර්මයේ තුලින් සනීපයක් ලබන්න පුළුවන්කමක් නැහැ. වත්පිළිවෙත් වලින් ඊටාම ස්වල්ප සැපයක්, ස්වල්ප අත්දැකීමක් තුල යම් නිවීමක් හදාගන්න පුළුවන් වුණත් ධර්මයේ අපට පෙන්වන ප්‍රායෝගික වැඩපිළිවෙල කියලා කියන්නේ තමන්ගෙන් ගැලවීම පිළිබඳ ගැඹුරු දාර්ශනික කතාබහක්. ඒක තම තමන්ගේ ස්වකීය කුසලතාවයට අනුවමයි සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් බැලුවට පස්සේ අපට තේරෙන දෙයක් තමයි තමන්ව පරිස්සම් කරගන්න විදිය තමයි උන්වහන්සේ අර සතිපට්ඨානේ වගේ දේශනාවලදී උගන්වන්නේ. ඒ කියන්නේ කය පිළිබඳව සිහිය පැවැත්වීමත්, විඳීම් පිළිබඳව සිහිය පැවැත්වීමත්, හිත පිළිබඳව සිහිය පැවැත්වීමත්, හිතේ ඇතිවෙන විවිධ ධර්මතාවල ස්වභාවයේ තේරුම් අරගනිමින් සිහිය පැවැත්වීමත් කියන කාරණා කෙරෙහි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. දැන් මේ සියලු කාරණාවලින් අපට උගන්වන්නේ හැම වෙලාවකම සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න කියලයි. සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න ශ්‍රාවකේකුට අපි හැම වෙලාවකම කියනවා එයාට පවතින මානසික චින්තනය හඳුන්වන්න සති සම්පජඤ්ඤය කියලා. එතන මේ සති සම්පජඤ්ඤයේ තියෙන ශ්‍රාවකේකුට හැම වෙලාවකම මේ අත්දැකීමක් තුළ කෙලෙස් වලට තමන්ගේ හිත බැසගන්න ගතිය පහ වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හිත හැම වෙලාවකම කෙලෙස් ධර්මයන් වලට, අනුසය ධර්මයන් වලට හිත බැහැගන්නවනේ. නමුත් අනුසය ධර්මයන් වලට හිත බැහැගන්නේ නැති විදියට තමන්ගේ හිත සුවපත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සුවපත් වීමේ ආවසානික අවස්ථාව තමයි මේ ලෝකයේම කැළඹෙනකොට නොකැළඹුණු ශ්‍රාවකෙක් විදිහට ධර්මයේ තුලින් නැගී ඉන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේම කැළඹිලා ලෝකයේම පෙරලෙමින් ඉදිරියට යනවා, පෙරලෙන ලෝකයේ පෙරලෙන්නේ නැති ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. කැළඹුණු ලෝකයේ නොකැළඹුණු ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. එතකොට කැළඹෙමින් ඉදිරියට යන ලෝකයේ තුල කැළඹීමෙන් වෙන්වෙච්ච ශ්‍රාවකෙක් වෙනවා නම් මේ ධර්මයේමයි අපට ඒකට උදව් කරන්නේ. ඇත්තටම මේ ධර්මයේ දැනගන්න යා තුල නිවීමක් ඇති වෙනවා. ධර්මයේ දැනගන්නකොට නිවෙනවා කියලා අපි කියන්නේ මේ ධර්මයේ Tamanගේ හිත තුල අත්දකින්නකොට එයා දැනගත්ත පමණින් නිවෙනවා.

මුණගැහෙන්න පුළුවන්. සමහර විට මේ ගනුදෙනුව වෙනුවෙන් අම්මා විදියට එන්න පුළුවන්. අම්මා සහ දරුවා අතර පවතින්නේ ඇත්තටම ගනුදෙනුවක්මයි. මේ ගනුදෙනුව සාංසාරිකයි. සාංසාරික ගනුදෙනුවක් පියවන්නේ කියලා දැනගත්තාම මේකම තමයි බුදුසමයේ කර්ම න්‍යාය ඔස්සේ පැහැදිලි කරන්නේ. කර්ම න්‍යායෙන් පැහැදිලි කරන මේ ක්‍රමවේදය තුලත් අපට පෙන්වන්නේ සංසාරේ වනාහි ගනුදෙනු ටිකක් විතරයි කියන කතාවයි. එතකොට සංසාරයේ කියන එක ගනුදෙනු ටිකක් නම් මේ අත්දකින හැම දෙයක්ම පුරාණ ගනුදෙනුවකට පුංචි හරි අන්තර් සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ දැන ගැනීම තුලම පින්වත්නි මේ ගනුදෙනු ටික ඕලාරික වුණත් මේ ගනුදෙනු ටික සියුම් වුණත් මේ ගනුදෙනු ටික තුල ඔබ විඩාවටපත් වුණත් සතුටටපත් වුණත් ඒ විඩාවටපත් වීම සහ සතුටටපත් වීම අතර අන්තර් ජීවන චර්යාව තුල ඔබට කිසිම සම්බාධකයක් හෝ එහෙමත් නැත්නම් උද්වේගකාරී හැඟීමක් හෝ ඇති වෙන්නේ නැහැ. තව විදියකින් කිව්වොත් ඔබට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක් දකින දේ නිසා විශාල ඇලීමක් හදා ගන්නවා. සමහර වෙලාවට දකින දේ නිසා විශාල ගැටීමක් හදා ගන්නවා. එතකොට මේ ගැටීමක් හදා ගන්න ස්වභාවයේ මත ගොඩාක් දෙනෙක් හිතනවා මේ ඇලීම සහ ගැටීම කියන ස්වභාවය ඔබට ආවේනික තත්වයක් කියලා. ඇත්තටම ඒවා ඔබට ආවේනික තත්ව නෙමෙයි. හේතුඵල ධහමී ක්‍රියාත්මක වන සංකත ධර්ම ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ. තව විදිහකින් කිව්වොත් පටිච්ච සමුප්පන්නයි. දැන් කෝපය ඇති වුණේ ඔබට කියලා හිතුවට කෝපය ඔබට අයිති දෙයක් නෙමෙයි කියලා තේරුම් ගත්තට පස්සේ ඔබ අත්දකින සීමාවේ කෝපයටපත් නොවි ඉන්න මේ ධර්මය ඔබට උදව් කරනවා. ඔකට මං හරි ලස්සන සිද්ධියක් කියන්නම්. එක්තරා ස්වාමින්වහන්සේ නමක් ළඟට ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය වෙච්ච ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේව මුණගැහින්නෙනවා. මුණගැහින්න ඇවිල්ලා කියනවා ගුරුවරයාට මේ ස්වාමීනි මට පාලනය කරගන්න බැරි විදිහට කෝපයක් ඇති වෙනවනේ. සමහර වෙලාවට මේ කෝපය මට පාලනය කරගන්න අමාරු තරමටම උඩු දුවනවා. ඔබ වහන්සේ මගේ කෝපය පාලනය කරගන්න ඔබ වහන්සේට පුළුවන්ද මට උදව් කරන්න කියලා අහනවා. දැන් බලන්න දැන් මේ ගෝලයා කියන කතාව ගුරුවරයා ඉතාම සාවධානව අහනවා. දැන් ගුරුවරයාට මේ කතාව ඉදිරියේ මේ ගෝලයා ගැන පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. දැන් මොකද්ද කියන්නේ ගෝලයා? ඔබ වහන්සේ මට කියන්න මගේ හිතේ කෝපයක් තියෙනවා, මට මේ කෝපය පාලනය කරගන්න මට උදව් කරන්න. එතකොට අර ගුරු ස්වාමින් වහන්සේ කියනවා හොඳයි මම ඔබට උදව් කරන්නම්, මට පුළුවන් ඔබට උදව් කරන්න. මම උදව් කරන්න මට ඔබ පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද ඔබගේ කෝපය මොන වගේද කියලා. දැන් ගුරුවරයා අහනවා ඔබට පුළුවන්ද ඔබේ කෝපය පෙන්වන්න, මට ටිකක් ඔබේ කෝපය බලන්න ඕන, බැලුවේ නැත්තම් මට ඔබට උදව් කරන්න බෑ, මට පොඩ්ඩක් ඔබ කියන්න ඔබේ කෝපයේ මොන වගේ මෝස්තරයක්ද තියෙන්නේ කියලා, මට ඒක පෙන්වුවොත් මට පුළුවන් ඔබට උදව් කරන්න කියලා. එතකොට අර ශිෂ්‍යයා කියනවා ස්වාමීනි මට මේ මොහොතේ නම් එහෙම පෙන්වන්න පුළුවන්කමක් නැහැ. එතකොට අර ගුරුවරයා අහනවා හොඳයි මේ වෙලාවේ ඔබට ඔබේ කෝපය පෙන්වන්න බැරි නම් ඔබට කොයි වෙලාවටද ඔබේ කෝපය පෙන්වන්න පුළුවන්? එතකොට අර ආයෙත් අර ශිෂ්‍යයා කියනවා හැබැයි මට ඒක පෙන්වන්න පුළුවන් වෙලාවක් ගැන කියන්න බෑ කියනවා. ගුරුතුමනි මට මගේ කෝපය ඇති වෙන විදිය මට එහෙම පෙන්වන්න බෑ කියනවා. දැන් ගුරුවරයා කියවා මේ වෙලාවේ ඔබේ කෝපය මොන වගේද කියලා මම දැනගන්න කැමතියි, මං උදව් කරන්නම් මට කෝපය පෙන්වන්න කියනකොට අර ශිෂ්‍යයා කිව්වා මට ඒක මේ වෙලාවේ පෙන්වන්න බෑ කියලා. ඒ වෙලාවේ ආයේ ගුරුවරයා දෙවනි වතාවේ යෝජනා කළා හොඳයි ඔබට කොයි වෙලාවටද කෝපය පෙන්වන්න පුළුවන් කියලා. එතකොට ඒ ශිෂ්‍යයා කියනවා මට එහෙම කෝපය පෙන්වන්න පුළුවන් වෙලාවක් කියන්න බෑ කියලා. එතකොට අර ගුරුවරයා කියනවා හරි ලස්සන කතාවක්. එහෙමනම් කෝපය කියන්නේ ඔබේ ස්වභාවය නෙමෙයි. කෝපය කියන්නේ ඔබේ ස්වභාවයක් නෙමෙයි. ඒක ඔබේ තත්ත්වයක් නම්, කෝපය කියන්නේ ඔබට ආවේනික තත්ත්වයක් නම් ඕනම වෙලාවක ඒක ඔබට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් කෝපය කියන්නේ ඔබට අයිති ඔබේ ස්වභාවයක් නෙමෙයි. ඔබ යම් පිටක ආරෝපණය කරගන්න ස්වභාවයක්. මෙන්න මේ විදියට මේ කතාව විස්තර කරද්දී අර ශිෂ්‍යයා තේරුම් ගන්නවා මේ කෝපය කියන්නේ මගේ සිහි කල්පනාව නැතිකම නිසා මනසේ ඇතිවෙන කැළඹීම් සහිත ස්වභාවයක් කියලා. දැන් මේ සිහිය පැවැත්වීම මත අපට වෙන වාසිදායකම අවස්ථාව තමයි මේ සිහිය පැවැත්වීම

0: අන්තයට අපේ හිත ගසාගෙන යෑමේ අවස්ථාව මගහැරිලා යනවා. දැන් සාමාන්‍ය ලෝකය කියලා කියන්නේ අත්දකින හැම අත්දැකීමක් තුළම එක අන්තයකට ලඟු වෙන අවස්ථාවක්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මතක් කරන්නේ මේකට නිශ්චිත ආකෘතියක් නැහැ අවබෝධය හදාගන්න. හැම වෙලාවකම ඉන්ද්‍රියන් පරිහරණය කරද්දී ඉන්ද්‍රියන් ඔස්සේ නිමිති ගන්නෙත් නැතුව, අනුනිමිති ගන්නෙත් නැතුව, ඒවා මතක තියාගන්නෙත් නැතුව තමන්ගේ ජීවිතේ ගෙවලා දාන්න යම් ශ්‍රාවකයෙකුට පුළුවන් වුණොත් ඒ ශ්‍රාවකයා ස්ථීරවම නිදහස් වෙනවා කියලයි. ඒකට උදාහරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉර පායන්න කලින් අරුණෝදය නැගෙනවා කියනවා. ඒ කියන්නේ ඉර පායන්න කිට්ටු වෙනකොට පින්වත්නි ඉර පායන දිශාවෙන් අහස ඉතා තද රතු පාටකට හුරු වෙනවා. තද රතු පාටක් ගන්නවා. එතකොට ඒ අරුණෝදයේ ආකෘතිය එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඉර පායන්න කලින් සූර්යා නැගෙන්න කලින් ඇතිවෙන අරුණෝදය සංඥා කරනවා කියනවා. අරුණෝදය කියා දෙනවලු ඉර පායන්නයි ලෑස්ති වෙන්නේ කියලා. ඒ කියන්නේ අරුණෝදය ගැන අත්දැකීමක් දන්න මිනිස්සු දන්නවා ඉර පායන්නයි සූදානම් වෙන්නේ කියලා. මහණෙනි අරුණෝදය ඉර පායන සංඥාව අරගෙන ඉනවා කියනවා. අරුණෝදය නැගුණොත් මහණෙනි ඉර පායන එක ස්ථිරයි කියනවා. ඒ වගේ මහණෙනි යම් කෙනෙක් තුල සති සම්පජඤ්ඤේ සහ යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් විමසීම කියන ස්වභාවය තමන්ගේ පැත්තේ තියෙනවා නම් සිහිය හැම වෙලාවකම තමන්ගේ පැත්තේම තියාගෙන ඉන්නවා නම් පින්වත් මහණෙනි එවැනි සිහියක් තියාගෙන ඉන්න කෙනා කියන පණිවිඩය තමයි ස්ථීරව ධර්මීය ප්‍රත්‍යක්ෂ කරනවා මාර්ගඵල අවබෝධයට පත් වෙනවා කියන කතාව. ඒක හරියට ඉර පායන්න කලින් සූර්යා නැගෙන්න කලින් අරුණෝදය කියන සංඥාව වගේ, අරුණෝදය කියා දෙන පණිවිඩය වගේ. දැන් එහෙමනම් අපට හරිම ලස්සන දහම් කතාවක් තේරෙනවා. මොකද්ද? ඒ තමයි පින්වත්නි අපේ ආධ්‍යාත්මීය තුල මූලික අධියරේදී මේ සිහිය කියන ස්වභාවය තමන්ගේ පැත්තේ තියාගන්න පුළුවන් වුණොත්, සිහිය තමන්ගේ පැත්තේ තියාගෙන ඉරියව් පරිහරණය කරන්න පුළුවන් වුණොත්, ඒ ඉරියව් පරිහරණය කරන ජීවිතය අස්සේ ඉරියව් එක්ක ඊටාම සුබවාදී ගනුදෙනුවක් කරන ජීවිතය අස්සේ අවබෝධයට හදාල වැඩපිළිවෙල විවෘත වෙනවමයි. එහෙම නැතුව මේ වැඩපිළිවෙල ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා යම් ශ්‍රාවකයෙක් කියනවා නම් ඒක වෙන්න බැරි දෙයක්. නේතං තානං විජ්ජති. ඒක කවදාවත්ම වෙන්න බැරි කතාවක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මේ කායගත සතිය කියන එක, කය පිළිබඳව පවතින සිහිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තිබුණොත් එයා මේ ලෝකේ කැළඹි කැළඹි යනකොට ඒ කැළඹෙන ලෝකේ නොකැළඹුණු ශ්‍රාවකෙක් විදියට නැගී ඉන්නවා කියන එක. ඒතර කැළඹෙන ලෝකේ නොකැළඹුණු ශ්‍රාවකෙක් වෙනවා නම් යෝනිසෝ මනසිකාරය සහ සති සම්පජඤ්ඤය කියන කාරණේ පුද්ගලයාගේ අභ්‍යන්තරය තුල ගොඩනගා ගන්න ඕන දෙයක්. එහෙම නැත්නම් ධර්මයේ එළියෙන් කොයිතරම් ඇහුණත් එයාට යෝනිසෝ මනසිකාරයයි ධර්මානුධම්ම ප්‍රතිපදාවයි නැති වුණොත් එහෙම ඒත් එක්කම තමන්ගේ ජීවිතයේ සති සම්පජඤ්ඤේ පිරිහුණොත් ඒ සති සම්පජඤ්ඤේ පිරිහුණු ජීවිතයේ තුල ධර්මයේ ප්‍රතිලාභය හදාගන්න පුළුවන් කමක් නැහැ. තව විදිහකින් කිව්වොත් බොහොම විමර්ශනශීලී බවක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක මිතිලා කියන නගරයට වැඩම කරනවා. මේ මිතිලා කියන නගරයේ හිටියා භාරතයේ ඉතාම ප්‍රසිද්ධ බ්‍රාහ්මණේ. එයාගේ නම තමයි බ්‍රහ්මායු. බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණය අවුරුදු 120ක් විතර පරණ බමුණෙක්. ඔහු වේදය කෙළ පැමිණි මිනිසෙක්. ඔහුට වේදය පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් තිබිලා තියෙනවා. බ්‍රහ්මායු වගේ බ්‍රාහ්මණෙක් භාරතීය සමාජය තුළ විශාල ගෞරවයක්, ඔහුට මිනිස්සු අතර විශාල ජනප්‍රියත්වයක් හිමි වෙලා තිබ්බ නිසා, ඔහු තුළ විශාල දැනුම් සම්භාරයක් තිබීම නිසාත් විශාල පිරිසක් ඔහු කරා ආවා ඔහුගෙන් වේදයේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න වේදය ඉගෙන ගන්න පිරිස එද්දී බ්‍රහ්මායුගේ ජීවිතයේ අස්සේ ඔහුට ඊටාම කිට්ටු වෙච්ච ශිෂ්‍යෙක් හිටියා උත්තර කියලා. දැන් මේ උත්තර කියන තමන්ගේ ශිෂ්‍යයාට එක වෙලාවක බ්‍රහ්මායු කතා කළා. කතා කරලා කිව්වා, පුතේ මේ මධ්‍ය මණ්ඩලයේ ශ්‍රමණ ගෞතමයෝ කියලා කෙනෙක් පහළ වෙලා ඉන්නවලු. උන්වහන්සේ ශාක්‍ය වංශයෙන් පැමිණ පැවිදි වෙච්ච කෙනෙක්ලු. ඒ ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච ශ්‍රමණ ගෞතමයෝ බුදු වෙලා කියලයි කතාව පැතිරෙන්නේ. ඇත්තටම මට උන්වහන්සේ බුදු වෙලාද කියලා බලාගන්න ඕන. ඔයාට පුළුවන් දහනවා පොඩ්ඩක් උන්වහන්සේ ගිහින් උන්වහන්සේ ළඟදී උන්වහන්සේව පරීක්ෂා කරලා බලන්න කියලා අහනවා. දැන් බලන්න අවුරුදු 120ක් විතර ගිය මිනිස්සෙගේ තියෙන තියුණු ප්‍රඥාව, ඒ කියන්නේ ඔහු ජීවිතේ සන්ධ්‍යා භාගයයි ගෙවන්නේ. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව එකහෙලා පිළිගන්න සූදානමක් නැහැ. ඔහු කැමති බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරන්න, බුදුරජාණන් වහන්සේ සමග කතා කරන්න කැමති. බුදුරජාණන් වහන්සේ ඇත්තටම බුදු වෙලාද කියලා විමසලා පරීක්ෂා කරලා බලන්න ඔහුට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත නිසා තමයි ඔහු කියන්නේ තමන්ගේ ප්‍රධානම ශිෂ්‍යයාට කතා කරලා, ඔබ ගිහින් බලන්න ඇත්තට මේ ශ්‍රමණ ගෞතමයෝ බුදු වෙලාද. මේ කතාව කිව්වහම පින්වත්නි කෙලින්ම උත්තර බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් දවසක් දෙකක් සතියක් නෙමෙයි එක දිගට මාස 7ක් බුදුරජාණන් වහන්සේව පරීක්ෂා කරලා තියෙනවා. මාස 7ක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ පරීක්ෂා කරලා ඇවිල්ලා තමයි බ්‍රහ්මායු කියන ඉතා ජනප්‍රිය බ්‍රාහ්මණයාට කියන්නේ ඇත්තටම ඒ භවත් ගෞතමයන් වහන්සේ අවබෝධයට පත් වෙලාමයි. ඒ අවබෝධයට පත් වුණු බව මම පරීක්ෂා කළා මාස 7ක්. ඒ නිසා මම දැනගත්තා උන්වහන්සේ බුදු වෙලා කියලා. ඒත් අවුරුදු 120ක් විතර වෙච්ච බ්‍රහ්මායු කැමති නෑ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියලා පිළිගන්න. මොකද ඔහුට උවමනයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම බුදු වෙලාද කියලා හොයලා බලන්න. හොයලා බලන්න උවමනා වෙලා බ්‍රහ්මායු බුදුරජාණන් වහන්සේ මිතිලා කියන නගරයට වැඩම කළාට පස්සේ උන්වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේගේ ශරීර ලක්ෂණ ඉතා හොඳින් විමර්ශනය කරලා තියෙනවා. උන්වහන්සේගේ ශරීර ලක්ෂණවලට අනුව උන්වහන්සේ, මොකද ඒගොල්ලෝ දැනන් හිටියා අවබෝධයට පත් වෙන බුදුවරයෙක් පහළ වෙනවා නම් උන්වහන්සේ හොයාගන්න පුළුවන් ශරීර ලක්ෂණ. ඒගොල්ලෝ තමයි ඔය 23 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව අදහස ජනගත කරේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ මේ 23 මහා පුරුෂ ලක්ෂණ ගැන කියාපු බණ ඇත්තේ නැහැ. සමකාලීන භාරතයේ හිටපු බ්‍රාහ්මණ කණ්ඩායම් දැනගත්තා මේ මතවාදී විවිධ ආගමික ගුරුකුල අතරින් බුදු කෙනෙක් පහළ වේවි. ඒ උන්වහන්සේ හොයා ගන්නවා නම් උන්වහන්සේ හොයාගන්න එක ස්වභාවයක් තමයි කායික ස්වභාවය. ඒ කායික ස්වභාවයට අනුව උන් හොයාගත්තා 23 මහා පුරුෂ ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒකට අනුව තමයි බුදුරජාණන් වහන්සේ හොයන්න පරීක්ෂා කරන්න බ්‍රහ්මා යොමු වෙන්නේ. ඊට පස්සේ ඔහු හොඳට විමසනවා බුදුරජාණන් වහන්සේව. විමසලා තමයි පිළිගන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අවුරුදු 120ක් වෙච්ච බ්‍රහ්මායු මමයි. මටයි බ්‍රහ්මායු කියලා කියන්නේ. මේ පලාතේ මමයි කීර්තියට පත් වෙලා ඉන්නේ. මෙච්චර කීර්තියට පත් වෙච්ච මම අද ඔබ වහන්සේ සරණ යනවා කියලා උන්වහන්සේට වන්දනා කළා. දැන් බලන්න බ්‍රහ්මායු වගේ වේදය කෙල පැමිණි ඉතාම ජනප්‍රියත්වයට පත්වෙච්ච ඒ වගේම ජීවිතේ සැඳෑ කාලෙට ගිය, මොකද අදනම් අවුරුදු 80ක් විතර කියන්නේ සිහි මුලා වෙච්ච අවස්ථාව. සමහර විට යාට කෑම ටික කන්න විදියක් නැහැ, තවත් කෙනෙක් ළඟ ඉඳලා යාට කවන්න ඕන. සමහරට යාට ඇඳුමක් ඇඳ ගන්න බෑ, තවත් පිටස්තර කෙනෙක් යාට අඳන්න ඕන. ඒ වගේම යාට බෙහෙත් තෙත් ටික ගන්න බෑ, ඇස් දෙක පේන්නේ නැහැ. බලවත් විදියට කය දුර්වල වෙලා, කය දුර්වල වෙනකොට මනසත් දුර්වල වෙලා. එතකොට එවැනි සමාජයක් තමයි අද නම් වයෝවෘද්ධ අවදිය කියන්නේ. නමුත් බලන්න මේ මිනිස්සයා අවුරුදු 120ක් වෙලත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේගේ දහම් කතාවට අවධානය යොමු කරන්න කලින් බුද්ධත්වයේ ගැන පරීක්ෂා කරලා තියෙනවා. දැන් මේ කාරණාවලින් අපට තේරෙනවා මේ මිනිසු මොනතරම් ප්‍රසස්තයිද. එවැනි ප්‍රසස්ත පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ආවේ. ඒ අහපු අයට මේ ධර්මයේ තේරුණා සමහර අය. ඒ තේරිච්ච අය මේ ධර්මයත් එක්ක තමන්ගේ ගනුදෙනුව ඉස්සරහට පවත්වගෙන ගියා. සමහර අයට තේරුණේ නැහැ. ඒ තේරුණේ නැති අය තමන්ගේ මතවාදයම හිස ඔසවාගෙන ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන ගියා. දැන් බුදුරජාණන් වහන්සේට අදනේ අපි මල් පහන් තියා වන්දනා කරන්නේ. ඇත්තටම අපේ බුදු පිළිමවල තියෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට වඩා සැබෑවටම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් වෙනස් ඇද්ද? දැන් ওই නිලුම් මලක් උඩ මල්ලාසනේ මත වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් රෝස පාට වෙලා තිබුණට අපි සරණ ගිය ඇත්තම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් නම් රෝස පාට වෙලා තියෙන විදියක් නැහැ. හේතුව තමයි උන්වහන්සේ කකුල් දෙක වෙහෙසට පත් වෙනකම්ම ග්‍රීෂ්ම ඍතුවේ ඇවිදපු මිනිසුන්ට බණ කියපු පොදු ජනතාව සමග ගනුදෙනු කරපු පුංචි මිනිසුත් එක්ක ගනුදෙනු කරමින් ඔවුන්ගේ කෑම ටිකෙන් Tamanගේ ජීවිතේ සරි කරගත්ත අපි සරණගේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් පින්වත්නි. අපි ඔය මල්ලාසනේ ඉන්න බුදුරජාණන් වහන්සේ ඇත්තම බුදුරජාණන් වහන්සේ විදියට දැකීම කිසි වරදක් නැහැ. නමුත් සැබෑ බුදුරජාණන් වහන්සේගේ කතාව ඊට වඩා වෙනස්. අද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල පිරිසක් වත්පිළිවෙත් කරන්න පුද පූජා කරන්න පෙළ ගැහුණට ඔබට හොඳටම තේරෙන කතාවක් කියන්නම්. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ළඟදී උන්වහන්සේට සිවුර මහනකොට සිවුරු පොට අල්ලගන්න මිනිහෙක් හිටියේ නෑ කියලා පළවෙනි සංගායනාවේදී ආනන්ද හාමුදුරුවන් දාපු චෝදනාවලින් පේනවා. මොකද ආනන්ද හාමුදුරුවන්ට එන එක චෝදනාවක් තමයි ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සුගත චීවරය පාදයෙන් අල්ලගෙන මැහුවේ ඇයි කියන කතාව. එක පොටක් පාදයෙන් අල්ලගෙන මැහුවේ ඇයි කියන කතාව. එතකොට ආනන්ද හාමුදුරන්ගේ උත්තරය තමයි මම බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොට අල්ලගන්න මිනිස්සෙක් හොයලා බැලුවා. හැබැයි මට එහෙම කෙනෙක් හම්බ වුණේ නැහැ. ඒ නිසා මම එක පැත්තකින් සිවුරු පොට පාදයෙන් අල්ලගෙන මැහුවා මිසක් ඒ සිවුරට කරපු අගෞරවයක් විදියට නෙමෙයි ඒක කළේ කියනවා. ඇත්තටම අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ බොහොම නිදහසේ මේ පණිවිඩය කියාගෙන ගියා. හැබැයි ටික කාලයක් ඇතුළත විශාල අනුගාමික පිරිසක් උන්වහන්සේගේ වටේ එකතුණා. හැබැයි එවැනි අනුගාමික පිරිසක් උන්වහන්සේ වටේ එකතුණාට උන්වහන්සේ හැමදාමත් හුදෙකලාවේ තමන්ගේ ජීවිතය ගෙවන්න තීරණය කළා. ජේතවනාරාමය විශාල ආරාම සංකීර්ණයක් තමයි. ඒ වගේම රජගානුවර තිබුණු වේළුවනාරාමය අද වගේ තියෙන ආරාමික ආකෘතියක් නෙමෙයි, තියෙන විශාල ආරාම සංකීර්ණයක්. හැබැයි ජේතවනාරාමයේ වගේ විශාල ආරාම සංකීර්ණයක් තියෙද්දී සමහර වෙලාවට සමහර දවස්වල උන්වහන්සේ හුදෙකලාවේ රැය පහන් කරලා තියෙනවා වනයේක ගහක් මුලකට වෙලා. හේතුව තමයි උන්වහන්සේට ඒ සියල්ලත් එක්ක කිසිම බැඳීමක් තිබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සම්බන්ධව සිද්ධියේදී ඒක ඉතාම අනුවේදනීය කතාවක්. උන්වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේදී අපට තේරෙනවා මාස ගණනාවක්, ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතයේ සැඳෑ කාලේ නම් විශාල ආරාම ගොඩක් බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්න ඇති. විශාල ආරාම සංකීර්ණ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඒ පූජා කරපු ආරාම සංකීර්ණ වලින් එළියට බැහැලා තැනින් තැනට උන්වහන්සේ වැඩම කළා. ඒ තැනින් තැනට උන්වහන්සේ වැඩම කරලා සමහරවිට ඒ වැඩම කරපු අවස්ථාවේ සතියක් එක තැන වැඩ ඉඳලා නැහැ. අද හන්ද කියන ගමට යනවා, ආයේ පහුවෙනිදාට බෝග කියන ගමට යනවා, ඊළඟ පහුවෙනිදා විශාලාවට යනවා. මෙන්න මේ විදියට මාස ගණනාවක් පුරාවට වැඩපු ගමනේදී අවසානික අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ හිරඤ්‍යවති නදියෙන් එහා පැත්තට ගිහින් කුසිනාරාවේ පිරිනිවන් පාපු අවස්ථාව. අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අන්තිම පිරිනිවන් පෑම දක්වා යන ගමන අතිශය සංවේදී ජනකයි. ඒක හරීම සංවේගයක් උපදවනවා. මොනතරම් සංවේගයක් උපද්දවනවද කියනවා නම් උන්වහන්සේ සමහර වෙලාවට වඩින ගමනේදී හරියට පැන් වළඳන්න තැනක් ලැබිලා නැහැ. දැන් අන්තිමටම උන්වහන්සේ කර්මාර පුත්ත චුන්දගේ දානේ වළඳලා වඩිනකොට දැන් මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සැබෑ කතාව එහෙමයි. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ ළඟ ආනන්ද හාමුදුරුව විතරයි වැඩ ඉන්නේ. ආනන්ද හාමුදුරුවන් කියනවා, ආනන්ද තථාගතයන් වහන්සේට වෙහෙසයි ආනන්ද, තථාගතයන් වහන්සේට ටිකක් සැතපෙන්න තියෙනවා නම් හොඳයි ආනන්ද. ඒ නිසා ආනන්ද මේ කැලේ ඔය ගහ යට ඔය දෙපොට සිවුර හතරට නමලා අතුරන්න ආනන්ද, තථාගතයන් වහන්සේට ටිකක් සැතපෙන්න ඕන. මේ තමයි උන්වහන්සේගේ ජීවිතේ සැඳෑ කාලේ. උන්වහන්සේට පූජා කරපු ආරාම සංකීර්ණයක උන්වහන්සේට ගනුදෙනුවක් තිබුණ නැහැ. සැවැත් නුවර, කොසබෑ නුවර, විශාලා මහ නුවර වගේ විශාල නුවරවල් තියෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ උපවර්තන සාල වනෝද්‍යානයේදී. කුසිනාරාවේදී. දැන් මේ කාරණා වලින් අපට පැහැදිලි වෙන එක දෙයක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ භෞතික දේවල් එක්ක විශාල ගනුදෙනුවක් හදාගත්ත කෙනෙක් නෙමෙයි. අපි හිතනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් භෞතික දේවල් ගොඩනගන්න. අපි වඩාත් උත්සාහවත් වෙනවා. අපේ ආරාමයේ තමයි බුදුරජාණන් වහන්සේගේ විශාලම ප්‍රතිමාව තියෙන්නේ කියන උත්සාහ කරන්න. අපේ ආරාමි තමයි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම තියෙන්නේ කියලා කියන උත්සාහ කරන්න. අපේ ආරාමි තමයි ආසියාවේ දිගම සැතපෙන පිළිම තියන්නේවා කියන උත්සාහ කරන්න. මේ කාරණා එක්ක අපි ගනුදෙනුව හදාගත්තට ඇත්තටම අපගේ බුදුරජාණන්සේ අද වැඩ හිටියා නම් එදා පොඩි අර්බුදයක් ඇති වෙලා උන්වහන්සේ කෙලීම වැඩම කළා පාරිලෙය වනයේට. මාස ගණනාවක් පාරිලෙය වනයේ හුදෙකලාවේ බවුන් වඩමින් ධර්මීය අවබෝධ කරගත්ත ධර්මීය මානසිකාරය කරමින් උන්වහන්සේ ජීවිතය ගෙව්වා. හැබැයි අද පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩියානම් වැඩිය දිහාක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. අද බුදුරජාණන් වහන්සේ වැඩියානම් උන්වහන්සේ ගියපු පැත්තක්වත් වැඩම කරපු පැත්තක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. එච්චරට මිනිසුන්ගේ චින්තනය ධර්මයෙන් ඈත් වෙලා විකෘති වෙලා මිනිසු ධර්මීය කියලා වත්පිළිවෙත් ටිකත් එක්ක පිළිමත් එක්ක ප්‍රතිමාත් එක්ක විතරක්ම ගනුදෙනු කර කර ඉන්නවා. ඒ ප්‍රතිමා වලින් ඇතිවෙන උදව්ව අපේ ශ්‍රද්ධාවට අනුග්‍රහයක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක අසත්පුරුෂ කතාවක්. මේ වත්පිළිවෙත් වලින් මේ ප්‍රතිමා වහන්සේලා ඉදිකිරීමෙන් මේ හැම දෙයකින්ම අපට උදව්වක් ලැබෙනවා පින්වත්නි. හැබැයි ඒ උදව්ව අපේ අත්තිවාරමට හම්බ වෙන ස්වල්ප උදව්වක්. ධර්මයේ අත්තිවාරම විදියට පෙන්වන්නේ ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාව තුළ ගොඩනැගෙන වීරිය සහ ඥානය කියන මේ දෙකම සමබරව පවත්වාගෙන ඉස්සරහට නොගියොත් එවැනි ජීවිතයකට විශාල අධ්‍යාත්මයක් තුළ විවෘත වීමක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියලා. ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ, සම්පජානෝ කියලා කියන්නේ නුවණ තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා, සිහිය තියෙන්න ඕන. ධර්මයේ පූර්ණේ කරගන්න ශ්‍රාවකයෙකුට ඒක භාවනා කරනවා වෙන්න පුළුවන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කිරීම වෙන්න පුළුවන්. මේ කුමන විදියකට හරි ධර්මයේ පූර්ණේ කරන ශ්‍රාවකයෙකුට මෙන්න මේ කාරණා තුන තියෙන්න ඕන. මොනවද? ආතාපි සම්පජානෝ සතිමා, කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන. සම්පජානෝ නුවණ තියෙන්න ඕන. සතිමා සිහිය තියෙන්න ඕන. දැන් මේ එකක් විතරක් තිබිලා අනිත් කාරණා තිබ්බට වැඩක් නැහැ. මේ දෙකක් තිබිලා එක කාරණයක් නැති වුණා කියන එකෙන් මට කාරණා දෙකක් තියෙනවනි කියලා අභිමානීට පත් වෙන්න බෑ. මේ කාරණා තුනම තිබ්බොත් තමයි ධර්මයේ තුල ස්ථාවර බවක් අපට අත්දකින්න ලැබෙන්නේ. උදාහරණයක් විදියට ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය, කියන්නේ වීරිය තියෙන්න ඕන, සම්පජානෝ නුවණ තියෙන්න ඕන. වීරිය නැතුව නුවණ තිබ්බත් වැඩක් නැහැ, නුවණ නැතුව වීරිය තිබ්බත් වැඩක් නැහැ. නුවණ නැතුව වීරිය තිබ්බොත් එහෙම එයා වීරිය කර කර ඉන්නවා, හැබැයි එයාට ධර්මය හම්බ වෙන්නේ නැහැ. හැබැයි වීරිය තියෙනවා නුවණ නැහැ, නුවණ තියෙනවා වීරිය නැහැ. නුවණ විතරක් තිබුණත් මදි. හොඳට ධර්මයේ විශ්ලේෂණය කරගන්න නුවණක් විතරක් තිබුණට මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට ආතාපි කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, සතියක් තියෙන්න ඕන, සිහියක් තියෙන්න ඕන. මෙන්න මේ තුන තමයි බුදු සමයේ අතිවාරම. මේ තුන සම්පූර්ණ වෙනකොට ඒක හේතු කරගෙන වැඩෙන අනිකුත් පරිබාහිර ගුණධර්ම ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අපේ ජීවිතේ දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට අපේ ආධ්‍යාත්මය සුරක්ෂිත වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් වීම පිණිස මේ ධර්මයේ බොහොම නිදහසේ ගලපා ගැනීම නැති වුණොත්, නිදහසේ විමර්ශනීය නැති වුණොත්, ඒ නිදහසේ ජීවිතයට ගලපා ගන්න වීරියත් එක්ක පවතින සම්පජානීය නැති වුණොත් එහෙම එයා ධර්ම මාර්ගය තුල අවතැන් වෙන්න පුළුවන්. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ ළඟට සමහර අය එනකොට අපි හිතන උන්වහන්සේ ළඟට එනකොට මිනිස්සු හැමෝම බොහොම ගෞරවයෙන් ආවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු හැමෝම ගෞරවයෙන් මාව නෙමෙයි. ඒ අය ආවේ ඇත්තටම බුදු වෙලාද කියලා බලන්න. සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ උන්වහන්සේගේ අවබෝධය ප්‍රශ්න කරන්න. එතකොට සමහර අය උන්වහන්සේ ළඟට එන්නේ සාක්‍ය වංශයෙන් මෙන්න මේ විදිහේ මිනිස්සෙක් දුර්ගේශ්වරී වලට සියලු රජ සම්පත් අත්හැරලා දාලා ගිහින් තියනවා. අවුරුදු ගාණක් උන්වහන්සේ කැලේ වැඩ හිටියලු. ඔන්නේ කැලේ ඉඳලා උන්වහන්සේ ඇවිල්ලා දැන් මොකද්දෝ කතාවක් කියාගෙන යනවලු. මහා අමුතු කතාවක් කියාගෙන යනවලු කියන ආරංචියට සමහර අය ආවේ. එතකොට ඒ අය ආවේ ඇත්තටම මෙයා සාක්‍ය රජ කෙනෙක්ද? උන්වහන්සේ අවුරුදු 6ක් කැලෑවේ දුර්ගේශ්වරී වල වැඩ හිටියද? ඒ අවුරුදු 6න් පස්සේ ඇයි ඇවිල්ලා ආයේ බණ කියන්නේ? මේ කතා හොයන්න සමහර අය ආවා. ඒක හොඳින්ම තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර අය වැඩ කරන විදිහින්, සමහර අය කතා බහ කරන විදිහෙන්, උන්වහන්සේ ළඟ වාඩි වෙන විදිහෙන් පවා ඒක තේරෙන අය. සමහර දේශනාවල කණ්ඩායමක් විදිහට බුදුන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ ඒ කණ්ඩායමක් විදිහට ආපු අයගේ හැසිරීම දිහා බැලුවාම ඒක තේරෙනවා. සමහර අය ඉඳලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේක කතා බහ කරලා උන්වහන්සේක ඉතා ප්‍රියමනාප සාකච්ඡාවක යෙදිච්ච අවස්ථා තියෙනවා. අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒක මන්තං නිසීදින්සු. සමහර අය බොහොම ප්‍රියමනාපව කතා බහ කරලා උන්වහන්සේගේ ළඟින් එක පැත්තකින් වාඩි වෙලා තියෙනවා අපු අය. තවත් සමහර අය වැඩ හිටියා, සමහර අය ආව උන්වහන්සේ මුණ ගැහෙන්න. භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං නිසීදින්සු අභිවාදෙත්වා. සමහර අය වන්දනා කරලත් එක පැත්තකින් වැඩ ඉඳලා තියෙනවා. අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනියන් කතං සාරාණීය කතා බහ කරලා වාඩි වෙච්ච අයත් ඔය අතර ඉඳලා තියෙනවා. තවත් සමහර අය හිටියා අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමිත්වා ඒකමන්තං නිසීදින්සු. තවත් සමහර මිනිස්සු හිටියා බුදුරජාණන් වහන්සේ ළඟ මේ පහත් වෙලා බොහොම ගරු බුහුමන් කරලා පිලිසඳර කතා කරලා මේ ඇඟිලි බැඳ ප්‍රණාම කරලා වන්දනාවටත් වඩා ටිකක් ඇඟිලි බැඳලා ටිකක් ඔළුව පාත් කරලා හේම එක පැත්තකින් වාඩි වෙලා තියෙනවා. ඔය අතර තවත් සමහර අය හිටියා අපේ කච්චේ නාමගොත්තං සාවිත්වා ඒකමන්තං නිසීදින්සු. සමහර අය හිටියා නාමගෝත්‍ර බුදුරජාණන් වහන්සේට කියලා වාඩි වුණා. ස්වාමීනි මේ මම අහවලාගේ අහවලා මගේ අම්මා මෙයා තාත්තා මෙයා ඉතින් මගේ පරම්පරාව මෙහිමයි කියලා එයාගේ කතාව කියලා නාමගෝත්‍රප් කියලා සමහර අය වාඩි වෙලා තියෙනවා. අපේ කච්චේ නාමගොත්තං සාවිත්වා නාමගෝත්‍ර පැහැදිලි කරලා සමහර අය වාඩි වෙලා තියෙනවා. ඔය අතර හිටියා අපේ කච්චේ තුන්හි භූතා ඒකමන්තං නිසීදින්සු. සමහර අය හිටියා තෘෂ්ටීන් භූතවම වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ කිසි කතාවක් නැ තුන්හි භූතං තෘෂ්ටීන් භූතයි. ඈතින්ම හිමීට ඇවිල්ලා වාඩි වුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආපු මිනිසුන්ගේ තීට අත්දකින්න හම්බෙන විවිධත්වය. සමහර අය කතා කරලා වාඩි වෙනවා, සමහර අය උන්වහන්සේ කැඟිලි බැඳ වන්දනා කරලා වාඩි වෙනවා, සමහර අය නිකන් ඔළුව විතරක් පාත් කරලා වාඩි වෙනවා, සමහර අය නාම ගෝත්‍ර මම කවුද මම ආවේ කොහෙන්ද ඒ විස්තර කියලා වාඩි වෙනවා. ඔය අතර අපේ කච්චේ තුන්හි භූතා තෘෂ්ටීන් භූතව වාඩි වෙච්ච අයත් ඉන්නවා. දැන් මේ අයගේ හැසිරීම දිහා බැලුවාම අපට තේරෙන්නේ නෑ පින්වත්නි හැමෝම ගෞරවයෙන් ඇවිල්ලා වාඩි වුණා කියලා. සමහර අය ඇවිල්ලා තියෙන්නේම උන්වහන්සේ මොන වගේ මෝස්තරයක ශාස්ත්‍රූවරයෙක්ද කියලා හොයලා බලන්නයි. සමහර අය ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. සමහර අයට උවමනාව තිබුණේ උන්වහන්සේ කුමන පදනමක් සහිත ශාස්ත්‍රූවරයෙක්ද කියලා දැනගන්නයි. ඒ දැන ගැනීම මුල් කරගෙනමයි සමහර අය භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න එන්නේ. එහෙමනම් අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ සමකාලීන ශ්‍රමණ කණ්ඩායම් අතර ඒ බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා තිනෝ. ඒ ළඟට ආපු හැමෝම අවබෝධයෙන්ම වාඩි වුණා නෙමෙයි, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්න බලාගෙන වාඩි වෙච්ච අයත් ඉන්නවා. දැන් මෙන්න මේ විදිහේ විමසීමක් නැති ශ්‍රාවකයෙකුට, හොයලා බලලා විමර්ශනය කරන්නේ නැති ශ්‍රාවකයෙකුට මේ ධර්මය ප්‍රායෝගිකව ගලප ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට හැම වෙලාවකම අනුශාසනා කරන්නේ, මහණෙනි පුළුවන් තරම් විමස විමසා පිළිගන්න. ශ්‍රමණේ කිව්වත් පිළිගන්න එපා, බමුණේ කිව්වත් පිළිගන්න එපා, පරම්පරා කතාවක් වුණත් පිළිගන්න එපා. මා පරම්පරාය, මා තක්ක හේතු, තර්ක කරයි, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි සමහර පැවිද්දෙක්කෝ ගිහියෙක් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. මා ණය හේතු මේ න්‍යායටයි මේක ගැළපෙන්නේ, මෙන්න මේ න්‍යායෙන් බැලුවාම මේක හරියි කියලා කියයි. දැන් උදාහරණයක් විදිහට විද්‍යාත්මක න්‍යායක් ඔස්සේ යම් කෙනෙක් තමන්ගේ මතවාදය කියන්න පුළුවන්. නමුත් ඒ විද්‍යාත්මක න්‍යායට ගැළපුණා කියලා පිළිගන්න එපා කියනවා. ඒ පිළිගන්නේ නැහැ කියන එකෙන් උන්වහන්සේ කිව්වේ ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි, අනිත් පැත්තට උන්වහන්සේ කියනවා මහණෙනි ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. එතකොට යා පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. බොහොම නිදහසේ කල්පනා කරනවා. එතකොට මේ නිදහසේ කල්පනා කරන ශ්‍රාවකයාගේ කල්පනාව තුළ තමන්ට ගැළපෙන දේ පමණයි පිළිගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන්න ඕන අපි බෞද්ධ නිසා නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේට අපි පහදින්න ඕන බෞද්ධ නිසා, අපේ අම්මත් බෞද්ධ, අපේ අම්මගේ අම්මත් බෞද්ධ, අපේ පරම්පරා ගණනාවක් බෞද්ධ, ඒ නිසා අපිත් බෞද්ධ වෙනවා කියන තැනකින් නෙමෙයි. උන්වහන්සේ කියනවා සොයා විමසා හිතා විමසා බලා පිළිගන්න කියලා. ඒ පිළිගන්න ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඔස්සේ ජීවිතේ දිහා බලලයි පිළිගන්නේ. ඒ ගැළපෙන තැනින් එයා තමන්ගේ ජීවිතයට ඒ ධර්මයේ රෝපණය කරගන්න ගලපා ගන්න උනන්දු වෙනවා. දැන් බුද්ධ කාලේ නම් බොහෝ පිරිසක් ධර්මයට ආවේ දුක්ඛූප නිසා සද්දා. දැන් උපනිෂ සූත්‍ර වගේ දේශනාවල තියෙනවා දුක නිසායි සද්ධාව ඇති වෙලා තියෙන්නේ, දුක්ඛූප නිසා සද්දා. දැන් අපිට සද්ධාව ආවේ අපේ අම්මා කියපු නිසා, අපිට සද්ධාව ආවේ අපේ අප්පච්චි කියපු නිසා, අපිට සද්ධාව ආවේ අපේ પરම්පරාව කියපු නිසා. නමුත් බලන්න ඇත්තම ශ්‍රද්ධාව කොහොම එකක්ද, ඒක මොනතරම් ශක්තිමත් එකක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා දුක්ඛූප නිසා සද්ධා. සද්ධාවට එන්න හේතු වෙන්නේ දුක කියනවා. මේ දුක කියන ස්වභාවය නිසායි සද්ධාවට යම් ශ්‍රාවකෙක් එන්න ඕන කියනවා. දැන් සද්ධාවට එන ශ්‍රාවකයා දුක නිසා නම් ශ්‍රද්ධාවට එන්නේ. එතකොට යා දුක නිසා සද්ධාවට එනවා කියලා කියන්නේ මේ දරුවෝ නිසා ඇතිවෙන දුක, රැකියාව නැතිවීම, කියන්නේ විරැකියාව නිසා ඇතිවෙන දුක, මේ වගේ කතාවක් නෙමෙයි. මේ ලෝකේ දුකින්ම පිරිච්ච එකක්. හැම වෙලාවකම දුක පවතිනවා. මේ අපි අත්දකින ආස්වාදයේ වෙනස් වෙනකොට ඒ ආස්වාදයේ වෙනස් වීම නිසාම දුකට තමන්ගේ ජීවිතේ විවෘත වෙනවා. ආස්වාදයේ වෙනස් වෙනකොට මගේ ජීවිතයත් දුකට විවෘත වෙනවා නම් මේ දුකට විවෘත වන මගේ ජීවිතය මේ දුකෙන් නිදහස් වෙන තැනක් තියෙන්න බැරිද? එහෙම දුකෙන් නිදහස් වෙන තැනක් ලෝකේ කොහෙවත් නැද්ද? එහෙම දුකෙන් නිදහස් වෙන්නේ කියන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, මේ සියලු දුක්, තව විදිහකින් කිව්වොත් සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධ දුක කියන එක ලෝකේ පැහැදිලි කරපු, මේ දුකට හේතුව පැහැදිලි කරපු, මේ දුකෙන් නිදහස් වෙන විදිහ ගැන කියන කවුරුත්ම ලෝකේ නැද්ද? අන්න එහෙම හොයලා බලනකොට එයාට තේරෙනවා එක තැනක මේ දුක දෙවියෝ හදාපු ප්‍රශ්නයක් නෙමෙයි කියලා තේරෙනවා. එතකොට මේ දුක එහෙමත් නැත්නම් ඉබේ හටගත්ත දෙයක් හෝ මේ අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා හදාගත් එකක් හෝ දරුවොයි දෙමව්පියොයි බිරිඳයි මහත්තයයි මේ විදියට සංයෝග වීමෙන් හදාගත් එකක් නෙමෙයි. මේ දුක පටිච්ච සමුප්පන්නවමයි ඇති වෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒ දැනගැනීම මාත්‍රෙන් ඒ දැනගන්න කියපු න්‍යාය පැහැදිලි කරපු ශාස්ත්‍රවරයා කෙරෙහි යම් ප්‍රසාදයක් අපේ හිතේ උපදිනවා. එතකොට අන්නේ ප්‍රසාදජනක වැඩපිළිවෙල ඔස්සේ අපි විමසනවා, හොඳයි මේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නම් මේ දුක කියන ස්වභාවයට හේතුවත් භව තණ්හාව නම් තණ්හාව කියන ස්වභාවයක් නිසා නම් දුක නිර්මාණය වෙන්නේ. තණ්හාව නිරුද්ධ වුණොත් දුක නැත්තං තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ඇත්තට මේක හරිම ප්‍රායෝගික එකක්. ඒක පූජාවට්ටියකින් ලඝු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මල්වට්ටියකට සේඳු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මහා අමුතු කතාවක්. මොකක්ද ඒ අමුතු කතාව? ඒ අමුතු කතාව ඇස්සේ තියනවා තම තමාගේ ස්වකීය ඥානීය ප්‍රමාණයට අනුව තම තමන්ගේ ස්වකීය ඥානයේ ධාරිතාවයට අනුව කැමැති කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන පණිවිඩය තියෙනවා. අන්නේ පණිවිඩය තියෙන නිසයි යා සද්ධාවට එන්නේ. ඒ පණිවිඩය කියපු ශාස්ත්‍රවරයා ගැන යාට පැහැදීමක් කැමැත්තක් ඇති වෙනවා. ඒ ශාස්ත්‍රවරයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ශාස්ත්‍රවරයා කෙරෙහි පෙම්බඳිනවා. සද්ධා මත්තං ප්‍රේම මත්තං එහෙමනේ තියෙන්නේ. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් උපදිනවා. ඒ ප්‍රේම මාත්‍රයක් උපන් නිසා ඒ ශාස්ත්‍රෝයා කියන කතාවටත් එයා පෙම්බඳිනවා. ඒ කියන්නේ ධර්මයටත් එයා තුල පැහැදීමක් ඇති වෙනවා. ඒ ශාස්ත්‍රවරයා කියපු ධර්මයේ තුල ජීවමාන වෙන, ධර්මයේ තුල ප්‍රත්‍යක්ෂ වෙන, ධර්මයේ තුල අනුගමනය වෙච්ච, ධර්මයේ තුල ගොනු වෙච්ච යම් ශ්‍රාවක පිරිසක්, ඒ වැඩපිළිවෙල අනුගමනය කරන පිරිසක් ඇද්ද, අන්නේ ඒ පිරිස කෙරෙහිත් එයා තුල යම් ප්‍රසාදයක් උපදිනවා, කැමැත්තක් උපදිනවා. අන්නේ කැමැත්ත නිසා, කැමැත්ත මුල් කරගෙනමයි පින්වත්නි එයාගේ අභ්‍යන්තරය තුළ සද්ධාවක් උපදින්නේ. ඒ සද්ධාව උපන්නට පස්සේ සද්ධාව අත්තිවාරම කරගෙන හේතුඵල සහිතව එයා සාංසාරික වැඩපිළිවෙලින් නිදහස් වෙන තැනට තමන්ගේ හිත හදාගන්නවා. එතකොට අන්න එවැනි ශ්‍රාවකයෙකුට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙල අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. එතකොට ඒ උගන්වපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම මගේ කුසලතාවයේ මත, මගේ දක්ෂතාවයේ මත, මගේ උනන්දුව මත, මගේ කැපවීම මතම කරගන්න ඕන දෙයක්. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අම්මට තාත්තට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තම තමන්ගේ ස්වකීය ඥානී හැටියට, තම තමන්ගේ ස්වකීය ඥානී ධාරිතාවයේ හැටියට තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ වැඩපිළිවෙල තුල ජීවමාන වෙන ශ්‍රාවකෙක් වෙන අදහසක්, හීනයක්, කැමැත්තක් ඔබට තියෙනවා නම් ඔබට නැවතත් බුදු සමය තුල අලුත් ප්‍රබෝධයක් සහිතව ධර්ම ගවේෂණය කරන ශ්‍රාවකෙක් විදිහට මේ වැඩපිළිවෙල පුහුණු කරන්න පටන් ගන්නම වෙනවා. එහෙම පටන් ගන්න ශ්‍රාවකෙකුට, එවැනි පටන් ගැනීමක් තියෙන ශ්‍රාවකෙකුට, එයාගේ ජීවිතය තුළ ක්‍රමානුකූලව දියුණු කරගත්ත ගුණධර්මවල අවශ්‍යතාවයක් තියෙනවා. එවැනි ගුණධර්ම මත තමයි අවබෝධය ලඟ වෙන්නේ. එහෙම නැතුව මල් පූජා කිරීම, පහන් පූජා කිරීම, රුවන් නැලි සෑයට කංචුක පූජා කිරීම, එමත් නැත්නම් මොකක් හරි සෑයකට කොඩි පූජා කරන එක, නානාවිධ විවිධාකාරයේ පූජාවන් එක්ක අපේ ගනුදෙනුව කරන එකම නෙමෙයි. ඒ පුද පූජාවන්වල ගනුදෙනුවත් අපට පොඩි උදව්වක් හදලා දෙයි ධර්මය අවබෝධ කරගන්න වැඩපිළිවෙලට. හැබැයි මේ වැඩපිළිවෙල නම් Tamanටමයි පැවරෙන්නේ. මල් පූජා කරපු පමණින් මේ වැඩපිළිවෙල නම් පූර්ණේ වෙන්නේ නෑ පින්වත්නි. පහන් පූජා කරපු පමණින් නම් මේ වැඩපිළිවෙල පූර්ණේ වෙන්නේ නෑ. ඒ සියලු දේවල් එක්කම හැම වෙලාවකම මේ ධර්මයේ Tamanගේ ජීවිතය තුල අත්දකින, හොඳට සිහිය තුල ජීවමාන වුණු, සතිය කියන ස්වභාවය Tamanගේ ජීවිතය තුල වඩාගත්ත, හැම වෙලාවකම ලෝකයේ දිහා සිහියෙන් බලන, දැන් මෙතන ලෝකයේ කියලා කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ, විනෙය්‍ය ලෝකේ කියලා දැන් මෙතන ලෝකයේ කියලා කියන්නේ මේ අපි කතා කරන මේ පෘථුවියට එහෙම නෙමෙයි. මෙතන ලෝකයේ කියලා කිව්වේ ඇස නම් වූ ලෝකය, කන නම් වූ ලෝකය, නාසය නම් වූ ලෝකය, දිව නම් වූ ලෝකය, ශරීරය නම් වූ ලෝකය. මෙන්න මේ ලෝකය පිළිබඳ එයා තුල ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නේ නැතුව, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. එතකොට ඇලීමක් සහ ගැටීමක් හදාගන්නේ නැතුව ඉදිරියට යන ශ්‍රාවකයෙකුට තමයි මේ ධර්මයේ තුලින් දායාද වීමේ, ධර්මයේ තුලින් නැගී සිටීමේ කුසලතාවය පවතින්නේ පින්වත්නි. ඒ නිසා ඔබට මේ ධර්මය පුහුණු කරගන්න අදහසක් ඔබගේ ජීවිතේ තියෙනවා නම් දක්ෂ වෙන්න ඒ ධර්මයේ Tamanගේ ජීවිතය තුළ ගොඩනගාගත් ශ්‍රාවකෙක් වෙන්න. මේ ධර්මයේ කතා කර කර ඉන්න ශ්‍රාවකෙක් වෙන්න නෙමෙයි, මේ ධර්මයේ Tamanගේ ජීවිතය තුළ ගොඩනගාගත් සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඔබ තුළ කැමැත්තක් හදාගන්න. අන්න ඒ කැමැත්ත තමයි ඔබ වඩාත් නිවන පැත්ත පැත්තට කිට්ටු කරන්නේ. එතකොට නිවන පැත්තට කිට්ටු වෙන ශ්‍රාවකයෙක් මේ පන්සලට ගිහින් නවතින්නේ නැහැ. මොකද පන්සලට යන්නේක හොඳයි තමයි. පන්සලට යන්නේකත් එක්ක වඩා හොඳ දේ තමයි බුදුහාමුදුරුවෝ කියපු මග යන්නේක. පන්සල් යන ගොඩක් මිනිස්සු බුදු මග යන්නේ නැහැ කියලායි අපිට නම් හිතෙන්නේ. එතකොට පන්සල් යන ගමන් බුදු මග තුල ජීවමාන වෙන ශ්‍රාවකෙක් වෙන්න ඔබට මේ ධර්මයේ උදව් වේ. ඒ නිසා පින්වත්නි, ඔබේ ජීවිතයේ තුල මේ පුළුවන් විදිහට, මේ කාර්යබහුල් ජීවිතය ඇස්සේ ඔබට හැකි විදිහට ධර්මයේ ජීවිතයට ගලප ගැනීම තුල ඔබට ලැබෙන වාසිය මම කියන්නද, ඔබට පුළුවන් වතුර වගේ ජීවිතය ගෙවන්න. දැන් ඔකට හරි ලස්සන දේශනාවක් තමයි සාරිපුත්ත සීහනාද සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා, ස්වාමීනි මම හරියට ඉන්නේ ජලය වගේ කියනවා. ස්වාමීනි මේ ජලයට නිශ්චිත හැඩතලයක් නැහැ. ස්වාමීනි මේ ජලයේ මල මූත්‍රා සෙමසොටු ඕන දෙයක් හොදලා දානවා. ස්වාමීනි මම මහත්ගත අප්‍රමාණ අවෛරී තරහ නැති සිතින් ඉන්නේ හරියට ජලය වගේ කියනවා. අන්න එහෙම හිතක් හදලා දෙයි මේ ධර්මයේ. මේ විදියට හිත හදලා දෙන්නේ පන්සල් යන ශ්‍රාවකයෙක්ගේ හිත නෙමෙයි, බුදුමඟ යන ශ්‍රාවකයෙක්ගේ හිත. එකෙන් කියවෙන්නේ නැහැ හෙට ඉඳලා පන්සල් යන එක වර්ජනය කරන්න කියලා. පන්සල් යන ගමන්ම බුදුමඟ යන ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් වුණොත් වතුර වගේ ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. උන්වහන්සේ මතක් කරනවා, මම හරියට ඉන්නේ ගින්න වගේ. ස්වාමීනි මේ ගින්නට හොඳ දේවලුත් දානවා නරක දේවලුත් දානවා. හොඳ නරක බෙදීමක් නැහැ, ගින්න ඕන දෙයක් දවලා දානවා. ස්වාමීනි මම හිත හදාගෙන ඉන්නේ ඒ විදියටයි. ස්වාමීනි මම ඉන්නේ හරියට සුළඟ වගේ. උඩු හුළඟට හොඳ දේ නරක දේ කියලා දෙයක් නැහැ, ඕන දෙයක් ගහගෙන යනවා. ස්වාමීනි මේ උභය ලෝක අන්තයේ ඉදිරියේ මට කිසි අදහසක් නෑ. මම මහත්ගත අප්‍රමාණ අවෛරී තරහ නැති හිතින්මයි හැම වෙලාවකම ඉන්නේ. ස්වාමිනි මම ඉන්නේ හරියට දූවිලි පියදාන රෙදි කෑල්ලක් වගේ. මේ කතාව තියෙන සාරිපුත්ත සීහනාද සූත්‍රේ. මම ඉන්නේ හරියට දූවිලි පියදාන රෙදි කෑල්ලක් වගේ. ස්වාමිනි මේ දූවිලි පියදාන රෙදි කෑල්ල ඕන දෙයක් පියදා ගන්නවා. ඒ වගේ ස්වාමිනි මට මේ ලෝකේ කිසිවෙක් එක්ක ප්‍රශ්න නැහැ කියනවා. හොඳ නරක කතා මට අදාළ නැහැ කියනවා. ස්වාමීනි මම මහත්ගත අප්‍රමාණ අවෛරී තරහ නැති සිතින්ම ඉන්නේ කියනවා. ස්වාමීනි මම ඉන්නේ හරියට සැඬොල් දරුවෙක් වගේ, චණ්ඩාල දරුවෙක් වගේ. ස්වාමීනි සැඬොල් දරුවෙක් මල මූත්‍රා අදිමින් ඒවා පිරිසුදු කරමින් ජීවිතේ ගෙවනවා. සැඬොල් දරුවෙක් පොඩි සරංකොටයක් පටලවාගෙන පාරට බහිනකොට දහවතාවක්වත් පාර දිහා බලනවලු. හේතුව තමයි මට වඩා කුලවන්තෙක් පාරට බැහැලද කියලා. ස්වාමීනි මම පාර යන්නේ විදියට කියනවා. මට මේ ලෝකයේ ගැන විශේෂ ඇලීමක් ගැටීමක් නැහැ කියනවා. මං මහග්ගත අප්‍රමාණ සිතින් අවෛරී සිතින් ඉන්නේ යන්නේ විදියටයි කියනවා. ස්වාමීනි මං ඉන්නේ හරියට අං කැඩිච්ච ගොනික් වගේ. බලන්න මේ කතාව කවුද මේ කියන්නේ? මේ කතාව කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ස්වාමිනි මං ඉන්නේ හරියට අං කැඩිච්ච ගොනෙක් වගේ. ගොනෙකුට පින්වත්නි අං දෙක කැඩුනොත් ඒ ගොනාට අභිමානයක් නැහැ. බිම් බලාගෙන යනවා විනා අභිමානයක් නැහැ. ස්වාමිනි මම හරියට මැටි පාත්‍රය අතට අරගෙන පින්ඳ පාත යන්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ. ස්වාමිනි මම අවෛරී සිතින්, මහත්ගත සිතින්, අවෛරී සිතින්, තරහ නැති සිතින් ඉන්නේ හිමයි. මේ ලෝකයේම මට කෙනහිලිකම් කරත් ප්‍රශ්න හැදුවත් ස්වාමිනි මම එහෙම ලෝකයක් එක්ක පැටලෙන්නේ නැහැ. පැටලෙන්නේ නැත්ති මම ඉන්නේ අං කැඩිච්ච ගොනෙක් වගේනි කියනවා. ස්වාමිනි මං ඉන්නේ හොඳට නාගත්ත දරුවෙක්ගේ ඇඟට සර්පකුණක් දැම්මොත් ඒ දරුවා ඒ සර්පකුණ යම්සේද පිළිකුල් කරන්නේ, එසේමයි මමත් මේ ශරීරේ පිළිකුල් කර කර ඉන්නේ කියනවා. ස්වාමිනි යම් කෙනෙක්ගේ ඔළුවේ කුණු වෙච්ච තෙල් කලයක් ඔළුවේ තියලා ඒ තෙල් කලයේ නව තැනකින් සිදුරු කරලා තියෙද්දී ඒ තෙල් කලයේ ඈතින් පිළිකුල් කරගෙන යනවද? ස්වාමිනි මම මේ ශරීරයත් මගේ ජීවිතේ තියෙන්නේ පිළිකුල් භාවයක්. මගේ ශරීරය ගැනත් මම මෙහෙම හිතද්දී ස්වාමිනි මට ලෝකේ ශරීර ගැන වෛරයක් නැහැ කියනවා. ලෝකේ ශරීර ගැන මට තරහ සිතක් ඇති වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි මම මේ ලෝකයේත් එක්ක ඇලීමක් ගැටීමක් නැතුව ඉන්නේ කියනවා. අන්න එහෙම හිතක් හදලා දෙන්නේ මේ සුන්දර ධර්මය. මේ ධර්මයේ තුල ජීවත් වෙන්න අපේ හිත එවැනි චින්තනයක් දක්වා දියුණු වෙනවා පින්වත්නි. එහෙම නැති වුණොත් අපට වෙන්නේ හැමදාමත් පන්සල් යන ශ්‍රාවකයෝ ටිකක් දකිමින් බුදුමග නොයන ශ්‍රාවකයෝ ටිකක් දකිමින් ඔවුන්ගේ ජීවිතේ කලකිරීම පසුතැවීම වෛරය ආදී උපක්ලේශ වලින් පිරිච්ච ජීවිතයක් සහිත මිනිසු ටිකක් දකින්න විතරයි. මම අද ඔබට යෝජනා කරන එකම දේ තමයි දේශනාව අවසානයේ හැමදාමත් පන්සල් යන්න, වෙනදාටත් වඩා හොඳට පන්සල් යන්න, ඊටත් වඩා හොඳට බුදුමග යන්න කියලයි. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනයි සිතනිවන පුතුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසලේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේ ද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේ ද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න ඕන දෙයක්. මොකද අපි හීන හැබෑ කරගන්න කියන්නේම අපේ මොනවහරි ටාගට්ස් කව වෙන විතරක් නෙමෙයි. තමන්ගේ අම්මා තාත්තා නැත්තම් තමන්ගේ දුව පුතා, තමන්ගේ පවුලේ කෙනෙක්, තමන්ගේ ආදරණීය කෙනෙකුත්, තමන්ගේ ආදරණීයකුත් ගොඩක් සතුටු වෙන දෙයක්. එහින්දා හීන හැබෑ කරගන්න කම්මැලි වෙන්න එපා. ඔයාගේ සමහර හීන හැබෑ කරගන්න ක්‍රමයක් හම්බුන්නේ නැද්ද? එහෙනම් වෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
2: අයිබෝවන්, ඔබ වියදම් කරන රුපියල් 40ට වැඩි වැඩියෙන් ඔබට වාසනාව උදා කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් ඔබේ අතේ තියෙන ලොතරැයි වර්ග 8ට අපි වාසනාව උදා කරන්න සූදානම්. දවසේ සුබම අඩ හෝරාවෙන් මේ NLB ජාතික ජයවරණය. මේ මතක් කරන්නේ සන්ඩේ බෝනස් වාසනාව ගැන. සෑම ඉරිදා දිනකම දිනුම් අදින NLB ජය සහ දන්න නිධානය ලොතරැයි පත් තුළින් සන්ඩේ බෝනස් අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න පාරිභෝගික ඔබට පුළුවන්, වගේම අලවි නියෝජිත සහ අලවි සහායක ඔබට මේ ලොතරැයි පත් තුළින් හිමිවන ප්‍රතිලාභ රසට අතිරේකව ඉරිදා දින අලවි කරන අනිකුත් ලොතරැයි පත් තුළිනුත් අමතර ප්‍රතිලාභ රසක් ඔබට හිමි වෙනවා. අද ඔබේ වාසනාව ගැන සඳහන් පරිකණික නිල වාර්තාව ලබා දෙන්නේ පරිකණික නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය දැන් හඳුනා ගනිමු. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විකණක හේමා සුරේෂ් කුමාර් මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමකේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HWD සන්ධ්‍යා සේපාලි මහත්මිය, ඔබට වාසනාව උදා කරන අපි සූදානම්. එනම් මුලින්ම දිනුම් අදින්නේ NLB ජය. හැමදාම ඔබේ අතට සල්ලි ඕනේ. අදත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය මේ දිනුම් වාරය 527. ඔබට ජය වේවා. අපි යනවා NLB ජය දිනුම් වැදීමට. NLB ජය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ O ජය අංක 2856. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුභසාධනයේ සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ලොතරැයියේ NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 266 දෙනෙක් බිහි කළා.
3: Today's selected English letters O and the winning numbers are 2, 8, 5, and 6.
2: අද NLB ජය තුලින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 2 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලවි කරේ මෙන්න මේ අලවි නියෝජිතවරුන්: WT විජේරත්න වැලිමඩ, ශානක කුමාර කළුවරෙප්පුව. රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 35 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද වාසනාවන්තයින් 76,274 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 69,49,120 මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් දැන් අපි දිනුම දින හදන්නේ හදාන ලොතරැය්‍ය. තව තවත් තෑගි වැඩි උන නියත ධනයෝග හදාන අද දිනුම් වාරය 1568. අපි යමු දිනුම දීමට. අද ඔබට වාසනාව අරගෙන ඉන්නේ මකර ලග්නය. අද වාසනාව ගෙනෙන පළමු ජය අංකය අංක 57. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 20. අද හඳහන තුන්වන ජය අංකය අංක 26. හතරවන ජය අංකය අංක 23. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙනවා හඳහන ලොතරැය්‍ය. මේ වසරට සුපිරි ත්‍යාග 8ක් අපි ලබා දුන්නා.
3: Today's selected story sign is Capricorn and the winning numbers are 57, 20, 26 and 23.
2: අද හඳහන ලොතරැය්‍යෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගලා අභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ උපාලි ලක්ෂ්මන් තලාව ප්‍රදේශයෙන්. ඒ අනුව වාසනාවන්තයෙන් 133,315 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 92,21,620 මුදලක්. හෙට හඳහන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,35,315.60. සත්තින එහෙම ඔබට නියත ජයක් ගෙන එන්නේ ගොවිසෙත අද 4501 වන දිනුම් වාරය. ඔබට ජයම වේවා ගොවිසෙත අතට ගන්න අපි යනවා දිනුම් වදින්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. පළමු වාසනාවන්ත ජය අංකය අංක 48. දෙවනුව ඔබට ගොවිසෙත වාසනාව අරගෙන එන්නේ අංක 52. මෙන්න තුන්වන වාසනාවන්ත ජය අංකය අංක 57. අද අවසන් වාසනාවන්ත ජය අංකය අංක 50. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසෙත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දුන්න රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 61 දෙනෙකුත් බිහි කළා.
3: Today's selected English letter is L and the winning numbers are 48, 52, 57 and 50.
2: අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20ක් දිනා ගන්න ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත ඔබට අලෙවි කරේ තිලිනි ඉෂාරි ප්‍රනාන්දු මහත්මිය මහරගම ප්‍රදේශයෙන්. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 5 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. කේ සංජීව ප්‍රියදර්ශන කටුබැද්ද, එම් ආර් උපුල් තිසාබැව, නීල් ජයසිංහ කෑගල්ල, ආර් එල් එස් සෝමරත්න දිමුල්ගමුව, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයනොත් අපි ලොතරැයිපතක් අලෙවි කරා. ඒ අනුව අද වාසනාවන්තෙන් 121,963 දෙනෙක් අතරේ රුපියල් 1,21,720 මුදලක් අපි ගොවිසෙතෙන් බෙදා දුන්නා. ඔබේ කෝටිපති සිහින සැබෑ කරන ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 7,42,20,907. අලුත් උණු පහස උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව ඔබට අරගෙන එන්නේ සුබ දවසක් ලොතරැය්‍ය. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් දිනා ගන්න ඔබට පුළුවන් සුබ දවසක් වෙතින්. අද දවසත් සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. මේ දිනුම් වාරය 375. අද සුබ ලග්න සංකේතය දනු. පළමු සුබ අංකය අංක 3. දෙවන සුබ අංකය අංක 17. තුන්වන සුබ අංකය අංක 56. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 8774. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයියේ මේ වසරට රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 255 දෙනෙක් අපි බිහි කළා.
3: Today's selected zodiac sign is Sagittarius and the winning numbers are 3, 17 and 56.
2: අද සුබ දවසක් ලොතරැයියේ රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 7 දෙනෙක් බිහි වෙනවා. රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 41 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් ලොතරැයියේ සමස්ත වාසනාවන්තෙන් 107,332 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 88,47,420 මුදලක්. තවත් තෑගිත් වැඩි වාසිත් වැඩි ලොතරැයි වර්ග 4ක් ඔබේ අතේ තියෙනවා. දැන් අනුෂි සමගින් ඩේමියන් සූදානම් ඔබට වාසනාව උදා කරන්න.
3: මීළඟට මෙගා පවර්.

0: සහිත මෙගා සුපිරි තෑගක් ඔබට තිලින කරන්න. අපි කතා කරන්නේ අති දැවන්ත හීන ගැන නම් ඔබ මෝට රථයක හීන දකින කෙනෙක් නම් ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි මේ සුපිරි මෝට රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. සුපිරිම තෑගි තුනක වාසනාව සමඟ ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2607 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. අද මෙගා පව සුපිරි අංකය අංක 22. එයාතුලින් වාසනාවන්ත පළමු අංකය අංක 71. දෙවන ඔබට වාසනාවන්ත අංක 13. ජයග්‍රහී තුන්වන අංකය අංක 62. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 70. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කාබද්ද අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් මේ වසරේ සුපිරි තෑගි ලැබින් 5 දෙනෙක් 20 ලක්ෂ ප්‍රති වාසනාවන්තයින් 56 දෙනෙක් අපි දැන්ට මත රට බිහි කළා තියෙනවා.
1: Today Mega Powers winning English letter is H. Super number is 22 and the winning numbers are 71, 13, 62 and number 70.
0: අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 10 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. WH චන්ද්‍රපාල මහව සංජීව ප්‍රනාන්දු මහනුවර TF ඩේන් කොටිකාවත් සහ CJTP ඇන්තනී රාගම අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තයින් 122,674 දෙනෙක් අතරේ රුපියල් 78,70,640 මුදලක් අපි බෙදා දෙනවා. නිසකව දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගේ රුපියල් 29,92,65,042 පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 9 කෝටි ඉක්මවා ගියා අති දැවන්ත නිධානයක් සමග ජාති මහා ධන සම්පත ධන නිධානේ 2289 වන දිනුම් වාරයටයි අපි මේ දැන් සූදානම් වෙන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D. වාසනාවන්ත පළමු අංකයයි අපි මේ තෝරාගන්නේ අංක 66. දෙවන ඔබට වාසනාවගෙන අංක 22. තුන්වන අංකය අංක 30. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කාබද්ද අරමුදලට ඍජුවම දායක වන දන්න නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභියෙක් වගේම 20 ලක්ෂ ප්‍රතියන් 35 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා.
1: Today දන්න නිධානයේ winning English letter is D and the winning numbers are 66, 22, 30 and number 45.
0: ඔනාද නිධානය පහළ වෙලා දන්න නිධානයෙන් අපි අරගෙන ආව රුපියල් 9 කෝටි 31 ලක්ෂ 63,175 7.12 අති දැවන්ත නිධානයට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා වැලි පිල්ලෑව NLB අලෙවි නියෝජිත මනෝජ් විජේසිංහ මහතා. මේ ධන නිධානයෙන් අපි මේ අවුරුද්දට බිහි කරන දෙවන සුපිරි තෑග ලාභියායි විතරක් නෙමෙයි NLB අපි 2026 වසරේ බිහි කරන 29 වන සුපිරි තෑග ලාභියා. වාසනාවන්ත ඔබට NLB අපි සුබ පැතුම්. ඉතින් අද ඒ සුපිරි තෑග ලාභියා දතුලත්ව වාසනාවන්ත 91,177 දෙනෙක් අතරේ අපි රුපියල් 9,82,51,415 7.12 මුදලක් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුල අති දැවන්ත නිධානයන් ඔබට පහල කර දුන් ධන නිධානේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් කෝටි 8ක්. ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ දිනු මහජන සම්පත 6,259 වන දිනුම් වාරයට අපි දැන් සුදර. අද ඔබට අයිති සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,29,00,000 ඉක්මවා ගිහින්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2,9,5,9,7,1. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කාබද්ද අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි තෑග ලාභීන් 12 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 227 දෙනෙක් අපේ රටට බිහි කළා තිනවා.
1: Today මහජන සම්පතස් winning English letter is D and the winning numbers are 295971.
0: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න ප්‍රථම ත්‍යාගලාබින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. DL හෙට්ටිආරච්චි පුවක්පිටිය සහ KAGS අල්විස් තොටලඟ අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ විතරක් නෙමෙයි ලක්ෂපතියන් 20 දෙනෙක් අපි අද බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. සංජය කරුණාරත්න නාවුල එස් කුමාරි පොඩිමැණිකේ යටවත්ත AKD කුලරත්න අගලවත්ත සාහිරා බානු කොළොන්නාව ගයන් උදයන්ත කල් එළිය පත්මසිරි ජයවර්ධන යටිගල්ලුව LP චන්ද්‍රපාල පන්නල SG චන්ද්‍රසිරි මහනුවර විජිත කුමාර කොටවෙහෙර PH චන්ද්‍රපාල බලංගොඩ චින්තා ආයෝජිනි හොරම්පැල්ල මදන මහරාජන් වවුනියාව සුනිල් රොඩ්රිගෝ හැඳල සම්පත් ගුණරත්න දෙල්ගොඩ සෝමලතා අතුකෝරල යංගල් මෝදර පත්මසිරි පීරිස්

රවිල ජේස් නානායකර යක්කල KDSN විජේසිංහ කිරඳිවැල දමිත් මෝහන උඩවලව සහ තවත් ලක්ෂපති වාසනාවන්තයක වින්වේ ඩිජිටල් උතරයි සේවාවෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 263,317 දෙනෙක් අතරේ රුපියල් 2,36,48,201 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ වාසනාවන්ත සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,29,15,592.

0: natin ang rupiyang lahat alihi alot na tampas na agong.
1: අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනා බුදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ට යනුව අද සම්පත 834 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 5 9 7 සහ 1. අද සම්පත draw number 834. Today's winning English letter is D and the winning numbers are 5 9 7 and 1. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ට සහිත කොට පෙළිය ගලපාගෙන දෙලක්ෂ පනස් දහස බැගින් දිනා ගන්න වස් නවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා මාලනී ගමගේ පුබ්බෝගම සහ ධම්මික බණ්ඩාර මහියංගනය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වස් නවන්තින් 50 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සම්පත 834 වන දිනුම් වාරේ වස් නවන්ත ඔබ අතර රුපියල් 1,17,75,960 ක මුදලක් අපි බෙදා දෙනවා. ධන නිධානයකට හිමිකම් කියූ වස් නවන්ත සුපිරි ත්‍යාගලාභියෙක්ද ඇතුළත්ව ජයග්‍රහකින් 942,097 දෙනෙක් අතරේ රුපියල් 17,81,86,95,712ක අති දැවැන්ත මුදලක් අපි අද බෙදා දෙනවා ඔබ අතර NLB ජාතික ජයපන්නේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය
3: NLB.

0: دونه با هم مده هم دهب گیه گی ایدین پا هنگه هیٹی نه مانگوارا کالنود کیلا دینا پا هن کیا نه ما آواسا آوادی منو سے
1: اتیاکشنیا اندک درمتی لکا
0: اپی موڈ دیگه چینج کرانا تک پوڑی بریک لگا گانا تک یہاں پی کلا مووی کب بلو میں آنے موڈ دیگه آنے ہمارا එන්නේ මූඩ එක හදාගමු. එන්න මූවි එකක් බලන්න. එන්න.
1: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: ලක්කඩ හගෙන ඉන්නේ වෙලව රාත්‍රී 10යි විනාඩි 17යි.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණයකි.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගීවන්නේ මා පමණද? ලෙඩවීම රෝගීවීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजकसू ट्रेडिशनल दिश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණික

ආවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසුවි බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවච

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර